0: Siapa Pocket Money?
1: දේ පහයි විනාඩි 34යි මාෂු දැන් වෙලාව. ඔන්න අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වෙන පළවෙනි පොඩ්ඩ වැඩෝනේ.
2: ඔව්, ඉතින් අද දවසේ අපිත් එක්ක එකතු වෙන පළවෙනි තරඟකාරිනිය තමයි සෙතුකි සෙසත්නා. ගුඩ් මෝර්නින්.
3: ගුඩ් මෝර්නින්.
1: සෙතුකි ඉන්නේ කළුතර නේද? කළුතර දොඩංගොඩ. කොළඹ විශාඛා විද්‍යාලයේ 10 වසරේ තමයි සෙතුකි ඉගෙන ගන්නේ. දැන් ලෑස්තිද අද පොකට් මනි ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා ජයග්‍රහකයා වෙන්න? ඔව් අංකල්. පුතා ඉස්කෝලේ මොනවටද
3: වැඩිපුරම කැමති විෂය? මම ආසියා විද්‍යාලයේ ඉන්නේ ඉතින්
1: ආසියා විෂය තමයි ආයිසීටි. ඒක මොනවටද වැඩිපුරම කැමති විෂය?
3: මම ආසියා විෂය තමයි ආයිසීටි.
1: දැන් ලොකු වුණාම මොන වගේ කෙනෙක් වෙන්නද බලාපොරොත්තුව?
3: ආයිසීටි පැත්තෙන් තමයි යන්න ආස.
1: යන්න ආස. කවුද ඉන්නේ ගෙදර? හරි, එහෙනම් ඔන්න අපි ලෑස්ති. පොකට් මනි දෙන්න. සිතුකි ලෑස්ති, ප්‍රශ්න වලට උත්තර දෙන්න.
2: රුපියල් 5000කුත් ඔන්න පැත්තක තියෙනවා. රුපියල් 5000 ඔයාගේ කරගන්න. අපි ඔයාලට පළවෙනි ඔයාලට ප්‍රශ්න හතරක් දෙනවා. පළවෙනි ප්‍රශ්න රුපියල් 250ක් දෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නයකදීම ඔයාලට පුළුවන් අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් කරගන්න. ඊට පස්සේ ඔයාලට අපි බෝනස් ප්‍රශ්නයක් දෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. මේ තමයි අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: පළවෙනි ප්‍රශ්නේ ඉතිහාසයේ විශේෂයෙන් තමයි නිර්මාණය වෙන්නේ. ශ්‍රී ලංකාවේ කාසි භාවිතයට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. පෞරාණික යුගයේ සිට දේශීය සහ විදේශීය වෙළඳාම් සඳහා කාසි වැදගත් වුණා. මෙන්න ප්‍රශ්නය. ලංකාවේ භාවිතා වූ මුල්ම කාසි හඳුන්වන ලද නම මොකක්ද? 1. හස් එබු කාසි. 2. ලක්ෂ්මී කාසි.
2: සෙතුකි පළවෙනි ප්‍රශ්නයට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් ඔන්න අතට අරන් තියෙන්නේ. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: සෙතුකි, මේ ප්‍රශ්නේ හැදෙන්නේ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන්. මෙන්න ප්‍රශ්නය. මිනිසුන්ට සහ සතුන්ට සංනිවේදනය කරන්න ලැබිලා තියෙන සුවිශේෂී හැකියාවක් තමයි කටහඬ. එක් එක් පුද්ගලයාට ආවේනික වූ ජෛව විද්‍යාත්මක ලක්ෂණයක් කටහඬ. අපි අහන්නේ මේ අතරින් කටහඬ ඇතිවෙන්නේ කුමන ඉන්ද්‍රියෙන්ද? 1. ශ්වසනාලය. 2. ස්වරාලය.
2: අතේ තිබ රුපියල් 250ක් රුපියල් 250 500ක් වෙනකම් වැඩි වුණා. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: මේ විද්‍යාව විශ්වයෙන් හැදෙන ප්‍රශ්නය. පුද්ගලයෙක්ගේ ශරීරයට විටමින් ඩී අනිවාර්යෙන්ම ලැබෙන්න ඕනේ. විටමින් ඩී හිරුවෙලියෙන් ශරීරයට ලැබේ. අපි අහන්නේ විටමින් ඩී ඌනතාවය නිසා ඇතිවන රෝග තත්ත්වයක් වන්නේ මේ අතරින් 1. වීදුරු මසින් ලේ ගැලීම. 2. අස්ථි විකෘති වීම. ප්‍රශ්න තුනකට හරි උත්තර දීලා දැන් රුපියල් 1000ක් දිනාගෙන ඉන්නේ සතුකි.
2: ඉතින් දැන් මේ රුපියල් 1000 5 ගුණයකින් වැඩි කරගන්න නම් අපේ බෝනස් ප්‍රශ්නේ තෝරගන්න වෙනවා සතුකි. හැබැයි බෝනස් ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. මේ තමයි අපි ඔයාට දෙන බෝනස් ප්‍රශ්නය.
1: මිනිස් සිරුරෙන් 50%-60% අතර ප්‍රමාණයක් පවතින්නේ ජලය. අපිරිසුදු ජලය පානය කිරීමෙන් පාචනය සහ කොලරාව වැනි රෝග තත්ත්ව ඇති විය හැකියි. අපි අහන්නේ බීමට ගන්නා ජලය පිරිසුදු කිරීමට යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය කුමක්ද? 1. ක්ලෝරීන්. 2. පිනොප්තලීන්. ප්‍රශ්න හතරටම හරි උත්තර දීලා රුපියල් 5000ක් පොකට් මනි දිනාගත් අද පළවෙනි ජයග්‍රාහකයා වෙන්නේ සෙතුකි. පුතාට මොකද හිතෙන්නේ?
3: සතුටි අංග.
1: හරි, ඉතින් ඉස්කෝලේ ගිහලා යාළුවන්ටත් කියන්න ඕනේ පොකට් මනි ගැන.
3: ඕකේ අංග.
2: හරි, ජය වේවා සෙතුකි. සෙතුකි, මේ විදිහට පොකට් මනි දිනාගද්දී අපි ආයමත් සරයක් නම්බර් එක මතක් කරනවා. මේ විදිහට 0714 151 151 කියන අපේ WhatsApp නම්බර් එකට එවන්න අපිට මැසේජ් එකක්.
4: දැනුමෙන් පොකට් මනි දිනා ගන්න. දරුවාගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
0: සියතා පොකට් මනි. අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතයටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: ඉඳලා බෑ සැන්ඩි හොම හොම ඉඳලා නම් බෑ.
1: මට ගලබෙල්ල ඕනේ මගේ හැම කොහොමක් සීනිදු.
0: මේ කොහොමද ආයක සීනිදු කරගෙන තියෙන වැලි කරදේ ඉන්නවා
1: වද්ද කරා. නෑ නෑ ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
0: උපන් කැත?
1: උපන් හැටි.
0: ආ උපන් හැටි මේ බලවංකෝ තාලි හැටි ඉතින්.
2: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
3: ශ්‍රී ලාංකීය රියැලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය Theater Voice of Family Talent එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අදිෂ්ඨානයෙන් තරඟ කරන Theater Voice of Family ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට Theater TV තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න

0: Money.
1: පයි විනාඩි 52යි මාෂි දැන් වෙලාව. තවත් දුවෙක් ඉන්නා මේ වෙලාවේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ගිගොඩ අනුලා විද්‍යාලයේ නේද ඉගෙන ගන්නෙ. පුතාගේ නම මොකද්ද?
2: පෙරරිත් නැතදී.
1: ගෙවල් පාදුක්කේ නේද?
2: ඔව්.
1: දැන් ලෑස්තිද පොකට් මනි දෙනන්න?
2: ලෑස්ති.
3: හරි එහෙනම් ඔන්න ප්‍රශ්න හතරක් අරන් ඇවිල්ලා තිනෝ යාටත් මේ ප්‍රශ්න හතරට උත්තර තෝරලා රුපියල් 5000ක් ඔයාට දිනා ගන්න අවස්ථාව තියෙනවා. තරගේ කොන්දේසි ටිකත් මම ඉක්මනට මතක් කරන්න. පළවෙනි ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරන ඔයාට අපි දෙනවා රුපියල් 250ක්. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අපි ඔයාට ඔයාගේ අතේ තියෙන පොකට් මනි ගාන දෙගුණයක් කරලා දෙනවා. ඊට පස්සේ ඔයාට පුළුවන් අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න chance එක තියෙනවා. එහෙනම් අපි යමු පළවෙනි ප්‍රශ්නෙට.
1: තෙනුරේ පළවෙනි ප්‍රශ්නයේ නිර්මාණය වෙන්නේ ඉතිහාසයේ විශේෂයෙන් යෝද ඇල විශිෂ්ට වාරි නිර්මාණයක්. ධාතුසේන රජතුමා විසින් යෝද ඇල නිර්මාණය කර ඇත. අපි අහන්නේ යෝද ඇල මගින් ජලය රැගෙන යනු ලැබූ වැව මොකක්ද? 1. දිසා වැව 2. හුරුළු වැව
2: 1. දිසා වැව
3: තෙනුරි පළවෙනි ප්‍රශ්නෙට හරි උත්තරේ තෝරලා රුපියල් 250ක් දිනාගෙන තියෙන්නේ. එහෙනම් 250 500ක් කරගන්න යමු දෙවෙනි ප්‍රශ්නෙට.
1: දෙවෙනි ප්‍රශ්නේ පුරවැසි අධ්‍යාපනයෙන් ඔබ සුවිශේෂී පුද්ගලයෙකි. ඔබට සමාන කිසිවෙක් මෙලබ නැත. ඔබ ඔබම විය යුතුය. ඒ ඔබගේ 1. අනන්‍යතාවයයි 2. ආත්ම විශ්වාසයයි.
3: තව ප්‍රශ්න දෙකයි තියෙන්නේ තෙනුරි. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: තුන්වෙනි ප්‍රශ්නය සැකසෙන්නේ විද්‍යාව විශේෂයෙන්. මෙන්න ප්‍රශ්නය. රුධිරයෙන් අපේ ශරීරයට පෝෂක ඔක්සිජන් සහ රසායනික පදාර්ථ අවශෝෂණය කරගන්නවා. මිනිස් දේහයේ බරින් 8% රුධිරය අඩංගු වෙනවා. අපි අහන්නේ රුධිරය රතු පැහැවීමට හේතු වන වර්ණකය මොකක්ද? 1. මෙලනින් 2. හිමොග්ලොබින්
2: 2. හිමොග්ලොබින්
3: ප්‍රශ්න තුනකට ඔන්න හරි උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙනකොට පොකට් මනි අතේ තියෙනවා තෙනුරි. දැන් ඔයාට පුළුවන් බෝනස් ප්‍රශ්න තෝරගෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්න. හැබැයි බෝනස් ප්‍රශ්නට හරියට උත්තර දෙන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. මේ තමයි අපි ඔයාට දෙන බෝනස් ප්‍රශ්නය.
1: ජලයේ අවස්ථා තුනක් තියෙනවා. ඒ ඝන, ද්‍රව සහ වායු. අපි අහන්නේ ජලයේ වායු අවස්ථාව මොකක්ද? 1. පිනි 2. හුමාලය
2: 2. හුමාලය
1: ප්‍රශ්න හතරටම තෙනුරිට හරි උත්තර දෙන්න පුළුවන් වුණා මාෂි.
3: රුපියල් 5000කුත් පොකට් මනි දිනා ගන්නවා තෙනුරි. මොකද හිතෙන්නේ?
2: සතුටුයි.
3: සමහරවිට ප්‍රශ්න හතරටම උත්තර දුන්න යාළුවන්ටත් කියන්න ඕන අපිට මැසේජ් එකක් එවන්න කියලා. ජය වේවා. තෙනුරි පොකට් මනි දිනා ගන්න ඔය විදිහට. ඉතින් ආයමත් සැරයක් නම් එක මේ විදිහට මතක් කරන්න 0714 151 151 එවන්න මැසේජ් එක. 6 වසර ඉඳලා 11 වසරට වෙනකන් නම් ඉගෙන ගන්නේ. මේ තමයි අවස්ථාව එවන්න මැසේජ් එක.
1: මාෂි දන්නවද චෙස් අදින්න?
3: ඔව්.
1: චෙස් ක්‍රීඩාවේ ඉන්න කුඩා මිත් අපි පෝන් කියලා හඳුන්වනවා. එතකොට මේ පෝන් හැමතැනට යුද බටය. මෙයව කුමාරි පරිස්සම් කරගෙන සතුරු ඉමේ කෙළවරට ගියොත් එහෙම, ප්‍රතිවිරුද්ධ පැත්තේ කෙළවරට ගියොත් එහෙම, එයා කවුරු වෙනවද? එයා කිං කෙනෙක් වෙනවා, ක්වීන් කෙනෙක් වෙනවා, රයිට්? අන්න එහෙම. හැබැයි මේ ගමන ලේසි නෑ, අමාරුයි, බාධක තියෙනවා. කුමාරි මේ යුද බටයව බේරගෙන ඉස්සරහට ගියොත් එයාව රජෙක් රජිනියක් කරන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි අතේ තියෙන පුංචි මුදල පරිස්සම් කරගෙන ඉතුරු කරලා ඒක වැඩි දියුණු කරගත්තොත් දවසක ඔයාට ඒ මුදලෙන් සෑහෙන ලොකු දෙයක් කරන්න පුළුවන් වෙනවා.
3: අනිවාර්යෙන්ම.
1: ඉතින් කොහොමත් අපේ පොඩ්ඩු බලාගන්න අපේ දෙමව්පියෝ තමන්ගේ මුදල් අර පරිස්සමෙන් වියදම් කරන්න ආයිතින් අපි අමුතුවෙන් කියලා දෙන්න ඕනේ වෙන්නේ නැහැ. හැබැයි එක දෙයක් තියෙනවා. අපි මේ මුදල් කොහෙද ආයෝජනය කරන්නේ? ආයෝජන වලින් තමයි අපිට ලොකු ලොකු දේවල් කරන්න පුළුවන් වෙන්නේ. ඔන්න සනස සංවර්ධන බැංකුව අපිට සෑහෙන ලොකු දෙයක් කරලා දෙනවා නේද? සර්වෝදය development finance එන ලොකු දෙයක් කරලා දෙනවා. වාර්ෂික සඵල පොලිය 10.5%කට ලබා දීලා තියෙනවා ස්ථාවර තැන්පතු සඳහා. එතකොට අවුරුදු දෙකක් ඔයාගේ ස්ථාවර තැන්පතුව තිබ්බොත් සර්වෝදය development finance වෙත 11.5%ක් දක්වා ඔන්න පොලිය ලබා ගන්න පුළුවන්. එහෙම ලබා ගන්න පොලියෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන් දරුවෙක්ගේ අධ්‍යාපන අවශ්‍යතාවයක් වෙනුවෙන්. එතකොට ඔබේ සිහින මාලිගාව ගෙදර හදා ගන්න, ආරි වැඩක් කරගන්න මේ මුදල් යොදව ගන්න පුළුවන්. ඕනම දෙයක් වෙනුවෙන් මේ මුදල යොදා ගන්න පුළුවන්. ඉතින් අදම 13:19ට කතා කරන්න ඕනේ නේද?
3: ඔව්, 13:19ට කතා කරලා වැඩි විස්තර දැනගන්න.
0: දැනුමින් පොකට් මොනි දිනා ගන්න. දරුවගේ නමයි ගමයි වසරයි 0711යි 982යි 984ට දැන්ම WhatsApp කරන්න.
4: සියතා පොකට් මොනි අනුග්‍රහය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13:19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. Blanca Rating Agency BBB- Stable Outlook.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: දැන් වෙලාව දැස්සන හයයි.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු
1: මීගමුවේ ගැටුම ගැන මානව හිමිකම් කොමිසම තොරතුරු ගැනීම ආරම්භයි. ඉල්ල අස්වන්නයි කළ ඉල්ලීමට අධිකරණ ඇමතිගෙන් ප්‍රතිචාර. ඊ සංගරණය ලබන 15 වනදා.
0: වැඩි විස්තර උදෑසන 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: Money. මාෂාද ලෝක කාන්තා දිනේද?
1: නෑ.
0: දැන් මේ තුන්වෙනි පොඩ්ඩත් දුවෙක් තමයි ඉන්නේ. ඒකයි මම එහෙම හුවේ. උදේ 6 විනාඩි 5යි දැන් පොඩ්ඩ ඉස්කෝලේ යන ලෑස්තිලා ඉන්න වෙලාව නේද?
1: ඔව්.
0: රයිට් අපි බලමු අද මේ තුන්වන පොඩ්ඩක් කොයි විදිහටද අපිත් එක්ක පොකට් මනි දිනන්න එකතු වෙන්නේ
1: කියලා. ඔව් දැන් අපිත් එක්ක තරම් කරපු පොඩ්ඩ දෙන්නම රුපියල් 5000ම ජයග්‍රහණය කරා. මට හිතෙනවා නිතුලි සුහන්සටත් ඒ විදිහටම තරම් කරලා රුපියල් 5000ම දිනා ගන්න පුළුවන් කියලා. එහෙම නේද නිතුලි?
0: ලුගේගොඩ සුජාතා විද්‍යාලේ තමයි ඉගෙන ගන්නේ. 7 වසරේ තමයි ඉන්නේ නේද පුතා?
1: හරි. ඉතින් ඔන්න ප්‍රශ්න හතරක් තියෙනවා. රුපියල් 5000ක් පොකට් මනී තියෙනවා. තප්පර 5ක් ඇතුළත හරියට ඔයා උත්තරේ තෝරන්න ඕනේ. ඒ වගේම අපි ඔයාට උත්තර දෙකක් දෙනවා. හරි උත්තර තෝරන්න. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
0: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි පළවෙනි ප්‍රශ්නය සැකසෙන්නේ. වෙන ප්‍රශ්නය, අපි ආහාර ගන්නා ආහාරවල පෝෂ්‍ය පදාර්ථ ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. මහා පෝෂක, සූත්‍ර පෝෂක ලෙසයි එලෙස කොටස් දෙකකට බෙදෙන්නේ. අපි අහන්නේ මේ අතරින් මහා පෝෂකයක් වන්නේ 1 ලිපිඩ, 2 ඛනිජ ලවණ.
1: උත්තරේ නම් හරි, ටිකක් සද්දට උත්තර දුන්නත් හොඳයි නේද නෙතුලි? රුපියල් 250ක් ඔන්න පොකට් මනි දිනා ගන්නවා. අපි යමු දෙවෙනි ප්‍රශ්නෙට.
0: ඉතිහාසයේ විශේෂයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. මහා වංශයට අනුව විජය කුමරුගේ පැමිණීම ක්‍රිස්තු පූර්ව 453 දී සිදු වුණා. ලංකාවේ තම්බපන්ණියට විජය කුමාරයා ඇතුළු පිරිස ගොඩ බැස්සා. අපි අහන්නේ විජය කුමරු සමග පැමිණි ජන කොටස හැඳින්වෙන්නේ කුමන නමකින්ද? 1 යක්ෂයෝ, 2 ආර්යෝ.
1: දෙවැනි ප්‍රශ්නටත් හරි උත්තරේ තෝරලා තියෙන. දැන් අතේ තියෙන රුපියල් 500ක්. තව ප්‍රශ්න දෙකයි තියෙන. අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
0: සිංහල භාෂාව හා සාහිත්‍යයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ නෙතුලි. අදහස් නිවැරදිව ප්‍රකාශ කරන්න විරාම ලකුණු නිවැරදි තැන්වල යෙදිය යුතුයි. වහා, මෙතනින් ඉවත් වන. මේ වාක්‍යයට ගැළපෙන විරාම ලක්ෂණය මොකක්ද? 1 ප්‍රශ්නාර්ථ ලකුණ, 2 විශ්මාදී ලකුණ.
1: ප්‍රශ්න තුනකට හරි උත්තර තෝරලා රුපියල් 1000ක් පොකට් මනී තියෙනවා. තව එක ප්‍රශ්නයයි තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට උත්තර දුන්නොත් රුපියල් 5000ක් ඔයාට දිනා ගන්න පුළුවන්. මේ තමයි අපි ඔයාට දෙන බෝනස් ප්‍රශ්නය.
0: ඔලිම්පික් දජය ලෝකයේ සියලු රටවල් එකට එක් කරන ජාත්‍යන්තරව පිළිගත් ක්‍රීඩා සංකේතයක්. එය 1914 දී පියරේද කූබර්ටින් විසින් නිර්මාණය කරන ලදී. අපි අහන්නේ ඔලිම්පික් දජයේ මුදු කීයක් තියෙනවද? 1 7යි, 2 5යි.
1: ප්‍රශ්න 4යි, රුපියල් 5000යි. නෙතුලිත් ඔන්න රුපියල් 5000ක් අද දවසේ පොකට් මනී දිනා ගන්නවා.
0: ගිගොඩ සුජාතා විද්‍යාලයේ 7 වසර ඉගෙන ගන්න නෙතුලි තමයි මේ විදිහට අද දවසේ තරඟ කරලා රුපියල් 5000ක් පොකට් මනි දිනාගත් තුන්වෙනි ජයග්‍රාහිකාව. ඉතින් අපි සුබ පතනවා නෙතුලි ඔයාට.
1: එහෙනම් යාළුවන්ටත් විස්තරේ කියන්න ඕන. හොඳද? ජය වේවා.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0721 132 77.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
1: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි

0: සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-8-32-1000 NIBM The City University The Place to Be.
1: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8-233-444 සීතා හදවත් දිනු හිතවත්කම
2: සීත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
3: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ එයාගේ තාත්තා නමවිල්
1: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්
4: රාජ්‍යරුව ගොබ්බයා
5: එයි කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ
0: නිලබල කරේති ඔලමුල පුරේ
1: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සීත ටීවී තුලින්

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශමහතරෙන් සියත දිවයින පුරා සියත පොකට් මනි
1: මාශය අපි පොඩ්ඩ තුන්දෙනෙක්ට පොකට් මනි දීලා ඉවරයි. අද දවස්සේ පොකට් මනි දිනාගන්න අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ අවසාන පොඩ්ඩ. අපි ඇල්පිටිය පැත්තට යන්නේ
2: අද ඉන්න තරඟකාරිනියෝ විතරයි. සයුම්දි සිතුම්යා, good morning.
3: good morning.
1: සයුම්දි ස්කෝලේ ප්‍රිෆෙට් කෙනෙක්ලු නේද?
3: ඔව්.
1: හරියටම බලනවා ඇති නේද දේවල්? ලස්සන්ට ගවුම ඇඳන් ඇවිල්ලා තියෙනවද? අඩුපාඩු මොන හරි තියෙනවද? මේවා කොහෙල බලනවද? ඒකනේ නේද? දැන් ඉස්කෝලේ යන්නත් ලෑස්ති වෙලා ඉන්න ගමන් ඉන්නේ. තව ටිකකින් ස්කූල් බස් එකක් එනවලු.
2: ඔව්, ඉතින් ඉස්කෝලේ යන කලින් අපි රුපියල් 5000ක් ඔන්න දිනාගමු. ඔයාට ප්‍රශ්න හතරක් අපි අරගෙන එනවා. පළවෙනි ප්‍රශ්නෙට රුපියල් 250ක් හම්බ වෙනවා. ඊට පස්සේ උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්න තියෙනවා. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයක් වෙනකම් වැඩි කරගන්න පුළුවන්. මේ තමයි අපි ඔයාට දෙන පළවෙනි ප්‍රශ්නය.
1: සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය විෂයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. සිරුරේ පටක අලුත් වැඩියා කරගන්න මානසික සුවතාවයකට පුද්ගලයෙක්ට නිින්ද අත්‍යවශ්‍යයි. මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කිරීමටත් නිින්ද වැදගත් වෙනවා. අපි අහන්නේ සිරුරට නිසි විවේකය හා නිින්ද නොලැබුණු විට 1. කාර්යක්ෂමතාවය අඩුවේ. 2. සිරුරේ ගෙවි ගිය කොටස් අලුත් වැඩියාව සිදුවේ.
2: හරි උත්තරේ තෝරලා රුපියල් 250ක්ත් ඔන්න දිනා ගත්තා. අපි යමු එහෙනම් දෙවැනි ප්‍රශ්නෙට.
1: සිංහල භාෂාව හා සාහිත්‍ය විෂයෙන් තමයි දෙවන ප්‍රශ්නය සැකසෙන්නේ. කාර්යාල සහායක ඉවක් බවක් නැතිව වැඩ කිරීම නිසා ලිපි ගොනු අවුල් වී ඇති බව ලිපිකරුවෝ පවසති. එක කලබලයෙන්, 2. නොසැලකිල්ලෙන්.
2: දෙවැනි ප්‍රශ්නෙටත් ඔන්න හරි උත්තරේ තෝරලා තියෙන. තව ප්‍රශ්න දෙකයි තියෙන. රුපියල් 5000 දිනා ගන්න අපි යමු තුන්වෙනි ප්‍රශ්නෙට.
1: භූගෝල විද්‍යාව විෂයෙන් තමයි මේ ප්‍රශ්නය සැකසෙන්නේ. ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් ගෙදෙන ප්‍රමුඛතම අංශය. ලෝකේ පුරා සංචාරක ආකර්ෂණය ලංකාව එමගින් දිනාගෙන ඇත. අපි අහන්නේ සංචාරක කර්මාන්තයේදී ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ලෙස හඳුනාගෙන ඇති සාධකය මොකක්ද? 1. දියැලි. 2. ආගන්තුක සත්කාරය.
2: ප්‍රශ්න තුනට මොන්න හරි උත්තර තෝරලා රුපියල් 1000ක් මේ වෙනකොට අතේ තියෙනවා. දැන් 1000 5000ක් කරගන්න අපේ බෝනස් ප්‍රශ්න තෝරගන්න වෙනවා. බෝනස් ප්‍රශ්න තෝරමුද?
3: හරි, යව්.
1: පැරණි ශ්‍රී ලාංකික දුර මැනීමේ ඒකකයක් තමයි ගව්ව. නිශ්ශංක මල්ල රජ සමයේ මග සලකුණු ලෙස මෙම ඒකකය භාවිතා කළා. අපි අහන්නේ ගව්වට

0: දැනුමෙන් පොකට් මොනි දිනා ගන්න. දරුවාගේ නමයි ගමයි වසරයි 0711 98 2 98 4 ට දැන්ම WhatsApp කරන්න.
1: අනුග්‍රහය දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
2: දැන් වෙලා උදෑසන 6:30යි.

0: ලොව පුරා සැරිසරා සත්‍ය සියතට ගත් සියත ප්‍රවෘත්ති. සියත ප්‍රවෘත්ති සිරස්තල.
1: මහමෝදර බන්දනාගාරයක් පිහිටුවීමට තීරණයක්. ජ්‍යෙෂ්ඨ බන්දනාගාර නිලධාරීන් කොළඹට. ඊ සංගරණය ලබන 15 දක්වා. ඇමරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර. ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයේ අර්ථ අවසන් පූර්ව වටයට.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: බන්ධනාගාර ආඥා පනතේ කාර්යයන් සඳහා මහමූතර ප්‍රදේශයේ බන්ධනාගාරයක් පිහිටුවීමට නියම කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ බන්ධනාගාර ආඥා පනතේ දෙවන වගන්තියෙන් ඔහුට පැවරි ඇති බලතල ප්‍රකාරවයි. මේ අතර මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාව තොරතුරු ලබා ගැනීම ආරම්භ කර තිබෙනවා. එහි කොමසාරිස් නිමල් පුංචිහෙ වාස් සඳහන් කළේ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන්ගෙන් ප්‍රකාශ ලබා ගන්නා බවයි. ගැටුමින් තුවන් ලැබූ පාර්ශ්වවලින්ද ප්‍රකාශ ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි කොමසාරිස්වරයා පැවසුවේ. ආරක්ෂක තත්ත්වය සාමාන්‍ය මට්ටමට පත් වූ පසු මේගමුව බන්ධනාගාරයේ ස්ථානීය පරීක්ෂණයක්ද සිදු කරනු ඇති. ඉදිරියේදී බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් සිද්ධිය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අපේක්ෂා කරන බවයි මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරයා සඳහන් කළේ. සිද්ධිය පිළිබඳ විමර්ශනය සිදු කරනු ලබන්නේ මානව හිමිකම් කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලය විසින්. සිද්ධිය පිළිබඳ පොලිසිය විසින් මේගමුව මහේස්ත්‍රාත්වරයට කරුණු වාර්තා කිරීමෙන් පසු මහේස්ත්‍රාත්වරය විසින් බන්ධනාගාරයට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කළා. මේගමුව බන්ධනාගාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මිය කෙස් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළ ගියා. ගැටුම් හේතුවෙන් මෙවර විට මියගොස් ඇති සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 7ක්. ගැටුම් වලින් තුවාල ලැබූ 58 දෙනෙකු මේගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. තවත් 20 දෙනෙකු පමණ මෙවර විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ. බන්ධනාගාරයේ ඇති වූ ගැටුම බූරු මූනා නැමැති අපරාධකල්ලි සමාජිකයාගේ මත්ද්‍ර විජාවරම් සිදු කරන කටුවැල්ලේගම සුරේෂ් නැමැත්තකු විසින් මෙහෙයවා ඇති බවයි පොලිසිය සඳහන් කරේ. මත්ද්‍ර විජාවරමක් පිළිබඳ තොරතුරු ලබා දුන් බව පැවසෙන සිද්ධියක් ඊට හේතු වී ඇති බව දැනට අනාවරණ වී තිබෙනවා. එම කටුවැල්ලේගම සුරේෂ් නැමැති සැකකරු බූස්ස බන්ධනාගාරය වෙත මාරු කර යවුනා. මේගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ සංඛ්‍යාව 734ක්. රැඳවියන් සතුව ගිනියාවේ පවතීම සම්බන්ධයෙන් විමර්ශනයක් ප්‍රාත්මිකයි. බන්ධනාගාරයේ පැවදී නුසන්සුන්තාව පාලනය කිරීමේ අරමුණින් වෙඩි තැබීම සිදු කළ බවයි වැඩ බලන බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර සඳහන් කළේ.
3: ඒ යකන දොරත් කඩාගෙන ලෑලි දොර ගාවට ඇවිල්ලා ඉවර. ඒ වෙනුවටත් අපේ බන්ධනාගාර විශාල පිරිසක් ඇතුලේ තව මේ රැඳවියන් අතර හිර වෙලා ඒ ඔවුන් පහර දෙනවා. මේක පාලනය කරගන්න තමයි ඒ නිලධාරියා අයද ලෑලි දොරෙන් ඒ වෙඩි තැබීමක් ඔහු ඒ සිද්ධිය අහුවෙලා තියෙනවා.
1: බන්ධනාගාරය තුළ ගැටුමක් ඇතිවන අවස්ථාවකදී අනුගමනය කළ යුතු ක්‍රමවේද පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි ජනාධිපති නීතිඥ යුආර් ද සිල්වා ප්‍රකාශ කළේ.
4: ඔවුන්ගේ ආත්මාරක්ෂාව සඳහා ඔවුන් වෙඩි තැබෙනවා නම් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වෙඩි තැබීම පළමු අහසට ඊට පස්සේ ධනේශයෙන් පල්ලෙහාට කබඩ් බුරත් පාවිච්චි කිරීම මේ සියල්ලක්ම මහර බන්ධනාගාරයේ වෙඩි තැබීම සම්බන්ධව අපි නිර්දේශ දීලා තියෙනවා. ඒ පොත හමස්පෙට්ටිය දාලා ඇති දැන් හැමතිස්සෙම වෙන දෙයක් තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වුණාම බන්ධනාගාරයේ ආමරිය එනත්තන් ආයුධ තබලා තියෙන ගබඩාවට ප්‍රවිෂ්ඨ වෙන්න අවස්ථාවක් ගන්නවා. අන්න ඒක වහම නැති කරන ඒකට ක්‍රමවේදයක් හොයා ගන්න ඕනේ. එහෙම නැතුවත් ඒ ප්‍රශ්නේ භයානක වෙනවා.
1: බන්ධනාගාර තුළ පවතින ගැටලු සඳහා විද්‍යාත්මක විසඳුම් අවශ්‍ය බවයි සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති සේනක පෙරේරා සඳහන් කළේ.
5: ඒවට එක එක දේවල් කියලා නැත්තම් මේක සුරේෂ් කරා කියලා අරක ගුණපාල කරා කියලා අරක දයාපාල කරා කියලා තමන්ගේ වගකීමෙන් ගැලවෙන්න බැහැ. තමන්ට නිදහසට කරුණක් නෙමෙයි. ඒ හින්දා බොහොම බුද්ධිමත්ව විද්‍යාත්මකව මේ ප්‍රශ්නේ විසඳන්න රජයේ මැදිහත් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.
1: මේ අතර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් සහ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අතර සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතයි. ඒ මේගමුව බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් යළිත් මෙවැනි සිදුවීම් ඇතිවීම වළක්වා ගැනීම සඳහා ගත යුතු පියවර පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි. මේ අතර මේ ගමුව බන්ධනාගාරයේ ඇති වූ නසන්සුන්තාව පිළිබඳ විමර්ශනයක් සිදු කර වාර්තා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය පරිදි විමර්ශන කමිටුවක් පත් කළා. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවට විශ්‍රාමික අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ මිලින්ද ගුණතිලක සහ ජනාධිපති නීතිඥ මොහන් වීරකෝන් අයත් විමර්ශන කමිටුවේ ලේකම් ලෙස ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් KLD අසේල පත් කළා. අධිකරණ අමාත්‍යවරයා නිසි පරිදි වගකීම ඉටු කිරීමට අපහසුත්ව ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට එක්වමින්.
6: මේ රටේ ස්වාධීන අධිකරණයට අතපොවන්නට ඇඟිලි ගහන්නට කටයුතු කරපු නිසා ඔබතුමාට ඔබතුමාගේ වගකීම අමතක වුණා කියන එක තමයි මට කියන්න තියෙන්නේ. හර්ධ සාක්ෂියට එකඟව තමන් තමන්ගේ වගකීම යුතුකම ඉෂ්ට සිද්ධ කරාද නැද්ද කියන එක ගැන හිතලා බලලා ගත යුතු පීවර ඔබ දනි, මුළු රටත් දනි. දැන් පීවර ගන්න අවස්ථාව ඇවිල්ලා තියෙනවා.
1: මේ ගමුව බන්ධනාගාරයේ ගැටුම සැලසුම් සහගත සිද්ධියක්ද යන්න පිළිබඳ විමර්ශනය කළ යුතු බවයි අමාත්‍ය බිමල් රත්නායක පැවසුවේ.
7: එක එක දේවල් කියනවානේ මේගොල්ලෝ ප්‍රිසන් වල දැම්මද දොරවල් වැහුවද නැද්ද. නමුත් බන්ධනාගාරයක කරල්ලක් කරනකොට ලේසිම තැන තමයි රාත්‍රිය හැමන. හැබැයි ඒගොල්ලෝ රාත්‍රිය හැම දෙයක් කරේ නෑ. ඒත් උදේ තමයි මේක නැවත මතුවලා තිබෙන්නේ. ප්‍රශ්නේ 100%ක් විසඳලා නැති බව ඇත්ත. නමුත් ඔබතුමා දන්නව මිනිස්සු 2000ක් එකපාර කන්ට්‍රෝල් කරන්න බෑ. යම් කිසි සැලසුමක් තිබ්බද කියලා විමර්ශන වලින් හොයන්න ඕන. ඔය කමිෂන් එකෙන් හොයන්න ඕන. මේ එළියේ අපරාධකරුවන් බවට පත් වී සිටින පරි නිසා වර්තමාන දූෂිත දේශපාලනඥයන් ප්‍රමාණයක් ඉන්නෝ. ඒගොල්ලන්ට විරුද්ධව දවන්ත නීති ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අන්නේකට අදාළව බන්ධනාගාර ෆ්‍රන්ට් එකෙන් ආපු රියැක්ෂන් එක කියලා තමයි අපිට මේක පේන්නේ.
1: බන්ධනාගාරයේ ගැටබ වළක්වා ගැනීමට හැකිව තිබූ බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා සඳහන් කළා.
8: නිසි පියවර අරගෙන තිබුණා නම් විශේෂ කාර්ය බලකායේ කැඳවලා තිබුණා නම් මහේස්ත්‍රාත්වරයේ මැදිහත් වෙලා තිබුණා නම් හමුදා ආරක්ෂා යොදලා වටපිටාව ආරක්ෂා තහවුරු කරලා තිබුණා නම් දෙවෙනි කැරැල්ලක් ඇති වෙන්නේ නැහැ. ඒ වළක්වා ගත හැකිව තිබුණා. ඒ දෙවෙනි කැරැල්ල වළක්වා ගත නොහැකිවන්නට හේතුව තමයි නිවැරදි දේශපාලන නායකත්වයක් නොලැබීම. ඇමතිවරයින් ඒකට දෙපාර්තමේන්තුවේ ප්‍රධානියෙක් නැහැ ස්ථීරව. ඒකට තමයි වග කියන්න ඕනේ. මීට කලින් කිව්වා ඒකටත් වග කියනවා කියලා. මොකද අන්තිර වගකීමක් නැහැ. දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරිය පත් කළා නේ අවුරුද්දක්.
1: මේකම බන්ධනාගාරයේ සිද්ධිය සහ වැලිකඩ බන්ධනාගාරයේ සිද්ධිය එකිනෙක සමාන නොවන බවයි නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ සඳහන් කළේ.
7: හරි පැහැදිලිව අපි කියන්න ඕන දැන් මේගොල්ලෝ උත්සාහ කරමින් තිබෙනවා පසුගිය කාලේ අර මහරදි වැලිකඩදි තංගල්ලේදි සිදුවෙන සිදුවීම් මේකත් එක්ක සංසන්දනය කරන්න. කොහොමද මේකත් එක්ක සංසන්දනය කරන්නේ? වැලිකඩ 27ක් නම් කියලා අඬ ගහලා දනගස්සලා වෙඩි තිබුවේ. ඉතින් තංගල්ලට ගිහිල්ලා දොර ළඟට ගිහිල්ලා නාමල් බේබිගේ තාත්තට මහින්ද රාජපක්ෂට අමර එන්න එළියට මම මහින්ද ඇවිල්ලා ඉන්නේ කියලා කියන්න පුළුවන්. මහින්දලගේ කටහඬ අඳුරනවා අමරේ හොඳට. ජූලම් පිටියේ අමරේ නාමල් රාජපක්ෂගේ පිටිපස්සේ ඒ අමරේට තමයි ගිහිල්ලා
1: අධිකරණ අමාත්‍යවරයා අදුරෙන් ඉල්ලා අසුවේ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමරසම්පත් දසනායක කියා සිටියේ.
5: මහින්ද රාජපක්ෂ විපක්ෂ නායක කාලේ තමයි ජූලම් පිටිය අමරෙහි. මචං උඹලටත් වැරදුනා අපිටත් වැරදුනා මචං. අපි ඔක්කොම 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපති කරා. අර ඉන්නේ ගයන්තලා නෙවෙයි. ජූලම් පිටිය අමරෙත් එක්ක හිටපු මහින්ද රාජපක්ෂ ජනාධිපති කරේ අපි ඔක්කොම. මම මෙතනදි කියනවා මම අධිකරණ ඇමතිනම් අද ඉල්ලා අස් වෙනවා. වගකීම බාරගත්තනම් හෙට නඩුවක් ඔබතුමාට අනිවාර්යෙන් පටන් ගන්න පුළුවන්. ඔබතුමාට විරුද්ධව බන්දේ පොලිසිය ගියාට පස්සේ තමයි මේගොල්ලෝ බන්දේ පොලිසිය 7 දෙනෙක් තමයි මැරුවේ. බන්ධනාගාර පොලිසිය කියලා කියන්නේ ඒගොල්ලෝ කියන්නේ බන්දේ පොලිසිය කියලා හිරකාරෝ. ඒගොල්ලෝ නියමනම රාජකාරිය කරනවා. මේක සිද්ධිය ඇතුනේ කාමර පාටි. කාමර පාටි තමයි සම්පූර්ණ ඒ කාමරේ බාරව ඉන්නේ. කාමර පාටි දෙන්නෙක් තමයි පළවෙනි දාසේ මැරුවේ.
1: විපක්ෂ එල්ල කළ චෝදනාවලට ප්‍රතිචාර දක්වුවේ අධිකරණ අමාත්‍ය හර්ෂණ නාරායක්කාර විසින්.
9: ඒ වගේම විපක්ෂයේ සමහර උදවිය උපදෙස් දෙන්නන්ගේ සංගමය. මොකක්ද ඕගොල්ලන්ට මෙහෙම කරා නම් අරම කරන්න තිබුණා. කලින් දවසේ මේක වෙච්ච නිසා පහුවෙන්ද මේක කරේ නැත්තේ ඇයි? ඒ වෙලාවේ මේක කරේ නැත්තේ ඇයි? කරුණාකරලා මතක තියාගන්න. ඒතර යුදමය තත්වයක් තිබුණේ. ඒතර පුද්ගලයාගේ ජීවිත ප්‍රශ්නයක් තිබුණේ. බන්ධනාගාර නිලධාරීන්ව මිනි මරුවන් හෝ රස්තිය අධිකාරයන් කරන්න එපා. ඒක වැරදි. අජි ප්‍රේමදාස මැතිතුමා යම් කරුණාවකයක් දැක්වුවා. ඒ වගේම ඔහු යෝජනා කරා මං අසාර්ථක ඇමතිවරයෙක් නිසා ඉල්ලාස් වෙන්න ඕනේ කියලා. මා වගකීම බාර ගන්නවා කියන එකෙන් කිව්වේ එක දෙයයි. වගකීමෙන් පලා යන්නේ නැහැ. රාජකාරිය නිවැරදි ලෙස නොකරනවා නම් මගේ ජනාධිපතිතුමාත් කැබිනට් මණ්ඩලයත් මගේ කණ්ඩායමත් ඒ සම්බන්ධයෙන් මා කළ යුතු පියවරකට උපදෙස් දෙවි. ඒ නිසා සියලු දෙනාටම මා එක කියන්නට ඕන. අසාර්ථක වීම නිසා යමෙක් ඉල්ලාස් වෙන්න ඕන නම් මං හිතන්නේ විපක්ෂ නායකතුමා ඉස්සලම ඉල්ලාස් විය යුතුයි. මොකද ඔහු සාර්ථක උනනම ඔහු ඉන්නෝනේ ජනාධිපති පුටුවේ. ඔතන විපක්ෂයේ නෙමෙයි.
1: මේ අතර මීගමෝ බන්ධනාගාරය ගැටුමෙන් අනතුරුව බූස බන්ධනාගාරයට රැගෙනමින් සිටි එක් රඳවියෙකු මිය ගොස් තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක පැවසුවේ බූස බන්ධනාගාරයට රැගෙනමින් සිටි රඳවියෙකු රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති පවායි. කෘෂිකාර්මික නොවන ආර්ථික ක්‍රියාකාරකම් පිළිබඳ ඊ සංගරණය යටතේ තොරතුරු රැස්කිරීම ලබන 15 වනදායින් අවසන් වන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසනවා. සියලු කර්මාන්ත ඉදිකිරීම් වෙළඳ හා සේවා කටයුතු ආවරණය කරමින් සංගරණය සිදුවනු ඇති. සේවක සංඛ්‍යාව 50 හෝ ඊට ඉහළ විශාල පරිමාණයේ ආයතන සඳහා අන්තර්ජාලය ඔස්සේ සංගණන තොරතුරු ලබා දිය හැකි. තොරතුරු ලබාදීමට අපේක්ෂා කරන ආයතන සිය නිල වෙබ් අඩවියට පිවිස ලියාපදිංචි වන ලෙස ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දැනුම් දී සිටිනවා. නාටු වී කිලෝවක් සඳහා රුපියල් 140ක මිලක් ප්‍රකාශයට පත් නොකළහොත් ගොවීන් කොළඹට රැගෙන බව ජාතික ගොවිජන එකමුතුව පවසනවා. එහි සභාපති අනුරාධ තෙන්නකෝන් සඳහන් කළේ බලතහරින් කඩිනමින් මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දිය යුතු බවයි.
10: නාඩු වී කිලෝ එකක් සඳහා අනිවාර්යයෙන්ම රුපියල් 140ක් ඕන. එහෙම නුදුන්නොත් කොළඹ වටලනවා වටලනවා වටලනවාමයි. ගොවියාගේ බලය අපි පෙන්නනවා. අපිට 140 නුදුන්නොත්.
1: අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති පුංචිරාල රත්නායක පැවසුවේ ගොවීන් 1,03,000 කොළඹට කැඳවීමේ හැකියාව පවතින බවයි.
11: ඒ නිසා සෙල්ලම් දාන්න එපා, සම්දර්ශන පෙන්වන්න එපා. ඔබතුමාලා ඊයේත් විසඳුමක් තිබ්බේ නැහෙනි. හැබැයි මේකට නියම මිලක් අපිට ආවෙ නැත්නම් අපි මේ බහිනවා වාගෙන මේ සමත්ත රටම බහින්න ගත්තොත් එක ගොවි සංවිධානයකින් 10 දෙනා ගාණ යවවොත් 19,603,000 වඩා කොළඹ පුරවන්න පුළුවන්. ඒක එච්චර සෙල්ලමක් නෙමෙයි. අපිට හෙට දවසේ උනත් කරන්න පුළුවන්. අපි තාමත් ඉවසගෙන ඉන්නේ අපිට යම් කිසි විසඳුමක් දෙයි කියලා.
1: නාටු වී කිලෝවක් රුපියල් 120කටත්, සම්භාවී කිලෝවක් රුපියල් 130කටත්, කීරි සම්භාවී කිලෝවක් රුපියල් 140කටත් රජය විසින් මිලදී කනු ඇතේ. නිවාස සහ පරිශ්‍ර පිරිසිදු කර ගැනීම නිසි පරිදි සිදු නොකළහොත් ඉදිරියේදී ඩෙංගු රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර සඳහන් කළේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා ජනතා සහය අත්‍යවශ්‍ය බවයි. වසරේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,000 ඉක්මවා තිබෙනවා. ජනවාරි පළමුවනදා සිට පසුගිය 6 වන දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,422ක්. ඩෙංගු ව්‍යාප්තියෙන් පාසල් පද්ධතියටද බලපෑම එළවෙමින් පවතින බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමල් විජේසිංහ කියා සිටියේ.
12: විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය తాවකාලික වසා දමන්න සිද්ධ වෙනවා. දැන් මේ වන විට මොරටුව විශ්වවිද්‍යාලයත් తాවකාලිකව වහර දාන්න සිද්ධ වෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මොරටුව විශ්වවිද්‍යාලය වැහුවා කියලා විතරක් ඒ ප්‍රදේශාශ්‍රිතව ගැටළු විසඳෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රදේශාශ්‍රිතව తాවකාලික නවාතැන් ගණනාවක් තියෙනවා. එතකොට විශාල පිරිසක් ජීවත් වෙනවා. එතකොට ඒ තදබදයේ ඇතුලේ ඩෙංගු රෝගය බෝ වෙන්න අවශ්‍ය පරිසරය නිකම්ම හැදෙනවා. එතකොට විශ්වවිද්‍යාලය වැහුව පමණින් නැවත විශ්වවිද්‍යාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වෙන එක නතර වෙන්නේ නැහැ. දැන් මෙරට පාසල්
1: ඇමෙරිකාව ඉරානයට එරෙහිව ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් ආරම්භ කර තිබෙනවා. ඒ හෝමු සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් වාණිජ නෞකා 3කට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකානු මාධ්‍යම විධානය සඳහන් කළේ ජාත්‍යන්තර ජලමාර්ගයක ගමන් කළ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානයට දැඩි වන්දියක් ගෙවීමට සිදුවන බවයි. ප්‍රහාරවලින් නෞකා 3ට හානි සිදුව තිබුණද කිසිදු ජීවිතහානියක් වාර්තා වී නොමැති බවයි එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය සඳහන් කළේ. ඉරානයේ නියෝජ්‍ය විදේශ මාතිවරයා ප්‍රකාශ කළේ ඇමෙරිකානු ප්‍රහාර පසුගිය මාසයේ දෙරට අතර අත්සන් කළ අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් බවයි. ඊට ප්‍රතිචාර ලෙස ඉරානය තීරණාත්මක පියවර ගන්නා බවටද ඔහු අනතුරංගවා සිටිනවා. මෙ අතර ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව ඉරානයට තාවකාලිකව ලබා දී තිබූ තෙල් සම්බාධක සහනයද අහෝසි කළා. දෙරට අතර අවබෝධතා ගිවිසුමේ ඇතුළත් වූ එම සහන යටතේ තෙල් සහ ඛනිජ තෙල් නිෂ්පාදන අපනයනය කිරීමට ඉරානයට අවසර හිමිව තිබුණා. ඇමෙරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වුණේ එම සහන යටතේ සිදු කෙරෙන ගනුදෙනු අවසන් කිරීම සඳහා ලබන 17 වනදා දක්වා සංක්‍රාන්ති කාලයක් ලබා දී ඇති බවයි. මෙම තීරණය අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් ලෙස හඳුන්වා දුන් ඉරානය එය ඇමෙරිකානු රජයේ නොසන්සුන් ප්‍රතිපත්තිය සහ විශ්වාස කළ නොහැකි ස්වභාවය පෙන්නුම් කරන බවයි ප්‍රකාශ කළේ.
13: Seatha Sports Highlights.
1: 2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටේට සුදුසුකම් ලබා ගැනීමට ආජන්ටිනාව ඊයේ සමත් වුණා. ඒ ඊජිප්තුවට එරෙහිව ගෝල 3-2 ලෙස ජය වාර්තා කරමින්. තරගයේ මුල් භාගයේදී යාසර් ඉබ්‍රාහිම් සහ මොස්ටෆා සිකෝ ලබාගත් ගෝල හේතුවෙන් ඊජිප්තුව ගෝල 2-0 ලෙස ඉදිරියෙන් පසු වුණා. එහෙත් අවසන් මිනිත්තු 15 තුළ ආජන්ටිනාව සම්පූර්ණයෙන්ම තරගයේ පාලනය සතු කරගනු ලැබුවේ ක්‍රිස්තියානු රොමෙරෝ සහ ලියොනල් මෙසි මිනිත්තු 4ක් ඇතුළත ගෝල ලබා තරගයේ ගෝල 2-2 ලෙස සමකිරීමත් සමගයි. අතිරේක කාලයේදී එන්සෝ ෆර්නැන්ඩස් ලබාගත් ගෝලයත් සමග ආජන්ටිනාව ඊජිප්තුවට එරෙහිව ගෝල 3-2 ජයක් හිමි කරගනු ලැබුවා. මෙම ජයග්‍රහණයත් සමග ආජන්ටිනාව වාර්තාතරට එක්වන්නේ ගෝල 2කින් පසුබස සිට තරගය අවසන් වීමට මිනිත්තු 15ක් පමණ තිබේදී ලෝක කුසලාන පිළිමනුන් පිටු දෙකීමේ තරගයක් ක්ෂයගත් පළමු කණ්ඩායම ලෙසයි. තම වාර්තාව තවත් ඉදිරියට ගෙන යමින් ලෝක කුසලාන තරග 9ක අඛණ්ඩව ගෝල ලබාගත් ක්‍රීඩකයා ලෙස ලියොනල් මෙසිද වාර්තා අතරට එක්වුණා. යලි සිරස්තල මහමෝදර බන්ධනාගාරයක් පිහිටුවීමට තීරණයක්. ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර නිලධාරීන් කොළඹට. ඊ සංගණනය ලබන 15 දක්වා. ඇමරිකාවෙන් ඉරානයට ගුවන් ප්‍රහාර. ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයේ අර්ථ අවසන් පූර්ව වටයට. සියත උදැසන ප්‍රධාන ප්‍රවෘතිනිමයි. මම සිතාරා අතුකෝරල. සියත මිළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට. එත ප්‍රති සිටින්න පැන් පැපුවත් සමක.
0: ලොවපුරා සෙරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: of the town.
1: ලංකා පුරාම ජනප්‍රිය වුණු ස්ටේජ් ඩ්‍රාම එකක් තමයි බල්ලොත් එක්ක බෑ කියලා කියන්නේ.
2: මේ දවස්වල වේදිකාගත වෙන්නේ ඒ ඩ්‍රාම එකේම සෙකන්ඩ් එඩිෂන් එක.
1: අපි ඒ ගැන වැඩි විස්තර හෙවේ ගිහාන් ප්‍රනාන්දුගෙන්.
3: බල්ලොත් එක්ක බෑ එක කියන නාට්‍ය අපි මුලින්ම 2009 වගේ තමයි පටන් ගත්තේ. ඒ සීන් එකට සමානව සීන් එකකින් තමයි දෙක කියන එකත් හැදෙන්නේ. ඒක නරකම විදුවක් හැටියට.
2: කවුද මේ ඩ්‍රාම එක ඇක්ට් කරන්නේ?
3: ලංකා විද්‍යන හොඳ ප්‍රවීණම රංගන ශිල්පීන් ගණනාව සම්බන්ධයට ඉන්නේ. ආදිත් ලෝකුගේ සරත් කමලත්න චින්තක තීරිස් චන්දා තීරිස් වගේ.
1: ඩ්‍රාම එක ඇතුලේ ජෝක්ස් වලින් ලොකු කතාවක් කියනෝ නේද?
3: ඇත්තටම බල්ලුත් එක්ක දැක් කියන්නේම දේශපාලන ප්‍රවණතාවක්. ලංකාවේ දේශපාලනය ගැන සමාජ රාජනා කරන තියෙන විරෝධය වේදිකාවක් උඩගාව පිටසක් වංග දක්වද්දි ඒක තමන්ගේ දෙයක් වගේ දැනෙනවා. ඒසොලන් ඒක ප්‍රතිචාර දක්වනවා.
2: දැන් ඩ්‍රාම එක කවද්ද බලන්න පුළුවන්?
3: 11 වෙනිදා තමයි පිටේ 6 පිටේ කොළඹ එල්පිස්ටන් වංගලට බල්ලුත් එක්ක දැක් අපි හම්බු.
0: Talk of the town.
1: Queen කෙටි පෙරි ගැන මේ දවස්වල ලෝකෙම කතා වෙන්න පටන් අරන් තියෙනවා. ඒ අලුත් songs ඉන්නම නෙවෙයි කාලයක් තිස්සේ Hollywood actor Orlando Bloom එක තිබ්බ relationship එක නැති වුණාට පස්සේ.
2: දැන් කෙටි පෙරි නිතරම public events වල පේන්න ඉන්නේ කැනඩාවේ හිටපු Prime Minister Justin Trudeau එක්ක. පහුගිය සතිවල concert film premiere එකකට වගේම red carpet events වගේ තැන් කිහිපයකම දෙන්න එකට දැකපු නිසා.
1: ගොඩක් දෙනෙක් මේ රිලේෂන්ෂිප් එක ගැන කතා කරන්න අරන් තිබ්බා.
2: ඒ විතරක් නෙවෙයි. අවුරුදු 17කට කලින් එයා ඇඳපු iconic costume එකත් Cardiff show එකේදී ආයෙත් ඇඳපු නිසා ඒ ගැනත් සෑහෙන viral වෙලා තියෙනවා.
0: Talk of the town.

0: ලේබී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: දැන් පෑනේෂා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 0114 667 222 අමතන්න.
2: ෆිනිෂින්ග් වහලක් ලෙස කලරම් ෆ්ලෝ වැජබෙනා. සිත් බැඳගනි. කල් පවති. අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. ෆිනිෂින්ග් වහලක් නම් කලරම් තමයි.
3: ම ඉදලා බෑ සැන්ඩි හොම හොම ඉඳලා නම් බෑ.
4: මට ගලබෙල්ල ඕනේ මගේ හැම කොහොමත් සීනිදු.
3: මේ කොහොමද ආයක සීනිදු කරගෙන තියෙද වැලි කරදේ ගහලා වදදලා.
4: නෑ නෑ ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
3: උපන් කැත?
4: උපන් හැටි.
3: ආ උපන් හැටි මේ බලවංගු තාලි හැටි.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
7: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: Rocieta.
1: Mami's Pocket Money.
2: වාශි කැපවීමයි උත්සාහයයි තියෙනවා නම් අපිට ඕනම අරමුණක් ජය ගන්න පුළුවන්.
3: අනිවාර්යයෙන්ම නිශාන් කැපවීම තියෙන්නේ කොතනද? එතන අනිවාර්යයෙන්ම උත්සාහයක් තියෙන්න ඕන.
2: පොඩ්ඩ මේ වෙනකොට ඒගොල්ලන්ගේ කැපවීමට ප්‍රතිඵල පෙන්වලා තියෙන. දැන් අම්මලාගේ චාන්ස් එක. අපි යමු මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට.
3: අද දවසේ මමීස් පොකට් මනි සෙග්මන්ට් එකට අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ දේවිකා රණතුංග මාතලේ ඉඳලා. Good morning දේවිකා.
4: Good morning.
2: දේවිකා ප්‍රශ්න හතරක් තියෙනවා. ලෑස්තිද අද පොකට් මනි දිනන්න?
4: ලෑස්ති.
3: තරගේ කොන්දේසි ටිකක් මතක් කරන්නම් දේවිකා. අපි ඔයාලට ප්‍රශ්න හතරක් අරගෙන එනවා. පළවෙනි ප්‍රශ්නෙට ඔයා හරියට උත්තරේ තේරුවොත් ඔයාලට රුපියල් 250ක් පොකට් මනි හම්බ වෙනවා. ඊට පස්සේ ඔයා උත්තර දෙන හැම ප්‍රශ්නකදීම අතේ තියෙන පොකට් මනි ගාන ඔයාට දෙගුණයක් කරගන්න පුළුවන්. බෝනස් ප්‍රශ්නේදී අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි කරගන්නත් ඔයාට අවස්ථාව තියෙනවා. හැබැයි බෝනස් ප්‍රශ්නෙට හරියට උත්තරේ තෝරන්න බැරි වුණොත් අතේ තියෙන පොකට් මනි ගාන 50%කින් අඩු වෙනවා. මේ තමයි දේවිකා අපි ඔයාලට දෙන පළවෙනි ප්‍රශ්නය.
2: මේ දවස්වල පාපන්දු ලෝක කුසලානේ පැවැත්වෙනවානේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ගැන අහලා තියෙනවද දේවිකා? මේයා සහභාගි වෙන අවසාන පාපන්දු ලෝක කුසලානේ. ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2006 ඉඳලා 2026 වෙනකන් FIFA ලෝක කුසලාන 6ක් නියෝජනය කළා. ලෝක කුසලාන 6ක එක දිගට ගෝල ලබාගත් ලෝකේ එකම ක්‍රීඩකයාත් ඔහුයි. අපි අහන්නේ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ නියෝජනය කරන රට මොකක්ද? 1. පෘතුගාලය, 2. ස්පාඤ්ඤය.
3: දේවිකා හරි උත්තරේ වෙන්න ඕනි පෘතුගාලය. ඒ වගේම ඔහු පෘතුගාලය වෙනුවෙන් ගෝල 146ක් වාර්තා කළා තියෙනවා.
2: හරි දේවිකා, එහෙනම් අපි යමු දෙවනි ප්‍රශ්නෙට. දරුවෙක් ඉපදුණු දවසේ ඉඳලා අවුරුදු 18 වෙනකන් එයාට එන්නත් ලබා දෙන්න ඕනේ. ශ්‍රී ලංකාවේ දරුවන්ට ජාතික එන්නත් වැඩසටහන යටතේ නොමිලේ එන්නත් ලබා දෙනවා. ඉපදිලා සති 4ක් ඇතුළත ලබා දෙන BCG එන්නත ක්ෂය රෝගයෙන් ආරක්ෂා වෙන්න උදව් කරනවා. දේවිකා, අපි අහන්නේ වයස අවුරුදු 11 පාසලේදී ලබා දෙන TD, එහෙම නැත්නම් ATD එන්නත ලබා දෙන්නේ 1. පිටගැස්ම සහ ගලපටලයට, 2. සරම්ප සහ රුබෙල්ලා වලට.
3: දේවිකා හරි උත්තරේ පිටගැස්ම සහ ගලපටලයට. තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනවා දේවිකා. අපි යමු 3 වෙනි ප්‍රශ්නෙට.
2: දේවිකා, ලෝකේ බලවත් රටක් තියෙනවා. හැබැයි අදටත් ඒ රටට නීතියෙන් නිල භාෂාවක් ප්‍රකාශ කරලා නැහැ. ඒ රටේ වැඩිපුරම භාවිත කරන භාෂාව ඉංග්‍රීසි, දෙවනි භාෂාව ස්පාඤ්ඤය. ඒ රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිල භාෂාවක් සඳහන් වෙලා නැහැ. අපි අහන්නේ ෆෙඩරල් මට්ටමින් නීතිගත නිල භාෂාවක් නොමැති ලෝක ප්‍රසිද්ධ රට කුමක්ද? 1. ඇමරිකා එක්සත් ජනපදය, 2. කැනඩාව.
3: දේවිකා 3 වෙනි ප්‍රශ්නට හරි උත්තරේ තෝරා රුපියල් 250ක් පොකට් මනි අතට අරගෙන තියෙන නිසා දැන් බෝනස් ප්‍රශ්න තෝරගන්න අවස්ථාව තියෙනවා. බෝනස් ප්‍රශ්න තෝරගමුද?
2: බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ දුන්නොත් දේවිකා අතේ තියෙන පොකට් මනි ගාන 5 ගුණයකින් වැඩි වෙනවා. හැබැයි උත්තරේ වැරදුනොත් ඒ ගාන භාගයක් වෙනවා. මෙන්න දේවිකා බෝනස් ප්‍රශ්නේ. තිත්ත නිසා කරවිල කන්න අකමැතිය ගොඩක් ඉන්නවනේ නේද? ඔයත් ඒ ගොඩටද අයිති වෙන්නේ? කරවිල ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන්න උපකාරී වෙන සී විටමින් සහ ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත්. කරවිලවල තිත්ත රසයට ප්‍රධාන හේතුව කුකබිටසී නම් ස්වභාවික සංයෝගයයි. මෙන්න ප්‍රශ්නය. කරවිල ආහාරයට ගැනීම වඩාත් ප්‍රයෝජන වෙන්නේ 1. දියවැඩියා රෝගීන්ට, 2. ගෑස්ට්‍රයිටිස් ඇති රෝගීන්ට.
3: බෝනස් ප්‍රශ්නට හරි උත්තරේ තෝරලා දේවිකා අතේ තිබ්බ රුපියල් 250 රුපියල් 1250ක් වෙනකම් වැඩි කරගන්නවා. බොහොම ස්තුතියි දේවිකා අපිත් එක්ක සම්බන්ධ වුණාට. ජය වේවා.
2: එහෙනම් මාෂි, අපේ වෙලාවත් ටික ටික ඉවර වෙන්න යන්නේ. රටම දන්න රේඩියෝ ඩබලක් මග එනවනේ. ඊට කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාට ඇතිනේ අනිවාර්යයෙන්ම ඉතුරුම් ගිනුමක්. හැබැයි ඒකේ තියෙන පොලිය ස්ථාවර නැහැ. අද තියෙන පොලිය නෙමෙයි, තව මාසිකේ. අඩු වෙන්නත් පුළුවන්, වැඩි වෙන්නත් පුළුවන්. හැබැයි ස්ථාවර තැන්පතුවක් ඔබ ආරම්භ කළොත් එහෙම ඒකට නිශ්චිත පොලියක් දෙනවා. ඔබ දන්නවද සනස සංවර්ධන බැංකුව 10.5%ක වාර්ෂික සඵල පොලියක් දෙනවා දැන් ස්ථාවර තැන්පතුවක් ආරම්භ කළොත්.
3: ඉතින් බල බල ඉන්න එපා, අදම 13:19ට කෝල් එකක් දෙන්න.
2: තරුවෙක්ට හොඳට උගන්නන්න අපි හැමෝම කැමතියිනේ. පිට රටකට යවන්න ඕන වුණොත් ඒකට අපි අතේ ලොකු මුදලක් ඕනේ. ඉතින් දැම්ම පොඩියට පටන් ගත්තොත් සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකේ අවුරුදු දෙකක් ඔබේ ස්ථාවර තැන්පතුව තිබ්බොත් 11.5%ක වාර්ෂික සඵල පොලියක් ලැබෙනවා. අවුරුදු 5-10 සල්ලි ටික තියලා තියන්න පුළුවන් නම් ඔබට හිතාගන්නවත් බැරි මුදලක් ඔන්න ඉතුරු කරගන්න පුළුවන්. ගැප් දොරක් හදාගන්න, සේරම වැඩ ටික ඉවර කරලා හොඳ විශ්‍රාම ජීවිතයක් ගත කරන්න, අදම හොඳ තීරණයක් ගන්න. 13:19ට කතා කරලා සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් එකෙන් වැඩි විස්තර අහගන්න.
3: එහෙනම් ඔයාටත් පුළුවන් හෙට දවසේ අපේ පොකට් මනි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක සම්බන්ධ වෙන්න. කරන්න තියෙන හැරිම පුංචි වැඩක් මැසේජ් එකක් එවලා තියන්න 0714151 කියන අපේ WhatsApp නම්බරයකට නම ගම විස්තර ටික එවලා තියන්න.
2: හෙටත් උදේ 5 කාලට පොකට් මනි අහන්න. මම නිශාල්.
3: මම ආශි.

0: සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව වැදගත් වෙන්නේ ඇයි?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවීන්ද්‍ර උණකමගේ සමග.
0: මේ දවස්වල අපේ රටේ තියෙන ඩෙංගු රෝගී තත්ත්වයත් ඒ වගේම වෛරස් ආසාදන තත්ත්වයත් නිසා ඔබට සමහර විට වෛද්‍යවරුන් විසින් නිතර රුධිර පරීක්ෂණ වාර්තා කරගන්න කියනවා වෙන්න පුළුවන්. මේ අතරින් ඉතාම වැදගත් රුධිර පරීක්ෂණ වාර්තාවක් තමයි සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව කියන්නේ. මේ වාර්තාව මගින් ඔබට ඇත්තේ වෛරස් ආසාදනයක්ද, එහෙම නැත්නම් බැක්ටීරියා ආසාදනයක්ද, ඩෙංගු රෝගී තත්ත්වයක්ද යන්න පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසා මේ රුධිර පරීක්ෂණ වාර්තාව ඔබට තියෙන රෝගී තත්ත්වය හරියටම අඳුනගන්න වෛද්‍යවරයාට ඉතාම වැදගත් වෙනවා. නමුත් බොහෝ විට රෝගීන් කරන වැරදි දෙයක් තමයි වෛද්‍යවරයා මේ වාර්තා ලබා ගන්න කියපු කාලයට හරි වෙලාවට මේ වාර්තාව ලබා ගන්නේ නැහැ. ඩෙංගු වගේ රෝගී තත්ත්වයකදී එවැනි පුංචි ප්‍රමාදයක් ඔබගේ ජීවිතේ විශාල අනතුරකට ලක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා සෑම විටම රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම වෛද්‍ය උපදෙස් මත හරි ආකාරයෙන් සිදු කරන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සිය තහන්න.
1: ඔබේ නොදන්න මෙඩිසින්. මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Facebook පිටුවට හෝ ඩොක්ටර් රවීන්ද්‍ර උඩගමගේ Studio Health YouTube නාලිකාවට.

0: දැන් පෑන්ේෂයා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂයා බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 011 464 667 222 අමතන්න.
1: කොකෝෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
2: මුළු පවුලටම මගේ ගානටම
1: කොකෝෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය.
3: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZ නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග. වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.
4: CDP ස්ථාවර තැන්පතු 15% දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 167 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
5: Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL Headlight Anti Skid Braking System සහ Electronic Fuel Injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Pierce Motor Company Private Limited within
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලීන් ටයිල් එකතුවක් මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
7: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නිල විකාශක.
9: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC Finance හරියන්න හරිම තැන.
11: වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 732 1000. NIB The City University, the place to be.
13: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
14: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
15: රස්තියාදුවක් නැතුව LB නිවාස ණය දැන් සතියෙන් ගන්න පුළුවන්. ඉතින් ලීසින් එක ගත්ත වේගෙන්ම හවුසින් ලෝන් එකත් ගන්න ඔබත් ළඟම LB Finance එකට එන්න.
16: City Board සමාජිකයන් සඳහා Cargill's Food City within Megawattam Goldy Supreme Chicken Sausages ඉතිරි රුපියල් 320යි. Flora Fat Spread ඉතිරි රුපියල් 225යි. Munchy Super Cream Cracker ඉතිරි රුපියල් 50යි. Glowguard Toothpaste ඉතිරි රුපියල් 110යි. Cargill's Food City.
17: රූපවාහිනී ශීතකරණ විදුලි උපකරණ ගෘහ භාණ්ඩ ගන්න මාස 60 ක්‍රෙඩිට් කාඩ් එකෙන්ම ගෙවන්න. සීතා ප්‍රදර්ශනාගාර සහ Lectures by Sita. Sita හදවත් දිනෝ හිතවත්කම.

0: මෙයා මට ඇපල් මලක් දෙන්න.
1: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ, තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
0: අයියා මට මල් ගොඩක් දීලා.
1: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකක් දානවා. පිස්සුනේ.
0: හච් 15 පිස්සුවක්ම තමයි.

0: ස්ටයිලිෂ් පෙනුමයි මයිලෙජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකී කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
2: ඔබේ අඩුම කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක් හොඳම දේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේට තිරයක්
3: අසට්ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින් පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි හෙල්මට් එකකුත් නොමිලේ අසට්ලයින් ෆිනෑන්ස් අදම එන්න අදම ආරණ්‍යන්න අමතන වින්වයි 114 700
4: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුවල මැජෙස්ටිකා ලංකා ටයිල්ස්
5: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්
6: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
7: ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
8: මුළු පවුලටම මගේ ගානටම
7: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන ගුණය
9: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්
10: දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි
9: කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි
11: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
12: ගන්නවා ලයිසන් එක
13: දැන් හරිනේ අමාරු
11: ලයිෆ්ගේ කටක් පොඩ්ඩක් වැඩි
9: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක් හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
11: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි
9: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි
11: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වෙනි ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.75ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය
9: 13.19ට කෝල් එකක් ගන්නකො
11: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද
14: අනුව

morning. Good morning. Good morning. මේ දවස් ටිකේ ටිකක් ඔළුව ස්ටක් වෙලා වගේ නේද තියෙන්නේ. ඒකට ප්‍රධාන හේතුවක් තමයි පහුගිය සඳුදා අපි දැක්ක ඒ සංවේදී සිදුවීම. මේ ගමුව බන්ධනාගාරයේ රැඳවියු අතර ගැටුමක් හටගත්තා. ඒක වළක්වන්න බන්ධනාගාර නිලධාරීන් මැදිහත් වුණා. අන්තිමේදී ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් 7 දෙනෙක් ඇතුළුව 27 දෙනෙක් ජීවිතක්ෂයටපත් වුණා. මේ අවස්ථාවේදී කියන්නේ මේ බන්ධනාගාරයේ ඇතුලේ මේ විදිහේ ගැටුම පවතින අතරතුර ඒ බන්ධනාගාර රැඳවියන්ගේ අම්මලා තාත්තලා එළියට ඇවිල්ලා බන්ධනාගාර ඉදිරිපිට කෑ ගහලා අඬලා අපි දැක්කා. ඒ වීඩියෝස් දැක්කා. ඒක අම්මා කෙනෙක් කියපු කතාව මට තාමත් ඒක නිකන් ඒ වචන විදිහට ඒක ඇහෙනවා ඇහෙනවා වගේ. ඒ අම්මා කියනවා සමාජයට හිරකාරයෙක් වුණාට ඒ මගේ දරුවා කියලා. ඉතින් සමහර දේවල් හරි සංවේදී. හැබැයි අපිට ඒ වගේ වචන ඇහෙද්දි හිතෙනවා නීතිය ඉස්සරහා සමාජය ඉස්සරහා ඒ දරුවා සිරකාරයෙක් වුණත් වැරදිකාරයෙක් වුණත් අම්මලා තාත්තලාගේ හිතවල ඒ දරුවා වැරදිකාරයෝ නෙමෙයි, තාමත් දරුවෝ. ඒ දරුවා කොච්චර ලොකු වැරද්දක් කරත් ඒක අම්මලා තාත්තලාට ඒක ඒ වැරද්ද නෙමෙයි පේන්නේ. තමන්ගේ දරුවා කියන හැඟීමෙන් තමයි හැමතිස්සෙම මේ අම්මලා තාත්තලා වැඩ කරන්නේ. කොයි අම්මා තාත්තත් එහෙමයි. ඒක ඉතින් ඒක මේ වැරදිකාරයෙක් සිට ගෙදර ඉන්න කෙනෙක්ගේ අම්මා තාත්තා කියලා ඒක අපිට වෙන් කරන්න බෑ. අම්මා තාත්තගේ සිතුවිල්ල ඒක. හැබැයි අද අපිට අහන්න තියෙන ලොකුම ප්‍රශ්නේ ඒක නෙමෙයි. අද අපිට අහන්න තියෙන්නේ දරුවන් වෙනුවෙන් බන්ධනාගාර ගේට්ටුවක් ඉස්සරහට ඇවිල්ලා කඳුළු හෙලන දවසක් එනකන් ඉන්න ඕනිද, නැත්නම් දරුවෝ චූටි කාලේ ඉඳලා ඒ දරුවන්ට හරි මඟ පෙන්වීම දීලා ඒ දරුවන් හදා ගන්න ඕනේ නැද්ද කියන ප්‍රශ්න මම සෝෂල් මීඩියාවල මම මාරු විදිහට දැක්ක පෝස්ට් ෂෙයා කරලා තියෙනවා. ගොඩක් ළමයි ෂෙයා කරලා තියෙනවා අපිව හිරේ විලංගුවේ වැටෙන්නේ නැතුව අපිව බේරගත්ත, අපිව බලාගත්, අපිව චූටි කාලේ නම් හොඳ විදියට හදපු අම්මලා තාත්තලාට ස්තුතියි කියලා ගොඩක් පෝස්ට් මම දැක්ක ෂෙයා වෙනවා. ඇත්ත ලොකු වගකීමක් තියෙනවා අම්මලා තාත්තලාට. ඒක අපිට පිළිගන්නම වෙනවා නේද? දැන් හිතන්නකෝ මේ දරුවෙක් වැරදි පාරකට යන්නේ එක රැකින් නෙමෙයිනේ. එයා ඒ ගමන මුල පටන් ගන්න පොඩි සිදුවීමකින් වෙන්න පුළුවන්, පොඩි දෙයකින්, පොඩි තැනකින් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට හරි බිසි අම්මලා තාත්තලා ඉතින් රස්සා කරනවා, සල්ලි හම්බ කරනවා. අපේ රටේ එහෙම සල්ලි හම්බ කරන්නේ නැතුව ජීවත් වෙන්න බෑනි පවුලේ. පුළුවන් නම් පොඩි ළමයා පවා රස්සාවකට යන්න ඕනේ. එහෙම ආර්ථික මට්ටමක් තියෙන ඉතින් වැරද්දක් කියන්න බෑ. අම්මලා තාත්තලා බිසි. ඉතින් දරුවන්ට තමන්ගේ දෙයක් කියන්න කෙනෙක් නැහැ, කතා කරන්න කෙනෙක් නැහැ. අද දවසේ කොහොමද කියලා දරුවන්ගෙන් අහන්න කෙනෙක් නැහැ. එතකොට ඒගොල්ලෝ කරන්නේ වැඩි වැඩියෙන් යාළුවෝ ආශ්‍රය කරන්න පටන් ගන්නවා. එතකොට ආශ්‍රය කරන යාළුවෝ වැරදි ආශ්‍රයක් වෙන්නත් පුළුවන්. අර කතාවක් තියෙනවානේ, දරුවන්ට පුළුවන්ලු වැරදි නෑදෑයෝන්ව අඳුනගන්න. ඒ වගේම අම්මලා තාත්තලාට පුළුවන්ලු වැරදි යාළුවන්ව, ඒ කියන්නේ දරුවෝ ආශ්‍රය කරන අයගෙන් වැරදි යාළුවන්ව අඳුරගන්න. ඉතින් කොහොමුණත් අර කාල වේලාව සල්ලි මේ ප්‍රශ්න හින්දා ඒ හැම දෙයක්ම මිස් වෙනවා වෙන්න පුළුවන්.

එහෙම නැත්තම් පොඩි කාලේ ඉඳන් සමහරක් වෙලාවට අම්මලා තාත්තලා කරන දෙයක් තමයි දරුවන්ගේ වැරදි දැක්කම ඒව නොසලකා හරින අම්මලා තාත්තලා ඉන්නවා. ඒ කියන්නේ වැරද්දක් කරනවා, චූටි දෙයක් කරනවා. ඒ වුණාට ඔය එයා එහෙම තමයි. ඉතින් අපි ඔවා හදන්න යන්නේ නැහනේ. අනේ එයාගේ හැටි අනේ පොඩි කමටනි කරන්නේ ඕ ලොකුනාම හරියයි. ඕන තරම් අපිට ඇහිලා තියෙනවා, ඕන තරම් දැකලා තියෙනවා එහෙම අම්මලා තාත්තලා දරුවන්ගේ වැරදි නොසලකා හරිනවා. ඒවට ඕන තරම් උදාහරණ ඔබටත් ඇති. ඉතින් ඒ වගේ දේවල් නිසා දරුවෝ වැරදි පාරට යනවා. ඊට පස්සේ තව දෙයක් කියන්න ඕනේ. අම්මලා තාත්තලා හැමතිස්සෙම හිතන දෙයක් තමයි අම්මලා තාත්තලාගේ වගකීම, දරුවන්ගේ කෑම බීම ටික, ඇඳුම් පැළඳුම් ටික, අධ්‍යාපනය. ඔය ටික දුන්නා ළමයි දැනගන්න ඕනේ හැදෙන්න කියලා සමහරක් විට අම්මලා තාත්තලා හිතන්න පුළුවන්. නැහැ. අම්මලා තාත්තලා තමයි දරුවන්ගේ පළවෙනි ගුරුවරයා, පළවෙනි යාළුවා, පළවෙනි ආරක්ෂාව. දරුවන්ට හරි වැරද්ද කියලා දෙන කෙනා කවුද? අම්මලා තාත්තලා. පොඩි කාලේ ඉඳන් වැටුනොත් දරුවන්ව නැගිට්ටවන්නේ කවුද? අම්මලා තාත්තලා. බය නැතුව ළමයිකට අම්මට තාත්තට ඇවිල්ලා දෙයක් කියන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. එහෙම අම්මා තාත්තා කෙනෙක් නම් ඔබ ඕන දෙයක් දරුවෝ ඇවිල්ලා ඉස්කෝලේ වෙන හැම සිද්ධියක්ම ඔගලන්ට එක ෂෙයා කරගන්නවා නම් රයිට්. ඔබ ඒ දරුවන්ට අර බය නැතුව කතා කරන්න පුළුවන් මේ මිත්‍රශීලී සමාගම ගේ ඇතුලේ ඔබ හදලා තියෙනවා. ඉතින් ඒකට සතුටු වෙන්න. එහෙම පරිසරයක් තියෙන දරුවෝ කවදාවත් වැරදි පාරක යන්නේ නැහැ කියලා නිකන් නිකමට වගේ මට හිතෙනවා. සමහරක් වෙලාවට එහෙම තිබිලත් වැරදි පාරේ යන දරුවෝ ඕන තරම් ඇති. හැබැයි අර ඒ වගේ පරිසරයක් තිබ්බොත් කවදාවත් අම්මලා තාත්තලට බන්ධනාගාරයක් ඉස්සරහට ඇවිල්ලා ඒ විදිහට ඒ මගේ දරුවා මොනවා වුණත් වැරදිකාරයෙක් වුණත් ඒ මගේ දරුවා කියලා අඬන්න වෙන්නේ නැති වෙයි කියලා මේ ප්‍රශ්න දිහා බලාගෙන ඉන්නකොට හිතෙනවා. දුකයි ඒ අම්මලා තාත්තලා ගැන දුකයි. ඒත් ඉතින් මොනා කරන්නද? දරුවෝ වැරදි පාරේ ගිහිල්ලා ඉවරයි නේද? ඉතින් මං අද පළවෙනි සින්දුව විදිහට තෝරගන්නවා සුනිල් එදිරිසිංහ මහත්මයා ගායනා කරන ලස්සන සින්දුවක්. සමහරක් විට දැන් මේ වෙලාවේ දරුවොත් එක්ක යාව ඉස්කෝලේ දාන්න යන ගමන් වෙන්න ඇති. දරුවට මේ සින්දුව චුට්ටක් අහන්න දෙන්න. කාලෙකින් ඇහෙන සින්දුවක්. වැඩිපුර අපි ප්ලේ කරන්නේ නැහැ. ඉතින් YouTube වලින් හොයලා හොයලා ප්ලේ කරන්නෙත්, ඒ කියන්නේ සමහර වෙලාවට එහෙම අහනවානේ අපි සින්දු හොයලා හොයලා හොයලා, එහෙමත් ප්ලේ කරන්නෙත් නැති සින්දුවක් වගේ තමයි මේ සින්දුව. ටිකක් අපෙන් පොඩ්ඩක් ඈතට ගිය සින්දුවක්. හැබැයි මාර තේරුමක් තියෙනවා මේ වෙලාවට. ඒ කියන්නේ මේ අද උදේ මේක ප්ලේ කරන්න එච්චර නිකන් ගැළපෙන්නේ නැහැ. හැබැයි මේ කතා ඔක්කොමත් එක්ක මේ සින්දුව ප්ලේ කරේ නැත්තම් එතන ලොකු අඩුවක් තියෙනවා. දරුවන්ට අහන්න දෙන්න. 7:29 AM සුබ දැසනක්.

0: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්.
1: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
2: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
3: අද කෑම එක නම් කෑම රසටම තිබුණා
2: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
4: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
5: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව. අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
7: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවල Majestica Lanka Tiles.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශය.
10: අරියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
11: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
12: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක්, business, computing, interior හෝ fashion designing, AI and data science, engineering, languages, psychology හෝ logistics යන අංශයකින් සම්පූර්ණ කරන්න. අදම අමතන්න 0111 732 1000. NIB in the City University, the place to be.
13: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
2: 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
4: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
14: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 378 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
15: සියත FM රියල් සින්දු නිතර ඇහෙන එන්න
16: 98.2 98.4 දිවයින පුරා

ඊ මැච් එක සුපිරියක් නේද? සාමාන්‍යයෙන් ෆුට්බෝල් ලොකුවට බලන කෙනෙක් නෙමෙයි. හැබැයි අවසන් මැච් වලට එනකොට පොඩ්ඩක් නිකන් මේ ෆුට්බෝල් බලන්න හිතනවා නැත්නම් ඉතින් අපි දන්නේ කවුද? රොනාල්ඩෝව දන්නවා, මෙස්සිව දන්නවා. එතරයි. රයිට් කොහොමුණත් ඒ ආර්ජන්ටිනාව සහ ඊජිප්තු අතර මැච් එක තිබුණා. ඒ මැච් එක හැමෝම කතා කරන මැච් එකක් බවට පරිවර්තනය වුණේ. ඒකට හේතුව තමයි 78 වෙනි මිනිත්තුවේදී ඊජිප්තුව 2-0 විදිහට ඉස්සරහින් හිටියේ. හැබැයි 93 වෙනි මිනිත්තුව වෙනකොට 2-3 විදිහට ආර්ජන්ටිනාව ඉස්සරහට ආව. ඇත්තටම මෙසි කියලා කියන්නේ ඇත්තටම එයා ගෝට්. එයා ගෝට් කෙනෙක්. Definitely. ඒ කියන්නේ අපි දැක්කනි නිකන් ඔය දැන් ඔය ෆුට්බෝල් මැච් බලද්දී එක එක ඒව එනවනේ අපේ ඔළුවට. ඒ කියන්නේ අලුත් අදහස් එනවනේ, අලුත් වාක්‍ය එනවා. වැකි. ඒ වගේ වැකියක් තමයි වැඩෙක් වෙන්නේ තවත් වැඩෙක් එනකම් විතරයි. ඔන්න එක වැකියක්. ඒ කියන්නේ දැන් අපි දැක්කා ඒ කියන්නේ අලුත් කෙනෙක් ආවා හාලන්නේ. හාලන්ඩ් ඕ අර යෝධෙක් වගේ, අර වයිකින් කෙනෙක් වගේ නිකන් අර යන්නෙත් නේ ගාලන යන්නේ. එයා ආවට පස්සේ අනිත් ඔක්කොම නිකන් අනේ නිකන් පූස් පැටව් වගේ වුණා. ඒ වගේ වැඩෙක් වෙන්නේ තවදුරටත් තව වැඩෙක් එනකම් විතරයි කියන අලුත් ඉතිහාසගත වාක්‍ය නිර්මාණය වුණා මේ පාර ෆුට්බෝල් වලදී. කොහොමුණත් ඒ කතා මොනවා තිබ්බත් මෙසි කියලා කියන්නේ තවදුරටත් එයා ෆුට්බෝල් වල වීරයා කියන එක ඔප්පු කරලා ඊජිප්තුව පරාද කරලා ආර්ජන්ටිනාව ජයග්‍රහණය වාර්තා කරනවා. 93 වෙනි මිනිත්තුව වෙනකොට 2-2 විදිහට ජයග්‍රහණය කරනවා. ඒ කියන්නේ විනාඩි 3ක් ඇතුළත ගෝල 3ක් වාර්තා කරන්න ආර්ජන්ටිනා කණ්ඩායම සමත් වෙනවා. මට එතකොට මතක් වෙනවා අපේ ශ්‍රී ලංකාව ඉන්දියාවත් එක්ක නේද ඒෂියා කප් එකේ අර ෆයිනල්ස්. ඒකත් එහෙමයි මිනිත්තු කිහිපයක් ඇතුළත තමයි. ඒ කියන්නේ මම කොට්ටාවට එනකොට විකට් 3යි, මහරගමයට එනකොට විකට් 6යි, ඊට පස්සේ නුගේගොඩට එනකොට මේ මැච් එක බලන්නේ නුගේගොඩට එනකොට ඕල් අවුට්. ඇහුවත් ප්‍රැක්ටිස් ගැහුවත් මේ අපි ෆුට්බෝල් වලට පුරුදු වෙමුකෝ. අපේ කොහොම හරි ශ්‍රී ලංකා ටීම් එකත් කොහොම හරි මෙහෙම කාලයක් යනකොට ෆුට්බෝල් වලින් ඉස්සරහට එයිනේ. එතකන් අපි පොඩ්ඩක් ෆුට්බෝල් ඉගෙන ගමුකෝ, පුරුදු වෙමුකෝ නේද? මොකද ක්‍රිකට් අනේ මන්දා. හරි, දැන් මේ වෙනකොට සුපිරි 8 දෙනාගේ වටේට තමයි රටවල් සුදුසුකම් ලැබලා තියෙන්නේ. මොරොක්කෝව, ප්‍රංශය, නෝර්වේ, එංගලන්තය, ස්පාඤ්ඤය, ඊට පස්සේ බෙල්ජියම, ආර්ජන්ටිනාව, ස්විට්සර්ලන්තය, මෙන්න මේ රටවල් තමයි ඉන්නේ. ඉතින් ගොඩක් බලාපොරොත්තු තියාගෙන හිටපු රටවල් හැලිලා ගිහිලා තියෙන. රයිට්. ඒක තමයි ෆුට්බෝල් වංශ කතාව. හරි, ඉතින් මේ දවස්වල මැච් බලනකොට ඔගලන්ට ආස නැද්ද බර්ගර් කින් එකෙන් ඕඩ එකක් දාන්න? ස්පයිසි ක්‍රිස්පි චිකන්. හා, ටිකක් කලින් ඕඩ එක දාලා තියාගන්න. දැන් සමහර මැචස් තියෙනවනේ මහරෑට, ඒ නිසා කලින් ඕඩ එක දාලා තියාගන්න. මැච් එක පටන් ගන්න කලින් කන්න. එතකොට නියම් හොඳ එනර්ජි. එතකොට මාර ෆිට් එකේ මැච් එක බලන්න පුළුවන්. ඉතින් බර්ගර් කින් එකෙන් ගෙදරට ගෙන්න ගන්නවා නම් ඕගලන්ට බර්ගර්ස් විතරක් නෙමෙයි, තව ගොඩක් ಜಾති තියෙනවා ඒගොල්ලෝ ගාව. මං හරි ආසයි ඒගොල්ලන්ගේ ෆ්‍රයිස් එක ලොකුයි. අර හීනි නිකන් මොනවාද නිකන් අර තියෙන්නේ කූරු වගේ නිකන් අර හීනිය ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් හදන අර හීනිය. ඒක නෙමෙයි තියෙන්නේ, ටිකක් ලොකු ෆ්‍රෙන්ච් ෆ්‍රයිස් එක තමයි අපේ බර්ගර් කින් එකේ තියෙන්නේ. ඉතින් ඒ නිසා හැමදාම කියනවා වගේ බර්ගර් කින් එකේ පෝෂන් එක ලොකුයි. ගෙවන ගානට අතිශයින්ම සාධාරණයි. සමහර තැන්වලින් මම ඕඩර් කරන්නේ එපා වෙනවා. ඇත්තට ගෙදරට ආවම කේන්ති යනවා. කේන්ති ගන්න ඕනිද සල්ලිත් ගෙවලා? නෑනේ. ඒ නිසා බර්ගර් කින් එකෙන් ඕඩර් එකක් දාන්න. මේ දවස්වල අපි සැරට කතා කරනවා ඒගොල්ලන්ගේ ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් ගන්න පුළුවන් රුපියල් 1450කට කියන කතාව. විශ්වාස කරන්න අමාරුයි, මොකද සාමාන්‍යයෙන් බර්ගර් එකක් රුපියල් 2000 ගාණක් විතර වෙනවානේ. මෙතන අපි කතා කරනවා බර්ගර්ස් දෙකක් ගැන. ඒ දෙකම රුපියල් 1450කට ඔබට බර්ගර් කින් එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. හරිම රසට මේ චිකන් එක හදලා තියෙනවා, ජූසි ස්පයිසි ක්‍රිස්පි විදිහට. අනිත් එක චිකන් තයි එකක් තමයි අරගෙන තියෙන්නේ. ඒක කටු මුකුත් නෑ. හරිද? තනිකර මීට් එක තමයි, මස් එක තමයි තියෙන්නේ. ඉතින් අනිත් එක තමයි දැන් ඕගොල්ලෝ ගිහිල්ලා කනවා කියලා හිතන්නකෝ බර්ගර් කින් එකේ. එතකොට ඕගලන්ට පුළුවන් මේ බර්ගර් එක තව තව ಜಾති එකතු කරලා ලොකුවට බිල්ඩ් කරගන්නත් පුළුවන්. ඒක ඔබ කැමති විදිහ. හැබැයි මේ දෙන බර්ගර් එක උනත් හොඳට බඩ පැලෙන්න කන්න පුළුවන්. අනිත් එක බර්ගර්ස් දෙකක් හම් වෙනවා රුපියල් 1450ට. කෝල් කරන බර්ගර් කින් එකට අපි නම්බර් එකත් ඕගලන්ට දෙන්නම්. 01 1 2 123 123 කියන නම්බර් එක කෝල් කරලා ගෙදරටම ගෙන්න ගන්න. ඊට පස්සේ ඒගොල්ලන්ගේ එක එක ජාතිය ඩ්‍රින්ක්ස් තියෙනවානේ, ඒවත් ඕගලන්ට ඇඩ් කරගන්න පුළුවන්. මොන හරි හොට් මොන හරි බොනවා නම් ඒක, එහෙම නැත්නම් කූල් දෙයක් බොනවා නම් ඒක.
හිතන්න යාලුවොත් එක ගිහිලා පොඩි ෆන් එකක් ගන්න, ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලා බොයි ෆ්‍රෙන්ඩ්ස්ලා හම්බ වෙන්න, ඔෆිස් එකේ සමහරක් තියෙනවානේ ඔෆිස් එක ඇතුලේ කරන්න බැරි මීටින්ස් තියෙනා නේද? ඒ කියන්නේ ලොක්කට ඇහෙයි කියලා ලොක්කට බනින මීටින්ස්. අපි නම් කෙලිම යන්නේ බර්ගර් කින්ගට. අපි යනවා, අපි අරවින්දර කියනවා අනේ හින්න අරවින්දයි කලන්තර වගේ මේ ෆාමසියට ගිහින්දන්නම් කියලා. අපි යනවා බර්ගර් කින්ග ගිහිල්ලා බනිනවා, මේ ඔය අරවින්ද ඉන්නව නේද? ඔය ඒ හොඳ හොඳ හැම හමුවීමකටම සුදුසු තැනක් තමයි බර්ගර් කින් කියලා කියන්නේ. අනිත් එක මං ආසම දේ තමයි ගෙවන ගානට සලකනවා, ආයි සැලකිල්ලක්. අපි සල්ලි දීලා නිකන්නේ නේද? අපිට හොඳට දෙන්න ඕනි. අන්න ඒ අදහසනේ අපේ තියෙන්නේ. ඒ අදහසත් ඔබේ ඔබෙත් ඒ අදහස නම් තියෙන අනිවාර්යෙන් බර්ගර් කින් එකට යන්න පැලෙන්න කන්න පුළුවන්. හරිද? ආයි මම ඔෆර් එක මතක් කරනවා. මේ පාර සැරට ඔබට දෙන්න ලෑස්ති කරලා තියෙනවා spicy crispy chicken burgers 2 rupees 1450 okay

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
1: හතර වටේම පත්තර තප්පරේට සියතට
2: සියත පත්තරේ විත්හසා
3: අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සහතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත eco-friendly Swiss Tech Aluminium ඔබත් quotation එකක් අරගෙන බලන්න Swiss Tech Aluminium ගන්න ඕනි හොඳම තීරණය
5: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පු හිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
6: හයි හසා ගුඩ් මෝර්නින්
7: ආශ්චර්ය මේ පත්‍ර ටික අරගෙන ආවා මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න පත්‍ර අතට ගන්න කලින් අපි මතක් කරලා ඉන්නම් අපේ අනුග්‍රාහක භවතුන් ගැන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් අද අපි එකතු වෙනවා නැවත වතාවක් විශ්වාසය කියලා කියන්නේ හරිම පුදුම දෙයක් ලේසි නෑ විශ්වාසය ගොඩනගා ගන්න පුද්ගලයක පුද්ගලයක අතර විශ්වාසයටත් වඩා අමාරුයි ආයතනයකට මිනිසුන් අතර තමන් ගැන එහෙම බරපතල විශ්වාසයක් ගොඩනගා ගන්න ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් කියන්නේ ලංකාවේ ජනතාවගේ හිත ඇතුළේ එහෙම බරපතල විශ්වාසයක් අවුරුදු 64ක් තිස්සේ ගොඩනගපු ආයතනයක් රුපියල් බිලියන 247ක විශාලතම ජීවිත රක්ෂණ අරමුදලට හිමිකම් කියමින් රුපියල් බිලියන 275ක දැවැන්ත වත්කම් සම්භාරයක් සහිතව හැම මාසකම රුපියල් බිලියනය ඉක්ම වූ සාමාන්‍ය ජීවිත රක්ෂණ හිමිකම් ගෙවමින් තමයි ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මේ විශ්වාසය ගොඩනගලා තියෙන්නේ. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පාරිභෝගිකයෝ හිතේ තියාගෙන තවත් විශ්වාසයක් තමයි හැම අවුරුද්දෙම ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් තමන් විසින්ම පිහිටුවලා තියෙන බෝනස් ප්‍රතිලාභ වාර්තාව නැවත අලුත් කරාවි කියන විශ්වාසය. මේ වසරේදීත් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් තමන්ගේ බෝනස් ප්‍රතිලාභ වාර්තාව යළි යළිත් අලුත් කරමින් එතෙක් මෙතෙක් රක්ෂණ ඉතිහාසයේ පිරිනමන ලද දැවැන්තම බෝනස් ප්‍රතිලාභය හැටියට 2025 වසර වෙනුවෙන් රුපියල් කෝටි 1460 ඉක්මවා ගිය බෝනස් ප්‍රතිලාභයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ඔබ රකිමින් රට රකිමින් රකින්නට වෙහෙසෙන ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන් ඔබ ළඟ ඉන්න බව අපි මතක් කරනවා. ඊළඟට ස්විස් ටෙක් ඇලුමිනියම් ගැන මම කියන්නම්. ජූලි මාසේ 31 වෙනිදා දක්වා ඔබට ස්විස් ටෙක් ඇලුමිනියම් වෙතින් ලබා දෙන මේ සුවිශේෂී අවස්ථාව උදා කරගන්නට පුළුවන්. හරිම සරල දෙයක් කරන්න තියෙනවා. මේ දවස්වල මොන හරි ඇලුමිනියම් ෆැබ්‍රිකේෂන් වැඩක ඉන්නවනම් ෆැබ්‍රිකේටකින් ඉල්ල ගන්න කොටේෂන් එකක් ඒ වැඩේ ස්විස් ටෙක් ඇලුමිනියම් එක කරන්න කීයක් යනවාද කියලා. ඊට පස්සේ ඒ කොටේෂන් එකට අනුව ඔයා ඔයාගේ වැඩේ කරගෙන යන්න ස්විස් ටෙක් ඇලුමිනියම් එකෙන් ඊට පස්සේ ඇවිල්ලා ඔයාගේ සයිට් එක බලලා රුපියල් මිලියන 2.5ක් දක්වා කෑෂ් බැක් එකක් ලබා දෙන්න කටයුතු ලෑස්ති කරලා තිනවා. ඔයාට තියෙන්නේ අර කොටේෂන් එක 076780700 කියන අංකයට වට්ස්ඇප් කරන්න විතරයි. මම ආපහු නම්බර් එක කියන්නම් 076780700. CDB රන් අය අදත් අපිත් එක්ක රත්තරන් ණයදෙන ඉස්තරම්ම තැන CDB රන් අය කියලා කියන්නේ දැන් එතනින් අඩුම පොලියට ඉහළම අත්තිකාරමක් ලබා ගන්නවාට අමතරව ඔබේ ජල බිලට විදුලි බිලට දුරකථන බිලට රන් සහනයක් ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම තියෙන CDB ශාඛාවට ගොඩ වෙන්න නැත්නම් අදම 011 7383888 දුරකථන ඇමතුමක් දෙන්න. දැන් මං ගන්නවා දිනමින පත්තරය අතට. අද හැම පත්තරයකම අදත් හෙඩ්ලයින් එක මීගමුව හිරගෙදර ඇති වූ ගැටුම සම්බන්ධ ප්‍රවෘත්ති. මීගමුව හිරගෙදර ගැටුම අධිකරණ ඇමති කරුණු කියයි සිද්ධිය අවතක්සේරු කරන්නේ නැහැ පූර්ණ විමර්ශනයක් කරනවා. කුඩු ජාවාරමුන් හා පාතාලය අතර ගැටුමක් මේක කියලා කියනවා. නිලධහරින්ට අමානුෂික ලෙස පහර දීලා බන්ධනාගාර තදබදය අවම කරනවා කියලත් ඇමතිතුමා කියනවා. ඉතින් මේ වගේ සිද්ධියක් වුණාම ඇමතිවරු කියන කතා අපි අහලා තිනවා. ඉතින් බන්ධනාගාර තදබදය අපි අඩු කරන්නේ අදයි එක ඉඳන් නෙවෙයි, මේ සෑහෙන වසර ගාණක් තිස්සේ මේ කාරණය ගැන කතා කරනවා. වසර ගාණක් තිස්සේ දේශපාලන අධිකාරිය කියනවා බන්ධනාගාර තදබදය අඩු කරනවා කියලා. හැබැයි තාමත් අපිට රඳවියන් රඳවන්න පහසුකම් තියෙන්නේ රඳවියන්නේ 11,000ක් විතර ලංකාව පුරාම බන්ධනාගාරවල. හැබැයි දැන් බැලුවත් 40,000කට අධික ප්‍රමාණයක්, අධික හෝ ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොටත් බන්ධනාගාරවල රැඳී ඉන්නවා. ඉතින් ලේසි පාසු නෑ ඔය තදබදය අඩු කරන එක. 400ක් විතර වැඩි අපිට රඳව ගන්න පුළුවන් සංඛ්‍යාවයි ඉන්න රැඳවියන් සංඛ්‍යාවයි අතර වෙනස. කොහොම හරි මීගමෝ බන්ධනාගාර ගැටුමට මුල්බු රැඳවුවන් සතුව ආයුධ තිබිය ඇති අතර ඔවුන් යකඩ ගේට්ටුවද කඩාගෙන පිටතට පැමිණීමට උත්සාහ කර ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඊයේ පැවසුවා කියලා තියෙනවා. පළමු සිදුවීමෙන් පසුව දෙවැනි දිනේදී සිරකරුවන්ගේ ප්‍රහාරයට ලක්ව ඇත්තේ නිරායුධ නිලධාරීන් දෙදෙනෙකුයි. ඔවුන් බේරා ගැනීමට අනෙකුත් නිලධාරීන් එම ස්ථානයට ගොස් තිබෙනවා. එහිදී නිරායුධ නිලධාරීන් වැඩි පිරිසක් ගඩොල් සහ පොළුවලින් අමානුෂික ලෙස පහර කෑමට ලක්ව මිය ගොස් තිබෙනවා කියලා ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරනවා. මෙතනින් නිලධාරීන් 7ක් සහ රැඳවුවන් 19ක් ඇතුළුව ජීවිත 26ක් අහිමි වෙච්ච බව තමයි කියවෙන්නේ. ඒ වගේම නිලධාරීන් 23 දෙනෙකු සහ රැඳවුවන් 54 දෙනෙකු තුවාල ලබා තිබෙනවා කියලා කියනවා. ඉතින් ඇමතිතුමා කියනවා සමහරු මට පණිවිඩ එවනවා ඔතන ඉන්නේ කුඩුකාරයෝ කියලා. මම උන්ට පැහැදිලි කළේ මෙතන කුඩුකාරයාද රැඳවුවාද නැත්නම් අහිංසකයාද කියන එක නෙවෙයි. මනුෂ්‍ය ජීවිත මේ විදිහට නාස්ති වෙන්න දෙන්න බෑ. රැඳවුවෙකුගේ ජීවිතයට වෙන වටිනාකමකුත් බන්ධනාගාර නිලධාරියාගේ ජීවිතයට වෙන වටිනාකමකුත් දෙන්න අපිට බෑ කියලා ඇමතිතුමා කියලා තියෙනවා. ඉතින් බන්ධනාගාරය ඇතුළට නීති විරෝධී දේ එහෙම වළක්වන්න කලමනාකාරීත්වයට තොරතුරු දුන් රැඳවුවන් තමයි මුලින්ම ප්‍රහාරයට ලක් වෙලා තියෙනවා කියලා කියවෙන්නේ මේ ගැටුම පටන් ගන්නකොට. දසදහසක් රැඳවිය හැකි බන්ධනාගාරවල අප බලයට එන විටත් 27,000ක් හිටියා කියලා කියනවා අධිකරණ අමාත්‍යවරයා. මේ බන්ධනාගාර තදබදය වැඩිවීමට හේතුව 2022දී විෂමද්‍රව්‍ය සහ අබිම් පනතට ගෙන සංශෝධනය සහ රස පරීක්ෂක වාර්තා ප්‍රමාද වීම කියලා කියනවා. ඉතින් මේ නැවත මේ සම්බන්ධයෙන් මේ නීතියට සංශෝධනයක් ගෙන එන්නත් ඊට පස්සේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කටයුතු වඩා කාර්යක්ෂම කිරීම සඳහා කටයුතු කරන්නත් දැන්ට වැඩ කරගෙන යනවා කියලා ඇමතිතුමා කියනවා. ඉතින් මේක ඇත්තට වෙන්න ඕන දෙයක්. මේ බන්ධනාගාරවල තදබදය නිසා සෞඛ්‍ය ප්‍රශ්න ඇති වෙනවා. මේ විදිහේ ගැටුමක් ඇති වුණාම ඒක පාලනය කරගන්න බැරි වෙනවා වගේ ප්‍රශ්න ගොඩක් වරින් වර ඇති වෙන හැටි අපි දැකලා තියෙනවා. පංගෙනවා දිවයින පත්‍රයට. බන්ධනාගාර ගැටුම පත්තු කළ කටුවැල්ලේ ගම සුරේෂ්ඨ පුංචි තුවාලයක්වත් නැහැ. මුල් දවසේ දෙදෙනෙකු මරා දැමීම මොහුගේ ප්‍රධානත්වයෙන් උණු වැඩක් කියලා කියනවා. බූස්සට ඔහුව රැගෙන ගියා කියලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් දැන් කමිටුවක් පත් කරලා පූර්ණ විමර්ශනයක් ක්‍රියාත්මක නිසා විමර්ශනයෙන් පස්සේ මේ වේ හරිම තොරතුරු එළියට එයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඔය අතර මම දිනමිනේ කාටුන් එකක් ගන්නවා. අංජන ඉන්ද්‍රජිත් දිනමිනට ඇඳපු කාටුන් එක. මීගමුව බන්ධනාගාරයේ පැත්තට යනවා මේ කිසියම් විපක්ෂය නියෝජනය කරන දේශපාලඥයෙක්, මේ සුදු සාමාන්‍ය දේශපාලඥයෝ අඳින ඇඳුම ඇඳගෙන හතරස් කණ්ණාඩි දෙකුත් දාගත්ත නිකන් බැලු බැල්මට කෙනෙකුට හිතෙන්න පුළුවන් උදේ ගම්මන්පිල මහත්මයාගේ මූණ දෝ මේ ඇඳලා තියෙන්නේ කියලා. අපි දන්නේ නැහැ එහෙමද කියලා. ටිකක් ඒ වගේ නේද, චුට්ටක් හැඩේ ඒ වගේ චුට්ටක් තියෙනවා. ඉතින් බන්ධනාගාරේ පැත්තට යනවා. යන්නේ මේ හනික වරෙව් කොල්ලනේ මෙන්න මෙහෙ වරෙව් අපිට හරිම වාසියක් නට නටාවරෙව් කියලා තමයි ඉතින් මේ ඒ පැත්තට යන්නේ. මොකද දැන් මේකේ මේ වගකීම ආණ්ඩුවට පවරන්න ඇමතිතුමාට ඉල්ලා අස්සෙන්ඩ කියන්න අතිවශයෙන් ප්‍රකාශ නිකුත් කරන්න පුළුවන් අවස්ථාවක්නේ මේක. ලංකාදීප පත්‍රයට අපි එමු. කල්පැන්න සීනිටොන් 4250ක සිද්ධිය සමාගමේ අයිතිකරුවන් අල්ලා නොගෙන සේවකයන් ගෙනාවේ ඇයි? අතිරේක මහේස්ත්‍රාත් පාරිභෝගික අධිකාරියෙන් අසයි. මේ අර කල්පැන්න පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ සීනි ටොන් 4250 සිද්ධිය. මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු කල්ලිකුත්තු සුදු සීනි ටොන් 4250කට අධික ප්‍රමාණයක් ගබඩාකර තබා ගනිමින් ඒවා වෙළඳපළට යැවීමට සූදානම් කළේයයි කියන විල්සන් සීනි සමාගමේ හිමිකරුවන් අත්අඩංගුවට නොගෙන එහි සේවකයන් අධිකරණයට ඉදිරිපත් කළේ කුමක් නිසාදැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමසලා තියෙනවා. පාරිභෝගික අධිකාරී පනත අනුව අධිකරණයට ඉදිරිපත් කළ යුත්තේ සේවකයන් නොව හිමිකරුවන් බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරිය විමර්ශන නිලධාරීන් විසින් හිමිකරුවන් නිසි පරිදි හඳුනාගෙන ඔවුන්ගේ නම් බී වාර්තාවට ඇතුළත් කර තිබියදීත් සැකකරුවන් ලෙස සේවකයන් අධිකරණයට ඉදිරිපත් කිරීම පළක් නොවන බවද පෙන්වා දුන්න කියලා තියෙනවා. අයිතිකාරයන්ව දන්නවා, බී වාර්තාවේ අයිතිකාරයන්ගේ නම් පවා තියෙනවා. හැබැයි අල්ලගෙන ඇවිල්ලා තියෙන්නේ සේවකයෝ. ඉතින් හොඳ වෙලාවට මහේස්ත්‍රාත්වරිය කියලා තියෙනවා සේවකයෝට වේ අයිතිකාරයන් ගැනලා උසාවියට ඉදිරිපත් කරන්න කියලා. අරුණ පුවත්පතටයි මම මීළඟට එන්නේ. නීතියේ ආධිපත්‍ය බිඳවැටීමට එරෙහිව සියලු පක්ෂනායකයන් කැඳවන්න. නාමල්ගෙන් සජිත්‍ර ලිපියක්. හිතුවක්කාරී අයුරින් ඉහළ අධිකරණ විනිසුරුවරුන්ගේ දුර කාලය දීර්ඝ කිරීමට රජය දරන උත්සාහය හරහා සිදුවන නීතියේ ආධිපත්‍ය බිඳවැටීමට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය සියලුම දේශපාලන පක්ෂ සහ සුදුසියයි හැඟෙන අනෙකුත් දේශපාලන පක්ෂ නායකයන්ද සාකච්ඡාවක් සඳහා කැඳවන ලෙස දන්වමින් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත විශේෂ ලිපියක් යොමු කරලා තියෙනවා. මේ හත්වෙන්ද තමා මේ ලියුම යොමු කරලා තියෙන්නේ. ඉතින් කිසිදු පිළිගත හැකි සාධාරණ හේතුවකින් තොරව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට ආණ්ඩුව උත්සාහ දරමින් සිටින බවත් මෙවෙනුවෙන් විරෝධය පළ කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එකතු විය යුතු බවත් තමයි මේ ලියුමෙන් කියලා තියෙන්නේ. මෙම විශ්‍රාම වයස් සීමාව දීර්ඝ කිරීමේ උත්සාහය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ආසියානු නීතිඥ සංගමය සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය දැනටමත් සිය අප්‍රසාදය සහ විරෝධය පළ කර ඇති බවත් එම ලිපියෙහි සඳහන් වේ කියලා කියනවා. ඉතින් මේක ටිකක් ඊළඟට ලොකු වෙන නිවුස් එකක් බවට පත් වෙන්න ඉඩ තියෙනවා. විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ උත්සාහයක් තීර බව වාර්තා වෙනවා ඉහළ අධිකරණවල. ඒත් එක්කම එහෙම කරන්නේ කිසියම් තමන්ව හිර කරන්න, එහෙම නැත්නම් තමන්ට එරෙහිව කරන දෙයක් හැටියට ඒක විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් දකින්න ඉඩ තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් ලොකු කතාබහක් ඇතිවීමට නියමිතයි. අනිත් අතට විපක්ෂය බලන් ඉන්නේ මේ ආකරි හේතුවක් කොහෙල මේ කට්ටිය එකට එකතු කරගන්න පුළුවන් චාන්ස් එකක් එයිද කියලා. ඉතින් එනේන අවස්ථාව පොඩක් දාලා බලනවා. මේකෙන් පුළුවන්ද අපි කට්ටියට එකතු මේක මදි මේකෙන් බෑ මදි එහෙනම් මේකෙන් කියලා එහෙම එක එක ඒවා ගාවදී ඒගොල්ලෝ ට්‍රයි කරලා බලනවා ඒකත්. ඉතින් බොහෝ දුරට මේ ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීම කියන කාරණාව ඉස්සරහට ටිකක් ඇදෙන ප්‍රවෘත්තියක් බවට පත් වෙන්න පුළුවන්. ඔය අතරේ අරුණ පුවත්පතේ යම් පැහැදිලි කිරීමක් පළ කරලා තිනවා වර්ධවා පළ කර ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන්. ඒ ප්‍රවෘත්ති අපිත් මේ වැඩසටහනේදී ගත්ත නිසා මම ඉන්වර්ති කිරීම කියවන්නම්. 2026යි 7 මස 3 දින අරුණ පුවත්පතේ පළ වූ කෙහෙල්බද්දර පද්මේ සතුව තිබී සොයාගත් ජංගම දුරකථනයක තොරතුරු විශ්ලේෂණය කිරීමේදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා කෙහෙල්බද්දර පද්මේ සමග දුරකථන සංවාද පවත්වා ඇති බවට පළ වූ පුවත නිවැරදි විය යුත්තේ පද්මේ යන අය සතුව තිබූ දුරකථන තොරතුරු විශ්ලේෂණයකට අදාළව ප්‍රකාශයක් ලබා දීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා 7 මාසේ 2 දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය බවට කරුණු අනාවරණය වී ඇත යනුවෙනි කියලා නිවැරදි කිරීමක් පළ කරලා තියෙනවා.
6: හරි.
7: ඔන්නෝ තමයි අද වෙලා තියෙන්නේ.
6: හරි. එන සුබ දවසක්.
7: සුබ දවසක් හෙට එන්න.
1: හතර වටේම පත්තර තප්පරේට 100ට.
2: 100ට පත්තරේ විත් හසා.
3: අනුග්‍රහය CDB එක රන් ගණදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 0111738388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
4: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
5: 2025 වසරේ SLIC Life ජීවිත රක්ෂණ
2: උදේ 8:03

0: किया था टॉप स्टोरी
1: जीवा पतुरम सह आई समग सककरवे को अतरंगवटा අයිස්මත් ජවය සහ ජීව පතුරම් සමග සැකකරුවෙකු ගම්පහ ප්‍රදේශයේදී අතරංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ පොලිසිය නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු සතු තිබී අයිස්මත් ජවය ග්‍රෑම්සියක් පොලිස් බහරයට ගෙනුණා. සිදු කළ වැඩිදුර විමර්ශනයේදී සැකකරුගේ නිවසේ සඟවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ ජීව පතුරම් 16ක්, T56 වර්ගයේ පතුරම් 18ක් සහ යතුරු පැදියක්ද හමු වූ බවයි පොලිසිය පැවසුවේ. සැකකරු අවුරුදු 41ක් වන කොටුකඩ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. දැන් විදෙස් පුවතක්. චීනයට බලපෑ අධික වැසි සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 20 දෙනෙකු මිය ගොස් තිබෙනවා. එරට කාලගුණ ඒජන්සිය පැවසුවේ චීනයේ දකුණු දිග කොටසේ ග්වැන්සි පළාතට දුර්ලභ ඝනයේ ටොනෙඩෝ තත්ත්වයක් දහටගත් බවයි. ගංවතුර හේතුවෙන් අවතන් වැති පිරිස ලක්ෂයක්. ග්වැන්සි පළාතේ පවතින වැසි හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම්ද අඩාල වී ඇති බවයි එරට ආපදා මධ්‍යස්ථාන පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය පීපල්ස් ලීසිං විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අද මම ඕගලන්ගේ හිත කියවනවා. ඔගල ලෑස්සේද මං ඔගේ ළඟ හිත ඔගලන්ගේ වචන වලන් උච්චාරණ වෙන විදි ඔගලන්ගේ. ඔගලන්ගේ හිත කියවන්න යන්නේ වචනයක් කියාගන්න. හරි. මේ මං අද ඔගලන්ගේ හිත කියවනවා. මේකට පොඩ්ඩක් ඔබ සංසුන් වෙන්න ඕනේ. සමහරක් විට ඔබ ඩ්‍රයිව් කර කර ඉන්නවා වෙන්න පුළුවන්. හරි කමක් නැහැ. අවධානය ඒ ඩ්‍රයිව් කරන එකට යොමු කරන ගමන් මේකත් අහගෙන ඉන්න. පුළුවන් නම් මාත් එක්ක මේ වැඩේ කරන්න. අවසානයේදී ඔබට දැනෙයි මම ඔබේ හිත කියෙව්වා කියලා. රයිට්. එහෙනම් ඔබ ලෑස්ති වෙන මම ඔබව පොඩ්ඩක් ඔබව calm down කරනවා. හරි? මේ මියුසික් එක සවන් දෙන්න. හරි. මම දැන් ඔබේ හිත කියවන්න යන්නේ. ඔබ ලෑස්තිද? Okay. ඔයාගේ අම්මගේ නම හිතන්න. ඉංග්ලිෂ් වලින් ඉංග්ලිෂ් අකුරු වලින් හිතන්න. අම්මගේ නමේ ලාස්ට් ලෙටර් එක අන්තිම අකුර ફોකස් කරන්න. හොඳට ફોකස් කරන්න. දැන් ඒ අන්තිම අකුරෙන් පටන් ගන්න රටක් හිතන්න. ඔබ ඒ හිතපු රටේ අන්තිම අකුර ફોකස් කරන්න. ලාස්ට් ලෙටර්. දැන් ඒ අන්තිම අකුරෙන් පටන් ගන්න පළතුරක් හිතන්න. පළතුරක්. ඒ පළතුරෙත් අන්තිම අකුර ફોකස් කරන්න. හොඳට ફોකස් කරන්න. නෑ නෑ ඔබ හොඳට ફોකස් කරන්න තව. හරි. දැන් ඒ අන්තිම අකුරෙන් පටන් ගන්න කුරුල්ලෙක්ගේ නමක් හිතන්න. දැන් හිතන්නේ කුරුල්ල ඔයාගේ ඔළුව උඩින් එහාට මෙහාට පියාඹනවා. පියාඹල ඇවිල්ලා ඔයාගේ දකුණු ෂෝල්ඩර් එක උඩ වහනවා. ඔයාගේ මූණ දිහා බලනවා. ආයි පියාඹල යනවා. උඩට යනවා පියාඹල. හිතුවද? දැන් මං කියන්න යන්නේ ඒ කුරුල්ලගේ නම. ඔබ හිතපු නම. මම හිතපු නම නෙමෙයි. ඔබ හිතපු නම. කුරුල්ල ඊගල්. හරිද? An eagle. හරිද? මේ සීරියස්ලි හරි නේද? කුරුල්ලගේ නම ඊගල් නේද ඔබ හිතපු? නැද්ද? කාක්කද? මංකෝ ඉංග්ලිෂ් වලින් හිතන්න කියලා. ඊගල් කුරුල්ලගේ නම. එහෙම තමයි. මම සමහර දේවල් ප්‍රගුණ කරමින් යනවා. ඉතින් අර සමහරක් වෙලාවට අරවින්ද ඔෆිස් එනකොට මට ඒ දේවල් එළියට දාන්න බැරි වෙනවා. ඉතින් එයා නැති දවස්වල මම මේ ප්‍රගුණ කරපු මගේ හැකියාව කෞශල්‍ය මම ඉදිරිපත් කරන ඔබ සතුටුයි නම් මට පොඩි මැසේජ් එකක් දාන්න. ඔයා හිතපු කුරුල්ලගේ නම ඊගල් නම් මට මැසේජ් එකක් දාන්න. මම දැන් පොරක් වෙලා ඉන්නේ. රයිට් මේ දන්නවද සමහරක් වෙලාවට මේ අපේ මනස හොඳ නිදහස්ව අපේ මනස සතුටින් තියෙන වෙලාවට අපි ගොඩාක් දේවල් අනාගතය ගැනද හැම දෙයක් ගැනම අපිට ප්ලෑන්ස් ගහන්න පුළුවන් හොඳට හිතන්න පුළුවන් වැඩම ෆෝකස් කරන්න පුළුවන් ඒ ඔක්කොම අපිට හොඳට කරන්න පුළුවන් හැබැයි අපේ හිත මනස හරි රිලැක්ස්ව හොඳට තියෙන්න ඕනේ කොහොමද අපේ මනස අපේ ශරීරය කොහොමද අපි රිලැක්ස් කරගන්නේ හොඳට තියාගන්න මොකක්ද අපි කරන්න ඕනේ හරිම පොඩි දෙයක් කරන්න ඕනි දෙයියෝ දීපු දෙයක් තමයි අපි කරන්න තියෙන්නේ දෙයියෝ දුන්න දෙයක්ලුනි නිින්ද කියලා කියන්නේ අපිට පැය 8ක් නිදා ගන්න පුළුවන් නම් අපේ මනස ආයි අමුතුවෙන් අපිට ඖෂධ ඕනේ නැහැ එක එක මෙඩිසින් ඒව ඕනේ නැහැ අපේ මනස මාර විදිහට රිලැක්ස් කරගන්න පුළුවන් අලුත් අයිඩියාස් හොයාගන්න පුළුවන් අලුත් විදිහට හිතන්න පරණ තරහ අමතක කරන්න හිතන්න ඔබ ලොකු දුකකින් ඉන්නවා අද දවසේ එක නිින්දකට පුළුවන් ඒ දුක නැති කරලා දාන්න. එහෙම නැද්ද? එහෙම දුක නැති කරලා නැගිටපු දවස් නැද්ද? තරහ අමතක කරලා නැගිටපු දවස් නැද්ද? හරිම ෆ්‍රෙෂ් ස්ටාර්ට් එකක් ගත්තු දවස් නැද්ද? ඒ හැම දෙයකටම මුල නිින්ද. ඉතින් අපි බලමු ඔබට නිින්ද යන්නේ නැත්තම් ඒකට හේතු මොනවද කියලා. සමහරක් වෙලාවට මටත් ওই ප්‍රශ්න තිබ්බා. මම එතකොට ડોක්ටර්ස්ලා හම්බ වෙලා තිනවා එක එක මෙඩිසින් අරගෙන තිනවා. හැබැයි ඉතින් ওই බෙහෙත් කියන ඒවත් හැමදාම බිබී ඉන්න බෑනේ නේද? ඉතින් ඒක අපි තව තවත් හොයලා බලන්න ඕනේ අපිට හොඳට නිදා ගන්න ඒ සඳහා ඕන කරන දේවල් මොනවද කියලා. අපි දන්නවා හොඳ ඇඳක් ඕනේ, හොඳ මැට්‍රස් එකක් ඕනේ නිදා ගන්න, හොඳ කොට්ටයක් ඕනේ, හොඳ බෙඩ්ෂීට් එකක් ඕනේ. හරිද? හැබැයි ඒ ටික නිකන් ඕම කොහෙන් අර එකතු කරලා අරගත්ත කියලා අපිට හොඳ නිින්දක් හම්බ වෙනවා කියන එක 100%ක්ම අපිට කියන්න බෑ. හැබැයි
ඔබ දන්නවද මාර මෙට්‍රස් ටිකක් තියෙනවනේ, මාර මෙට්‍රස් ටිකක්. හා මෙච්චර කාලෙකට අහල නැති මෙට්‍රස් ටිකක් තියෙනවනේ. හොඳට නිින්ද යන ඔබේ ප්‍රශ්න විසඳලා ඔබට නිින්ද අරගෙන එන. මට තිබ්බ ප්‍රධාන ප්‍රශ්නයක් තමයි, දැන් මම මුලින්ම කියන්නම්කෝ, මටත් ඔය ප්‍රශ්නේ තිබ්බ නිින්ද යන්නේ නැති ගැටලුව. එක එක ડોක්ටර්ස්ලා හම්බුණා, ඒවට විසඳුම් දුන්නා, ඒ උනට ඒව කන්ටිනියු කරන්න බෑ. ඊට පස්සේ මට දැනගන්න ලැබුණා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් ගැන. ඒගොල්ලෝ ඉන්නේ මේ වෝඩ් ප්ලේස් වල. ඒගොල්ලන්ගේ තමයි අර වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් රේන්ජ් එක මේගොල්ලන්ගේ. ඉතින් එතනට ගියාම තමයි මට මගේ ප්‍රශ්නේ හරියටම අඳුරගන්න පුළුවන් වුණේ. මම සාමාන්‍යයෙන් මෙහෙම දවස ගත කරලා අවුරුදු ගාණක් ගිහිල්ලා ඔහොම ඉන්නකොට මගේ ඇඟේ නෙගටිව් එනර්ජි එක ගොඩක් වැඩියෙන් පිරිලා පිරිලා පිරිලා පිරිලා පිරිලා. ඇයි ඉතින් ආශ්‍රය කරන්නෙත් කාවද කියන්නකෝ, පැය 3ක් දවසකට කාවද? නෙගටිව් එනර්ජි එක පිරිලා. ඉතින් එතකොට මේක රිලීස් වුණොත් මගේ ඇඟෙන්, මේ නෙගටිව් එනර්ජි එක මට රිලීස් කරන්න පුළුවන් වුණොත් මට හොඳ නිින්දක් යයි කියන එක මට ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වලින් දැනගන්න ලැබුණා. එතනට ගියාම එතන චූටි චූටි පරීක්ෂණ තියෙනවා, ඒවට මුහුණ දුන්නම ඔන්න දැනගන්න ලැබුණා. ඊට පස්සේ ඒගොල්ලෝ මට කිව්වා, මිස් වාට ගැලපෙන්නේ ග්‍රැෆීන් මෙට්‍රස් එක, ග්‍රැෆීන් මෙට්‍රස් එක. ඉතින් ඒක ගත්තොත් ඔයාට ඔය තියෙන ප්‍රශ්නෙට විසඳුම හම්බෙලා ඔයාට හොඳ නිින්දක් ඔයාට හම්බ වෙයි. අපි ඔයාට මේ මෙට්‍රස් එක නෙමෙයි අපිට විකුණන්න ඕනේ, අපි ඔයාට කියන්නේ ඔයාගේ හොඳ නිින්ද අරගන්න කියලා. සීරියස්ලි මම ග්‍රැෆීන් මෙට්‍රස් එකක් ගත්තා. ටිකක් ඔගලට දැනෙනවද දන්නේ, මම වෙනදට වඩා චුට්ටක් උදේට පොඩි ප්‍රබෝධමත් ගතියකින් ඉන්නවා. වෙනදට සිකුරාදට විතර නිකන් හන්න ප්‍රබෝධමත් ගතියෙන් ඉන්නේ. එහෙම දැන් මට අර හොඳ නිින්දක් හම්බ වෙන නිසා මට දවස හොඳට පටන් ගන්න පුළුවන්. තර්ක අවශ්‍ය නැහැ, හොඳ නිින්දකට හොඳ දවසක් ආරම්භ කරන්න පුළුවන්. ඒක 100%ක් සත්‍ය. සමහරක් විට එක එක්කෙනා කියයි, අයියෝ පැය 8ක් නිදාගෙන පිස්සුද, දවසෙන් 3න් එකක් ඔයා නිදිනී කියලා සමහරක් මිනිස්සු කියයි. කිව්වට ඉතින් අපිට මොකද කියන කියන හැම එකම අපි කරනවද? නෑනේ, හොඳට නිදාගන්නානේ. ඒ නිසා අපි ඔයගලන්ට මතක් කරනවා ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් වෝඩ් ප්ලේස් වල තියෙන ඒගොල්ලගේ ෂෝරූම් එකට යන්න ගිහිල්ලා පොඩි නිින්දක් දාලා, පොඩි ඇලර්ට් එකක් දාලා, හරිද, පොඩි නැප් එකක් දාලා ඔබ තීරණය කරන්න ඔබට ගැලපෙන මෙට්‍රස් එක මොකක්ද කියලා. එතන වැඩ කරන කට්ටිය ඒකට හොඳට ක්වොලිෆයිඩ්, හරිද? ඒගොල්ලෝ ඔබට කියලා දෙයි. සමහරක් අයගේ පිටත උෂ්ණත්වය වැඩි, සමහරක් කට්ටියට පොඩක් අර ඇඟ සීතල කරන මෙට්‍රස් එකක් ඕනි කරනවා. පොඩක් සමහරක් කට්ටිය ආසයි රොමෑන්ස් කියලා මෙට්‍රස් එකක් තියෙනවා, ඒ මෙට්‍රස් එක ගන්න සමහරක් අය ආසයි. හරි බිසි ලයිෆ් එකක් ගත කරන කෙනෙක් නම් එයාට රොමෑන්ස් මෙට්‍රස් එක මරු. ඉතින් ඒ විදිහට ඔබට තෝරගන්න කූල, ග්‍රැෆීන්, ඊට පස්සේ බයෝරිදමික්, මේ වගේ මෙට්‍රස් ජාති කිහිපයක් හයක් විතර ඒගොල්ලෝ හඳුන්වලා දීලා තියෙනවා. ඒගොල්ලන්ට ඕනි මෙට්‍රස් එකක් විකුණන්න නෙමෙයි අපි හැමදාම ඔබට ඒක කියන. ඔබට මෙට්ටයක් ඕනි නම් එතනට යන්න එපා. අනේ මට මෙට්ටයක් ගන්න ඕනි, මේ කලබලේ මෙට්ට ගන්න එතනට යන්න එපා. ඔබට ඕනි නිින්ද නම්, ඔබට නිින්ද යන්නේ නැති කෙනෙක් නම්, ඔබ ආසයි නම්, හොඳට පැය 8ක් සුපිරි නිින්දක් දාන්න ඔබ ආස කෙනෙක් නම්, අනිවාර්යෙන් ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් එකට යන්න ගිහිල්ලා ට්‍රයි කරලා බලන්න එතන තියෙන මෙට්‍රස්. ඊට පස්සේ ඔබට ගැලපෙන එක තෝරගන්න එක මහා අමාරු වැඩක් නෙමෙයි. එතන ඉන්න කට්ටිය මම අර කලින් කිව්වා වගේ හොඳට උදව් කරනවා. වැලන්ටිනෝ ඉටලි කියලා කියන්නේ ඒගොල්ලන්ගේ අභිමානයෙන් ඉදිරිපත් කරන මෙට්‍රස් රේන්ජ් එක. ඉතින් ට්‍රයි කරලා බලන්න එක දවසක් යන්න. ඔබ වෙනුවෙන් පොඩ්ඩක් නේද වෙලාව වැය කරන්න, තමන් වෙනුවෙන් මොන හරි දෙයක් කරන්න ට්‍රයි කරන්න. අපිට හැමදාම මිස් වෙන කෑල්ලනේ තමන්ගේ, තමන් කියන එක. දැන් අපි ඒ කියන්නේ හැමතිස්සෙම ඉගෙන ගන්නවා මම මම මම මම ගැනම අපි හිතනවා කියලා. අපි කිව්වට මොකද අපිට මිස් වෙන කෑල්ලක්. අපි අනිත් අය ගැන, අම්මලා තාත්තලා දරුවෝ වයිෆ් හස්බන්ඩ්ලා ගැන හිතනවා. තමන් කියන පාට් එක ගොඩක් වෙලාවට අපිට මිස් වෙනවා. ඉතින් ඒ කෑල්ල අපි නිින්ද කියන කෑල්ලෙන් පටන් ගමුද? හොඳ නිින්දක් දාලා ගෙදර අනිත් අයට තරන් දෙන්න, ඔබ විතරක් නෙමෙයි, හරිද? එහෙනම් යන්න ඕනි ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ්. අපිට කන්ටැක්ට් කරන්න නම්බර් එකක් මම බලනම් ඉස්සරහාදී ඔයගලන්ට නම්බර් එකක් හම්බුනොත් දෙන්නම්. නැත්නම් සර්ච් කරලා ගන්නකො ස්ලීප් මේකර්ස් ප්‍රයිවට් ලිමිටඩ් කියලා සර්ච් කරාම ඔයගලන්ට නම්බර් එක ගන්න පුළුවන්. වැලන්ටිනෝ ඉටලි මෙට්‍රස් ඒගොල්ලන්ගේ, හරිද? ඊළඟට අපි කතා කරමුකෝ LOLC ෆයිනෑන්ස් ගැන. දැන් අපිට සල්ලි ඕනේ වෙන තැන් මොනවද? කඩ චෝරු කන්න. ඒ පොඩි කාලේ අපි ටික ටික ලොකු වෙනකොට අපිට සල්ලි ඕන වෙන තැන් තමයි අපේ ඔන්නගේ අද්දොරක් හදාගන්න යනකොට අපිට සල්ලි ඕනි. මොකක් හරි ව්‍යාපාරයක් පටන් ගන්න යනකොට සල්ලි ඕනි. රැකියාවක් සඳහා රටකට යනකොට සල්ලි ඕනි. ඒ අවශ්‍යතාවල් වලදී අපිට පොඩි පොඩි ගණන් නෙමෙයි නෝන් ටිකක් සැලකිය යුතු මුදලක් අවශ්‍ය කරනවා. ඉතින් ඒ වෙලාවට ළඟම ඉන්න කෙනෙක්ගෙන් ඉල්ලුවත් ගොඩාක් වෙලාවට ඉතින් ඒ මිනිස්සු ගාවත් නැහැ. තිබ්බත් ඉතින් ඒ මිනිස්සු ඉතින්
එහෙම ඉතින් දෙන්නේ නැහැ නේද? කොහෙ තියෙන සල්ලිද නේ? ඉතින් ඒ නිසා අපි ගොඩක් වෙලාවට අපි ආස කරන හීනට යන්න අපි නිය හීන දකින්නවා. හැබැයි ඒකට යන්නේ නැතුව අපි බලාගෙන ඉන්නවා අපිට අවශ්‍ය කරන සල්ලි ටික නැති නිසා. ඉතින් LOLC Finance අපිට මතක් කරනවා එහෙම සල්ලි ප්‍රශ්නයක්

හොඳ කියන්නේ සාමාන්‍ය එහෙමත් බලන්න ඕනේ නේ ණයදීල අහක බලාගෙන ඉන්න බෑනි බොල්න මේක බොල්නා විදිහට කපලාරි අපි ආසයි එහෙම කරනවා එහෙම කරන්න බෑනි ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ඒකත් බලනවා මේ මනුස්සයා පිළිවෙලකට විනීතව නේද ණය මුදල ගෙවන මනුස්සයෙක් දේව ඔක්කොම චෙක් කරලා බලලා ඒගොල්ලෝ වැඩේට පොසිටිව් නම් ඒගොල්ලන්ගේ අර ලයිට් එක මෙහෙම ටින් ගාලා පත් වුණා නම් ඔබ ගැන ඔබට ඒ අවශ්‍ය කරන ණය මුදල දෙනවා ආයේකේ ප්‍රශ්නයක් නැහැ රයිට් ඊළඟට ව්‍යාපාර සංවර්ධනය සඳහා සමහරක් විට අලුත් ව්‍යාපාරයක් පටන් ගන්නකොට තියෙන ව්‍යාපාර සංවර්ධනය කරනකොට ව්‍යාපාරයට ඕනි තොග මිලදී ගැනීමකදී මේ ඕනම වැඩකදී ඔගලන්ට ණය මුදලක් අවශ්‍ය නැහැ මූල්‍ය පහසුකමක් අවශ්‍ය නම් යන්න ඕනි තැන තමයි LOLC ෆයිනන්ස් කියලා කියන්නේ යන්න ඕනෙත් නැහැ නිලධාරියෙක් ගෙදරටම ඇවිල්ලා වැඩේ කරලා දෙනවා විශේෂයෙන්ම දැන් ඔය දේවල් බලද්දී කියන්නේ ව්‍යාපාරයක් හරි නිවසක් හරි අලුත් කරන එකක් අලුතින් ගන්න එකක් බලද්දී මේක තක්සේරු කරන්න ඕනේනි ඊට පස්සේ නීතිඥ කටයුතු කියලා තව කොටසක් තියෙනවා ඉතින් මේ හැම දෙයක් සඳහාම LOLC Finance ඒගොල්ලෝ ඒ අවශ්‍ය සහාය ලබා දෙන්න ලෑස්තිලා ඉන්නවා. ඊට අමතරව ගෙවීමට පහසු ණය වාරික හදලා දෙනවා. ඒක මාර ඉම්පෝටන්ට් තැනක්. මොකද අපිට ගෙවන්න බැරි තඩී ගණන් එකතු කරලා දෙන්න මාසිකව ගෙවාගෙන යන්න පුළුවන් විදිහට ඒගොල්ලෝ මේ සිස්ටම් එක ණය වාරිකේ හදලා දෙනවා. ඒක ගොඩක් වටිනවා. අනිත් එක ඔන්ලයින් ගෙවන්න පහසුකම දෙනවා. හිතන්න ඔබ පිට රටකට යන්න ලෑස්ති ඔක්කොම ජොබ් එක හම්බ වෙලා ඔක්කොම හරි දැන් සල්ලි ටික තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. යන්න LOLC Finance ඒගොල්ලෝ වැඩේ කරලා දෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාලය අර රැකියාව සඳහා දෙන ලියවිල්ලත් අරගෙන ගියොත් වැඩේ ඔබට ලේසියෙන්ම කරගන්න පුළුවන් ඒක අත්‍යවශ්‍යයි ඒ ලියවිල්ල අරගෙන යන්න. ඉතින් මං හිතනවා අනිවාර්යෙන්ම අපිට නැගිටින්න ඒ කියන්නේ අපි මේ ඉන්න තැනින් අඩියක් හරි ඉස්සරහට යන්න අපිට කාගේ හරි ශක්තියක් අවශ්‍යයි. කවුරුත් තනියම නැගිට මිනිස්සු නෑ. ඔය වචනවලට කතා පොත්වල තිබුණාට තනියම තමයි මම මේක කරේ කියලා එහෙම මිනිස්සු නෑ. අපිට කාගේ හරි උදව් උපකාර අවශ්‍යයි. දැන් ඔබ ඉන්නේ එහෙම හොඳ දැවැන්තයෙක්ගේ උදව්වක් ඌමනා වෙලාවක නම් LOLC Finance යන්න. ඒකළු ලෑස්ති ඔබට උදව් කරන්න. අපි තව විස්තර කතා කරමු LOLC Finance ගැන ඉස්සරහට. හරිද? ලැරි මුදලාලි වගේ එයා කෙලින්ම දුන්නෙන් විදපු ඊතලේ වගේ කෙලින්ම ගියේ LOLC Finance වෙත. හරිද? ලැරි මුදලාලිට එහෙම කරන්න පුළුවන් නම් ඇයි අපිට බැරි? 8:24

දැන් අර හරිවින්දට උණ හැදිලා හොඳට අමාරුවෙන ඉතින් එයා කියන්නේ කතා කරන්නවත් නෑ ඇඳටම වෙලා වැටිලා ඉන්නවා කියලා ඉතින් අක්කි කතා කරලා කිව්වා වයිෆ් ඉතින් මමත් ගියා යාව බලන්න ඉතින් මං ගියාම මට වයිෆ් කියනවා හරේ නංගියේ පොඩ්ඩක් කතා කරලා බලන්න නංගියේ අපි කතා කරාට මූණක්වත් බලන්නේ නෑ මේ මිනිහා ඇවිල්ලා මං කොහක්කේ අක්කේ අස්නීපෙන් ඉන්නේ බනින්න එපා අපි ට්‍රයි එකක් දෙමු අපි කතා කරලා බලමු කියලා මම කාමරේට ගිහින් මට තරහා ගන්න බෑ නිකන් හරිද ඉතින් ඊස්සෙල්ලා මං ගිහලා මං කෝ අරවින්ද අයියේ අනේ අරවින්ද අයියේ හෙල්ල වෙන්නවත් නැහැ මට එකපාර බයක් හිතෙනවා ආයි මම ඉතින් මෙහෙම නහයට අත දෙල බලනවා නෑ හුස්ම මේවා වෙනවා හරි මං අරවින්ද අයියේ අරවින්ද රත්තරන් අයියේ අරවින්ද අයියේ හෙල්ල වෙන්නවත් නැහැ ඊට පස්සේ මං කල්පනා කරා මොකක්ද අරවින්ද අයියා කැමති සින්දුවක් කිව්වොත් එයා මේවා වේද සින්දු මොනවාද මට ටග් ගාලා මතක් වුණා එයා ආස ජිංගල් එකක් තියෙනවනේ ඒක කියලා බලන්න ඕනි කියලා මං කෝ උපන් බිමේ ජීවනාලියයි ගොවි දිවි සවි පුබුදු වාලයි මුකුත් සද්දයක් නැහැ මුළු රටේම කිරිසාරයයි මට පේනවා ඇඟිල්ලක් හෙලවෙනවා අරවින්ද අයියගේ හරි ඒ කිරෙන් දයක් පිබිදෙයි කොහොඳ ඇඟිල්ල හොඳටම දඩබඩ ගාලා හෙලවෙනවා ඊට පස්සේ මං කව පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි කියලා මෙන්න නැගිට කියන්නකෝ මිස්ටර් අරවින්ද ලොකුගේ සීරියස්ලි මට හරි සතුටුයි අර එයා ගොඩාක් ආසයිනේ ජිංගල් එකට ඒකයි මම ඒ ජිංගල් එක තෝරගෙන කිව්වේ එයා මැගිට කිරිසන් නාමයයි ගල් කොමාරි ඒ වැඩේ එහෙම වුණා ඊට පස්සේ අපි ටග් ගාලා එයාට පැල්වත්ත වලින් කිරි එකක් හදලා ටග් ගාලා එයාට දුන්න බොන්න මොකද හොඳ කිරි එකක් බොන එක හොඳයිනේ උණුවට එහෙම රසනට හොඳ කිරි එකක් බොන එක හොඳයිනේ මම ඉතින් දන්නවා ෂුවර් පිට මම දන්නවා අරවින්ද අයලා ගෙදර තියෙන්නේ පැල්වත්ත කිරි මොකද ඒගොල්ල හරිම පිළිවෙලට වැඩ කරන කට්ටියක් අරවින්දලා හිතකින් නෙමෙයි කියන්නේ ඉතින් ඒ නිසා ටග් ගාලා හදලා දෙන්න පුළුවන් වුණා දැන් මේ පැල්වත්ත කිරි පැල්වත්ත නොන් ෆැට් එක පැල්වත්ත බටර් එක ගී එක ඊට පස්සේ ඒගොල්ලන්ගේ අයිස්ක්‍රීම් එක මුදවපු කිරි මේ හැම එකකම පොඩ්ඩක් නිෂ්පාදිත දිනේ බලන්න හරිම අලුත් සීරියස්ලි කිරිපිටියක අරගෙන නිෂ්පාදිත දිනේ බලන හරිම අලුත්. ඒකට හේතුවක් තියෙනවා. පැල්වත්ත කියලා කියන්නේ අපේ රටේ නිෂ්පාදනයක්. හරිද? අපේ රටේ දේශීය කිරි සන්නාමය පැල්වත්ත කියලා කියන්නේ. ඉතින් ඒ නිසා හරිම කෙටි කාලයක් ඇතුළත ඒ කියන්නේ කිරි එළ දෙනගෙන් දොආගෙන ඊට පස්සේ ඒක පිටි කරලා සතියකටත් වඩා අඩු කාලයකින් මාකට් එකට එනවා. ඉතින් අලුත්ම අලුත් නැවුම් කිරි එකක රහ තමයි ඔබ විඳින්නේ පැල්වත්ත කිරි එකක් බොනවා නම්. ඊටත් අමතරව මාකට් එකේ බලන්න අනිත් දේවල් වල ප්‍රයිස් එකයි පැල්වත්ත කිරි අනිත් ප්‍රොඩක්ට්ස් ටික තියෙනනි බටර් ගත්තත් ඒවල ප්‍රයිස් එක ෂුට්ටක් බලන්නකෝ. ගානත් හරිම සාධාරණයි. කොච්චර හොඳ දෙයක් තිබ්බත් වැඩක් නැහැනි අපිට ගන්න බැරි නම්. නේ වැඩක් නැහැ. ඉතින් අපි ගන්නෙ නැහැනේ. අපිට ගන්න බැරි නම් අපි කොහොමද ගන්නෙ? හැමදැනම CCTV. ඉතින් අපිට ගන්න බෑ. ගාන සාධාරණම් අපිට ගන්න පුළුවන් නේද? ඉතින් පැල්වත්ත කියලා කියන්නේ හැමතිස්සෙම පාරිභෝගිකයාට උසස්ම දේ සාධාරණ ගානට දෙන කට්ටිය සහ අපේ රටේ නිෂ්පාදනයක් උසස්ම අයුරින් කරන. දැන් කිරිපිටි හදන තාක්ෂණයේ තියනවා නේද? මුළු ලෝකෙම තියෙන එකම එක විදිහක්. ක්‍රමවේදයක්. එක තාක්ෂණයක්. ඒ තාක්ෂණය තමයි අපේ පැල්වත්ත කිරි පාවිච්චි කරන්නේ. ඉතින් ඒ නිසා හොඳම කිරි එක බොන්න අවස්ථාව ලැබිලා තියෙද්දි ඒක මිස් කරගන්නවද? මිස් කරගන්නවද? පැල්වත්ත නාමය අපේ කිරිසන් නාමයයි. ගාලා මට සතුටුයි යන්නේ මට සතුටුයි. මම ගිහිල්ලා නේ එහෙම කළේ. රයිට්. තවමනාද? මේ අරවින්දලයි ගෙදර ගිය වෙලාවේ මම හිතුවේවත් නැහැ එයා දැන් ওই අපේ ෂෝ එකේ කතා කරන දේවල් ගෙදර ප්‍රැක්ටිස් කරනවා කියලා මම ලොවෙත් හිතුවේ නැහැ. මං හිතා ෂෝ එකේ නිකන් මෙහෙම නිකන් බොරුවට නිකන් කතා කරලා නිකන් ටෝක්ස් දීලා ගෙදර ගිහිල්ලා අර මොකද්ද එලියට මොන මේකයි ගෙදරට මරගාතේ කියලා කියන්නේ එහෙම කියලා මම හිතුවේ නෑ කියන්නකෝ මම බැලුවා ගෙදර දාලා තියෙන ඇලුමිනියම් මොනවද කියලා මොනවද ඇලුමැක්ස් ලස්සනට වැඩේ කරලා තියෙනවා ඒගොල්ලන්ගේ තියෙනවා ගාඩන් එක ඒ කියන්නේ ලිවින් ඒරියා එකයි අතර ලොකු ඩෝ එකක් දාලා තියෙනවා අර ස්ලයිඩින් ඩෝ එකක් දාලා තියෙනවා වීදුරු වලින් සුදු පාට ගාලා එහෙම ලස්සනට හදලා තියෙනවා ඒක තනි ක්‍රම කරලා තියෙන්නේ ඇලුමැක්ස් වලින් හරිද මං එයාගේ වයිෆ් කෙන් ඇහුවා අක්කි මොනවද මේ දාලා තියෙන්නේ එයා සාමාන්‍යයෙන් අර බොරු එහෙම කියන්නේ නැහැ නේ අමරිකා හරේ නංගියේ අපි දාලා තියෙන්නේ ඇලුමැක්ස් කියලා කිව්වා මට එතකොට තේරෙනවා yes definitely දාලා තියෙන ඇලුමැක්ස් කියලා. හොඳ තේරීමක්. මොකද හේතුව අපි මොනහරි දෙයක් ඔය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සම්බන්ධ වේවා කාලාන්තරයක් තියාගන්න කරන වැඩනේ. කෑමක් බීමක් හදන එකක් ගත්තත්, ඇඳුමක් පැළඳුමක් ගන්න එකක් ගත්තත්, පොඩේ කිව්වා කෙටි කාලින දේවල්නේ. හැබැයි
ගෙයක් දොරක් හදනවා කියලා කියන්නේ පරම්පරා ගානක් තියාගන්න බලාපොරොත්තු වෙන්නේ අපි වැඩේට අත ගහන්නේ. ඉතින් ඒ වෙලාවේ ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් ගන්න නැතුව හිටියොතින් හිතන්නකෝ බාල ඇලුමිනියම් එකක් දාලා හැදුවා කියලා. දවස ගානේ ඔබට මේක නිකන් මේක දකින දකින වාරයක් වාරයක් පාසා හිතට කිසි නෑ නේද නිදහසක්. හැම තිස්සෙම මතක් වෙනවා අයියෝ මම මේ මොකද්ද කරගත්තේ අයියෝ මේ මම අහුණා නේද. හැම තිස්සෙම හිතන ඒ වදේ හිතන්නකෝ ඔළුවට. ඔබ කැමති නැති පුද්ගලයෙක් ඉනවා කවුරු හරි හැමදාම යව මූණට හම්බ වෙනවා එපා වෙනවනේ. දැන් මේ දවස් ටික එහෙම නැහැනි මට. මොනවද මේ කියන්නේ? හරි ඉතින් එතකොට ඒ මානසික නිදහස අංක 1. මට නම් මානසික නිදහස තමයි අංක 1. ඉතින් ඇලුමෙක්ස් දාලා හැදුවා කියලා කියන්නේ මානසික නිදහස තියනවා. අය ඒ ගැන හිතන්න දෙයක් නැහැ. දැන් සාමාන්‍යයෙන් බාල ඇලුමිනියම් දැම්මොත් නිතර අලුත් වැඩියා කිරීම කරන්න වෙනවා. ඒක දුර්වර්ණ වෙනවා, පාට වෙනස් වෙනවා. මොකද ඒගොල්ලන්ගේ පවුඩර් කෝටින් සිස්ටම් ඒව ගැන අපිට බලාපොරොත්තු තියන්න බෑ. ලේසියට පහසුවට ඔහේ මොකක් හරි එකක් කරලා උඩින් තින්ත ටිකක් ගාලා හරි තමයි ඒගොල්ලෝ එවන්නේ. ඉතින් ඒ නිසා ක්වොලිටි එකක් ගැන විශ්වාස කරන්න බෑ එක එක තැන් වලින් ගත්තොත්. ඇලුමෙක්ස් එකෙන් ගත්තොත් ඔබට ඒක විශ්වාසය පිළිබඳ සාතික කරලා එවන්නේ. කොල නෝඩ් තියනවා, කොලි කෝඩ් තියනවා, ඇනෝඩයිසින් වලටයි පවුඩර් කෝටින් වලටයි ඒගොල්ලෝ සාතික කරනවා. දීර්ඝ කාලීනව මේ පාට තියනවා, මේක යන්නේ නැහැ කියලා. ඉතින් ඒ විශ්වාසෙත් එක්ක තමයි ඔබ අරගෙන යන්නේ. ඊට අමතරව අපි දොරක් ජනේලයක් මොකක් හරි දාන්න එක ක්‍රියා කරවන්නනේ. නිකන් ඔහේ තියන්නේ එහෙනම් අපි එතන තාප්පයක් හරි බිත්තියක් හරි බඳිනවනේ. එහෙම තියෙන්නේ අපිට ඒක ක්‍රියා කරන්න ඕන නිසා, වැඩ කෙරෙන්න ඕන නිසා. ඉතින් ඔබ හරි ඇලුමිනියම් එකක් දැම්මේ නැත්තම් කාලයක් යනකොට ඒක ක්‍රියා කරන එක නතර වෙනවා. වැහුවොත් වැහුවා, ඇරියොත් ඇරියා සිස්ටම් එකට වෙනවා. ඉතින් ඒ නිසා හිත හිත ඉන්න දෙයක් නෑ. දැන් අපි කාලයක් තිස්සේ ඉඳන් ඔබට මේ විස්තර කියනවා. රටවල් 17කට යවන සුපිරි ප්‍රොඩක්ට් එක ගැන දැන් අපි ඔබට කියලායි තියෙන්නේ බ්‍රෝ. යන්න ඇලුමෙක්ස් ෂෝරූම් එකට, ගිහිල්ලා මේ අලුත්ම අලුත් ප්‍රොඩක්ට්ස් ඒගොල්ල ගොඩාක් තියෙනවා. හරිද? දවස ගාන එක එක අලුත් අලුත් දේවල් ඒගොල්ලෝ හොයා ගන්නවා. ඉතින් ඒවා කාලයක් යනකොට අපිට දෙනවා ඒගොල්ලෝ. ඒගොල්ලන්ගේ බිල්ඩින් සිස්ටම්ස් තියෙනවා. ඉතින් ඒවා සමහරක් වෙලාවට අපි හිතාගෙන ඉන්නේ මේ පරණ දේවල් ගැන තාම අපි හිතාගෙන ඉන්නේ. අලුත් දේවල් තියෙනවා. ඉතින් ඒවා බලන්න, අලුත් අයිඩියාස් ගන්න යන්න ඇලුමෙක්ස් ෂෝරූම් එකට. ඊළඟට අපි මෙගා වට්ටම් ගැන කතා කරනවා. කාගේල්ස් ෆුඩ් සිටි වලින් මේ දවස්වල හොඳ සුපිරි ඉතිරියක් ඔයගලන්ට ගන්න පුළුවන්. ෂොප් කරන්න යන්න කාගේල්ස් ෆුඩ් සිටි. තව එක දෙයක් කියන්න ඕනේ. කාගේල්ස් ෆුඩ් සිටි වල අර එළවලු පළතුරු තියෙන ඒරියා එකට ඔබ ගිහිල්ලා තියනවාද? ගිහිල්ලා තියනවානේ. බලන්නකෝ ඒ එළවලු පළතුරු ටික කොච්චර නැවුම්ද කියලා. හරිම ෆ්‍රෙෂ් විදියට ඔබට ගන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ගෙදර අරගෙන ගිහිල්ලා ෆ්‍රිජ් එකේ දාලා නිකං තියාගෙන ඉන්න ඕනේ නැහැ. හරිද? ඔගලන්ට දවස් දෙකකට සැරයක් කාගීල්ස් ෆුඩ් සිටි යන්න පුළුවන් නම් ළඟ ළඟ තියනවානේ. යන්න පුළුවන් නම් ඒ දවස් දෙකකට හරියන ප්‍රමාණය අරන් ගියා නම් හොඳටම ඇති. මොකද දවස ගානේ ඒගොල්ලන්ගේ එළවලු පළතුරු නැවුම් නිෂ්පාදන මස් මාළු ටික අලුත් වෙනවා. ඉතින් ඒ නිසා ඔබ ෆ්‍රිජ් කරලා කාලයක් තියලා අයිස් මේවා කරලා කන්න ඕනේ නැහැ. ඔබටත් ෆ්‍රෙෂ් පිට කන්න පුළුවන් කාගීල්ස් ෆුඩ් සිටි යන්න. ඉතින් විශේෂයෙන් මේගොල්ලන්ගේ ෆ්‍රෙෂ් ඐටම්ස් වලට සමහරක් දවස්වල ඩිස්කවුන්ට් හම්බ වෙනවා. ඒක දැනගන්නේ අර මේ කැෂිය එකට ගියාම. මිස් මේ අද අපි මේ ෆ්‍රෙෂ් ඐටම්ස් වලට මෙහෙම ඩිස්කවුන්ට් එකක් දෙනවා. සන්තෝෂි බෑ. ඉතින් යන්න, දවස ගානේ හොඳ හොඳ ඩිස්කවුන්ට් තියෙනවා. මේ දවස්වල මෙගා ඩිස්කවුන්ට් ගැන කතා කරනවා කාගේල්ස් ෆුඩ් සිටි. බලමු අද මොන වගේ ලිස්ට් එකක් ඔබට කාගේල්ස් ෆුඩ් සිටි වලදී හම්බ වෙයිද කියලා. 8:36 දැන්.

0: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
4: මාත්මයා දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි. දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
5: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතික ලත් ඇලුමෙක්. ඇලුමිනියම් ඕනතරම්, ඇලුමෙක් නම් ඉස්තරම්.
6: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM ද සිටි යුනිවර්සිටි සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න. UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 832 1000. NIBM, the city university, the place to be.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 737 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited, ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගම.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසලින් ටයිල් එකතුව Majestica Lanka Tiles.
9: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
10: සිත් පැදගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
11: ඔබගේ සිහින ප්‍රිනෝද රථය අදම ඔබේ කරගන්න. Asset Line Finance. අමතන්න 011 742 700.
12: උපන්

ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200. Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: හරිගේ හරිම තැනට ගිහින්ද LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
1: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්නෙන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444. සීත හදවත් දිනු හිතවත්කම.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117-388-388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී
8: මුද්‍රා Platina 100 Stylish පෙනුමයි mileage එකයි දෙකම එකම ride එකෙන්. DRL headlight, anti-skid braking system සහ electronic fuel injection තාක්ෂණය සමගින් Platina 100 හැඩ වැඩ කාර්යය. David Peters Motor Company Private Limited.
9: Fry RBD Poltel 60 වසරකට වැඩි විශ්වාසයෙන්
10: මුළු පවුලටම මගේ ගානටම
9: Coco Fry.

0: සැපකින්
1: පහසුව සලසයි සුහදව සලකයි LB රන්න
2: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: එකක රටවල්ල එකක නීති තියෙනවානේ. මම මේ කියන්නේ නිකං පොඩා අර අමුතු නීති, වෙනස් නීති, මෙහෙ නැති එහෙ තියෙන නීති, ඒ වගේව තියනවානේ. දැන් සිංගප්පූරුවේ ච්‍රින්ගම් විකුණන එක තහනම්, කන එක කෙසේ වෙතත් විකුණන එක තහනම්. කන්න බෑනේ විකුණන්න නැතුව ගන්න නෑනේ. ඊට පස්සේ ස්විට්සර්ලන්තේ රෑ 10න් පස්සේ අපාර්ට්මන්ට් වල ශබ්ද කරන එක සීමා කරලා තියෙනවා. සමහරක් අපාර්ට්මන්ට්ස් තියනාලු, ඒ කියන්නේ සමහර ප්‍රදේශ තියනාලු, ඒ කියන්නේ ටොයිලට් ගිහලා ෆ්ලෂ් කරන සද ඒකවත් කරන්න බෑලු. එක්ස්කියුස් මී, හරිද? ඒ ස්විට්සර්ලන්තේ ඉතින් ඒ රටවල් වල යනවා නම් ඒව චුට්ටක් දැනගෙන යන්න. ඊට පස්සේ වැනීසි නගරේ පක්ෂීන්ට ආහාර දීම තහනම්. මොකද ඒ නගරේ ගොඩ නැගිලි ජරා වෙන්න නැතුව ලස්සන තියාගන්න ඕන නිසා එහෙම කෑම දෙන්න බෑලු කුරුල්ලන්ට. හරිද? එහෙ ගිහිලිවිලා මේ කක් කක් කක් කක් කක් මේ කක් කක්. හරිද? වැනීසියේ. ඊට පස්සේ තව මොනවාද? ප්‍රංශයේ රේල්වේ ස්ටේෂන් වල කිස් කරන එක තහනම් කරලා තියෙනවා. මොකද ට්‍රේන් ඩිලේ වෙලා තියෙනවලු, ඒ හේතුව උඩ. ඒක කොහොමද කියලා මගෙන් අහන්න එපා, මන් දන්නේ නැහැ. මට මේ හම්බුන එකේ තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඕස්ට්‍රේලියාවේ විශේෂයෙන්ම ඔය වික්ටෝරියා වගේ ප්‍රාන්තවල විදුලි වැඩ කිරීමට අවසර ගන්න ඕනිලු. බල්බ් එකක් මාරු කරන්නත් සමහරක් වෙලාවට අවසර ගන්න ඕනි කියලා තියෙනවා. රයිට්. ඊට පස්සේ තායිලන්ඩ් වල මුදල් මත පා තැබීම අපරාධයක් විදිහට තමයි සැලකෙන. කියන්නේ සල්ලි පාගන එක, ඒක අපරාධයක්. ඒක නීතියක් විදිහට තිබුණා හෝ නැතා, ඒක ඇත්තටම එහෙම කරන්නේ නැහැ නේ. එහෙම කරන්න හොඳ නැහැ. සල්ලි අපි ඒක හරි වටිනවා, පොත්පත් සල්ලි වගේ දේවල් අපි පාගන්නේ නැහැ නේ. ඉතින් ඒක තායිලන්තේ ඒක අපරාධමය වරදක් විදිහට තමයි ගන්නේ. ඒක රජුරවන්ට අපහාස කළා වගේ තමයි, අගෞරව කළා වගේ තමයි සැලකෙන්නේ. හරිද? තායිලන්තේ ගිහිලා ඒ නිසා වැරදිලවත් ඒ දේවල් කරන්න එපා. ඊට පස්සේ කැනඩාවේ මොකක් හරි රේඩියෝ ස්ටේෂන් වල ගීත ප්‍රචාරය කරනවා කියලා හිතන්නකෝ. එතකොට දේශීය ගායකයන්ට වැඩි ඉඩක් දෙන්න ඕනි. දේශීය කලාකරුවන් ප්‍රවර්ධනය කිරීමට තමයි කැනඩාව ඒ වගේ වැඩ කරන්නේ. මොකද දැන් සමහරවිට කැනඩාව වගේ රටවල් වල දැන් අපේ නම් සිංහල සින්දුනේ වැඩිපුරම අපි ප්ලේ කරන්නේ. එතකොට අපේ රටේ සින්දුමනේ වැඩිපුර ප්ලේ වෙන්නේ. හැබැයි වෙන රටවල් වල ඉංග්‍රීසියෙන් කතා කරන රටවල් වල කොච්චර රටවල් තියනවද ඉංග්‍රීෂ් සොංග්ස් නේද? ඉතින් ඒ නිසා කැනඩාවේ ගීතවලට වැඩි තැනක් දෙන්න ඕනි, වැඩි කොටසක් දෙන්න ඕනි කියලා තමයි එහි නීතිය තියෙන්නේ. ඊට පස්සේ තව තියෙනවා ස්විට්සර්ලන්තේ ජනතාවටත් පුළුවන්කම තියනවලු නීති යෝජනා කරන්න. මෙන්න මේ වගේ නීතියක් ආවොත් හොඳයි කියලා. ඉතින් ඒක ජනතා මතය අනුව නීති වෙනස් කිරීමේ හැකියාව තියනවලු. එක එක අලුත් නීති මෙහෙම ගත කරනකොට ලයිෆ් එක යනකොට දැනෙනවනේ මෙන්න මෙතන මෙන්න මෙහෙම එකක් වුණොත් හොඳයි කියලා. අන්න ඒ වගේ දේවල් ජනතාවට යෝජනා කරන්න අවස්ථාව තියනවලු. උතුරු කොරියාවේ ඉතින් තනිකරම ඉතින් ඒගොල්ලන්ගේ තියෙන්නේ වෙනස්ම වූ නීති මාලාවක්. ඒක ගැන වෙනම දවසක අපි වෙනම විදිහකට කතා කරමු උතුරු කොරියාව ගැන. එහෙ යන්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් ඒ ටික දැනගෙන යන්න, විශේෂයෙන්ම උතුරු කොරියාව වගේ රටවල් වල යනවා. ඉතින් මම හිතනවා මේක පොඩ්ඩක් නිකන් රටක තොටක විස්තරයක් එහෙම දැනගන්න එක වටිනවනේ නේද? කොහොමද මේ කරුණ හොයාගන්නේ? මේ චූටි කෙල්ල, මේ චූටි මොලෙන් කොහොමද මේවා හොයාගන්නේ? ඔගොල්ලෝ එහෙම හිතනා නේද? මං කියන්නම් ඒකේ රහස. මං පාවිච්චි කරන්නේ H15 නේ. ඉතින් මේක හරිම ෂෝක් පැකේජ් එකක්. වැඩිපුරම යූස් කරන ඇප්ස් 15කට අන්ලිමිටඩ් ඩේට හම්බ වෙනවා. ඒ කියන්නේ ඉවරයක් නැතුව ඩේට හම්බ වෙනවා. සමහරක් ඔය ඩේට දෙනවා රෑට. මේ රෑට තමයි උගලන්ට ඩේට හම්බ වෙන්නේ. ඉතින් අපි එළි වෙනකන් ඇහැරලා ඉන්න ඕනේ ඩේට චුට්ටක් ගන්න. H15 එහෙම නෑ. ඕන වෙලාවක ඔයගලන්ට අන්ලිමිටඩ් ඩේට දෙනවා. රයිට්. හිතන්න දැන් කවුරු හරි පිටරටින් නම් ආවා කියලා, වැකේෂන් එකකට හරි මොකක් හරි. දැන් ඔය අපේ අයියලා එහෙම ආවනේ, ආවම මම ටග් ගාලා කරේ. ඒගොල්ලන්ට H15 දාලා දුන්නා ඒගොල්ලන්ගේ ඩේටා පැකේජ් එකට. හොඳට ඩේටා ටික තියෙනවා. ඒගොල්ලන්ට වැඩ ටික කරගන්න පුළුවන්. හොඳ කවරේජ් එකක් තියෙනවා හච් වලින්. ඉතින් අර පහසුව තියෙනවා. ඒවා යූස් කරන්න. රුපියල් 1199කට තමයි මේ ඇප්ස් 15ටම අන්ලිමිටඩ් ඩේටා හම්බ වෙන්නේ. ඊට පස්සේ 35GB වැඩිපුර හම්බ වෙනවා. තව මොනා හරි උගලන්ට බ්‍රවුස් කරන්න මොකක් හරි වැඩක් තියෙනවා නම් ඒකට පාවිච්චි කරන්න පුළුවන්. හච් නියෝජිතයව හම්බ වෙලා වැඩේ කරගන්න, අලුතින් සිම් එකක් ගන්න මොකක් හරි වැඩක් තියෙනවා නම් නියෝජිතයව හම්බ වෙන්න. ඒගොල්ලෝ ගොඩාක් තැන්වල ඉන්නවා. මෙහෙම ලංකාව අරගෙන හච් නියෝජිතයෝ ඉන්න තැනවල තිත් තියන්නකොත් හැම තැනම තිත් තිත් තිත් තිත් තිත් තිත් තිත් තිත් තිත් හැමදැනම තිත්. ඒ තරම් නියෝජිතයෝ ජාලයක් ඉන්නවා. ඒ තැනකට ගිහිල්ලා ඔබේ වැඩේ කරගන්න, නැත්නම් ඔන්ලයින් ඔගලන්ට හච් සිම් එකක්, ඊ සිම් එකක් දාගන්න මොන හරි එහෙම වැඩක් තියෙනවා නම් ඒක ඔන්ලයින් කරගන්නත් පුළුවන්. හරිද? හැඩකාරයෙක් ගැන කතා කරන්න ඕන යනේ. හැඩකාරයෙක් ගැන නිකම්ම මිනිස්සු හැඩ වෙලා මදිනේ. ඒගොල්ලන්ට වැඩ කරන්නත් පුළුවන් වෙනෝනේ. වැඩක් තියෙනෝනේ, හැඩක් තියෙනෝනේ. එතකොට තමයි ඕන කෙනෙක් ස්පෙෂල් වෙන්නේ. දැන් බලන්නකො මෙසි, එයා හැඩයි. එයාගේ තියෙනනේ පොඩි හැඩයක්, අමුතුම හැඩය නුඹේ. ඒ වගේම එයා වැඩකාරයයි. එයා ඊයේ පෙන්නවා. එයා පෙන්නවා ආජන්ටිනාව කියන්නේ මොන වගේ රටක්ද, මොන වගේ, ඒ කියන්නේ ගෝල් තුනම එයා වාර්තා කරේ නෑ. හැබැයි එයා එයාගේ දායකත්වය දුන්නනේ එක ගෝල් එකකට, හරි නේද? ඉතින් එයා එයාගේ රට බැබළුවා. එයා පෙන්නවා එයා වැඩකාරයෙක් කියලා. ඉතින් ඔබ ගාව ඒ වගේ ඉන්නවද? හැඩකාර වැඩකාරයෝ ඔෆිස් එකේ ඉන්නවද? යාළුවෝ ඉන්නවද? නැත්නම් ඔබේ බයික් එක හැඩකාර වැඩකාරයෙක්ද? නියමයි. ඔබේ තෝරා ගැනීම තමයි වැදගත් වෙන්නේ, හරිද? මොකද දැන් සාමාන්‍යයෙන් බයික් එකක් ගන්නකොට ඒක ඔබනේ තෝරගන්නේ. ගෙදර යන්නේ මොනවද කියලා අම්මා තේරුවට බයික් එකක් ගන්න යනකොට ඒක ඔබනේ තෝරගන්නේ. ඔබ තෝරගත්තොත් මේ බජාජ් හඳුන්වලා දෙන ප්ලැටිනා එක, ඇත්තටම මං හිතනවා ඔබ කවදාවත් ජීවිතේ ඒ ගත්ත තීරණය ගැන ආපහු හිතන්නේ නැහැ, වරි වෙන්නේ නැහැ කියලා මං හිතනවා. හේතුව තමයි මේක සුපිරි වැඩකාරයෙක්, හරිද? එක ලීටරයකින් කිලෝමීටර 107කට වඩා දුවන්න පුළුවන් සුපිරි බයික් එකක් ගැන තමයි අපි මේ කතා කරන්නේ. බජාජ් ප්ලැටිනා එක හැමෝම කියනවා මේ බයික් එක මාර ලස්සනයි කියලා. අර හැමෝවම සතුටු කරන්න අමාරුයිනේ නේ. හැම එක්කෙනාම මොකක් හරි අදයක් දකිනවනේ. ඒ වුණාට බහුතරයක් දෙනා බජාජ් ප්ලැටිනා බයික් එකේ තියෙන ඩිසයින් එකට කැමති. හරිම ලස්සන ඩිසයින් එකක් සහ ඒකේ තියෙන ෆීචර්ස් මරු. දැන් හිතන්නකෝ ඒකේ බ්‍රේක් සිස්ටම් එක ගත්තොත්, ඒ බ්‍රේක් සිස්ටම් එක මම එදත් ඕගලන්ට කිව්වා, දත් මම කියනවා, ඒක ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් එකක් තියෙන්නේ. ඉතින් ඒ නිසා ඕනම හදිසි වෙලාවක ආරක්ෂාවට විශ්වාසෙන් බ්‍රේක් එකක් ගන්න, ඒ බ්‍රේක් එක ඉතින් ආයෙත් ගැහුවොත් ගැහුවා. ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් එකක් තියෙන හින්දා ඒ වගේ මේකේ ආකර්ෂණීය LED DRL lights තියෙනවා. ඉතින් ඕන පාරක ඕන ඈතක කැපිලා පේන හැඩකාර පෙනුමක් මේ ලයිට් සිස්ටම් එකට එනවා වගේම හොඳට පේනවා. කොච්චර ලයිට් එක හැඩකාර වුණත් වැඩක් නැහැ නේ. ඒකේ හොඳ එළියක් නැත්තම් හොඳ එළිය තියෙන හොඳට පේන ලයිට් සිස්ටම් එකක් තමයි අපේ මේ බජාජ් ප්ලැටිනා බයික් එකේ තියෙන්නේ. ඊට පස්සේ මේකේ හොඳ සීට් එකක් තියෙනවා. ලොง සීට් එකක්, හරිම සොෆ්ට් සීට් එකක්. සීට් එක දිගයි, ඉඩ තියෙනවා. දෙන්නෙකුට යන්න තියෙන්නේ බයිඩනේ. සමහරක් බයිසිකල් වල සීට් එක්කෙනාට කරේ යන්නේ. හැබැයි බජාජ් ප්ලැටිනා එකක් නම් ඔබ පදින්නේ හොඳ දිග සීට් එකක් ඔයගලන්ට හම්බ වෙලා තියෙනවා. තව ඔය වගේ ගොඩාක් දේවල් බජාජ් ප්ලැටිනා එකත් එක්ක ඔබට හම්බ වෙනවා. විශේෂෙන් කියන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ දිවයින පුරාම ඒගොල්ලන්ගේ තියෙන ලොකු අලවි ජාලයක් තියෙනවා. අලවි සේවා මධ්‍යස්ථාන ජාලයක් 1400කටත් වඩා වැඩියෙන්. ඉතින් ඒගොල්ලන්ට අලවියෙන් පසු විශිෂ්ට සේවාවක් ඔබට දෙන්න පුළුවන් කියන එකයි අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ස්පෙයාර් පාර්ට්ස් වලට, සර්විස් වලට, ඕනම ප්‍රශ්නයකට ඔබට ළඟ ඉන්නවා ඒගොල්ලන්ගේ නියෝජිතයෙක්. ඉතින් ඒ නිසා කතා බහ කරලා ඕන දෙයක් විසඳ ගන්න පුළුවන්. ස්පෙයාර් පාර්ට්ස් එනකන් අවුරුදු ගණන් මාස ගණන් බලාගෙන ඉන්න දෙයක් නැහැ. ටක් ගල ගියා, ගත්තා, දැම්මා. ජෙනුයින් පාර්ට්ස් දාන්න අමතක කරන්නත් එපා. ඉතින් ඒ හැම දෙයකටම ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම හෙවණැල්ල වගේ මීටර් කීයෙන් කීයටද, කිලෝමීටර් 20ට ඉන්නවා නියෝජිතයෙක්. ඉතින් ඒ නිසා කිසි දෙයකට වරි වෙන්න දෙයක් නැහැ. බයික් එක ගත්ත දවස් ඉඳලා බයික් එක පාවිච්චි කරන හැම දවසක් ගානෙම ඔබේ හිත නිදහස්. හොඳට පෙට්‍රල් කරනවා, ඒ පැත්තෙන් නිදහස්. බයික් එක ලස්සනයි, ආරක්ෂාව හොඳයි. ඉතින් වියදම අඩු කරගෙන යන්න ඕනි හැම ගමනක්ම පහසුවට ලස්සනට යන්න. ගන්නකෝ බජාජ් ප්ලැටිනා එකක්. ඔබේ ගෙදර කාර් එකක් තියෙනවා නම් මං කියන්නේ ඊළඟට තව සමහරකට එහෙමනේ තව පොඩි කාර් එකක් ගන්නවා. මේ පොඩ අහල පහල මෙහෙම ළඟට යන් පොඩි කාර් එකක් නෙමෙයි ගන්න, බජාජ් ප්ලැටිනා එකක්. වියදම අඩුයිනේ. අපි දැන් පොඩක් වියදම ගැන හිතලා වැඩ කරන්න ඕනි. දැන් ඔය වියදම ගැන හිතන කෙනෙක් නම් මං තවත් ඔයගලන්ට දෙන්නම් උත්තරයක්. ගෙදර ෆ්‍රිජ් එකටනේ වැඩිපුරම කරන්ට් යන්නේ. පැය 24ම දාලා තියෙනවා. ඉතින් ලොකු කරන්ට් ප්‍රමාණයක් ෆ්‍රිජ් එකට යනවා. ෆ්‍රිජ් එක නවත්තලා ඉන්නත් බෑ ගෙදර. ඉතින් අපි ඊයේ කාපුවානේ මේ ඊළඟ දවසේ උදේට කන්නේ. ෆ්‍රිජ් එකක් නැතුව කොහොමද කෑම මේ වලලලා කන්නද නේද? ඉතින් ඒ නිසා ෆ්‍රිජ් එකක් ඕනි. මොකද අපි ඩිනර් එක තමයි අපි බ්‍රෙක්ෆස්ට් එකට ගන්නේ. බ්‍රෙක්ෆස්ට් එක තමයි අපි ඊට පස්සේ ලන්ච් එකට ගන්නේ. ලන්ච් එක තමයි අපි ඩිනර් එකට ගන්නේ. අපේ ජීවිත හරි දුකයි මෙයා. රයිට්. ඉතින් ෆ්‍රිජ් එකක් ගෙදර තියෙන්න ඕනි. ඉතින් ඒ නිසා අපි මතක් කරනවා කරන්ට් එක අඩුවෙන් පාවිච්චි කරන ෆ්‍රිජ් එකක් ගෙදර අරගෙන යන්න පුළුවන් වුණොත් ඔබේ කරන්ට් බිල් එක ඔබට බැලන්ස් කරගන්න පුළුවන් වෙනවා. හරිනි අපි උත්තරේ කියන්නම්. ඒ තමයි සිංගයකට ගිහිලා ගන්න ඩිජිටල් ඉන්වර්ටර් ෆ්‍රිජ් එකක්. ඩිජිටල් ඉන්වර්ටර් රෙෆ්‍රිජරේටර් රයිට්. මේ ෆ්‍රිජ් එක 50% විදුලිය ඉතිරි කරලා දෙනවා. සාමාන්‍යයෙන් ෆ්‍රිජ් එකට යන කරන්ට් බිල් එක තියනවා නේද? ඒකෙන් 50% මේ ෆ්‍රිජ් එකට ඉතුරු කරලා දෙන්න පුළුවන්. අපි මේ කියනවට පොඩ්ඩක් ගිහිලා බලන්නකො සිංගයකට ඉස්සෙල්ලා. මොකද්ද මේ ෆ්‍රිජ් එක කියලා, මොකද්ද මේ හැඩේ, දොර කීයද, දොර දෙකයි, එතකොට කොච්චර ලීටර් ප්‍රමාණයක් මේකේ දාන්න පුළුවන්ද, කැපැසිටි එක කොච්චරද, 276 ලීටර්ස් කැපැසිටි එකක් තියෙන ෆ්‍රිජ් එකක්, කොහොමද මේකේ තියෙන ගෑස් එක කොයි වගේද, පරිසර හිතකාමීද, පරිසර හිතකාමී ගෑස් එකක් තියෙන්නේ R600A, මේව කියලා බලන්න. ඊට පස්සේ ගාන බලන්න. රුපියල් 1,42,999. ඉතින් කොහොමද දෙයනේ ගන්න? නෑ නෑ, කවුද එක සැරේ සල්ලි ගවන්නේ? මේවා අපි ගන්නෙ ගෙවන්න. මොකද අපි ගන්නේ සිංගයකෙන්නේ. සිංගයකේ කවුරුත් කිසිම දෙයක් එකපාර සල්ලි දීලා ගන්න එපා. දීලා සල්ලි දීලා නම් මට අහුවෙන්නත්. හරිද? ගෙවන්න ගන්න හැම දෙයක්ම. හරිද? රුපියල් 1,42,999 ෆ්‍රිජ් එක මාසිකව රුපියල් 5,950 ඉඳලා ගෙවලා ඔබට ගෙදර අරගෙන යන්න පුළුවන්. ඉතින් සිංගයකේ තියෙන සිම්පල් පේ සිස්ටම් එකෙන් ඕගලන්ට ඕන දෙයක් තියෙන ඕන භාණ්ඩයක්, ඉලෙක්ට්‍රොනික අයිටම් එකක් ඒ විදිහට ගෙවාගෙන යන ක්‍රමයට ගෙදර අරගෙන යන්න පුළුවන්. 8:57 දැන් වෙලාව.

0: දැන් පෑනේෂ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑනේෂ බැංකු ශාඛාවට පිවිසෙන්න. නැතිනම් 01144667222 අමතන්න.
1: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 01121123123.

0: తిలకవర్ధన టెక్స్టైల్స్ රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්
1: 20 upgrade 20 upgrade
2: අලුත් සොන් එකක්ද
1: නෑ දැන් සිංගර් එකකින් ASUS HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 and upgrade
2: upgrade වෙන laptops ගන්න සිංගර් එකට අදම එන්න
3: අම්මා ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා
4: හොඳ ළමයා 100% පිරිසිදු cocoa fry RPD පොතල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා
5: cocoa fry RPD පොතල් 60 වසරකට වැඩි
6: සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක් කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන පෝලස්ටන් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZ නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රැසක් සමග 2 and 3 bedroom apartment එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රැසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න

0: දෙදහස් විසි පවසරේ SLIC Life ජීවිතරක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකුමින් මවකන.
1: ඔබගේ මංගල දිනේ රණින් සරසඳ නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමු මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූනි මාස 10 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් බෙහිමිවේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
2: තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
3: අනුවටයි දශම හතරෙන් දිවයින පුරා
4: උදේ 9:00 විනාඩි 1යි.

0: किया था टॉप स्टोरी
1: मेकअप और बंधनागारे हिस केरी मटे थेरने आक मेकअप और बंधनागारे संपूर्ण इनमें हिस केरी मटे थेरने कलबब बंधनागारा माध्य प्रकाश का ऐसी गजनायक पवसनवा ये बंधनागारे दे पल रंधवेन विसिन संपूर्ण इनमें विनाश केरी महेतुन මේකම බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ සිදු කරන තෙක් එහි රඳවියන් තවදුරටත් රඳවා තිබිය නොහැකි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවි. මහමෝදර ප්‍රදේශයේ ඇති බන්ධනාගාරයේ පිරිසිදු කිරීම කඩිනම් කර මේකම බන්ධනාගාරයේ පිරිස ඒ සඳහා අනුයුක්ත කිරීමට නියමිතයි. අධිකරණ මාතය හර්ෂණ නානායක්කාර විසින් ගැසට් නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශයටපත් කළේ බන්ධනාගාර ආඥා පනතේ දෙවන වගන්තියෙන් ඔහුට පැවරි ඇති බලතලනුවයි. මේ අතර බන්ධනාගාර ගැටුමින් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද ඥාතීන් වෙත බහර දීමට නියමිතයි. වැලිකඩ මූලස්ථානයේ පිහිටා ඇති බන්ධනාගාර නියාමකවරුන් පොහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දේහයන් තැන්පත් කිරීමෙන් අනතුරුව ඥාතීන් වෙත බහර දීම සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එසි ගජනායක පැවසුවේ. දැන් තවත් දේශීය පොතක්. රුපියල් කෝටි 3ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වත්තල එඬේරබුල්ල ප්‍රදේශයේදී සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 325ක් බාරයටගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් සැකකරු 34 හැවිරිදී කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් තිස් වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

ඒ සාමාන්‍යයෙන් ඔබේ ඉන්කම් එක ලක්ෂයක් නම් ගෙදරට කියන්නලු 70,000ක් කියලා. එළියේ අනිත් කට්ටියට කියන්නලු 40,000ක් කියලා. ඒකට හේතුව දැන් ඔබට ලොකු ගාණක් හම්බ වෙනවා හරි ලොකු ලාභයක් ඔබට තියනවා කියලා හරි කිව්වොත් ඒ අය ඔබගෙන් ඊට වඩා ගොඩක් දේවල් ඒගොල්ලෝ අපේක්ෂා කරනාලු. ඉතින් ඒ නිසා ඒක අඩුවෙන් කියන්න. මම හිතන්නේ මේක නම් අපේ රටේ ගාන්ට් කරනවානේ. හිතන්න ඉන්කම් එක 1,2,3ක් තියෙනවා. ඒ වුණාට අපි කියන්නේ කියලා 100,000යි. නැත්තම් ටැක්ස් වලට අහු වෙනවනේ. ඒක හොඳට කරනවා මේක. මේ වැඩේ නම් යනවා ලස්සට. හරි හරි ඒක හරි. Oh my gosh. දැක් කියන්න තියෙනවා. පහුගිය දවස්වල අපේ ගෙදරට ආවා නෑදෑයෝ කට්ටියක්. ඇවිල්ලා දැන් මම එහෙට මෙහෙට ඇවිද ඇවිද යනකොට මට තේරෙනවා hot hot හොට්නේ කියලා කියන මං හොට් කියලා කියන්නේ දැන් මට සතුටුයි. ඒ කියන්නේ මට තමයි කියන්නේ මං හරි හොට් කියලා. ඉතින් මං තවත් කැට් වොක් එක දාගෙන ඉතින් එතනින් ඈං ගාලේ යනවා. අර වචනේ අහන් ඒත් කියලා හොට් හොට් ගගා. ඉතින් ඊපස්සේ මං කිව්වා හරි හරි ඉතින් මං හොට් තමයි. ඉතින් ඔක ඉතින් ඔය හැමතිස්සෙම යන්නේ නැ හැම වෙලාවෙම කියන්න ඕනේ නෑනේ නැන්දි. එහෙම කියලා මම ඊපස්සේ එයා කිව්වා අනේ මේ දුවේ ඔයාගේ මේ හොට් එකක් නෙමෙයි මේ ගෙදර තියෙන්නේ පුදුම ග්‍රීස්මයක් පුදුම රස්නයක් අම්මෝ ගල් ගුහාවක ඉන්නවා වගේ කියලා ඒගොල්ලෝ කිව්වනේ. ඇත්තට කොච්චර ගෙවල් රත් වෙනවද නේද? මොනවා කරලවත් මේ රස්නේ අපිට අඩු කරගන්න විදියක් නැහැ. ඕක අපි හිත හිත හිටියා නේද? ඕකට සොලියුෂන් එක හම් වෙලා තියෙනවා. රයිනෝ අපි දන්නවනේ ශ්‍රී ලංකාවේ අවුරුදු 60කටත් වඩා වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය දිනාගත්ත ලංකාවේ තියෙන ඉතින් රූෆින් සන් නාමය තමයි රයිනෝ රූෆින් කියලා කියන්නේ. ඉතින් ඒගොල්ලෝ අලුත්ම ප්‍රොඩක්ට් එකක් හඳුන්වලා දෙනවා. මේක ඇවිල්ලා රස්නෙට කෙලින්ම උත්තරයක්. කෙලින්ම උත්තරයක්. ඩිරෙක්ට් කෙලින්ම උත්තරයක්. හරිද? මේකට අපි කියන්නේ රයිනෝ ප්‍රීමියර් කියලා. මොකක්ද මේ උත්තරේ? චුට්ටක් අපි හොයලා බලමු. දැන් සාමාන්‍යයෙන් මේ ෂීට් එක ගත්තට පස්සේ මේ ෂීට් එකේ යටි පැත්තේ ස්වභාවික මැටි ආලේපනයක් කරලා යවන්නේ. දැන් ඒක එන්නේ ස්වභාවිකව මැටි ආලේපනයක් තියෙනවා. දැන් ඕක ගෙදර අරන් ගිහලා මේ යටි පැත්තේ මැටි ගාලානේ ගලවලා දාන්න ඕනේ. නෑ නෑ ඒක තමයි අලුත් සිස්ටම් එක. හරිද? එහෙම කරන්න යන්න එපා. රයිනෝ ප්‍රීමියර් ඔබ ගත්තොත් ඒකේ ස්වභාවික මැටි ආලේපනයක් ෂීට් එකේ යටි පැත්තේ ආලේප කරලා එවලා තියෙනවා. ඉතින් මේ නිසා ගෙදර තියෙන රස්නය සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්කම තියෙනවා. හොඳ විසඳුමක් නේද? ඊට අමතරව කියන්න ඕනේ මේ ෂීට් එකේ තවත් වැදගත් ලක්ෂණයක් තියෙනවා. දැන් අපිට ඔය වහල දැම් මොකක් හරි ෂීට් එකක් දැම්මම අපිට තියෙන ප්‍රධාන ප්‍රශ්නයක් නේ ඕකේ වතුර වැස්සට වැහැලා වැහැලා වතුර උරාගෙන එකක් ෂීට් එක බර වෙනවා. අනිත් එක තමයි වතුර වැටෙන්න ඕක තැන් තැන් වල වතුර තැම්පත් වෙලා DSL පාසි වගේ බැඳෙනවා. වහල ගන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ආයි තින්ත ගන්න හරි ආයි මොකක් හරි කරන්න ඕනේනේ. වහලක් දැම්මට පස්සේ හිතට කිසිම නිදහසක් නැහැනේ. ඔබත් හොයන්නේ හිතට නිදහසක් තියෙන. හිසට සෙවණක් තියෙන, හිතට නිදහසක් තියෙන වහලක් නම් ඒකටත් හරියනම වහල තමයි රයිනෝ ප්‍රීමියර් කියලා කියන්නේ. මොකද මේ වහලේ මතු පිට තියෙනවා විශේෂ ලේ එකක් ජලය විකර්ෂණය කරන. ඒ කියන්නේ ජලය අහක් කළා දානවා. ජලය මෙහෙම ළඟට එනවා. ඉතින් එතකොට අර වතුර නෙළුම් කොළයක තියෙන ඉෆෙක්ට් එක තියෙන ඒ ස්වභාවයට වතුර ගලාගෙන යන නිසා වතුර රැඳෙන්නේ නැහැ. අර එක එක පාසි වර්ග දියසෙවල එක එක පාට වෙනස් වෙන ඒ කිසි ප්‍රශ්නයක් ඔබට එන්නේ නැහැ. වතුර ටික ලස්සනට ගලා ගලා යනවා. හරිද? ඊට අමතරව මතක් කරන්න ඕනේ සාමාන්‍යයෙන් වැස්ස වෙලාවට තියෙන තවත් ප්‍රශ්නයක් තමයි මේ ෂීට් වලට වතුර උරාගෙන වහල බර වෙන ගතිය. හරිද? හැබැයි ඔබට අර මං කලින් කිව්වා වගේ මේක ජලය විකර්ෂණය කරන්න මේකේ මතුපිට ආලේපනයක් තියෙන නිසා ජලය උරාගන්නේ නැහැ. ඉතින් ෂීට් එකට අනවශ්‍ය බරක් එන්නෙත් නැහැ. ඒ නිසා ලස්සනට බාහිර පෙනුම දිගු කාලයක් පාවිච්චි කරගන්න. ඒ කියන්නේ සෑහෙන කාලයකට වහලක් දාන්නේ මේ අවුරුද්දකකට දෙකකට තුනකට නෙමෙයිනේ. සෑහෙන ජීවිත කාලෙටනේ, පරම්පරා ගානකටනේ. ඉතින් ඒ විදිහට කාලයක් ඔබට වහල තියාගන්න පුළුවන් මේ විශේෂ ගුණාංග නිසා. මේකට තියෙනවා තව තව තව තව දේවල් තියෙනවා. අපි ඉස්සරහට කතා කරමු. ප්‍රධානම කාරණාව තමයි මට නම් ආස අර රස්නේ අඩු වෙන සීන් එකට මං හරි ආසයි. මොකද ගෙදර පොඩි සිසිල් පරිසරයක් හදලා දෙන්න මේ රයිනෝ ප්‍රීමියර් වහලට පුළුවන්කම තියෙනවා. ඊට පස්සේ වහලක් ගන්නකොට, වහලක් ගන්න ෂීට්ස් ගන්න යනකොට මතක තියාගන්න මේ නම රයිනෝ ප්‍රීමියර්.
පොඩ්ඩ ප්‍රඩක්ට් එක බලන්න. බැලුවම ඔබට තේරෙයි මේක මේක මේ වගේ ප්‍රඩක්ට් එකක් නේද කියලා. අපි රයිනෝ ගැන තව විස්තර කතා කරමු. ඉතින් අවුරුදු 60ක කාලයක් කියන්නේ ලේසි පහසු නෑ. ඒගොල්ලන් සෑහෙන කාලයක් අපේ හිසට සෙවණක් දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලෝ තමයි ඉතින් අලුතින් දෙයක් ඔය වහල සම්බන්ධයෙන් අලුතින් දෙයක් කරනවා නම් ඒක ඉතින් වැඩ කාර්යය ඇවිල්ලා රයිනෝ ආයි කතා කරන්න දෙයක් නැහැ. අද වෙනකනුත් මෙහෙක් කියලා දශමකවත් වචනයක් අහගෙන නෑ මේ අවුරුදු 60ම ජනතාවත් එක්ක හරිම සුහදශීලීව ඒගොල්ලන්ගේ සේවාව දීලා තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගේ අලුත් ප්‍රොඩක්ට් එකක් ආවා කියලා කියන්නේ අපිට ආයිතින් ඇඟිලි ගගහ බලන්න දෙයක් නෑ. ඒක සුපිරි කියන එක අපේ හිත දන්නවා. රයිනෝ ප්‍රීමියර් ගැන තමයි අපි ඒ මතක් කරේ. ඊට පස්සේ මං කියනවා මගේ ලයිෆ් ස්ටෝරි එකක් ඕගලන්ට. හරිද? මම මගේ මතක විදිහට මගේ PHI එකද නැත්තම් මාස්ටර්ස් මට ඒ දෙක තමයි මට මතක නැති මොකද්ද කියලා. PHI මතක මේ දවස මදුරුව කේස් එකින් මම ආකයි මගේ මාස්ටර්ස්ද කොහෙද මට මතක ඉදේට මං දැන් මාස්ටර්ස් වලට යන්න. හරිද? දැන් මගේ වාහන බලනවා ලැම්බෝ ගිනියකත් නෑ මුකුත් නෑ ඔක්කොම තාත්ති අම්මි අරගෙන කියලා දැන් ගෙදර මොනවත් වාහනයක් නෑ මට කරගන්න දෙයක් නෑ. දැන් මට මාස්ටර්ස් දැන් මෙහෙම පොඩි වෙලාවයි තියෙන්නේ ස්ටාර්ට් කරන්න. හරි? මම ටග්ගාල පාරට පැන්නා. පාරට පැනලා ටග්ගාල මම වාහන යනවනේ. මම ටග්ගාල අත දැම්ම ත්‍රීවිල් එකට. අනේ එවෙලේ එසැනින් ත්‍රීවිල් එක නැවැත්තුවා අංකල් කෙනෙක්. හරි විනීත රියදුරෙක් ලස්සන්ට ඇඳලා සුදු ෂර්ට් එක ඇඳලා කළු කලිසම ඇඳලා ත්‍රීවිල් එක නවත්තලා මගෙන් ඇහුවා හාය් මිස් ගුඩ් මෝර්නින් කියලා. ඉංග්ලිෂ් වලින්මයි දැන් මේ අංකල් කතා කරන්නේ. මගේ පෙනුම ඉංග්ලිෂ්ටි. හිතන්නේ ඇති ෆොරිනර් කෙනෙක් කියලා. මම කිව්වා අංකල් අංකල් මම මේ ශ්‍රී ලාංකිකයි මේ ලංකාවේ කෙනෙක්. ආහා මිස් එන්න කොහෙටද යන්න ඕනේ? මං කිව්වා මට මෙහෙමයි මගේ මාස්ටර්ස් තියෙනවා මට මෙතනට යන්න ඕනේ බ්ලා බ්ලා බ්ලා කියලා මං කිව්වා. හැබැයි අංකල් මට තව පොඩි වෙලාවයි තියෙන්නේ. මේ වෙලාව මට මිස් වුණොත් මට මගේ එක්සෑම් එක මිස් වෙනවා අංකල්. එතකොට ලෝක ප්‍රශ්නයක් අපේ රටට මෝඩෙක් ඉදිරි වෙනවා අංකල් කියලා මං කිව්වා එයාට. ඊට පස්සේ එයා කිව්වා හරි හරි පුතා එහෙනම් හරි අපි ඉක්මනට යන් කියලා ටග් ගාලා මෙහෙම මෙහෙම දාලා දාලා ටග් ගාලා මාව වෙලාවටම අරගෙන ගියා කියන්නකෝ අංකල්. මාස්ටර්ස් කරන්න මට වෙලාවටම මාව එක්කන් ගියා බජාජ් ත්‍රීවිලේ. මට හරි සතුටුයි. මම ඊට පස්සේ අංකල්ට ඉතින් ස්තුති කරනවා. අනේ අංකල් ඔයා මලන්න අංකල් ඔයා දෙවියෙක් වගේ ඔයා ඇවිල්ලා අංකල් කියලා පැය දෙකක් ස්තුති කරා. අන්තිමට මාස්ටර්ස් කරන්න බැරි වුණා. මගේ ස්තුතිය වැඩි වුණානේ. ඉතින් මම මෝඩෙක් වුණා. මේ සීරියස්ලි අපිට කොච්චර හදිසි වෙලාවල් වලදී බජාජ් ත්‍රීවිල් උදව් කරලා තියෙනවද කියලා හිතන්න බලන්න නේද? පුංචි වාහනේ ටග් ගාලා එහෙන් මෙහෙන් දාලා යන්න පුළුවන්. විනීත රියදුරු මහත්තුරු ඉන්නවා. ඒගොල්ලෝ එහෙන් මෙහෙන් දැම්මත් හරි පිළිවෙලට තමයි මේ වැඩේ කරන්නේ. ඒ කියන්නේ සමහර කට්ටිය නම් ඉන්නවා චුට්ටක් නිකන් දඩබ්බර විදියට දාන කට්ටිය ඉන්නවා අපි නෑ කියලා කියන්නේ. හැබැයි ති වාහනේ වටිනාකම ආරක්ෂා කරගන්නත් ඕනි. රියදුරු මහත්තුරුම තමයි තමන් පාවිච්චි කරන්නේ මොකක්ද වාහනේ. ඒ වාහනේට වචනයක් අහන්න නැතුව ඒ වාහනේ ගැන හොඳ කියන විදියට පාවිච්චි කරන්න ඕනි. ඉතින් කවුද රියදුරු මහත්තුරුනි? වාහනේ තනියෙන් ස්ටාර්ට් කරගෙන යනවා නෙමෙයිනේ නේද? ඉතින් ඒ නිසා ඒක නත් චුට්ටක් අවධානය යොමු කරන්න. මට කියන්න ඕනේ අපිට කොච්චර අපේ ජීවිතේ උදව් කරලා තියෙනවද බජාජ් ත්‍රීවිල් එක. මටත් මම මේක අර ජෝක් එකට කිව්වට මටත් මගේ ජීවිතේ ගොඩාක් දේවල් වලට උදව් කරපු වාහනයක් තමයි බජාජ් ත්‍රීවිල් එක. ඉතින් ප්‍රකෝටිපතියා ඉඳලා ලංකාවේ ඉන්න දුප්පත්ම මිනිස්සුන්ට වෙනකම්ම හැමෝම ගිහිල්ලා තියෙන වාහනේ බජාජ් ත්‍රීවිල් එක. නැද්ද මං අහන්නේ? ඉතින් ඔයගොල්ලෝ අලුත් බජාජ් ත්‍රීවිල් එක ගැන පොඩ්ඩක් විස්තර හෙව්වනම් දැනගන්න හම්බ වෙයි. මේක 236 cc ලොකු එන්ජින් කැපැසිටි එකක් තියෙන ත්‍රීවිල් එකක් කියලා. මෙන්න එන්ජිම. එහෙම නෙමෙයි. හරිද? මෙන්න තනියෙන් ලොරි ලොරියක සයිස්. එහෙම නෙමෙයි. ඉතින් මං කියන්නේ ඒක හොඳ පවර්ෆුල් එන්ජින් එකක් දීලා තියෙනවා. අනිත් එක හොඳට තෙල් කරනවා. ඊට පස්සේ සද්දේ අඩුයි. අනිත් එක තමයි ඉන්ටීරියර් එකේ ඩිසයින් ඔක්කොම වැඩ කිඩ ටික ඔක්කොම දාලා එවලා තියෙන්නේ. අර කැන්වස් එක ගහගන්න වැඩේ විතරයි ඉතුරු කරලා තියෙන්නේ. මං දන්නවා ඊළඟ පාර බජාජ් අපිට ඒකත් ඉතුරු කරන්න. ඒකත් කරලා එමු. තව රෝදිකුත් දාලා ඒ සිත් කළ කාර් එකක් එවන්නේ. ඒත් මේක ත්‍රිවිල් ගන්නේ. හරි. මේකට රේඩියෝ එක හයි කරලා තියෙනවා. හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් තියෙනවා. ඩිජිටල් මීටරයක් තියෙනවා. ඊට පස්සේ දොරවල් දෙක දාලා එවලා තියෙනවා. හරිම ලස්සන හුරුබුහුටි ලස්සන පෙනුමක්. සහ මේක ඇතුලේ තියෙන සීට්ස් ගැන විශේෂයෙන් කතා කරන්න ඕනේ. හොඳ සුව පහසු සීට්ස් සෙට් එකක් තමයි බජාජ් අලුත් ත්‍රීවිල් එකේ තියෙන්නේ. ඩේවිඩ් පීරිස් මෝටර් සමාගමේ බජාජ් ත්‍රීවිල් විකුණන අලවිසල් වලට ගියොත් ඔයගලන්ට ත්‍රීවිල් එක බලන්න පුළුවන්. පොඩි රයිඩ් එකක් ගිහිල්ලා පොඩි ඩ්‍රයිව් පාරක් දාලා ඉතින්
ත්‍රීවිලක ගන්න පුළුවන්. හරිද? ඉතින් මං හිතනවා ඔබ ගන්න හොඳ තීරණයක් වෙයි කියලා බජාජ් ත්‍රීවිලක ගන්න එක. ප්‍රධානම දේ තමයි වාහනයක් ගන්න අලුත අපිට ප්‍රශ්න නැහැ නේ ඔළුවේ. මේකට අරම වෙයි මේම වෙයි කියලා අපි හිතන්නේවත් නැහැ නේ. කවුරු හරි එහෙම කිව්වොත් දැන් ඕකේ මොකක් හරි වුණ අම්මෝ මේ කට කට හට වහගෙන ඉන්නේ. එහෙමනේ කියන්නේ. හැබැයි කාලයක් වාහනේ පාවිච්චි කරනකොට චූටි හරි ස්පෙයාපාත් එකක් මොකක් හරි එක පොඩි කෑල්ලක් හරි හොයාගන්න ඕනේ වුණොත් ඔන්න ඔතනදී තමයි මතක් වෙන්නේ ආෆ්ටර් සේල් සර්විස් එක ගැන. ඉතින් බජාජ් ත්‍රීවිල් එකක් නම් ඔබ අරගෙන තියෙන්නේ ආෆ්ටර් සේල් සර්විස් එක ගැන අමුතුවෙන් හිත හිත වද වෙන්න දෙයක් නැහැ. වැඩේ ලස්සන්ටම ඩේවිඩ් පීරිස් මෝටර් සමාගම කරගෙන යනවා. 1400කටත් වඩා නියෝජිතයෝ ඉන්න නිසා වැඩේ ලේසි. ලේසිම ලේසි. හරිද? අපි කතා කරමුද වාසනාව ගැන. මට ලොතරැයියක් ඇදුනොත් මගේ වටේ ඉන්න හැමෝම ප්‍රකෝටිපතියෝ කරනවා. මට ලොතරැයියක් හැදුණා. කොහමද දන්නද එහෙම කරන්නේ? මම ප්‍රකෝටිපතියෝ ජීවත් වෙන පළාතකට ගිහිල්ලා ගෙයක් දොරක් හදාගෙන ජීවත් වෙනවා. නැතු මේ ළඟපාත ඉන්න හැමෝටම සල්ලි දෙනවා නෙමෙයිදී. මං ගත්ත ලොතරැයියනේ. මෙයා. මේ ඇත්තටම මේ එක රැයකින් ඔබට ප්‍රකෝටිපතියෙක්, කෝටිපතියෙක්, ලක්ෂපතියෙක් වෙන්න පුළුවන්. ආයි තින් රුපියල් 40කට NLB ලොතරැයි ගන්න. එච්චරයි කරන්න ඕනේ. අපි NLB ජය ලොටරි එක ගැන අද පොඩ්ඩක් කතා කරමු. දැන් අපි හිතමුකෝ හදිස්සි හරි දැන් ඔබ වියදම් කරපු රුපියල් 40ට දිනුමක් නැහැ. හා රයි. දැන් ඉතින් ඒකට මොකද අපි සාමාන්‍යයෙන් ඉතින් කමන්නේ අපි තව එකක් ගමු අරගෙන බලමු කියන එකටනේ අපි යන්නේ මයින්ඩ් එක. ඔබ දන්නවද දැන් හදිස්සි හරි එහෙම දිනුමක් තිබ්බේ නැතත් ඔබට ගොඩාක් වොරි වෙන්න දෙයක් නැහැ. මොකද සෞඛ්‍ය, ශ්‍රම වාසනා සහ වකුගඩු අරමුදලට ඒ වගේ රාජ්‍ය සේවා පවත්වාගෙන යන රාජ්‍යයේ ඒකාබද්ධ අරමුදලට තමයි අපි මේ ගන්න ලොතරැයිය රුපියල් 40න් ඒකෙන් දායක වෙනවා. ඉතින් ඒ නිසා වක්‍රාකාරයෙන් වුණත් මේකේ ප්‍රතිලාභයක් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මෙච්චර ඔබට කියන්නේ NLB එකේ ලොතරැයි ගන්න කියලා හදිසි හරි දිනුමක් තිබ්බේ නැතත් ඒක කැරකිලා කැරකිලා කවදා හරි දවසක අපේම කෙනෙකුට උදව් වෙන්න තමයි ඒ සල්ලි ටිකත් වියදම් වෙන්නේ. ඊට අමතරව ඉතින් කවුද දන්නේ මේ ඔක්කොමත් එක්ක ඔබට ජයග්‍රහණයක් තිබුණොත් නේද? ඉතින් ඒ නිසා ඔබේ වාසනාව ගැන අඩුවට හිතන්න එපා. අවතක් සේරු කරන්න එපා ඔබේ වාසනාව. වාසනාව විශ්වාස කරන්න. වැඩ කරන්න, රස්සාව කරන්න, බිස්නස් කරන්න, ඔක්කොම කරන්න. හැබැයි වාසනාව කියන කෑල්ල අමතක කරලා ඉන්න එපා. ඒකටත් චූටි ඉඩක් දෙන්න. පොඩි ඉඩක් ඇති. ලොතරැයියක් අරගෙන තියාගන්න. දවස ගානේ ලොතරැයියක් ළඟ තියාගන්න. බලමුකෝ කොයි වෙලාවක හරි ඇදෙයිනේ. අන්න ඒ විශ්වාසයෙන් ඉන්න. ඉතින් අපි NLB ජය ලොටරි එක වගේ මේගොල්ලන්ගේ තව ගොඩක් ලොතරැයි තියෙනවා. විශේෂයෙන්ම මේ NLB ජය ලොතරැයිය අතට සල්ලි දෙන ලොතරැයිය. ඒ කියන්නේ මේක පොඩි පොඩි ගණන්වල තෑගි ගොඩක් දෙන ලොතරැයියක් තමයි NLB ජය කියලා කියන්නේ. ඉතින් ඊට අමතරව මේගොල්ලන්ගේ තව තියෙනවානේ ගොවිසෙත තියෙනවා, මහජන සම්පත, ධන නිධානය, මෙගා පවර්, ලොකු ලොකු තෑගි දෙන ලොතරැයි, ලකී 7, හඳහන, අද සම්පත, ජය 7, සමෘද්ධි සුබ දවසක්, මේ ලොතරැයි ඔක්කොම NLB තමයි හඳුන්වලා දෙන්නේ. ඉතින් අර මං කලින් කිව්වා වගේ වාසනාව ගැන විශ්වාස කරන්න. වාසනාවට චූටි ඉඩක්, ලයිෆ් එකේ චූටි ඉඩක් දෙන්න. මම කිව්වට අද ඉඳන් කරමුද? හාඳ Dame un beso. Dame un beso. Dame un beso. Dame un beso. 9:22.

එක චාර්ජර් එක බැස්සා කියලා ඔබ ෆෝන එක විසික් කරනවාද? නෑ නේද? ඒක රීචාර්ජ් කරගන්නවා නේ. ඉතින් අපේ ලයිෆ් එකෙත් එහෙම පොඩි පොඩි තියෙනවා නේ. නිකන් අපි ඉව නිකන් මහන්සි වෙනවා, අපිට කම්මැලි හිතෙනවා, අපි දුක හිතෙනවා, අපිට එක එකනා එක එක දොස් කියනවා. ඒ වගේ වෙලාවට අපේ හිත වැටෙනවා, කඩාගෙන වැටෙනවා. අපි මිනිස්සු ප්‍රතික්ෂේප කරනවා, අපිට කරන වැඩ වර්ධිනවා. ඒ වගේ දේවල් ලයිෆ් එකේ වෙනකොට එතකොට අපෙත් බැටරි බහිනවා නේ. ඒ බැටරි බැස්සම අපි මොකද කරන්න ඕනේ? අපි ෆෝන් එක අර බැටරි බැස්සම ෆෝන් එකක් විසික් කරන්නේ නැහැ වගේ, ඒක චාර්ජ් කරනවා වගේ අපිත් අපේ ලයිෆ් එක රීචාර්ජ් කරගන්න ඕනේ. චාර්ජ් කරගන්න ඕනි, බලන්න ඕනි ඔන ගාව තියනවාද කියලා. හොඳ චාර්ජරයක් අපේ හිතත් චාර්ජ් කරගන්න. සීරියස්ලි ඇත්තට අපේ හිත චාර්ජ් කරගන්න ඕනි. හරියට ඔන ෆෝන් එකක බැටරි එක චාර්ජ් වෙනවා වගේ. එහෙම චාර්ජ් වුණාට පස්සේ සෑහෙන වෙලාවක්, මොකද මේකේ තියෙන්නේ හොඳ ලොකු බැටරි එකක් ඔන ෆෝන් එකේ, ඉතින් සෑහෙන වෙලාවක් බැටරි එක තියෙනවා. ගමනක් බිමනක් ගියාම තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ෆෝන් එකේ බැටරි බහින එක නේද? පොඩ්ඩක්වත් ෆෝන් එක අතට අරගෙන බලන්න බෑ, ඩේටා ඔන් කරලා තියන්න බෑ, කෝල් එකක් ආවත් බයයි, වීඩියෝ එකක් බලන්න බෑ. බැටරි බහි බැටරි බහි දැන් බහි අම්මෝ බහි බහි බලලා ඒකමයි හිත හිත ඉන්නේ. හැබැයි ඔබ පාවිච්චි කරන්නේ ඔන X9D ෆෝන් එකක් නම් හොඳ බැටරි එකක් තියෙනවා. ඉතින් ඒ නිසා ඒක ඔබ ටිකක් දුර ගමනක් යනවා නම් හොඳට බැටරි එක සෑහෙන වෙලාවක් චාර්ජ් කරන්න නැතුව තියාගන්න පුළුවන් ෆෝන් එකක් තමයි Honor X9D ෆෝන් එක කියලා කියන්නේ. මේ ෆෝන් එක ගැන මාකට් එකේ මාර විදියට කතා කරනවා. මම බැලුවා ඒකට හේතුව මොකක්ද කියලා. ඒකට හේතුව තමයි කොච්චර ලක්ෂ ගණන්වල ෆෝන්ස් තිබ්බත්, ලක්ෂ 10 20 ඒ වගේ ෆෝන්ස් තිබ්බත් ඒ කිසිම ෆෝන් එකකට පුළුවන් කමක් නැහැ වැටුණට කැඩෙන්නේ නැතුව ඉන්න. හැබැයි Honor X9D ෆෝන් එකට පුළුවන්කම තියෙනවා වැටුණට කැඩෙන්නේ නැතුව ඉන්න. හරියද? මීටර් දෙකක් උස ඉඳලා ෆෝන් එක වැටුණත් ෆෝන් එකේ ස්ක්‍රීන් එකටවත් ෆෝන් එකේ බොඩි එකටවත් කිසිම ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. තැලෙන්නේ නැහැ, පැලෙන්නේ නැහැ, කැඩෙන්නේ නැහැ, පුපුරන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා තමයි මේ ෆෝන් එක ගැන හැමෝම කතා කරන්නේ. ඔය ලොකු ලොකු ෆෝන් හදා ඔක්කොම කතා කරන්නේ ඒ Honor X9D කියලා එකක් ඇවිල්ලා මේ මොකද මේ අපේ එකට මොකද බැරි? අපේ මේකට මොකද බැරි? ආ කියලා එතන වෙනම කතාවක්. ඉතින් හොඳම ෆීචර්ස් ටික හරිම සාධාරණ ගානට දීලා තියෙනවා Honor X9D ෆෝන් එක. එකත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේකේ ලොකු ස්ක්‍රීන් එකක් තියෙනවා. දැන් හිතනවා නේද දැන් වැටුණට කැඩෙන්නේ නැහැ කොහොම, මේක නියම චූටි හුණ්ඩුවක් වගේ මේ ස්ක්‍රීන් එකක් දාලා ඇති කියලා. නෑ, මේකේ ලොකු තඩි ස්ක්‍රීන් එකක් තියෙනවා. මුළු ෆෝන් එකේම ස්ක්‍රීන් එක, මුළු ගෙදරම හදලා තියෙන, මුළු වත්තෙම ගෙදර හදලා තියෙනවා වගේ මුළු ෆෝන් එකේ පුරාම ස්ක්‍රීන් එක තියෙනවා. දිවයින පුරා. හරිද? ඉතින් ඒ නිසා ඒ ගැන වරි වෙන්නත් තිබා. හොඳ කැමරා එකක් තියෙනවා, ෆීචර්ස් අතින් ගත්තත් සුපිරිම ෆෝන් එකක් තමයි X9D ෆෝන් එක කියලා කියන්නේ. ඒක ඔයගලන්ට සිංගයකින් ගන්න පුළුවන්, ගෙවන්න ගන්න පුළුවන්, හොඳ වොරන්ටි එකක් එක ගන්න පුළුවන්. සහ බලයලා තලවි නියෝජිතවරු ලංකාව පුරාම ඉන්නවා. ඒ තැන්වලිනුත් ඔයගලන්ට Honor ෆෝන්ස් ගන්න පුළුවන් රුපියල් 1,49,999 ෆෝන් එකේ ගාන. ඒක එක සැරේ දෙන්නේ නෑ ඔබ. ඔබ සිංගයකින් ගන්න නිසා ඒක ගෙවන්නයි ගන්න. හරිද? නම මතක තියාගන්න මේක Honor X9D. මොකද හැමෝම අහනවා මේ ෆෝන් එක කොහෙට හරි අරන් ගියාම අහනවා මොකද්ද මොකද්ද ඒ වෙලාවට නම මතක නැති වුණොත් කොහොමද ඒක? ඉතින් ඒක නම මතක තියාගන්න Honor X9D, right? ඊළඟට අපි කලර් අප් එක එකතු වෙලා අපි ස්ට්‍රිප් සීලින් ගැන මේ දවස්වල කතා කරනවානේ. මට මතකයි ඔය ස්ට්‍රිප් සීලින් රැල්ලක් ආවා එක දිගට ගෙවල් වල ස්ට්‍රිප් සීලින්. හැම ගෙදරකම එක යායට ගහගෙන යනවා ස්ට්‍රිප් සීලින්. මොකද හරි ලස්සන පෙනුමක් තියෙන්නේ. දැන් අපි සාමාන්‍ය අපේ ගෙවල් වල ඔය ගහන සිවිලිම තියෙනවනේ, නිකන් අර කොටුව වගේ

කියන්නේ දැන් අර ස්ට්‍රිප් සීලින් එක කියලා කියන්නේ වහලට සමගාමීව මෙහෙම ඒක වහලත් එක්කම වගේ ගහන සිවිලිමනේ. අනිත් තව සිවිලිමක් තියෙන අර කොටුවට වගේ ගහන ඒකට ඉස්සර ගැහුවට ඒකට ඉච්චර ආසී දෙන්නේ නැහැ නේ. ගෙදර නිකන් අර විලා එකක් වගේ පෙනුම ඕනේ නම් ස්ට්‍රිප් සීලින් එකට යන්න ඕනේ. එහෙම තමයි ඒක දැක්ක ගමන් එතකොට තමයි ආසී හිතෙන්නේ. ඉතින් කාලයකට කලින් එක දිගට ලී අම්මෝ ලී ගන්නවා ස්ට්‍රිප් සීලින් දානවා ලී ගන්නවා ස්ට්‍රිප් සීලින් දානවා. ඔහොම ගහගෙන ගහගෙන ගිහිල්ලා කාලයක් යනකොට තේරෙනවා ඈ මේ ස්ට්‍රිප් සීලින් එකේ ප්‍රශ්න තියෙනවානේ. ලී වලින් දැම්ම නිසා මෙන්න වතුර ටිකක් වැටෙන්න බෑ. වැහැලා වතුර ටිකක් ලීක් වෙලා આવොත් මෙන්න පුස්ස හැදෙනවා. මෙන්න නිකන් ලී එතන තෙතබරිත වෙලා වගේ. ආ මෙන්න තැන තැන කුස්තුර වගේ තියෙනවා. පොඩි පොඩි ඉඩස් තියෙනවා. මේක අපි හයි කරනකොට දැක්කේ නෑනේ. ආ මෙන්න මෙතනින් ගුල්ලෝ කනවා, වේයෝ කනවා, කුඩු හැරිලා තියෙනවා. රස්නෙට පොඩ්ඩක් මේක ඇඹරිලා ගිහිල්ලා වගේ නේ. ඔන්න ප්‍රශ්න. ඇයි ඔබ දැම්මේ ලී? දැන් අපි මේකට විසඳුමක් කාලයක් තිස්සේ ඉඳන් කියනවා. අලුතින් ගෙයක් දොරක් හදන කෙනෙක් නම් ඔබ පුදුම විදිහට වාසනාවන්තයි. මොකද දැන් තාක්ෂණය අලුත් වෙලා තියෙන්නේ. මීට අවුරුදු ගානකට කලින් අපි අම්මලා තාත්තලා හදපු ගෙවල් වගේ නෙමෙයි අපි දැන් හදන ගෙවල්. ආයි ඉතින් සෑහෙන කාලයක් තියාගන්න පුළුවන් විදිහට තමයි අපි හදන්නේ. ඉතින් එහෙම ගෙයක් දොරක් හදන කෙනෙක් නම් ඔබටත් ස්ට්‍රිප් සීලින් එකක් දාන්න ආසයි නම් රයිට් අපි ඔයගලන්ට විසඳුම දෙන්නම්. ඒ තමයි කලර් අප් ස්ට්‍රිප් සීලින්. මේක ලී ආදේශකයක්. ලී නෙමෙයි ලී ආදේශකයක්. ඒ නිසා මේක ගුල්ලෝ වේයොන්ට කන්න පුළුවන් ජාතියේ භාණ්ඩයක් නෙමෙයි. ඊට පස්සේ වැස්සට අවුවට මේක කිසිම නෑ. කිසි දෙයකට නොසැලෙනවා. හරිද? ඒ කියන්නේ සැලෙන්නේ නෑ කිසි දෙයකට. හේතුව තමයි මේක ආදේශකයක් ලී නෙමෙයි නිසා අවුව තිබ්බත් වැස්ස තිබ්බත් වතුර ළඟින් ගියත් වතුර උරාගන්නේ නෑ මේ ස්ට්‍රිප් සීලින් එක. ඉතින් ඔය එක එක පුස් ජාති ඒව හැදෙන්නේ නෑ, ඇඹරෙන්නේ නෑ, තෙත බරිත වෙන්නේ නෑ. ප්‍රශ්න වලින් ඔබව නිදහස් කරනවා. විශේෂම කාරණාවක් තමයි මේක ෆැක්ටරි එකේ හදන නිසා මේ ස්ට්‍රිප් සීලින්ස් හොඳට එකට මෙහෙම ටක් ගාලා සෙට් වෙනවා. ඉතින් ඒ නිසාද කුස්තුර මැදින් හිල් හිල් තියෙනවා. ඒ ප්‍රශ්නක් මුකුත් නෑ. ලස්සන ලීපෙනුමක් තියෙනවා. කොස් ඕනි නම් කොස්, මහෝගනි ඕනි නම් මහෝගනි, තේක් ඕන නම් තේක්ක, බුරුම තේක් ඕන නම් බුරුම තේක්ක. කලර් එකට ඒ නිමාවට ඔබට ගන්න පුළුවන්කම තියෙනවා. කලර් අප් LK.com සයිට් එකට ගිහිලා චුට්ටක් ඉස්සලා බලන්න කොහොමද මේකෙන් ස්ට්‍රිප් සීලින් එකක් આવොත් කොයි වගේද කියලා. ඔබේ ගෙදරට කොහොමද කොස් පාටද අවුරුදු පොඩක් කහ පාටට යන ලයින් එකද ගැලපෙන්නේ? එහෙම නැත්නම් නිකන් මහෝගනි බුරුම තේක්ක ටිකක් තද පාටට දානවද? බලන්න කලර්ස් ටික බලන්න, ඒකේ වෛරම බලන්න. ලී පෙනුමම තමයි. හරිද? ඔබ කිව්වේ නැත්නම් ඒක කාටවත් අඳුරගන්න බෑ. ඔබත් ඉතින් අර ගෙදර වෙන හැමදේම කියලා පුරුදු කෙනෙක් නම් ගෙදරට මිනිස්සෙක් ආපු ගමන් කියයි මේ කලර් අප් කියලා කියයි. හැබැයි ඔහොම කියන්නේ නැතුව ඔබට පුළුවන් නම් හොඳට නිකන් රහස් රකින්න. ඔබ ජීවිතේටවත් කියන්නේ නැණි ඔක කලර් අප් මේක ආදේශකයක් කියලා. එහෙනම් මේ මිනිස්සු හැමදාම හිතාගෙන ඉන්නේ මේ මිනිස්සු මේ ලී වලින් තමයි මේ ස්ට්‍රිප් සීලිම ගහලා තියෙන්නේ කියලා. රයිට්. ගෙදර ලස්සන වැඩි කරගන්න අනිවාර්යෙන් ස්ට්‍රිප් සීලින් එකට යන්න. කලර් අප් තමයි ඒකට හොඳම විසඳුම. අපි කෝල් කරන නම්බර් එක දෙන්නම්. 011 5 748 738. 011 5 748 738 කියන නම්බර් එකට කතා කරන්න. එතකොට වැඩි විස්තර දැනගන්න පුළුවන්. මේ වෙලාවේ මට රෝස කහ ටිකක් කවුරු හරි ගෙනත් දෙනවා නම් අනේ thank you so much. මට ටිකක් මහන්සිනේ, මට රිෆ්‍රෙෂ් වෙන්න ඕනේ. මම මේ අපේ ඔෆිස් එකේ කට්ටියට කියන්නේ ටක් ගාලා මට රෝස කහ ටිකක් හදාගෙන. ආ ටක් ගාලා හදන් එන්න බෑ. අන්න ඒකනේ වැඩේ. අපිට පුරුද්ද තියෙන්නේ තේකක් ටක් ගාලා හදලා බොනවා කියන එක තමයි තියෙන්නේ. දැන් අපි හිතමු කඩේකට ගිහිල්ලා වුණත් ඒ මිනිස්සු පොඩි වෙලාවක් ගන්නවනේ තේක. අපිට ඉවසන්න බෑ. අනේ මේ තේකක් නේ මොකක්ද අනේ ඕක ටක් ගාලා ඕගලට හදාගෙන ඉන්න බැරිද? මේ තේක ටක් ගාලා හදලා බීලා අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? අර ඕකේ කියන එකේ කේ අකුරු විතරක් යවලා අපි අර ඕ අකුරු යවන්නේ නැතුව ඒකෙන් අපි ඉතුරු කරගත්ත වෙලාවෙන් අපි මොකද කරේ? ඒ වගේම වැඩක් නේද මේ තේක ටක් ගාලා හදලත් අපි කරන්නේ. ඒ නිසා තේකක් හදන්න වෙලාව ගන්න. වෙලාව ඕනි තේකක් හදන්න. ඒක අපිට මතක් කරලා දෙන්නේ රෝසා කහට. රෝසා කහට ඔබ ගෙදර ගෙනියනවා නම් මතක ඇතුව මේ සිස්ටම් එක ෆලෝ කරන්න. හරිද? පළවෙනියට රෝසා කහට හැන්දක් හරි හැඳි දෙකක් හරි ඔබට අවශ්‍ය ප්‍රමාණයට දාගත්ත කෝප්පෙට. ඊට පස්සේ පැහෙන නටන උණු වතුර ගාල කෝප්පෙට දාගන්න. විනාඩි දෙකක් වහලා තැම්බෙන්න තියන්න. පොඩි වෙලාවක් ඔබ ඉන්න ඉතින්නේ. විනාඩි දෙක පොඩ්ඩක්, විනාඩි දෙක කියන එක මොකද පැය දෙකක් නෙමෙයි විනාඩි දෙකක්නේ. ඉන්න බැරිද? චුට්ටක් ඉවසලා ඉන්න, පොඩ්ඩක් බලාගෙන ඉන්න, මේ පාට එන විදිහ පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඊට පස්සේ විනාඩි දෙකකට පස්සේ මේක ටක් ගාලා පෙරලා ගන්න. කැමති නම් සීනි පොඩි කැටයක් වගේ එකතු කරගන්න. සමහරක් කට්ටිය මේකට ඉඟුරු දානවා, ඉඟුරු මික්ස් කරලා බොනවා. සමහරක් කට්ටිය මේකට පිටි දාලා මේව කරලා කිරි තේකක් හදා ගන්නවා. කැමති විදිහකට. මම නම් ආසයි නිකන් පොඩි
කහට ටිකක් බොන්න මං හරි ආසයි. ඉතින් ඒ විදිහට ඔබත් ආසයි නම් ඒකට හොඳම ප්‍රොඩක්ට් එක තමයි රෝසා කහට කියලා කියන්නේ. රෝසා කහට මම මේ කියපු සිස්ටම් එකට ඔබ හදාගත්තොත් ආයි ඉතින් කවදාවත් ඔබ වෙන ජාතියක තේකක් නම් බොන්නේ නැහැ. ඔබට රෝසා කහටමයි යෝනි. මොකද ඒ ටේස්ට් එක නියමට තියෙනවා. ඉතින් ඒ ගැනත් මතක් කරලා අපි පොඩි බ්‍රේක් එකකට යමු. දැන් වෙලා උදේ 9:03.

0: ස්ථාවර තැන්පත් වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලෝව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIBM The City University, the place to be.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
3: Platina 100 stylish penumai mileage ekai dekama ekama ride eken DRL headlight anti skid braking system saha electronic fuel injection taakshane samage Platina 100 hada weda karya David Peters Motor Company Private Limited within
4: N Pan Asia Bank in obe stavara tempatu sundaha ihala poliyak laba ganna adama obe langama athi Pan Asia Bank shakawata pivisenna netinam 0114 667 222 amathanna
5: finishing wahalak lesa color of flow wajabena
6: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවී ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරස් තමයි
7: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත අමතන්න 0112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකී

0: అసెట్లైన్ ఫైనాన్స్ ఫిటిన్ బెస్ట్ బైక్ ఎక్కడ బెస్ట్ డీల్ లెక్క ఇంధన ప్రీమియస్ పై ప్రముఖ అవన బజాజ్ సిటీ 100 హా ప్లాటినా 100 మోటార్ సైకిల్ సహ పహసుమ లీసింగ్ అమతన్న బిందు ఐకైకై హతరై హత్ సిఐసి
1: అసీమాంతిక అవకాశ ఏక అపూర్వత్వ అత్యదిన్న శ్రీలంకావే అనర్గతమ నిమావే విశాలతమ ప్రమాణే పోసిలిన్ టైల్ ఎకతువ మెజెస్టిక లంకా టైల్స్
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වොඩ්සිටි වෙතින් මෙගාවට්ටම් කෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි වටවල තේ ඉතිරි රුපියල් 310යි මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි රැන්ඩා බේබි රත්මාල් සබන් පහේ පැක් එක ඉතිරි රුපියල් 200යි කාගිල්ස් වොඩ්සිටි
3: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳා LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ
4: LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: අයියා මට ඇපල් මලක් දෙන්න
4: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක් ආ තව සුදු අරලියා මලකුයි ඩැෆඩිල් මලකුයි සපත්තු මලකුයි සේපාලිකා මලකුයි කැමීලියා මලකුයි තව මදු මලකුයි දෙහි මලකුයි
5: අයියා මට මල් ගොඩක් දීලා
4: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා පිස්සුනේ
5: හච් 15 පිස්සුවක්ම තමයි
2: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි ලියකියවිලි අවමයි වාරික පහසුයි ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන් ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න ඇසට් ලයින් ෆිනෑන්ස් 0114 700යි යමතන්න වසර 23ක නොබිඳුනු විශ්වාසය
6: අපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0111 544 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්
7: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි උනත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි
8: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
9: ගන්නවා ලයිසන් එක
10: දැන් හරිනේ අමාරු
8: වයිෆ් ගේ කතත් පොඩ්ඩක් වැඩි
7: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය
8: මේ දවස් වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටි ගෙවන්න බැරිය. 13.19ට කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩ නැති නේද?
11: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම්කේ බුඩාකා රේටින් ඒජන්සි BBB- stable outlook.

අනු කට්ටිය පලිගන්නවා නේද? මට කියන්නකෝ වයිෆ්ලා පලිගන්නවා නේද? යස් යස්. මම උංගලට කතාවක් කියන්නද? දවසක් හස්බන්ඩ් කෙනෙකුයි වයිෆ් කෙනෙකුයි හිටියා. හරිද? ඒ දෙන්න රෑ හොද්දටම රණ්ඩු වුණා. ඉතින් මරාගත්තේ නැති ටික විතරයි රණ්ඩු වෙලා ඔන්න ඉතින් නින්දට ගියා. නින්දට ගියාට පස්සේ වයිෆ් ඉතින් තරහටම උදේ නැගිටෙත් නැහැ. උදේ හැම මැන්දට වෙලා දැන් නිදාගෙන ඉන්නවා. හරි? ඇස් දෙක ඇරලා මැස් දෙක අරගෙන බල තාම පුපුරනවා. හස්බන්ඩ් ඉතින් ආදිහා බලලානේ කමන්නේ ඉතින් ඇඳට වෙලා හිටපු අය මොන වුණත් තියෙ මම ඉතින් වැඩි යත් එක්ක රණ්ඩුවට ගියා. මොන වුණත් දවසෙම වැඩ කරන මිනිස්සයනි. කියලා උදේ නැගිටලා උදේ ළමයිට කෑම හදලා ළමයිව ඉස්කෝලේ යන්න ලෑස්ති කරලා ඒගොල්ලන්ට ඇඳුම් අඳලා ඒගොල්ලන්ව වොෂ් දාලා ඔක්කොම කරලා ඔන්න ඉතින් ඉස්කෝලේ බෑග් වලට බඩු දාලා මේස් දාලා සපත්තු දාලා ඒගොල්ලන්ගේ කෑම පෙට්ටි වලට දාලා වතුර බෝතල් වලට වතුර පුරවලා ඉතින් ඒ ඔක්කොම ටික කළා. ඉතින් ළමයිවත් ටිකත් අරගෙන දැන් ඔන්න ඉතින් ගෙදරින් එළියට යන්න යනවා. දැන් හස්බන්ඩ් ඉතින් හිත හොඳයි, ඉතින් කමන්නේ මේ මනුස්සයට මම වැරදි මේ මනුස්ස කමන්නේ ඔහොම හිටපු ආයි මම ඊයේ වැරදිනේ. දැන් වයිෆ් ඉන්නවා මෙහෙම පුපුර. ඊට පස්සේ ඔය ඔක්කොම දිහා බලාගෙන ඉන්නවා දැන් වයිෆ්. එහෙම ඉඳලා මේ මනුස්සයා ගෙදරින් එළියට යන්න දොර අරිනකොටම වයිෆ් කියනවා, ඒ මනුස්සයෝ පොඩ්ඩක් ඉන්නවා, අද ඉරිදා, කොහෙද ඔය යන්නේ? ඈ පලිගත්තා. ඒ නිසා මේ වයිෆ්ලත් එක්ක රණ්ඩු වෙලා ඒගොල්ලම තරහ කරගන්න එපා. ඒගොල්ලෝ මේ පලිගන්නවා ඒකනේ කියන්නේ. රයිට්. සමහරක් වෙලාවට හැමතිස්සෙම ඔබේ වයිෆ් ඔබට කරදර කරනවා ඇති, කියනවා ඇති, ඒයි අපි මේ කුලී ගෙදරක හිටියා හොඳටම ඇති, අපි තැනක් ගමුකෝ අපිටම කියලා ජීවත් වෙන තැනක් ගන්නකෝ මිනිස්සුයෝ කීකේ හැමදාම රණ්ඩු වෙන වයිෆ් කෙනෙක් වෙන්න ඇති සමහරක් විට ඔබට ඇත්තේ. ඔබට හිතන ඇති මේක මොන කරදරයක්දනේ එහෙම කියලා ඔබට හිතනවා ඇති. හැබැයි වයිෆ් කියන කතාව ඇත්ත නේද? හැමදාම ඒ කාට හරි සල්ලි ගෙව ඉන්නවට වඩා ඔබ චුට්ටක් හොයලා බැලුවොත් හොඳ ප්‍රොජෙක්ට්ස් ගොඩාක් තියෙනවා. ඔය ප්‍රයිම් ගෲප් එකේ හැම හොඳ ප්‍රොජෙක්ට්ස් ගොඩාක් තියෙනවා ඔබට ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ප්‍රයිම් එක අපි මේ දවස්වල කතා කරනවා ප්‍රයිම් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධ ආයතනයක් වන භූමි රියලිටි හෝල්ඩින්ග්ස් ගැන. ඒගොල්ලන්ගේ සුපිරි ප්‍රොජෙක්ට් එකක් තියෙනවා ඕසි. ඕසි කියලා ප්‍රොජෙක්ට් එකක් කඩු වෙලා තියෙන්නේ. මේක ගැන විශේෂ දේවල් කාරණා ටිකක් තියෙනවා. මම ඒ ටික අද ඔක්කොම ඔබත් එක්ක ෂෙයා කරගන්නවා. මේ ඕසි ගැන කතා කරද්දී පළවෙනිටම කියන්න තියෙන කාරණාව තමයි කොළඹට ළඟ සුපිරි තැනක් ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා. කඩුවෙල උසම තැන තෝරගෙන තියෙනවා. හොඳ ලස්සන view එකක් තියෙනවා. මොකද මේ ඕසි කියලා කියන්නේ කෙලින්ම ෆ්ලෝස් 16ක් තියෙනවා. 16 වෙනි ෆ්ලෝ එක ඇවිල්ලා සවුත් ඒෂියාවල තියෙන ලොකුම රූෆ් ටොප් ගාඩන් එක තියෙන ඒරියා එක. ඉතින් ඒක වෙනම ලක්ෂරි ඐම් එකක්. ඔගලන්ගේ ඕසි අපාර්ට්මන්ට්ස් වලට හම්බ වෙලා තියෙනවා. ඒ ගාඩන් එකත් ලේසි නෑ. නිකන් ගාඩන් එකක් හදලා නිකන් එහෙම තියනවා නෙමෙයි. ඒක ඇතුලේ නැති දෙයක් නැති තරම්. හරිද? අපි ඒ ගැන විස්තරත් කියන්න. සහ මම මේකේ ආසම කැලලක් තමයි මේ අපි ගත්තොත් මේකේ ප්‍රමාණය. අපි සාමාන්‍යයෙන් ආසනේ හොඳ ඉඩකඩ තියෙන අපාර්ට්මන්ට් එකක ජීවත් වෙන්න. ඉතින් මේ ඕසි ප්‍රොජෙක්ට් එක කඩු වෙලා තියෙන ඕසි ප්‍රොජෙක්ට් එක වර්ග අඩි 828ක ලොකු 2 බෙඩ්රූම් apartments thino varga adi 828 ka lokuhi neida itin 2 bedroom ekak ogalanta ganna pulum hondata ida tiyena tanakin oba ganna anith ekak kolamata langa tanak kaduwela ehema hoya ganna pulanda kiyannako ඊට පස්සේ ගාන මිලියන 35 ඉඳලා ගන්න පුළුවන් ehema hoya ganna pulanda හොයා ගන්න පුළුවන් මේක ඕසි. ඒ නිසා වෙලාව තියෙන වෙලාවක පොඩ්ඩක් කතා කරන්න භූමි රියලිටි හෝල්ඩින්ග්ස් වලට කතා කරලා මේ තැන චුට්ටක් බලන්න යන්න. මොකද මේක මිස් වුණොත් අපරාධේ. අපිට අර එහෙම තියෙන්නේ. ඒක මිස් වුණානේ මොකද කරා. ඒක අපරාධේ. මොකද මිලියන 35 ඉඳලා මිලියන 45 වෙනකම් ඔයගලන්ට ගන්න පුළුවන්කම තියෙනවා. තෝරගන්න කැටගරිස් දෙකක් තියෙනවා. 2 bedroom, 3 bedrooms. ඒක තෝරගැනීමේ නිදහස තියෙන ඔබට ගෙවාගෙන යන්න පුළුවන් ප්ලෑන්ස් ගැන ඔක්කොම කතා කරගන්න. මොකද මේක ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ ආයතනයක් තමයි භූමි කියලා කියන්නේ. ඒ හින්දා ගෙවාගෙන යන සිස්ටම් එකත් ඔබ ප්‍රයිම් එක වැඩ කරලා ඇතිනි, කතා අහලා ඇතිනි. ඉතින් ඒ සිස්ටම් එක ඒ විදිහටම තියෙනවා. මුලින්ම 10%ක් ගෙවලා ඊට පස්සේ 1% ගානේ ගෙවාගෙන යන පහසු සිස්ටම් එකක් තමයි භූමි රියලිටි හෝල්ඩින්ස් හඳුන්වලා දීලා තියෙන්නේ මේ ඕසි ප්‍රොජෙක්ට් එකට. ඕසි නම බලන්නකෝ. දිස්නා කොහෙද ඉන්නේ? මම ඉන්නේ ඕසි. ඉන්න තැන තියෙන්න ඕනි ලකේට. හරිද?
විමානේ තියෙන්න ඕනි යකාගේ විදිහට. ඔබ ඔබ හොඳ තැනක හොඳ තත්ත්වයක හොඳ රස්සාවක් කළ හොඳ මට්ටමක ඉන්න කෙනෙක් නම් ඔබ ඉන්න ඕනි හොඳ තැනක. නිකම්ම නිකං දැන් බලන්න මම නිකම්ම නිකං බෝගහවිල පාරේනි. ඇහෙත් හොඳයි. මං කියන්නේ ඕසි කියන්නේ හොඳයි. හරිද? ඉතින් මේ අපාර්ට්මන්ට්ස් ගැන කතා කරද්දී මං කිව්වානේ සවුත් ඒෂියන් ලාජස්ට් රූෆ් ටොප් ගාඩන් එක තියෙන්නේ මේ ඕසි ප්‍රොජෙක්ට් එකට 6th ලෙවල් එකේ තමයි තියෙන්නේ. මෙතන තියෙනවා ඉන්ෆිනිටි පූල් එකක්, ලස්සනට කොලම්බෝ සිටි ලයින් එක ඒකේ පේනවා. හරිම ලස්සනයි, ආකර්ෂණීයයි. ඊට පස්සේ ඉන්ඩෝ අවුට්ඩෝ රෙස්ටෝරන්ට්ස්, බාර් ඒරියා එකක්, මල්ටි ෆන්ක්ෂන් හෝල් එකක්, ජිම් එකක්, යෝග ඩෙක් එකක්, තව ගොඩාක් ඒවා, කැරකි හෝල් එක, ගේමින් ජෝන් එක, ටියුෂන් ඒරියා එකක්, කෝවර්කින් ස්පේස් එකක් දීලා තියෙනවා. ගේ ඇතුළෙම ඉඳලා වැඩ කරන්න බැරි නම් යන්න එළියට, එළියට ඇවිල්ලා වැඩ කරන්න නේද? ඊට පස්සේ පල්ලෙහා ගියොත් එතන ජොගින් ට්‍රැක් එකද, කිඩ්ස් ප්ලේ ඒරියා එකක් තියෙනවා. ඊට පස්සේ ලොන්ඩ්‍රි කලෙක්ෂන් පොයින්ට් එකක්. අවශ්‍ය කරන හැම දෙයක්ම මෙතන තියෙනවා. සහ මේ තියෙන කඩුවෙල. කඩුවෙල කියන්නේ ඉතින් කඩුවෙල මොනවද නැත්තේ? නැති දෙයක් මට කියන්න. නෙළුම් කුළුණ හැරුණු කොට. නෙළුම් කුළුණ නෑනි කඩුවෙල. හැබැයි නෙළුම් කුළුණ පේනවා. හරිද? මොකද කඩුවෙල උසම තැන තමයි මේ ඕසි ප්‍රොජෙක්ට් එකට අරගෙන තියෙන්නේ. යුනිට්ස් තියෙන්නේ 351යි බ්‍රෝ. දැන් මේ වෙනකොට යුනිට් 100කටත් වඩා විකිණිලා අවසන්. ඉතින් ඒ නිසා ඔබ ඉක්මන් කරන්න ඕනේ. ඔබ බලාගෙන හිටියට හැමෝම බලාගෙන ඉන්නේ නෑනේ. ඒ නිසා ඔබ ඉක්මන් කරන්න. මිලියන 35 ඉඳලා මිලියන 45 නෑ සෝරි මිලියන 49 වෙනකල් ඕගලන්ට ගන්න පුළුවන් අපාර්ට්මන්ට්ස් මෙතන තියෙනවා. මතක තියාගන්න අර මං කලින් කියපු කතාව, වර්ග අඩි 828ක ප්‍රමාණය හිතාගන්නකෝ. එන්න ඒ වගේ ලොකු ප්‍රමාණයක් තමයි 2-bedroom apartment එකක්. ඒ කියන්නේ ලොකුයි, හොඳට ස්පේස් තියෙන නියම තැනක් කොළඹට ළඟින් ඔබ ගන්නවා මිලියන 35ක වගේ ගානකට. හිතන්න, මොලෙන් හිතන්න. හරිද? කතා කරන්න, එහෙම හිතලා කතා කරන ඕසි ප්‍රොජෙක්ට් එකට අපි නම් එකක් දෙන්නම්. 0701 347777 0701 347777 කතා කරලා පොඩ්ඩක් විසිට් එකක් දාලා පොඩ්ඩක් බලලා තීරණයක් ගන්න. හොඳද? කල්යවන්න එපා. මොකද මිනිස්සු, මම අර කලින් කිව්වා වගේ මිනිස්සු බලාගෙන ඉන්නේ, අපි තමයි බලාගෙන ඉන්නේ. මේ මේවා බලාගෙන ඉන්න ටීවී නෙමෙයි නේද? එහෙනම් ඉක්මන් කරලා ගන්න. රයිට්. මේ දැන් අපි ওই පොල්තෙල් ගන්න වැඩේ තියනවා නේද? පොල්තෙල් ගන්න ගියාම අපි බලන්නේ මොනවද කියන්නකෝ. අපි බලනවා පොල්තෙල් වල පාට. ආ, පාට. මේ තියෙන්නේ තද පාට. මෙන්න පාට. අපි ඊට පස්සේ බලනවා සුවඳ. ආ, මේ තියෙන්නේ පොල්තෙල් සුවඳ. මේක තමයි එතනම වැරදි. අපි පොල්තෙල් ගන්න යන පළවෙනි පියවරේ ඉඳන්ම වැරදි. අපි පුරුදු වෙලා තියෙන වැරදි. මන් දන්නේ මෙච්චර කාල අපි හිටපු එකත් ලොකු දෙයක්. මොකද අපි පොල්තෙල් අරන් තියෙන්නෙම වැරදි ක්‍රමවලට. මම මේ ඊයේ නිකන් බැලුවා සාමාන්‍ය ගෙවල් වල ඔය එක එක පොඩි පොඩි තැන්වල පොල්තෙල් හදන වීඩියෝස් ටිකක් මම බැලුවා. පොල්තෙල්, ඒ කියන්නේ පොල් එක තෝරගන්න තැනේ ඉඳලා ඊට පස්සේ පොල්තෙල් හදලා ගබඩා කරන තැනට වෙනකන් හැම තැනකම වැරදි වැරදි වැරදි ගොඩායි. කිසිම සෞඛ්‍ය පිළිබඳ වගක් නැහැ. ඒ ගැන හොයන්නේ ඒව වැඩක් නැහැ. පොල්තෙල් ටික හින්දුව දුන්නා. ඇයි අපි මෙහෙම රැවටෙන්නේ? ඇයි අපි මෙහෙම අහුවෙන්නේ? අපි මේ සෞඛ්‍යයත් එක්ක නේද මේ සෙල්ලම් කරන්නේ? කාලයක් ගිහිල්ලා ලෙඩ රෝග හැදෙනවා හිතා ගන්නත් බෑ. මොකක් වෙලාද ලෙඩ රෝග හැදුනේ කියලා. තාමත් ඔබ අර බූලියෙන් ගිහිලා පොල්තෙල් ගන්නව නම් කියන්න කනගාටුයි. ඔබ ඔය ලෙඩ ගොඩකට තමයි අත ගහන්න යන්නේ. ගෙදර මිනිස්සුනුයි ඔයයි ඔක්කොම ලෙඩ වෙන්න තමයි ඔය ට්‍රයි එකක් දෙන්නේ. ඒ නිසා ඔය වැඩේ දැම්ම නවත්තන්න. බූලියෙන් තෙල් ගන්න එපා. දැන් ඒක ඇති. දැන් බූලියට යන්න කියන්නේ මෙච්චර කල් අපි තෙල් ගත්තනේ. දැන් අපි ගමු අඩුම තරමේ පොල් තෙල් ගන්නකොට බෝතලයක අසුරලා තියෙන පොල් තෙල් එකක් ගන්නවත් අපි පොඩ්ඩක් ඉගෙන ගමුකෝ. ඊට පස්සේ අපි අංගු කොකෝ ෆ්‍රයි වලට හොඳම තෙල් එක තෝරගන්න. ඊට පස්සේ යන් දැනට මතක තියාගන්න බෝතලයක අසුරලා තියෙන තෙල් එකක් හරි අපි අනිවාර්යෙන් ගන්න ඕනේ. බූලියෙන් නම් තෙල් ගන්න එපා. දැන් අපිට මේ මතක් කිරීම කරන්නේ කොකෝ ෆ්‍රයි. ඇත්තටම පොල් තෙල් මෙච්චර කල් කෑවා, ඔක්කොම කරා, බැද්දා, එක එක ඒවා තෙම්පරාදු කරා, හැම වැඩකටම පාවිච්චි කරා. හැබැයි අපි මේ දැන් තමයි කොකෝ ෆ්‍රයි නිසා තමයි ඉගෙන ගන්නේ පොල් තෙල් වල නියම වටිනාකම. සාමාන්‍යයෙන් අපේ මේ මේ මතයක් තියෙනවා. ඉතින් අපි එක එක දේවල් අපි ටග් ගාලා වැරදි මතවල එල්ලිලා යන්න අපි හරි සූරයින්. ඒ ගැන හොයන්නේ කවුරු හරි කිව්වද ටග් ගාලා දාගත්ත ඔළුවට. මේ වැරදි මතයක් තියෙනවා RBD කරපු පොල් තෙල් හොඳ නැහැ කියලා. අපි හැමදාම ඔබට මේක මතුර මතුර කියනවා. පොල් තෙල් අරන් මතුරනවා අපි. අපි මේක කියනවා මේ RBD කරපු.
RBD කරන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කෙමිකලි කරන එක, අනිත් එක තමයි ෆිසිකලි කරන එක. කෙමිකලි RBD කරන ක්‍රමය හොඳ නෑ. ඒක අපිට වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම තේරෙනවා. මේක කෙමිකලි කරලා තියෙන. හැබැයි ෆිසිකලි RBD කරන පොල්තෙල් හොඳයි. ඒක තමයි හොඳම. මොකද පොල්තෙල් වුණාම පිරිසිදු කරලා තියෙන්න ඕනේ. ඒකේ අපිරිසිදු ද්‍රව්‍ය, එක එක ගම් වර්ග, එක එක සමානෙන් වතුර ජාති, ඒවත් වතුරත් කලවම් වෙලා තියෙනවානේ. එතකොට වෙන්නේ පොල්තෙල් එක මුඩු වෙන්න බලන එක. ඇයි අපි මේ ප්‍රශ්න ගොඩක් ගෙදර අරගෙන යන්නේ? හොඳම පොල්තෙල් එක මාකට් එකේ තියෙනවානේ. සේන මිල්ස් අවුරුදු බර ගාණක් තිස්සේ ඉඳන් පොල්තෙල් ලෝකෙටම යවන ජයන්ට් කෙනෙක්, පොල්තෙල් වල යෝධෙක් තමයි සේන මිල්ස් කියලා කියන්නේ. ඒගොල්ලෝ ලංකාවේ අපිටත් ඔන්න පොල්තෙල් ටිකක් හදලා එවනවා. Thank you so much. ඒ රට යවන ක්වොලිටි එකෙන්ම අපිටත් හදලා එවනවා. ඒක තමයි කොකෝ ෆ්‍රයි කියලා කියන්නේ. ගිහිල්ලා ගන්න මාකට් එකේ පොඩ්ඩක් ගන්න, බලනකොට දෙයක් යමක් කමක් පොඩ්ඩක් හොයලා බලලා ගන්න නේද? එක එක මත, එක එක අදහස් ලෝකෙ පුරා පැතිරෙනවා. ඉතින් ඒ හැම එකක්ම අපිට නිවැරදි කර කර ඉන්න වෙලාවක් නැති වෙයි. හැබැයි මේ අයිඩියා එක ඔබට ආවොත්, මේ ගැන ඔබ දැනුවත් වුණොත්, මේ RBD කරපු ෆිසිකලි RBD කරපු තෙල් එකක් තමයි අපි පාවිච්චි කරන්න ඕනි කියලා ඔබ දන්නවනම් ඔබ අනිවාර්යෙන් කොකෝ ෆ්‍රයි එක ගන්න. හරිද? ඒක විශේෂයෙන්ම මතක් කරන්න ඕනි. ඉතින් ওই සුපර් මාකට්ස් වල කාගිල්ස් එකේ එහෙම ඔයගලන්ට ගන්න පුළුවන්. අර සාමාන්‍ය පිරිසුදු කරන්නේ නැති සාමාන්‍ය පොල් තෙල් එකක් පාවිච්චි කරන්න එපා. ඒක එච්චර සෞඛ්‍යට හොඳ නැහැ. 9:52 දැන් වෙලාව. තව මොකක් හරි නැ අපි මේ සින්දු අහලා අපි ඊට පස්සේ කතා කරමු. අපිට කතා කරන්න තියෙනවා ලංකා ටයිල්ස් වල අලුත්ම ටයිල් එක ගැන.

ඉස්සර වගේ නෙමෙයි අපි දැන් මුළු ලෝකෙත් එක්කම ගනුදෙනු කරනවානේ. ඉතින් අපේ ක්ලයන්ට්ස්ලා ලෝකෙ වටේම ඉන්නවා, ඒගොල්ලන්ත් එක්ක අපි වැඩ කරනවා. ඉතින් ඒ නිසා ඒ වැඩ කටයුතු කරගන්න අපිට හොඳ බැංකින් සොලියුෂන් එකක් අපි හොය හොය හිටියා නේද? නැද්ද මං අහන්නේ? ආ දැන් අපි මොන හරි හිතන්නකෝ, අපි පොඩි ව්‍යාපාරයක් කරනවා, ෆ්‍රීලාන්ස් කෙනෙක් විදියට පොඩි බිස්නස් එකක් කරනවා, පිට රටත් එක්ක තමයි ගනුදෙනු කරන්නේ. මේකට හොඳ බැංකින් සොලියුෂන් එකක් අපිට ඕනි. යස්, ඒ වගේ හොඳම සොලියුෂන් එක දෙන්න අපේ කමර්ෂල් බැංක එකට පුළුවන්කම ලැබුණා. ඒගොල්ල හඳුන්වලා දෙනවා ඒගොල්ලන්ගේ ගිග් ප්ලස් account එක. ඉතින් හැමදාම කමර්ෂල් බැංක එක ගැන කතා කරද්දී ඒගොල්ලෝ අනිත් අයට වඩා හැමදාම ඉස්සරහින් ඉන්නවා. ඒකට හේතුවක් තියෙනවා. අලුත් දේවල් ගැන හොයන බැංක එකක් තමයි කමර්ෂල් බැංක කියලා කියන්නේ. ඒගොල්ලෝ දැන් අපිට සාමාන්‍ය ෆ්‍රීලාන්ස් කෙනෙකුට තියෙන ප්‍රශ්න මොනවද කියලා, දැන් සාමාන්‍ය රජයේ සේවකයෙකුට හරි පෞද්ගලික අංශික වැඩ කරන මොකක් හරි ජොබ් එකක් කරන කෙනෙකුට තියෙන ප්‍රශ්න පොදුවේ කතා කරන මාතෘකාවනේ. ඒගොල්ලෝ පොඩ්ඩක් සද්දට කියනවා. ඉතින් මෙහෙම තියනවා, අරම තියනවා මේ ප්‍රශ්නේ අපිට. හැබැයි ෆ්‍රීලාන්ස් කෙනෙක් ගත්තොත් මේ වගේ ජාත්‍යන්තරෙත් එක්ක ගනුදෙනු කරන කට්ටියට ප්‍රශ්න කතා කර කර ඉන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ වැඩ ටික කරගෙන යන එක තමයි ඒගොල්ලන්ගේ ප්‍රධානම දේ. වැඩ වැඩ වැඩ. ඉතින් ඒ වෙලාවේදී කමර්ෂල් බැංක එක මැදිහත් වෙලා මේ ගැන හිතලා මේගොල්ලන්ට අපි දෙන්න ඕනි හොඳම බැංකින් සොලියුෂන් එක කියලා ඔන්න හඳුන්වලා දුන්නා කොම් බැංක් ගිග් ප්ලස් account එක. ඉතින් මේ හරහා ඔයගලන්ට PayPal වලින් සල්ලි ගන්නකොට ඔබට පහසුව ගන්න පුළුවන්, ඒ පහසුකම ගන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රෙඩිට් කාඩ්ස් ගන්නදෙනු, යස් ඒ සඳහා පහසුකම් තියෙනවා. ඊට පස්සේ තව ලෝන්ස් ගන්නකොට මල්ටි කරන්සි ඇක්සස් වලටත් ඔබට පහසුකම් දීලා තියෙනවා මේ කමර්ෂල් බැංක එකේ කොම් බැංක් ගිග් ප්ලස් account එක. වාසි ගොඩයි, හරිද? ඉතින් ඒ වාසි ලබා ගන්න නම් අනිවාර්යෙන්ම ඔබ කරන්න ඕනේ කමර්ෂල් බැංක එකේ වෙබ්සයිට් එකට යන්න, kombank.lk වෙබ්සයිට් එකට ගිහිල්ලා කොම් බැංක් ගිග් ප්ලස් account එක එතන ඒ විස්තර තියෙනවා. ඉතින් වැඩි විස්තර ඔයගලන්ට ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ෆ්‍රීලාන්සර් කෙනෙක් නම් පිටරට ඉඳන් සල්ලි එවනවා ඔයගලන්ගේ වර්කින් ස්ටයිල් එකට ගැලපෙන විදියට මේ account එක හදලා තිනවා. මේක ඇත්තටම ඒ පහසුකම දීලා තියෙන අවශ්‍යම පරිදි. එහෙම තියෙනවනේ සමහරක් ඒවා සමහරක් පහසුකම් දෙනවා, සමහරක් කට්ටිය ඊට වඩා හොඳයි අනේ මේ පහසුකම නොදී හිටියානම් කියලා අපිට හිතන අවස්ථා තියෙනවා නේද? ওই සමහර සමහර. හැබැයි මේ කමර්ෂල් බැංකේ කරලා තියෙන මේ ගිග් ප්ලස් වැඩේ නම් අපිට අවශ්‍ය විදිහටම, ඒ කියන්නේ අපිට වැඩ ටික කරගන්න ඕනි ස්ටයිල් එකටම ඒක හදලා දීලා තියෙනවා. ඉතින් ඒ නිසා අපිට නියමට මැච් වෙනවා. නිකමට වගේ ගිහිල්ලා බලන්න, අද පොඩ්ඩක් ගිහිල්ලා බලන්න, ඉන්ටර්නෙට් එකේම ඉන්නේ, පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඒගොල්ලන්ගේ සයිට් එකට kombank.lk ගියා. kombank gig plus account එක ගැන විස්තර ටික බලාගත්තා. අපි හෙට ඉඳන් තව වැඩිපුර විස්තර කතා කරමු. මේ තමයි ගෙදර ඉඳලා ලෝකෙත් එක්කම ගනුදෙනු කරන ක්ලයන්ට්ස්ලාත් එක්ක වැඩ කරන ඔබට ලැබෙන ලොකුම තෑග්ග, බැංකින් සොලියුෂන් එක kombank හඳුන්වලා දෙන gig plus account එක. හරිද? ඊට පස්සේ මේ අපි ලංකා ටයිල්ස් වල අලුත්ම ප්‍රොඩක්ට් එක ගැන පහුගිය දවස්වල කතා කරා. අලුත්ම ට්‍රෙන්ඩ්ස් අපිට හඳුන්වලා දෙන ලංකා ටයිල්ස්. ටයිල්ස් වල අපි හිතන්නේවත් නැති තැන් තමයි ඒගොල්ලෝ ටච් කරන්නේ. නේ අපිට නිකමටවත් හිතුවද දැන් මේ රූෆ් ටොප් එකේ තියෙන අම්මෝ මේ රස්නේ, මේ උෂ්ණත්වයේ ඉහළ යාම නිසා රූෆ් ටොප් එක ආයි තින් අර කබල වගේ, ගිනි කබල වගේ රත් වෙනවා. ඒක කොච්චර ගේ ඇතුළට බලපානවද, ගෙදර රස්නේට ඒක කොච්චර බලපානවද නේද? දැන් අපි නිකන් ඉන්න ගමන් කල්පනා කරන මේකට මේ මෙහෙම ටයිල් එකක් හැදුවා නම්, මේක කූල් වෙන ටයිල් එකක් හැදුවා නම් මාරයි කියලා අපිට හිතෙන්නේ නැහැ. අපි ලංකා ටයිල්ස් නෙමෙයි වැඩ කරන්නේ නේද? හැබැයි ඒක ලංකා ටයිල්ස් හිතනවා. ඒගොල්ලෝ ඒකට සොලියුෂන් එකක් හෙව්වා, සොලියුෂන් එකක් හම්බුණා. මේක නම් ඇවිල්ලා සුපිරි විසඳුමක්. මේකට අපි කියන්නේ කූල් රූෆ් ටොප් ටයිල්. හරිද? ඉතින් මේ ටයිල් එකට පුළුවන්කම තියෙනවා. මේක අලුත්ම අලුත් ඉංජිනේරු තාක්ෂණයේ හැමදේම යොදාගෙන තමයි මේක හදලා තියෙන්නේ. මේකට පුළුවන්කම තියෙනවා සූර්ය තාපය අවශෝෂණය කරන්න කලින් ඒක ටක් ගාලා හරවලා යවන්න, සැලකිය යුතු ප්‍රමාණය පරාවර්තනය කරලා දාන්න. ඉතින් ඒ නිසාර කොන්ක්‍රීට් එක රත් වෙන එක නතර කරගන්න පුළුවන්කම තියෙනවා මේ කූල් රූෆ් ටොප් ටයිල්ස් වලට. දැන් මට හිතනවා ගෙදර අපේ පොඩි රූෆ් ටොප් එකක් තියෙනවා, මට හිතනවා ඒකේ තියෙන ටයිල්ස් ටික ඔක්කොම ගලවලා දාලා මේක හයි කරගන්න කියලා. ඇත්තටම මේක හයි කරගත්තට පාඩුවක් නැහැ. මොකද ගෙදර උෂ්ණත්වයට, ගේ ඇතුළ ගෘහස්ත උෂ්ණත්වයට සැලකිය යුතු විදිහට බලපාන ඔය දාලා තියෙන කොන්ක්‍රීට්, නිරාවරණය කරලා තියෙන කොන්ක්‍රීට් එහෙම තියෙනවා නම් ඒව රත් වෙන රත්විල්ල අපිට සෑහෙන දුරට බලපානවා. ඉතින් ඒක සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන් මේ ලංකා ටයිල්ස් හඳුන්වලා දීලා තියෙන අලුත්ම ප්‍රොඩක්ට් එක නිසා. කූල් රූෆ් ටොප් ටයිල් එක යන්න ලංකා ටයිල්ස් ෂෝරූම්ස් තියෙනවා ලංකාවේ හැමතැනම. ඒගොල්ලන්ගේ නාවල තියෙනවා, අරේ මෙහෙ හැමතැනම තියෙනවා. හරිද? ඉතින් ඒ ෂෝරූම් එකකට ගියොත් ඕගලන්ට කූල් රූෆ් ටොප් ටයිල්ස් මොනවද කියන එක දැන කියා ගන්න අවස්ථාව තියෙනවා. මේක බැල්කනීස් වලට පාවිච්චි කරන්න පුළුවන්, රූෆ් ටොප් එකට පාවිච්චි කරන්න පුළුවන්, කොන්ක්‍රීට් එක නිරාවරණය වෙන ඕන තැනකදී ඕගලන්ට මේ කූල් රූෆ් ටොප් ටයිල් එක පාවිච්චි කරන්න පුළුවන්.
නියමයිනේ. අලුත් අලුත් දේ හොයා ගන්නවා ලංකා ටයිල්ස්. මේතින් ලස්සන තියෙනවා, ගොලන් පික්චර්ස් එමෙවලා තියෙනවා. හීට් එක බීට් කරන්න පුළුවන් ටයිල් එකක් තමයි කූල් රූෆ් ටොප් ටයිල් එක කියලා කියන්නේ. අපි වැඩි විස්තරය ගැනත් කතා කරමු. සහ ලංකා ටයිල්ස් ගැන විශේෂයෙන් මතක් කරන්න ඕනි, ක්වොලිටි ටයිල් එකක් ගන්න ඔබ යන්න ඕනි තැන තමයි ලංකා ටයිල්ස් කියලා කියන්නේ. ඒකට හේතුවක් තියෙනවා, ටයිල් හදන ක්‍රමවේද තියෙනවා. සාමාන්‍යයෙන් ලංකා ටයිල්ස් ඒගොල්ලන්ගේ ටයිල්ස් හදනකොට ඩබල් ෆයර්ඩ් සිස්ටම් එක පාවිච්චි කරන්නේ. අර ටයිල් එකේ තියෙන ලස්සන රටාව, ඊට පස්සේ ඒකේ තියෙන කලර්ස්, ඊට පස්සේ සමහරක් වෙලට අපි දකිනවා සමහර ගෙවල්වල ටයිල් අල්ලලා තියෙනවා, නිකන් මෙහෙම යනකොට නිකන් වලක් වගේ, ටයිල් එකේ වලක්. මොකද්ද මේ ලිඳක්? වල ගැහෙනවා සමහර ටයිල්ස්. එහෙම වෙන්නේ නැතුව ක්වොලිටි විදියට ටයිල් එක ඔගලන්ට දෙනවා ලංකා ටයිල්ස්. හේතුව තමයි ඒගොල්ලෝ නියමිත ක්‍රියාපටිපාටින් අනුගමනය කරනවා. ඊට පස්සේ හොඳම මැෂින්ස්, හොඳම අමුද්‍රව්‍ය ඒගොල්ලෝ තෝරගෙන තියෙනවා. ඊට පස්සේ නියමිත පටිපාටිය කිව්වම එතනදි තියෙනවා ඔය බේක් කරගන්න කාලේ, ඒවා වැදගත්. ඊට පස්සේ උෂ්ණත්වය වැදගත්. ඒ හැමදේම හරියටම ෆලෝ කරන නිසා තමයි ලංකා ටයිල්ස් මෙච්චර වටින්නේ. අන්න ඒකයි අපි කියන්නේ රටවල් බර ගානකට යවන සිංගප්පූරුවේ එයාපෝර්ට් එකේ පවා, ශැංගි එයාපෝර්ට් එකේ පවා ටයිල් එක ලංකා ටයිල්ස් ලේසි නෑ, හරිද? ඉතින් ඒ නිසා ඒ ටයිල් එක ඔබේ ගෙදරට දාගන්න කියලා මෙච්චර ඔබට ඇන ඇන මතක් කරන්නේ මේක ක්වොලිටි නිසා. මොකද ආයි ආයි ටයිල් දාන්න, ආයි ආයි ගලව ගලව හයි කරන්න එච්චර සල්ලිත් නෑ, එච්චර වෙලාවත් නෑ. එහෙම නෑ, අපි පව්, අපි පොඩි මිනිස්සු නේද? ඉතින් ඒ හින්දා කරන වැඩේ හරියට ඒ වෙලාවෙම කරලා ඉවර කරමු. ඒකට ලංකා ටයිල්ස් යන කියලා අපි ඔයගලන්ට මතක් කරනවා. ඒගොල්ලන්ගේ අලුත්ම ප්‍රොජෙක්ට් එක නෙමේ, ප්‍රොඩක්ට් එක. ප්‍රොඩක්ට් එක ගැන තමයි අපි මේ දවස්වල කතා කරන්නේ, කූල් රූෆ් ටොප් ටයිල්ස් ගැන, රයිට්? දැන් මට ඔය මේ ඉසුසු ලොරියක් පිටිපස්සේ යන හැම වෙලාවකම මගේ හිත හරි නිකන් පහන් සිතුවිලි මට එන්නේ. ඉස්සර නම් නේ මේ බලන්නකො අපේ වාහනේ ඉස්සර කරගන්නවත් විදියක් නැහැ නේ, මේ හෝන් කරනවා නිකන් පිස්සුවෙන් වගේනේ. දැන් එහෙම නැහැ, දැන් එනවා හිතට අනේ මේ බලන්න ඉසුසු ලොරිය, මේ ලොරිය එළවලු පටෝගෙන යනවා. මේ අපේ රටේ බලන්න කෙලින්ම මේ සිස්ටම් එක අපේ දුවන්නේ මේ ලොරියේ මේ ලොලු පටෝගෙන යන නිසා නේද? මේ ලොලු ටික කොළඹට ගියොත් නේද අපිට කන්න හම්බ වෙන්නේ? අනේ බලන්න ඉතින් මේ ලොරිය. දැන් හිතේ තියෙන්නේ හරිම පහන් සිතුවිලි. හැබැයි ඒක විනාඩි 5ක් විතර තමයි තියෙන්නේ, ඊට පස්සේ ගල ඕවටෙක් කළා. රයිට්? කොච්චර අපි ඉසුසු ලොරි දකිනවද නේද? අපේ රට ඇතුලේ 50,000කටත් වඩා ඉසුසු ලොරි මේ වෙනකොට විකුණලා තියෙනවා. ඉතින් ඕගොල්ලන් සාමාන්‍ය ඉසුසු ලොරිය පාවිච්චි කළ අලුත් එකකට යන්න හිතන් ඉන්නවා නම් පරණ ලොරිය විකුණන්න තියෙනවා නම් වචනයයි කියන්න තියෙන්නේ. නිකන් ගමේ පොඩි එක මිනිසෙකුට විතරයි කියන්න තියෙන්නේ මේ මම ඉසුසු ලොරි එක විකුණන්නයි ඉන්නේ කියලා. උණු කැවුම් වගේ විකිනෙනවා. මොකද සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් හොඳටම තියෙන ලොරියක් තමයි ඉසුසු ලොරි කියලා කියන්නේ. මිනිස්සු දන්නවා 1,45,000ක් දුවන්න ඕනේ, ඊට පස්සේ තමයි පොඩි හරි රෙපෑ එකක් එන්නේ. ඒ වගේ ක්වොලිටි වාහනයක් ඉසුසු ලොරිය කියලා කියන්නේ. සතස මෝටර්ස් තමයි ගෙනල්ලා ඔක්කොම බෙදා හැරලා ඒ වැඩේ ලස්සනට කරගෙන යන්නේ, හරිද? ඉතින් සතස මෝටර්ස් මේ වැඩේ ලස්සනට කරගෙන යනවා, කිසිම අඩුපාඩුවක් නැහැ. හැබැයි සතස මෝටර්ස් වලට ඕනේ තව චූටි වැඩක් ඉදිරියේදී කරගෙන යන්න. අන්න ඒ ගැන තමයි ඒගොල්ලන්ට මේ මැසේජ් එක ඔයගලන්ට පාස් කරන්න ඕනේ කියලා කිව්වේ. ඒ තමයි සතස මෝටර්ස් ලෑස්ති, ඔබේ ඉසුසු ලොරිය රෙපෑ එකක් තියෙනවා නම්, මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, ලෙඩක් තියෙනවා නම්, සර්විස් එකක් තියෙනවා නම් ඒ වැඩේ කරලා දෙන්නත් සතස මෝටර්ස් ලෑස්ති. මොකද සතස මෝටර්ස් කාලයක් තිස්සේ බලාගෙන හිටියා ඉසුසු ලොරිය එක අරගෙන ගිහලා ගරාජ් එකට දානවා. ගරාජ් එකට දැම්මට පස්සේ ඉතින් ඒ ගරාජ් එකේ අවශ්‍ය කරන ටූල්ස් මොනවත් නැහැ. අර යකඩ ඊනි දාලා මේවා කරලා ඔක්කොම ගල්ලිනි අරගෙන එහෙම තමයි මේ ඇණයක් හරි ගලවන්නේ. කොච්චර වදයක් දෙනවද මේ වාහනේට? මිනිස්සු දන්නේත් නැහැ මේ ගැන හරි අවබෝධයක් නැහැ. මිනිස්සු නැති වෙලාව බල්ලනි කරන්නේ. මිනිස්සු ඉන්නකොට ගල්ලිනි උස්සගෙන ඇවිල්ලා වාහනේට ගහන්නේ නැහැ. නැති වෙලාවක් බල්ලනි කරන්නේ. ඉතින් මේක හරියන වැඩක් නෙමෙයි. මේක වාහනේ අනවශ්‍ය විදිහට ඩැමේජ් වෙන වැඩක්. අනිත් එක වාහනේ තාක්ෂණයේ පැත්තෙනුත් මේ ගරාජ් වලට ලොකු අදහසක් නැහැ. ඉතින් ඒ නිසා සතස මෝටර්ස් තීරණය කරා ඉසුසු වාහනේ මොකක් හරි රෙපෑ එකක් මොනහරි දෙයක් තියෙනවා නම් ඒගොල්ලෝ මේක කරලා දෙනවා. ඒ අවශ්‍ය කරන ටූල්ස්, ඒ අවශ්‍ය කරන තාක්ෂණය, ඒ හැම දෙයක්ම, ඒ ජපානෙන් එන ඒ හැම දෙයක්ම සතස මෝටර්ස් ගාව තියෙනවා. ඉතින් ඒ නිසා අනිත් එකේ වැඩ කරන කාර්ය මණ්ඩලය ඒගොල්ලන්ව ජපානේ යවලා ඒවට ට්‍රේන් කරලා එහෙන් මෙහෙට ගෙන්නලා මෙහිදී ට්‍රේන් කළා. හොඳ ආයි ඉසුසු ලොරිය අහක බලාගෙන උනත් හදන්න පුළුවන් ගන්නට ඒ මිනිසුන්ව ට්‍රේන් කරලා තියෙන. ඉතින් ඒ නිසා
හිතේ විශ්වාසෙන් වාහනේ ගිහිලා දාන්න පුළුවන්. ඉසුසු වාහනේ ගිහිලා දාන්න පුළුවන්, ලොරිය ගිහිලා දාන්න පුළුවන් සතොස මෝටර්ස් වෙත. හරිද? ඒක එක කතාවක්. ඊට පස්සේ දැන් හිතනකො දවස්සක් දෙකක් යනවා කියලා මේ වැඩේ කරලා ෆිනිෂ් කරලා දෙන්න. එතකොට සතොස මෝටර්ස් කියනවා ඒ කාලෙදි සමහරක් විට ඔබේ බිස්නස් එකට පාඩුවක් වෙන්න පුළුවන් වාහනේ නතර කරලා තියෙන එක. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ලෑස්ති ඒ වෙනුවට ඕගලන්ට තවත් ඉසුසු ලොරියක් දෙනවා. මේ දවස් දෙක මෙහෙම පාවිච්චි කරලා දෙන චූටි ගානක් අය කරනවා. ඉතින් ඕගලන්ට ඒක වාසි නැද්ද කියන්නකෝ. ඒ දවස් දෙකට ලොරියකුත් තියෙනවා, වැඩේ සිස්ටම් එකත් ගානට යනවා. හරිද? ඒ ඔක්කොම ලස්සන්ට වෙනවා සතොස මෝටර්ස් නිසා. වැඩේ පැහැදිලි නේද? එහෙනම් සතොස මෝටර්ස් වලට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඔබේ ඉසුසු ලොරියේ මොකක් හරි වැඩක් තියෙනවා නම් සතොස මෝටර්ස් වලට කියලා කරගන්න. හරිද? 0.77 0.25 225 225 225 225 225 තමයි සතොස මෝටර්ස් වල නම් එක. මට හොඳටම මහන්සි, මාව ඉස්පිරිතාලේ ගිනියන්න. එහෙනම් සුබ දවසක්. 10:08

0: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. Delivery කරගන්න අමතන්න. 0112123123.
1: හරි ගියේ හරිම තැනට ගියේ ඉන්න. LOLC එකෙන් loan එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
2: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115715555 අමතන්න.
3: මේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117378388 අමතන්න. නයිශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
5: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නීලවිකාශය.
8: බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා
1: උදේ 10 විනාඩි 11යි දැන්.

0: किया था टॉप स्टोरी
1: डेंगू मरण 42ක් දක්වා ඉහළට වසරේ මේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ ගණන 42ක් දක්වා ඉහළ කොස් තිබෙනවා ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ගත කාලය තුල මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63000 ඉක්මවා ගොස් ඇති බවයි ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුල මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63835 ජූලි මාසයේ ගත වූ දින 7 තුල පමණක් ඩෙංගු රෝගීන් 8451 දෙනෙකු වාර්තා වුණා වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන් එම සංඛ්‍යාව 33572 ඒ දිවයිනෙන් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 52.59% බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ දිවයින පුරා ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 142ක් වාර්තා වුණා ඩෙංගු මදුරන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නට එරෙහිව මේ වන විට නඩු 7000කට වැඩි සංඛ්‍යාවක් පවර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරික MSC ප්‍රසාද් පැවසුවේ.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

අපි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: ಅಗಲಿಕವರ್ಧನ ಟೆಕ್ಸ್ಟೈಲ್ಸ್. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011-8432-1000. NIBM The City University, the place to be. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 320යි, ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි, මංචි සුපර් ක්‍රීම් ක්‍රැකර් ඉතිරි රුපියල් 50යි, ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
2: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝව වැජබෙනා
3: සිත් පැදගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
4: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරලිය සියත වොයිස් ඔෆ් ෆැමිලි. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිං කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: දැනුන සුදු කොටි ගෙන ඒ දිස්නේ
1: දැනෙන්න අහන්න සතිය දවස්සල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් කදරේ
3: අමේ මන් තමයි මේසරේ වැඩියෙන්ම ලකුණු ගන්නෙ.
1: නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නෙ.
4: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
5: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරම්මනවා. පහ වසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව.
1: දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලට සියත FM අහන්න.
6: සියත පොකට් මනි. අනුග්‍රහය.
7: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක් 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook

0: Heartland Finance Fit in Best Bike Kit Best Deal Liquor. In the Pirimes May Promukavana Bajaj City 100 Ha Platina 100 Motorcycles on the Hap Pahasuma Leasing. Pahasu Leasing Marika Kadinam Anumetia Saha Avumalia Kavili. Helmet Tikakut Nomile. Asset Line Finance Adumin Adumaranyan Amatana Binwa Ekaikai Hatrai Hat CIC.
1: මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයිත්.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි, අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199කට ඇප්ස් 15ක්ම අන්ලිමිටඩ් දෙන්නේ. ඒ මදිවට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නේම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
4: ඉතුරුම් ගිනුම සියයට හතක් දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200 Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
5: අපොස සාමාන්‍ය පිළිම් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0112 544 5000 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
1: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත

උදේ 10 විනාඩි 38යි දැන් වෙලාව. අද ජූලි මාසේ 8 වෙනිදා. බලන්න ඉතින් කොච්චර ඉක්මනට දවස් ටික යනවද. කාලේ කියන එක සෑහෙන්න වැදගත්. මොනෑම් දෙයක් කරන්න ගියත් අපි හිතනවා මේකට ලොකු වෙලාවක් ගියොත් අමාරුයි, අනිත් පැඩ ටිකට පොඩ්ඩක් හිර වෙනවා කියලා. එහෙම වෙලාව ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් මං කියන ඇඳුමක් ගන්න යන උනත් අවුට්ලට් එකකටම යන්න ඕනේ නැහැ. දැන් ඔබ ෂොප් කරන්නේ තිලකවර්ධන එකත් එක්ක නම් ඔබට දැන් තියෙනවානේ ඔන්ලයින් ප්ලැට්ෆෝම්ස් දෙකක්ම. එකක් තමයි යාළගේ වෙබ්සයිට් එක. එතනට ගිහිල්ලත් ඔබට ලංකාවේ ඕනම තැනකට ඇඳුමක් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් කාටරි gift එකක් යවන්න ඕන උනොත් ඒවෙදෙත් කරගන්න තිලකවර්ධනකින් දැන් chance එක හදලා දීලා තිනවා. ඒත් එක්කම ලංකාවේ පළවෙනි වතාවට යාළගේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබ ඇඳුමක් තෝරගන්නවා නම් ඒක virtual fit on කරලා බලන්න ඔබට chance එක හදලා දීලා තිනවා. ඒක නම් ඉතින් මෙහෙම කිව්වට හරියන්නේ නැහැ. ඔබ වෙබ්සයිට් එකට ගිහිල්ලා experience කරලා බලන්න ඕන. ඔබේ photo එකක් upload කරාම මොකක් හරි ඔබ තෝරගන්න කැඳුමකට තියෙනවා එතන පොඩි තැඹිලි පාට button එකක් වගේ එකක්. ඒ click කරාම තියෙනවා ඔබේ photo එකක් upload කරන්න. ෆොටෝ එක අප්ලෝඩ් කරාට පස්සේ ඒ ඇඳුම ඔබ ඇඳන් ඉන්නා වගේම ෆොටෝ එකක් ඒගොල්ලෝ ජෙනරේට් කරලා දෙනවා. එහෙම වැඩේ කරගන්න පුළුවන්. අර මං කලින් කිව්වනේ gift එකක් විදිහට යනවා නම් ඒක හොඳ box එකක දාලා wrap කරලා ඒ විදිහට ඔබට website එකකින් order කියවට වණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම කොළඹ කිරිබත් ගොඩවට තැනකට නම් ඔබ order කියවන්න, එහෙම නැත්නම් ගෙන්න ගන්නේ order එක දාලා පැය 3ක් ඇතුළත ඔබට පුළුවන්කම තියෙනවා ඒ දේවල් ගෙන්න ගන්න. එහෙම නැත්නම් යාළගේ WhatsApp නම්බර් එකක් තියෙනවනේ 07056560 0507056560 කියන නම්බර් එකට WhatsApp මැසේජ් එකක් දාලත් ඔබට ඇඳුමක් ඕන නම් තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකින් ගෙන්න ගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඇඳුම ගෙන්න ගන්න කලින් යාළගේ Facebook page එකට ගිහිල්ලා ඔබ කැමති ඇඳුමක් සිලෙක්ට් කරගන්න, ඒකේ ෆොටෝ එක සේව් කරගන්න ෆෝන් එකට. ඊට පස්සේ 07056560 0506 කියන නම්බර් එකට ඔබේ නමයි, ඒ ෆොටෝ එකයි, ඇඩ්‍රස් එකයි, ඒ ඇඳුමෙන් ඔබට ඕන කරන සයිස් එකත් එක්ක මැසේජ් එක දාන්න. නැත්තම් වෙනද විදියටම අවුට්ලට් එකකට යනවා නම් ඔබට පුළුවන් කිරිබත්කොට මහනුවර නිට්ටබුල් චාලකුරුණෑගල කියන තැන්වල තියෙන තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස් එකකට යන්න.

0: සියත පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්.
3: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
4: දැන් පෑන්ේෂියා බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතු සඳහා ඉහළ පොලියක් ලබා ගන්න. අදම ඔබේ ළඟම ඇති පෑන්ේෂියා බැංකු ශාඛාවට පිවිසෙන්න, නැතිනම් 011 4 667 222 අමතන්න.
5: ඔබේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් තිප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුකිරිය මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
6: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV
8: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
9: අරිගේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
10: LOLC finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 515 555 අමතන්න.
11: ඔන සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
12: අද කෑමක නම් කෑම රසටම තිබුණා
13: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා.
14: කොකෝ ෆ්‍රයි RPT පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
15: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමු මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූනි මාස 10 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ බිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් බෙහිමිවේ. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
16: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
17: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම විල්ල.
18: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
19: රාජ්‍යරය ගොබ්බයා.
20: ඒයි කටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ.
21: නිලබල කරේති ඔලමුල පුරේ.
22: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV.

0: यह था टॉप स्टोरी।
1: භාණ්ඩාගාරයේ මුදල් අතුරු දන්වීම ගැන අධිකරණයට කරුණෝ. ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් වංචනික ලෙස වෙනත් ගිණුමකට බැරවීමේ සිටිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මාස පස්වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියම කළා. මෙම නඩුකර අද කැඳු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම නියෝගය නිකුත් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසේ. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම විමර්ශනයට අදාළව සුවගනු ලැබූ ටෙරාබයිට් 16ක පරිගණක දක්ත අඩංගු දෘඪ තැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාල වෙත යොමු කර ඇති බවයි. ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාද මෙතෙක් ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මාස පස්වනදා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. තවත් දේශීය පුවතක්. දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ලේකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ විද්‍යාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනාධිපති අනුකුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යාංශයේ පූර්ව අයවැය සාකච්ඡාවේදී. සමාජ සුබසාධන ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වෙන්නේද යන මැනි හැකි විධිමත් මිනුම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අපේක්ෂා බවද ජනාධිපති අනුකුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළා. සියත ප්‍රධානපත් මධ්‍යාහන 12ට බලාපොරොත්තු වන්න.
0: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන් අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දෙවයින

0: Luna da sudu kontigena e Disney.
1: දැනෙන්න අහන්න සතිය දවස්වල හවස දෙකට
2: සියත hot and spicy with sudu kochi
1: ගොඩක් ආදරේ
3: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි

0: ඉතුරුම් ගිනුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න. විශ්වාසය පරිස්සම් කරපු, ක්වොලිටිය මේන්ටේන් කරපු, ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
2: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: යුගදිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහපාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768233444. සීතා හදවත් දිනු හිතවත්කම.
5: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බටමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
6: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
7: ගන්නවා ලයිසන් එක.
8: දැන් හරිනේ අමාරු.
6: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
5: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
6: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි.
5: හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි.
6: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
5: 13.19 කෝල් එකක් ගන්නකො.
6: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩන ඉතින් නේද?
9: ශ්‍රී ලංකා 42 දරන මුදල් වැපාර පන්තියට ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම්කේ උඩාකාර රේටින් ඒජන්සි BBB- stable outlook

98.4 මෙගාවාට්ෂයට FM. උදේ 11 විනාඩි 22යි දැන් වෙලාව. ඔබ දැනට පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකේ මොනවද තියෙන ස්මාර්ට් ෆීචර්ස්? ෆෝන් එකේ හොඳ බැටරි කැපැසිටි එකක් තියෙනවද? හොඳ ස්ටෝරේජ් එකක් තියෙනවද? එහෙම නැත්නම් හොඳ කැමරා ක්වොලිටි එකක් තියෙනවද? මේ මුකුත්ම නැත්නම් ඉතින් දැන්ට ඔය පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකට හොඳ අප්ග්‍රේඩ් එකක් දෙන්න එනවා. ඒකට ඉතින් අලුතෙන් ෆෝන් එකක් ගන්න එනවා. මොකද කරන්නේ? එකපාර සල්ලි දීලා ගන්නවද? එහෙම එකපාර සල්ලි දීලා ගන්න බැරි ප්‍රශ්නයක්ද තියෙන්නේ? එහෙමනම් ඔන්න ඒකට විසඳුම ගැන තමයි මේ කියන්න හදන්නේ. යන්න ඔබ තිලකවර්ධන සෙලුල් එකකට. එතනට ගිහිල්ලා ඔබ කැමති ස්මාර්ට් ෆෝන් එකක් තෝරගන්න. ඊට පස්සේ ෆෝන් එකේ සම්පූර්ණ ගාණෙන් 130ක් මුලින් ගෙවන්න. ඉතුරු ටික තියෙන්නේ ඔබට ටික ටික ගෙවාගෙන යන්න. මොනවද දැන් ඔබට ගන්න තියෙන ෆෝන්ස්? Samsung, Honor, Nubia, Tecno, Infinix, OnePlus, Oppo, Umidigi, TCL, Blackview මේ වගේ ලොකු range එකක් ඔබට එතනින් තෝරලා ගන්න පුළුවන්කම තියෙනවා. මතක් කරලා යනකොට දැන් ගෙවන්නනේ ෆෝන් එක ගන්න. ඉතින් ඔබට ගැරන්ටි කෙනෙක් ඕන. ගැරන්ටි කෙනෙක් එක්කගෙන යන්න දෙන්නගෙම ID cards ඕන. කැමති ෆෝන් එක තෝරගන්න. ෆෝන් එකේ ගාණෙන් 130ක down payment එක කරන්න. ඊට පස්සේ ඔබට ගෙවාගෙන යන්න මාස 24ක් වෙනකන් payment plan එකක් තෝරගන්න පුළුවන්කම තිලකවර්ධන සෙලවිල් එකෙන් දැන් දීලා තියෙනවා. ඔබට පුළුවන් යන්න කිරිබත්ගොඩ, වත්තල, කඩවත, මහනුවර, ගම්පහ, ජායල, ඒ වගේම නිට්ටඹු, කුරුණෑගල කියන තැන්වල තිලකවර්ධන සෙලවිල් තියෙනවා.

0: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
1: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේ, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේ ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.
3: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ෆ්‍රී විල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 0114700 අමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
4: අනුග්‍රහය
5: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැම දෙයකටම ඔප්ෂන් නැක් තියෙනවා.
6: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින්. ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබා ගත හැකි.
7: සුබ දවසක්.
8: අලුත් වෙලා.
7: පහසු වෙලා.
8: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
9: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0710-666-222. Prime Residences.
10: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමෙක්ස්.
11: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලොව වැජබෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
13: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනාගාර සහ ඩීලවරුන්ගෙන්.
14: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්.

0: 60 වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: කොම් බෑන්ක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම් බෑන්ක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011515555 අමතන්න
5: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011532000 NIB The City University The place to be
6: අනුවටයි දශම හතරෙන් මේ කොමුවට
7: CFR FM.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල
1: සියත හෙඩ්ලයින් රිවියු
2: මීකමුවේ ගැටුමෙන් මියගේ බන්ධනාකාර නිලධාරින්ගේ දේහයන් වැලිකඩට බන්ධනාකාර ගැටුම ගැන සජිත්ගෙන් ප්‍රශ්නයක් කෝටි තුනක හෙරොයින් සමග පුද්ගලයෙක් කත් අඩංගුවට ඩෙංගු මරණ 42ක් රෝගීන් 63,000 ඉක්මවායි සහල් අලවී අඩුවක්
0: වැඩි විස්තර 10/12 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
3: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
4: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන් ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
5: ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
6: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
7: 2026 FIFA උණුසුම ජූනි 12වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නීලවිකාශ
9: 20 upgrade 20 upgrade
10: අලුත් සොන් එකක්ද
9: නෑ දැන් සිංගර් එකකින් Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි so 20 and upgrade
11: upgrade වෙන laptops ගන්න සිංගර්

0: නාමයයි.
1: ඔබගේ මංගලතිනේ රනින් සරසඳ නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමෝ මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග විලදී ගැනීමට ජූනි මාස 10 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න. මංගලාභරණ විලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් දෙහිමි වේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
2: SCB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 0115411411. නැතහොත් ළඟම ඇති SCB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
3: ලොවෙත් නෑ මේවා ලොවික හෙත් නෑ.
4: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්

0: ලොවපුරා සැරිසරා සත්‍යය සියතටකත් සියත ප්‍රෝෘති. සියත ප්‍රෘති සිරස්ථල.
1: මීගමුයේ ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහන් වැලිකඩට. කෝටි තුනක හෙරෝයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට. ඩෙංගු මරණ 42ක්, රෝගීන් 63,000 ඉක්මවායි. සහල් අලවිය අඩුවක්.
0: දේශීය සියත. Local news on Seether. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මීගමුව බන්ධනාගාරයෙන් සම්පූර්ණයෙන්ම රැඳවියන් ඉවත් කිරීමට තීරණය කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එස්.සී. ගජනායක පවසනවා. ඒ බන්ධනාගාරයේ දේපළ රැඳවියන් විසින් සම්පූර්ණයෙන්ම විනාශ කිරීම හේතුවෙන් මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ සිදු කරන තෙක් ඒ රැඳවියන් තවදුරටත් රඳවා තැබිය නොහැකි බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. මහමෝදර ප්‍රදේශයේ ඇති බන්ධනාගාරයේ පිරිසිදු කිරීම කඩිනම් කර මීගමුව බන්ධනාගාරයේ පිරිස ඒ සඳහා නියුක්ත කිරීමට නියමිතයි. අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර විසින් ගැසට් නිවේදනයක් මගින් මේ බව ප්‍රකාශයට පත් කළේ බන්ධනාගාර ආඥාපනතේ දෙවන වගන්තියෙන් ඔහුට පැවරි ඇති බලතල අනුවයි. මේ අතර බන්ධනාගාර ගැටුමෙන් මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් අද ඥාතීන් වෙත බහර දීමට නියමිතයි. බැලිකඩ මූලස්ථානයේ පිහිටා ඇති බන්ධනාගාර නියාමකවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ දේහන් 7 මේ වන විට තැන්පත් කර තිබෙනවා. බන්ධනාගාර නිලධාරීන්ගේ උත්තමාචාර දේහන් වෙත සිදු කිරීමෙන් අනතුරුව දේහන් ඥාතීන් වෙත බහර දීම සිදු කරන බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එස්.සී. ගජනායක පැවසුවේ. මෙම අවස්ථාවට අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරද එක්ව සිටියා. එහිදී බන්ධනාගාර නිලධාරීන් ඉල්ලා සිටියේ ගැටුම පාලනය සඳහා කටයුතු කළ නිලධාරීන්ට නීතිමය වශයෙන් දඩුවම් නොකරන ලෙසයි. මියගියේ ජේලර් එස්.ජී. චන්ද්‍රවංශ, නියාමකවරුන් වන ඩී. පුෂ්පකුමාර, ඒ.ඩී. තරංග, එස්.අභිවර්ධන, ටී.ආර්. තිලකසිරි, බී.එන්. රංග, ආර්.ආර්. සංජීව නැමැති බන්ධනාගාර නිලධාරීන් 7 දෙනායි. මේ අතර බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ රටපුරා පවතින බන්ධනාගාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 11,000ක් වන බවයි. මෙවන විට දිවයින පුරා බන්ධනාගාරවල 40,000කට වැඩි පිරිසක් රඳවා සිටින බවයි ඔහු පැවසුවේ. මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් අනතුරුව බූස්ස බන්ධනාගාරයට රැගෙන යමින් සිටි එක් රැඳවියෙක් මිය ගියා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක එ.සී. ගජනායක පැවසුවේ බූස්ස බන්ධනාගාරයට රැගෙන යමින් සිටි රැඳවියෙක් රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි. රැඳවියන් නීති විරෝධී ලෙස හැසිරෙන අවස්ථාවකදී බන්ධනාගාර නිලධාරීන් බලය යෙදවීමට නීතියට අනුව වරදක් නොවන බව ජ්‍යෙෂ්ඨ නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා ප්‍රකාශ කළා.
3: රැඳවියෝ නීති විරෝධී හැසිරීමක යෙදෙනවා. නීති විරෝධී ලෙස කැරලි ගහනවනේ. දණ්ඩ නීති සංග්‍රහය අනුව සම්පූර්ණ වරද. එවැනි අවස්ථාවල නිලධාරීන්ට අවම බලය පාවිච්චි කරන් තියෙනවා. සමහර ඉතින් සාහිංසක නිලධාරීන් මේ බලයවත් පාවිච්චි කළ නැති ඉති. කටවචනේ මේවා කියලා දෙන්නේ නැති. ඒවට තමයි ඒගොල්ලෝ දරුණු වෙලා තිබේ නිසා. මෙවැනි මිනිමැරීම් කර සියලුම රැඳවියන්ට තරාතිරම නොලබා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට බන්ධනාගාරයේ හිටියත් ඒ මිනිමැරීම් සිදු කරායට එරීව සම්පූර්ණ වශයෙන්ම නඩුපෝ බන්ධනාගාර නිලධාරියාට ආත්මාරක්ෂාවේ අයිතිය තියෙනවා. තමාව ඝාතනය කරන්න එනවනම් ආත්මාරක්ෂාවේ අයිතිය සෙල්ෆ් ඩිෆෙන්ස් එක 100% තියෙනවා. 98-99 වගන්දි දණ්ඩ නීති සංග්‍රහයි. ඒ අයගේ මරණය කරන්න එනවනම් ඒ අයටත් පෙරලා ඒ යොදන බලයට සමාන බලයක් යොදන්න පුළුවන්. එහෙනම් රැඳවි ආයුධයක් අරන් අවේ විදි තියෙනවා. තමාගේ ජීවිත ආරක්ෂා සඳහා වෙටි දපි බලය තියෙනවා. ඒක 100% නීති අනුකූලයි. සම්පූර්ණ වශයෙන්ම නිර්දෝෂී පුද්ගලයෙක් ඇරිය තමයි බන්ධනාගාර නිලධාරීන් සැලකෙන්නේ.
1: ලෝකයේ සිරකඳුරුවල පවතින තාක්ෂණ ක්‍රමවේදයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු කිරීම වැදගත් බවයි ජ්‍යෙෂ්ඨ නීතිඥ මහාචාර්ය ප්‍රතිපා මහනාම හේවා ප්‍රකාශ කළේ.
3: නෙල්සන් මැන්ඩෙලා රූල්ස් වලදී ඔහුට එයාගේ නමින්ම මේ රූල්ස් හදලා තියෙනවා. සීමිත අයිතිවාසිකම් තියෙනවා. ඒවලට අධ්‍යාපනය, වෙන දේවල් හැදෑරීම, ආහාර, ගෙදරින් ඇවිල්ලා බැලීම, ඒ ආදී වශයෙන් දැන් මේ ගෙවල් වලින් එනකොටත් මේක තනිකරම මත්තව. දැන් අපිට පේනවනේ දැන් ඔය කුඩු කරලා තිබ්බා CCTV කැමරා, ඒවා මේවා ඔක්කොම මේ මද්‍රව්‍ය අරගෙන කියන එක ඉතාම පැහැදිලි නැත්තම් සාන්ද්‍ර මේක දූෂිත නිලධාරීන් ඉන්නවා, එතකොට එළියේ ඉන්නවා මත්ද්‍රව්‍ය කොහොමද මේක ඇතුළට යන්නේ, මේක ජාලයක් අන්තිමට බලද්දි මේවා මෙහෙවන්නේ තුපායි වල ඉඳලා ඒගොල්ලන්ගේ ගෝලය ගෝලය අතර ගැටීම් තියෙනවා, ඒ වගේම මේ ගැටීම් එන්න පුළුවන් කියලාත් කලින් සංගවල තියෙනවා කියලා තියෙනවා. ඒ හින්දා මේ ඔක්කොම එන්නේ මත්ද්‍රව්‍ය ජාලයත් එක්ක. වෙනත් රටවල මත්ද්‍රව්‍ය ජාලයත් එක්ක වැඩිපුරම තියෙන්නේ සල්වදොර් වගේ රටවල තියෙනවා, දකුණු ඇමරිකාවේ තියෙනවා. ඒගොල්ලෝ වෙනම ක්‍රම මේ සඳහා භාවිතා කරනවා.
1: සිරකරු අයිතිවාසිකම් සුරකීමේ සංවිධානයේ සභාපති සේනක පෙරේරා පැවසුවේ මීකමුව බන්ධනාගාරයෙන් වැලිකඩට මාරු කළ තවත් රැඳවියෙක් මියාමේ පුවතක් වාර්තා වී ඇති බවයි.
4: නාපු රැඳවියන්ට වදහිංසා එල්ල කරනවා කියන තොරතුරු තියෙනවා. එතකොට මොකද මං දන්නේ මේක නිකන් පරිගැනීමක් වගේ ක්‍රියාත්මක කරන්න හදන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. මේ බන්ධනාගාර නිලධාරීන් ඝාතන වලට පරිගන්නවා කියන එක කරන්න හදනවා වගේ තත්ත්වයක් තමයි අපිට දැනෙන්නේ. මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේදී ඒ විදිහට මීගමුවෙන් ගෙනාපු රැඳවියෙක් ඇත්තරම මිය ගිහිල්ලා තියෙනවා. ගාමත් රැකසයිතෝ මිය ගිහිල්ලා තියෙනවා.
1: බන්ධනාකාර ගැටුම විමර්ශනය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් පත් කිරීම කඩිනම් කළ යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. එම සංවිධානයේ නිවේදනය කළේ මීගමුව බන්ධනාකාරයේ සිදු මාරාන්තික ප්‍රචණ්ඩත්වය පිළිබඳව සිය ශෝකය පළ කරන බවයි. මීගමුව බන්ධනාකාරය තුළ ඇති වූ කලහකාරී තත්ත්වය හේතුවෙන් මියගේ සංඛ්‍යා 27ක් දක්වා ඉහළ ගියා. ගැටුම් හේතුවෙන් මේ වන විට මියගොස් ඇති සමස්ත බන්ධනාගාර නිලධාරීන් සංඛ්‍යාව 7ක්. ගැටුම් වලින් තුවාල ලැබූ 58 දෙනෙකු මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබනවා. තවත් 20 දෙනෙකු පමණ මේ වන විට ප්‍රතිකාර ලබන්නේ කොළඹ ජාතික රෝහලේ. බන්ධනාගාර ඇති වූ ගැටුම බුරුමුණා නැමැති අපරාධ කල්ලි සාමාජිකයාගේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදු කරන කටුවැල්ලේකම සුරේෂ් නැමැත්තෙකු විසින් මෙහෙයවා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මද්‍රව්‍ය ජාවාරමක් පිළිබඳ තොරතුරු ලබා දුන් බව පැවසෙන සිද්ධියක් ඊට හේතු වී ඇති බව දැනට අනාවරණය වී තිබෙනවා. එම කටුවැල්ලේකම සුරේෂ් නැමති සැකකරු මේ වන විට බූස බන්ධනාගාරය වෙත මාරු කර යවුනා. මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කළ සංඛ්‍යාව 734ක්. රැඳවියන් සතුව ගිනි අවි පැවතීම සම්බන්ධයෙන් විමර්ශනයක් ක්‍රියාත්මකයි. පාසල් සිසුන් සඳහා වන ඩිජිටල් මාර්ගෝපදේශ සංග්‍රහයක් මේ වසරේ සැප්තැම්බර් මාසයේ ක්‍රියාවට නැංවීමට සූදානම් බව රජයේ පවසනවා. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ මතු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
5: වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම, 2 දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රේන් හෙල්ත් යන සංකල්පය පදනම් කරගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් ආරම්භ කිරීම. ඒ අනුව දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා නියමු වැඩසටහනක් ආරම්භ කර ඇත. එමගින් අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල්වල ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා ක්‍රමවේද හඳුන්වා දී ක්‍රියාත්මක කරන අතර නියමු ව්‍යාපෘතිවල සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තා වී ඇත.
1: මීගමුව බන්ධනාගාර ඇති වූ කලහකාරී තත්ත්වය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ සිදු කළ විවාදය පිළිබඳ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළා.
6: මීගමුව බන්ධනාගාරයේ ඇති වූ නොසන්සුන්තාවය පිළිබඳ නිශ්චිත දත්ත ඉල්ලා සිටින කරුණාව නිසා වෙන්ද කල් තැබීමේ යෝජනාවකදී සිදුවෙන සාමාන්‍ය විවාදයක් සහ නිශ්චිත තොරතුරු ලබා ගැනීම සඳහා ස්ථාවර නියෝග 27(2) යටතේ යොමු කරන ප්‍රශ්නයක් අතර ස්වභාවික වෙනසක් පවතින නිසා වෙන්ද කල් තැබීමේ යෝජනාවකදී විවාදයක් සිදුවුවද එය රජයට නිශ්චිත තොරතුරු හා වගකීම් සහිත පිළිතුරු සපයන නියමිත ක්‍රමවේදයක් නොවන නිසා වෙන්ද 2026/7 දින පැවති විවාදයේදී විෂයභාර අමාත්‍ය වරයා විසින් සිදු කළ ප්‍රකාශය තුළ මවිසින් ඉදිරිපත් කරන ලද ප්‍රශ්න සඳහා නිශ්චිත පිළිතුරු අඩංගු වී නොමැති බැවින්ද ඉහත හේතුව මත ප්‍රශ්නය ප්‍රතික්ෂේප කිරීම කියන්නේ මං අහපු ප්‍රශ්නය ප්‍රතික්ෂේප කරා ඊයේ හැන්දෑවම ප්‍රතික්ෂේප කරා විපක්ෂ නායකවරයා වශයෙන් පාර්ලිමේන්තු කාර්යභාරය හා වගකීම් ඉටු කිරීමට ඇති වරප්‍රසාදයට හානිවන බැවින්ද මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට ඉඩ නොදීම ජනතාවට සත්‍යතොරු දැනගැනීමේ අයිතිය හකුලාලීමක් වන බැවින් මෙමගින් පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද සාද පනතේ 3 වගන්තියට ප්‍රකාර පාර්ලිමේන්තුවේ භාෂණයේ විවාද කිරීමේ හෝ කටයුතු වල නිරත වීමේ නිදහස තිබිය යුතු යන උල්ලංඝනය වෙලා තිබෙනවා.
1: මේ සභා නායක අමාත්‍ය බිමන් රත්නායක
7: කියනවා ඔබතුමාට මේක සහමුලින්ම වැරදි ක්‍රමවේදයක් අද මෙතන කළේ. පාර්ලිමේන්තුවේ තිබෙන එක පිළිගත් ක්‍රමයක් තමයි කල්තැබීම් විවාදයක් පැවැත්වුවට පස්සේ ඒ හා සමාන දෙයක් සමහර අවස්ථා තිබිලා තියෙනවා අවුරුද්දක් යනකනුත් දෙන්නේ නැහැ. ඒ හා සමාන ප්‍රශ්නයක් ගන්න දෙන්නේ නැහැ. ඊයේ දිනේදී අපි පැය 3ක් දුන්නා. ස්ථාරණිය ගනුව තියෙන පැය 2යි. පැය 1මාරය ඇත්තරම තියෙන්නේ. අපි පැය 3ක් දුන්නා. ඒක විවාද කළා. ඒක විවාද කාට පස්සේ අද මොකක්ද මේ කරන්නේ? පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කියලා කියන්නේ භාෂණයේ නිදහස තමයි. ඒ භාෂණයේ නිදහස 225ටම සැලකෙන්න ඕන නිසා මේ සභාව එකම කටයුත්ත කතා කිරීම පමණක් නොවන නිසා මේ ස්ථාරණිය ගොලින් ඒ භාෂණයේ නිදහස ක්‍රියාවට නගන්න ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී පිළිගත් ක්‍රමවේදයක් හදලා තිබෙනවා. ඒක තේරුම් ගන්න බැරි එක සහ ඒක දැනුවත් උල්ලංඝනය කරන. ඒකෙන් උල්ලංඝනය වෙන්නේ ඉතුරු 24 දෙනාගේ ඔබතුමාගේ දතුරු වරප්‍රසාද සහ මුලින්ම වැරදි දෙයක් මේ කලේ. ඒ නිසා මම ගරු කථානාංගතුමන් ඉල්ලා සිටින මේ පිළිබඳ පරීක්ෂණයක් කරන්න. මෙහෙම එහෙම වුණොත් එහෙම හැම කෙනාටම පුළුවන් වරප්‍රසාද කියලා එක එක ප්‍රකාශ කරන්න.
1: මේ සභානායක අමාත්‍යබිම රත්නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස.
6: සභානායකතුමා කියනවා ඒක වැරදි කියලා. අපි කියනවා ඒක හරි කියලා.
8: හඳ අපි මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු
6: කරලා ඉදිරි කටයුතු කරනවා. අපි කියනවා හරි කියලා.
8: ආණ්ඩුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා ආණ්ඩුපක්ෂ
9: ප්‍රධාන කථානායකතුමා මේ විහිළුවට ඉඩ දෙන්න එපා. මේ විහිළුවට ඉඩ දෙන්නත් එපා මේ විහිළු කාණ්ඩ ඉඩ දෙන්නත් එපා 27 දෙකට උත්තර දෙන්න ඕනේ.
6: මොකද කරන්නේ කොහමද කියන්නේ?
9: දැන් කාටද කියන්නේ? කවුද මේක උත්තර දෙන්නේ? කථානායකතුමාද?
6: යොමු කරන්නේ ඔබතුමා කොහමද කියන්නේ කරු කථානායකතුමා?
8: කරු මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා.
6: ඔන්නයට අවස්ථාව
9: දෙන්න එපා මේ අවස්ථාව. මේවා මේ විහිළුවක් කළා තියෙන්නේ.
1: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තාව ඩෙංගු මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවනදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835. ජූලි මාසයේ ගත වූ දින 7 තුළ පමණක් ඩෙංගු රෝගීන් 8,451 දෙනෙකු වාර්තා වුණා. වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙන්. එම සංඛ්‍යාව 33,572. ඒ දිවයිනෙන් වාර්තාව සමස්ත ඩෙංගු රෝගීන් අතරින් ප්‍රතිශතයක් ලෙස 52.59% බවයි ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ. දිවයින පුරා ඩෙංගු අධ්‍යවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාස 142ක් වාර්තා වුණා. ඩෙංගු මදුරුවන් බෝවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නන්ට එරෙහිව මේ වන විට නඩු 7,000කට වැඩි සංඛ්‍යාවක් පවර ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ භාණ්ඩාගාරික MAC ප්‍රසාද් පැවසුවේ.
10: මේ ඩෙංගු රෝගයේ පැතිරීම ප්‍රධාන වශයෙන් බස්නාහිර පළාතේ ප්‍රධාන නගර ආශ්‍රිතව සහ බස්නාහිර පළාතෙන් උතුරු පැත්තට වෙන්න තියෙන මුහුදුබඩ ප්‍රදේශ ආශ්‍රිතව හලාවත පුත්තරම මීගමු වගේ ප්‍රදේශවලත් දකුණු පළාතේ ප්‍රදේශවල විශේෂයෙන්ම ගාල්ල මාතර හම්බන්තොට දිස්ත්‍රික්කවල වෙරළාසන්නට තිබෙන ප්‍රධාන නගරවල ඩෙංගු රෝගයේ පැතිරීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. මේට විශේෂයෙන්ම හේතුව දක්වලා අපිට සඳහන් වන්නේ කීටයන් හමුවන ස්ථාන බොහෝ විට මුහුදුබඩ ප්‍රදේශවල තියෙන පොලිතින් ප්ලාස්ටික් වැනි අපද්‍රව්‍ය එකතු වෙලා තියෙන ස්ථානවල මදුර බොයනා. ඒ වගේම මේ වාරකම් කාලය නිසා අතහැරලා දාලා තියෙන පාවිච්චි නොකරන බෝට්ටු වල මදුරු කීටයන් අපිට හමු වෙලා තිබෙනවා. ඒක නිසා මේ තත්ත්වය පාලනය කර ගැනීම සඳහා මේ ප්‍රදේශවල ඩෙංගු මර්ධන වැඩසටහන් පරීක්ෂා කිරීම වැඩසටහන් අඛණ්ඩව සිද්ධ වෙන. ඊට අමතරව රෝගීන් වාර්තාවන් ප්‍රදේශවල දූමාන කටයුතු අඛණ්ඩව සිද්ධ කරනවා.
1: ඩෙංගු අධ්‍යවදානම් ප්‍රදේශවල තවදුරටත් ඩෙංගු මර්ධන මෙහෙයුම් ක්‍රියාත්මක බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. ඒ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ තමන් නවට පරිශ්‍රවල ඩෙංගු ව්‍යාප්තිය අවම කිරීමට ජනතාව සතු වගකීමක් පවතින බවයි.
11: දැන් සියලු දෙනාම ජනතාව සමහර විට තමන්ගේ අදහසක් ඇති මේ සෞඛ්‍ය අංශවලින් සහ එහෙම නැත්නම් පළාත් පාලන ආයතනවලින් ඇවිල්ලා තමන්ගේ පරිශ්‍රය පිරිසිදු කරලා දෙයි කියලා. එහෙම කරන්න බෑ. ඉතින් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් අපිට තියෙන ප්‍රධානම කාර්යය තමයි රෝගී වෙච්ච ජනතාව සුව කර ගැනීම. ඉතින් ඒක මම හිතන්නේ මේ අද දවසේ සියලුම රෝහල් පරිම ධාරිතාවට පැමිණලා මේ දේ කරා තාමත් විශාල රෝගීන් පිරිසක් ප්‍රධාන රෝහල් වල ප්‍රතිකාර ගන්නවා. ඉතින් ඒක තමයි අපිට සෞඛ්‍ය අංශ වශයෙන් ඇවිල්ලා අපිට උපදෙස් දෙන්න පුළුවන්. ඊගවට පළාත් පාලන ආයතන වලට ඇවිල්ලා සීමිත පරිශ්‍රවල පිරිසිදු කර ගැනීම ඒ අයට ආධාර දැන් වල. නමුත් ජනතාව දැනගත යුතු වෙනවා පරිශ්‍ර තමන් පිරිසිදු කරගීම සඳහා. මොකද මේන් ලැබෙන ඒ අවාසනාවන්ත ප්‍රතිඵල ලැබෙන්නේ ජනතාවටම තමයි.
1: මේ අතර මහනුවර නගරයේ සහ නාගරික බල ප්‍රදේශය තුළ අවිධිමත් ලෙස කැලිකසල බැහැර කරන පිරිස්වලට එරෙහිව තරාතිරම නොබලා නීතිමය පියවර ගන්නා බව මහනුවර මහනගර සභාව පවසනවා. එහි නාගරික ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ මහනුවර පොලිසිය අසල සිට පේරාදෙණිය පාර, බහිරව කන්ද, නිත්තවෙල දේවි පාර, හීරසගල ඇතුළු ප්‍රදේශ 7ක් ඩෙංගු අධ්‍යවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බවයි. රුපියල් කෝටි 3ක හෙරොයින් සමග සැකකරුවෙකු වත්තල එඬෙරමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂකාර බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබී මත්ද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 325ක් බහරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු 35 හැවිරිදි කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූබෙන්ඩර් රවී නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාල්වාලයට සම්බන්ධ පුද්ගලෙකු බව අනාවරණය වුණා. මියතර අයිස් මත්ද්‍රව්‍ය සහ ජීව පතුරුම් සමග සැකකරුවෙකු ගම්පා ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ ගම්පහ පොලිසිය නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු සතුව තිබූ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක්ද පොලිස් බහරයට ගැනුණා. සිදුකළ වැඩිදුර විමර්ශනයේදී සැකකරුගේ නිවසේ සංගවා තිබූ මිලිමීටර් 9 වර්ගයේ ජීව පතුරුම් 16ක්, T56 වර්ගයේ පතුරුම් 18ක් සහ යතුරු පැදියක්ද හමු වූවයි පොලිසිය පැවසුවේ. සැකකරු අවුරුදු 41ක් වන කොටුකොට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක රජයේ මුදල් වංචනික ලෙස වෙනත් ගිණුමකට බැහැරවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මාස 5 වනදා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා අද නියම කළා. මෙම නඩුකර අද කැඳු අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම නියෝගය නිකුත් කළේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන විසින්. එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසුවේ මෙම විමර්ශනයට අදාළව සුවකනු ලැබූ ටෙරාබයිට් 16ක පරිගණක දක්තඩංගු දෘඩතැටි වැඩිදුර විමර්ශන සඳහා කොළඹ විශ්වවිද්‍යාලය වෙත යොමු කර ඇති බවයි. ඊට අදාළ වාර්තා මෙතෙක් ලැබී නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියා. එමෙන්ම මෙම සිද්ධියට සම්බන්ධ රජයේ රස පරීක්ෂක වාර්තාද මෙතෙක් ලැබී නොමැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඉදිරිපත් වූ කරුණ සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු මාස 5 වනදා වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළා. දුගී බව තුරන් කිරීම සඳහා පවුල් ඒකක කේන්ද්‍ර කරගත් ඒකාබද්ධ විද්‍යාත්මක වැඩපිළිවෙලක් අවශ්‍ය බව ජනාධිපති අනුකුමාර දිසානායක පවසනවා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ග්‍රාමීය සංවර්ධන සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම අමාත්‍යංශයේ පූර්ව අයවැය සාකච්ඡාවේදී. සමාජ සුබසාධන ක්‍රමවේදයන් යටතේ ප්‍රතිලාභ ලබන සෑම පවුල් ඒකකයක්ම සැබෑ ලෙසම සවිබල ගැන්වීමක් යන්න මැනිය හැකි විධිමත් මිනුම් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි ජනාධිපතිවරයා පැවසුවේ. ඒ මත පදනම්ව ශක්තිමත් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීම රජයේ අපේක්ෂා බවද ජනාධිපති අනුකුමාර දිසානායක මෙහිදී ප්‍රකාශ කළා. මෙම වසර තුළ අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 2ක් ඵලදායී ආර්ථික ක්‍රියාවලියකට යොමු කර උන් සහනාධාර මත යැපීමෙන් මුදවා ගැනීමට සැලසුම් කර ඇති බව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුව තිබෙනවා. මෙවන විට පවුල් 16,000ක් සඳහා මනෝ සමාජීය සහ ආර්ථික සහය ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බවත් මෙහිදී ප්‍රකාශ කෙරුණා. මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිවරයා අඩු ආදායම් ලාභීන් හුදෙක් සහනාධාර මතම රඳවා නොගෙන අර්ධකාලීන ශ්‍රම දායකත්වයක් සඳහා ඔවුන් යොමු කිරීම වැදගත් බව පෙන්වා දුන්නා. මේ අතර අස්වැසුම සහනාධාරය ලැබිය යුතු අඩු ආදායම් ලාභී පවුල් සඳහා එක්තරා නිශ්චිත කාලවකවානුවක් සඳහා පමණක් මේ වන විට අස්වැසුම ලැබෙන බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
12: 1,04,000 ආසන ප්‍රමාණයකට මේ අවුරුද්දේ අස්වැසුම සහනාධාරයේ අහිමි වෙනවා කියලා. එතම අහිමි වෙනනම් මේ අවසාන වෙනවා. අපි කලේ පුරවැසියව දිගින් දිගටම මේ සහනාධාර මානසිකත්වයකට අරගෙන යාම. හැබැයි වර්තමාන රජයේ අරමුණ වෙලා තියෙන්නේ දීර්ඝ වශයෙන් වුන් සහනාධාරයේ කරා යොමු කිරීම නෙවෙයි. ඒ නිසා අස්වැසුමලාභී පුරවැසියන්ට අස්වැසුම සහනාධාරයේ ලබා දීම අවසාන වෙනකොට ඒ අදාළ අවුරුදු 3ක කාලය තුල එම පවුල් සවිබලගන්වල ඔවුන් කිසියම් සක්‍රීය ආර්ථික ක්‍රියාවලිය ලියකට දායක කරවීම තමයි අද වර්තමානයේ සමෘද්ධි දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය බවට පත් වෙලා තියෙන්නේ.
1: තොග සහ සිල්ලර වෙළඳපොලේ සහල් අලවිය 45%කින් පහත කුස් ඇති බව මරතකහමුල සහල් මෝල් හිමියන්ගේ සංගමය පවසනවා. ඒ සභාපති බීකේ රංජිත් පැවසුවේ සහල් මෝල් හිමියන් පැංකුණය ගෙවා ගැනීමට නොහැකිව දැඩි පීඩාවට පත්ව සිටින බවයි.
13: ඒකට විශේෂයෙන්ම අඩු සහල් සුදු කැකුළු රතු කැකුළු හස් සහල් වල පරිදි වැඩි වශයෙන් සිදු වෙලා තියෙනවා අඩුවීම. ඒකම ඒ සාපේක්ෂව වීමිල සාමාජික ලෙස අඩුවීමක් වෙනවා. මොකද සහල් අලවිය අඩුවීම ඒ කිසිසේත්ම රජයේ සම්මත සහතික මිලට අනුව දිය නොහැකි මිලක්. ඒ නිසා මෝල් හිමියන් සිදු වෙලා තියෙනවා දැනට රඳපල ඉල්ලන මිලට අනුව සහල් වීමිල දී ගැනීමට. ඒ නිසා වීමිල අධික ලෙස රුපියල් 100 මිලකට ඇවිල්ලා තියෙනවා වී කිලෝ එකක්. ඒ නිසා මේක කිසිසේත්ම යන්න පුළුවන් දුරක් නෙමෙයි. කීරි සම්බවල මිල සාමාන්‍යයෙන් $100 මිල ඒ විදිහටම යනවා. නමුත් නාඩු සාල් සුදු කැකුළු රතු කැකුළු වල මිල අඩුවීමක් තියෙන ඉදිරියට මේකට අඩු අඩුවීමක් තමයි පේන්නේ. පිටරටින් ආනයන කරපු සහල් වල බලපෑමකුත් මේකට තියෙනවා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇවිල්ලා තියෙනවා. අවශ්‍ය වෙලාවකට මේ මම හිතන්නේ සහල් ඇවිල්ලා තියෙන්නේ.
1: උද්දමනීය 5% ඉක්මවා ඉහළ යමින් මෙරට සාමාන්‍ය ජන ජීවිතයට සැලකිය යුතු බලපෑමක් එල්ල වී ඇති බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ ජනතාවට වැඩි බලපෑමක් එල්ල කර ඇත්තේ ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම බවයි.
14: දැන් මේ සඳහා අපි විශේෂයෙන් කළ යුතු වන්නේ රට තුළ ආහාර නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් වැඩි කිරීම. මේ තුළ එක පැත්තකින් ආර්ථිකය සක්‍රිය කරන්නට පුළුවන්කම ලැබෙනවා. අනිත් පැත්තෙන් යම් ආකාරයක අඩු මිල ගණන් යටතේ ආහාර සැපයුම රට තුළ ක්‍රියාත්මක කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. ඉතින් ලංකාවේ අපි දකිනවා විශාල වශයෙන් වගා නොකරන ඉඩම් සැලකිය යුතු ප්‍රමාණයක් තියෙනවා. මේවා රජයේ සතු ඉඩම් තියෙනවා, සමහර විට අයිතිය නිරවුල් නොවූ ඉඩම් තියෙනවා. මේ වගේ ගොඩාක් ඒවා තියෙනවා. මේවා වගා කිරීම සඳහා පෙළඹවීම තමයි මං හිතන්නේ ඉතාමත් හොඳම දේ.
1: මාළු තුග ලැබෙන ප්‍රමාණය අනුව මිල ගණන් වෙනස් වන බවයි පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති ජයසිරි වික්‍රමආරච්චි පැවසුවේ.
15: අද පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය සංකීර්ණ තුග මිල ගණන් සඳහන් වුණද වෙනදා වගේම තමයි. සමහර මාළු මිල ඉහළ යනවා, සමහර මාළු පහළ යනවා. ඒ ලැබෙන තුග ප්‍රමාණය අනුව තමයි මාළු වල ඉහළ පහළ යන්නේ. අද දිනත් පෙර පරිදිම සාලේ වෙන රුපියල් 900යි, දින්න මාළු 1200යි, පොඩි බලේ රුපියල් 900යි, ලොකු බලේ 1200යි, කිලෝ වල 1800යි, පරව 1500යි, රුපියල් 1800යි, පුරුළු රුපියල් 1300යි, කුඹලාව 1600යි, තලපත් රුපියල් 3000යි, කොප්පර රුපියල් 3000යි. ඉතාම තදින් මේ දවස්වල මේ මාළු විලේ යන්නේ.
1: මේ අතර

0: දෙල්ල කළ නවතම් ප්‍රහාරවලට බ්‍රිතාන්‍ය සම්බන්ධ නොවූ බවද කූප අවධාරණය කළා. මේ අතර නේටෝ මහලේකම් මාර්ක් රූඩ්ද ඉරානයට එරෙහිව අමරිකාව සිදු කළ ප්‍රහාර සාධාරණීකරණය කරමින් අදහස් පළ කළා. ඔහු පැවසුවේ සටන් විරාම ගිවිසුම ඉරානය විසින් උල්ලංඝනය කර ඇති බවයි. ඒ හේතුවෙන් අමරිකාව එයට දැඩි ලෙස ප්‍රතිචාර දැක්වීම අත්‍යවශ්‍ය ක්‍රියාවක් වූ බවද ඔහු සඳහන් කළා. අමෙරිකාව ඉරානයට එරෙහි ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් වාණිජ නෞකා තුනකට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්. අමෙරිකානු මාධ්‍යම් විධානය සඳහන් කළේ ජාත්‍යන්තර ජලමාර්ගයක ගමන් කළ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානයට දැඩි වන්දියක් ගෙවීමට සිදුවන බවයි. ප්‍රහාරවලින් නෞකා තුනට හානි සිදු වී තිබුණද කිසිදු ජීවිතහානියක් වාර්තා වී නොමැති බවයි එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ආයතනය සඳහන් කළේ. ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ අමෙරිකාවේ ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයේ තීරණාත්මක පියවර ගන්නා බවයි. යලි සිරස්තල මේකමුවේ ගැටුමෙන් වියගිය බන්ධනාගාර නිලධාරින්ගේ දේහයන් වැලිකඩට, කෝටි 3ක හෙරොයින් සමග පුද්ගලෙක් අත්අඩංගුවට, ඩෙංගු මරණ 42ක් රෝගීන් 63,000 ඉක්මවයි, සහල් අලවිය අඩුවක්. සියත දහවල් ප්‍රධාන ප්‍රවෘත්ති නිමයි. මම කුෂාරි උඩුවනගේ. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති සවස 6:30ට. රැඳී සිටින පෑන් පැපුවත් සමගින්.
1: ලොව පුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යලිත් බලාපොරොත්තු වන්නේ.

0: Talk of the town.
1: ලංකා පුරාම ජනප්‍රිය වුණු ස්ටේජ් ඩ්‍රාම එකක් තමයි බල්ලොත් එක්ක බෑ කියලා කියන්නේ.
2: මේ දවස්වල වේදිකාගත වෙන්නේ ඒ ඩ්‍රාම එකේම සෙකන්ඩ් එඩිෂන් එක.
1: අපි ඒ ගැන වැඩි විස්තර හුවේ ගිහාන් ප්‍රනාන්දුගෙන්.
3: බල්ලොත් එක්ක බෑ එක කියන නාට්‍ය අපි මුලින්ම 2009 වගේ දෙකම පටන් ගත්තේ. ඒ සීන් එකට සමානව සීන් එකකින් තමයි දෙක කියන එකත් හැදෙන්නේ. ඒක නාලකෙම දිගුවක් හැටියට.
2: කවුද මේ ඩ්‍රාම එක ඇක්ට් කරන්නේ?
3: ලංකා වීරන හොඳට වීරම රංගන ශිල්පීන් ගලනව සම්බන්ධයට ඉන්නේ. ආදිත් ලොකුගේ සලක් කරන ලත්ත චින්තක සීරීස් සඳහා සීරීස් වගේ.
1: ඩ්‍රාම එක ඇතුලේ ජෝක්ස් වලින් ලොකු කතාවක් කියනෝ නේද?
3: ඇත්තටම බල්ලුත් එක්ක දැක් කියන්නේම දේශපාලන ප්‍රවණතාවක්. ලංකාවේ දේශපාලනය ගැන සමාජ රාජකාරණ තුන විරෝධය වේදිකාවක් උඩගාව පිටසක් වංග දක්වද්දී ඒක තමන්ගේ දෙයක් වගේ දැනෙන ඒගොල්ලන් ඒක ප්‍රතිචාර දක්වනවා.
2: දැන් ඩ්‍රාම එක කවද්ද බලන්න පුළුවන්?
3: 11 වෙනිදා තමයි ඒක 6 ඇතුළත කොළඹ එල්පිස්ටර් වංගහලට බල්ලුත් එක්ක දැක් අපි හම්බු.
0: Talk of the town.
1: Queen Kitty Perry gena me davasala lokema katha wenna patan aran thiyena. E aluth songs indama nevey kalayak tisse Hollywood actor Orlando Bloom ekka thibba relationship ekak nathi unada passe.
2: Dan Kitty Perry nitharama public events ala penna inne Canada ave hitupu Prime Minister Justin Trudeau ekka. Pahuge sathivala concert film premiere ekakata wagema red carpet events wage than kihipa ekama denna ekata dakapu nisa.
1: ගොඩක් දෙනෙක් මේ රිලේෂන්ෂිප් එක ගැන කතා කරන්න අරන් තිබ්බා.
2: ඒ විතරක් නෙවෙයි. අවුරුදු 17කට කලින් එයා ඇඳපු අයිකොනික් කොස්ටියුම් එකත් කාඩිෆ් ෂෝ එකේදී ආයෙත් ඇඳපු නිසා ඒ ගැනත් සෑහෙන වෛරල් වෙලා තියෙනවා.
0: Talk of the town.
4: 98.2 FM 98.4 දිව

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
1: අයියා මට ඇපල් මලක් දෙන්න.
2: ඔන්න අපි දෙනවා මේ නංගිට ඇපල් මලක්. ආ තව සුදු අරලියා මලකුයි, ඩැෆඩිල් මලකුයි, සපත්තු මලකුයි, සේපාලිකා මලකුයි, කැමීලියා මලකුයි, තව මදු මලකුයි, දෙහි මලකුයි.
1: අයියා මට මල් ගොඩක් දීලා.
2: ඔව්වා මොනවද නංගි අර හච් 15 එකෙන් පුංචි රුපියල් 1199 එකට ඇප්ස් 15ක්ම unlimited දෙන්නේ. ඒ මතිමට තව රුපියල් 100ක රීලෝඩ් එකකුත් දානවා. පිස්සුනේ.
1: හච් 15 පිස්සුවක්ම තමයි.
3: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB in the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 832 1000. NIB in the City University, the place to be.
4: Assetline Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. helmet එකකුත් නොමිලේ. Assetline Finance අදම එන්න, අදම aran යන්න. අමතන්න 0114 700.
5: Finishing වහලක් ලෙස color upflow වැජබෙනා.
6: සිත් බඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලරප් තමයි.
3: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: දහස් විසි පහසේ එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමෙන් මවකමෙන් සියත ටෙලි දෙපහ අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
1: මාව දැකලා හැංගුණානේ.
2: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
0: කළු සුදු සහ පැතලි චරිත එකම වේදිකක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරි නගරයක්.
3: මට එහෙම ඕන යකි. මට එහෙම ඕන මම මේ මිනිහ කසාද බඳගන්නේ නැණි.
0: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සීන් නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
4: සියත ටීවී තුලින්.
0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමි වන දෙවන බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්
3: හොඳම දේ අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම විලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC ෆයිනෑන්ස් හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7155555 අමතන්න.
6: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසමනස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 2 123 123.
7: Honor සමග 5G revolution එකට එකතු වන්න. රුපියල් 69999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහහු බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් අය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
10: හොම ඉඳලා බෑ සැන්ඩි, හොම හොම ඉඳලා නම් බෑ.
11: මට ගලිබෙල්ල ඕනේ, මගේ හැම කොහොමත් සීනිදු.
10: මේ කොහොමද ආයේ සීනිදු කරගෙන තියෙන වැලි කරද කියලා මොකද්ද කරන්නේ?
11: නෑ නෑ, ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
10: උපන් කැත?
11: උපන් හැටි.
10: ආ උපන් හැටි මේ බලපංකු තාලි හැටි ඉතින්.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
15: සියත දෙවයින පුරා.

0: क्या था टॉप स्टोरी
1: හිටපු කැබිනට් අමාත්‍යවරයෙකු අත්අඩංගුවට ජගත් පුෂ්පකුමාර හිටපු කැබිනට් අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ දූෂණයේ නැමැති චෝදනා මතයි. 2015 ජනාධිපතිවරණ කාල සීමාවේදී සංවර්ධන අමාත්‍යංශයේ අමාත්‍ය ධූරය දරන කාලයේදී ඇඳුම් සහ උපකරණ නිසි ක්‍රමවේදයකින් තොරව මිල දීගෙන 3,75,000ක් රජයට පාඩු කිරීම ඇතුළු කරුණු තුනක් මූලික කර ගනිමින් ඔහුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. දැන් විදෙස් පුවතක්. ඉන්දුනීසියාවේ ජකර්තා නගරයට ආසන්න ජතිවාරණින් කසල කන්දෙහි දින 8ක කාලයක් පුරාවට පවතින ගින්න හේතුවෙන් ප්‍රදේශවාසීන්ට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ගින්න පැතිර ඇති භූමි ප්‍රමාණය හෙක්ටයාර 15කට අධිකයි. මෙම ගින්න හේතුවෙන් ප්‍රදේශයේ පුරා ඝන විෂ සහිත දුමාරයක් පැතිර ගොස් ඇති බැවින් ප්‍රදේශවාසීන් රැසකට සිය නිවාස අතහැර යාමටද සිදු වුණා. එරට සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ අධික වායු දූෂණයේ හේතුවෙන් සොසන රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවයි. ගින්න මැඩ පැවැත්වීම සඳහා ගිනි නිවීමේ අංශ විසින් හෙලිකොප්ටර්, ජල බවුසර සහ ඩ්‍රෝන යානාද යොදවා ඇති බවයි.
0: Top story.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: LCDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
1: Thailand කියන්නේ සංචාරක ගමනාන්තයක්.
2: හැබැයි අද වෙද්දී Thailand කේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
3: Hello, hi, මම Jason. Higher Studies වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ Thailand. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ Thailand ට ආවට පස්සේ.
1: ඉතින් ඒ විදිහට Thailand ඉගෙනගෙන ඔස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718 492 492 0718 132 77.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසියෙක LB ප්‍රීමියර් සේවිංස්. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112200. ෆිච් රේටින්ග්ස් A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
1: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වොඩ්සිටි වෙතින් මෙගාවට්ටම් කෝලෝ පිටිකල පොල් කිරි ඉතිරි රුපියල් 250යි. වටවල තේ ඉතිරි රුපියල් 310යි. මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි. රැන්ඩා බේබි රත්මාල් සබන් 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. කාගිල්ස් වොඩ්සිටි.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ ග්ලෝබල් ලයිෆ් එක ගොඩනගා ගන්න UK, ඕස්ට්‍රේලියා, මැලේසියා හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 1000. NIBM The City University, the place to be.
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩමුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලකින්දලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ්ගේ කටත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය.
4: මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52ක් වුණේ. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය.
3: 13.19 කෝල් එකක් ගන්නකො.
4: සර්වෝදය ඩිවලොප්මන්ට් ෆයිනෑන්ස්. වැඩන ඉති නේද?
7: ශ්‍රී ලංකා මහ බැංකුවේ බල්පත්‍ර ලාභ මූල්‍ය සමාගම් KBB Outlook.

0: nun da su du konti gene e disney
1: denen an sati tawassala hawas dekata
2: sieta hot and spicy with sudu kochi
1: goda kadare
3: sieta teli depaya අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: හතර දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා.
5: මන්නම් හිතන්නේ නැහැ.
3: දකින හිින පිනෙන මානියට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්.
6: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති.
7: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්.
3: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව.
1: බලන් ඉන්න. බලන් ඉන්න. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත ටීවී තුලින්.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
9: සියත දෙවයින පුරා

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා සියත දිවයින පුරා

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ත්‍රිරෝධ රථය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: අපොස සාමාන්‍ය පිළි පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: අනුග්‍රහය
3: ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගන්නේ. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.
4: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus. සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තෑගි වැඩි වෙලා.
7: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
8: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න 0710666222 Prime Residences.
9: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්.
10: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස් තරම්.
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝ වැජ බෙනා. ඔයත් වහලට වශී වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ් විදින්.

0: අනිත් වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Ban Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Ban Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් එප දෙකකුත් ගහලා
6: ඈරාලහමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඕරාලහමි වන් ඇන් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය
8: දැනෙන්න අඳින්න රිසිසේ
7: තිලක වර්ධන ටෙක්ස්ටයිල්ස්
9: සියත රියල් සිංදු නිතර ඇහෙන එන්න එන්න එන්න එන්න
10: 98.2 98.4 දිවයින පුරා

0: Europe 1.
1: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය
2: CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
3: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
4: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ
5: 13.75ක් දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5411 411 නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
6: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත Voice of Family. ජූලි 10 වැනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත TV තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: यह था टॉप स्टोरी।
1: තවත් බන්ධනාකාර නිලධාරියෙකු මරුට. මේගමුව බන්ධනාකාරය ගැටුමින් තුවාල් ලබා සිටි තවත් බන්ධනාකාර නිලධාරියෙකු මියගොස් තිබෙනවා. කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටි නිලධාරියෙකු මියගොස් ඇති බවයි බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක සඳහන් කළේ. ඒ සමග ගැටුමින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 28 දෙනෙකු දක්වායි. ඉන් 8 දෙනෙකු බන්ධනාකාර නිලධාරීන්. සෙසු 20 දෙනා රැඳවියන් බවයි බන්ධනාකාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දැන් තවත් දේශීය පොතක්. ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පුද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුකීශ්වර බණ්ඩාරගේ ඇප ඉල්ලීම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කළේ සැකකරු ලබන 22 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි. සැකකරුට ඇප ප්‍රදානය කිරීමට තරම් සුවිශේෂී කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඔහුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ. ජනාධිපති වැෑශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබාගත් බවට සැකකරුට චෝදනා එල්ල වුණා. මෙ අතර ඝාතනයක් සිදු කිරීමේ චෝදනාවට වරදකරුවන් කෙරෙනු විත්තිකරුවන් 8 දෙනෙකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළා. නියෝගය නිකුත් කළේ කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික ශ්‍රී රාගල විසින්. නඩුවේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් 7 දෙනෙකු අද අධිකරණය පෙනී සිටි අතර සෙසු විත්තිකරු නොමැතිව නඩු විභාගය පැවැත්වුණා. තාරාවත්ත ප්‍රදේශයේදී හේවා බටකොඩගේ කුසුමාවතී සහ වේලායුදම් උදයකුමාර් යනායගේ මරණය සිදුකර තවත් කිහිප දෙනෙකුට තුවාල සිදුකර තිබුණේ 1997 වසරේ සැප්තැම්බර් මාස 21 වනදා හෝ ඊට ආසන්න දිනකයි. ඊට අදාළව විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩුව ගොනු කර තිබුණා.
2: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

ඇවිල්ලා ඉන්න හොඳේ. බයවෙලා නේද හිටියේ? අදයි කතා කරන්නත් කියලා. මට ඕන උනේ බය කරන්න තමයි.

මියගිය ප්‍රේමයට උනත් පණාවොත් මම නම් බය වෙනවා. ඔල්මනක් වගේ නිතකොට නේද මියගිය ප්‍රේමය කියන්නේ නේද? මැරිලා ඉවරයිනේ. හරි හරි, දැන් බලන් හිටිය ඇති. ඇවිල්ලා යන්න එන්න මේ පැත්තේ.

වට්සප් නම්බ එක මතකයි නේද? මතක තියන් ඉන්න ඕනේ නෑනේ ඔක ෆෝන් එකේ සේව් කරලා තියාගත්ත නම් හරිනේ. විදයි 711යි 98යි 2යි 98යි 4. හවස 5ට කලින් සින්දුවක් කිල්ල ගන්න. මෙසේජ් එකක් දාන්න. කවුද මන්ද මට කියලා තියනවා මම පරක්කුයි කියලාද? එයි. දැන් වෙලාව හවස 2යි කියලා කිව්වේ ඔයාද එතකොට? හා?

0: ප්‍රවෘතිවලට එහාගිය ප්‍රවෘති.
1: විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තාවීම නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය තාවකාලික වසාදමන් සිද්ධ වෙනවා. දැන් මේ වන විට මොරටෝ විශ්වවිද්‍යාලයත් තාවකාලිකව වහර දාන්න සිද්ධ වෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මොරටෝ විශ්වවිද්‍යාලය වැහුවා කියලා විතරක් ඒ ප්‍රදේශ ආශ්‍රිතව ගැටළු විසඳෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රදේශ ආශ්‍රිතව තාවකාලික නවාතැන් ගණනාවක් තියෙනවා. එතකොට විශාල පිරිසක් ජීවත් වෙනවා. එතකොට ඒ තදබදයේ ඇතුලේ ඩෙංගු රෝගය බෝ වෙන්න අවශ්‍ය පරිසරය නිකම්ම හැදෙනවා. එතකොට විශ්වවිද්‍යාලය වැහුව පමණින් නැවත විශ්වවිද්‍යාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වෙන එක නතර වෙන්නේ නැහැ. දැන් මෙවරට පාසල පද්ධතියේ මේ බලපෑමේ මින් තියෙන්නේ
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
3: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 387 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාරෝහකී.

0: තිලකවර්ධන ටෙක්ස්ටයිල්ස්. ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 8320000. NIBM The City University, the place to be.
1: Finishing වහලක් ලෙස කලර් අප්ලෝ වැජබෙනා. සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලෙට වශී වෙන්න.
2: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගාවට්ටම් ගෝල්ඩි සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 200

0: අම්මේ මං තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ.
1: නෑ නෑ මං තමයි වැඩියෙන්ම ගන්නේ.
2: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
3: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරමනවා.
4: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0714-151-151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
5: සියත පොකට් මනි අනුග්‍රහය.
6: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
7: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
8: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නම වෙන්නේ.
9: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
10: රාජ්‍යරුව ගොබ්බයා.
11: ඒ හට ගොබ්බයා તો ගොබ්බයා කිව්වේ.
12: නිලබල කරේති ඔලමුල පුරේ.
13: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත ටීවී තුලින්.
14: අනුවටයි 0.1 අනුවටයි 0.4 දිවයින පුරා.

හවස දෙකයි වෙනාඩි 33යි වෙලාව. සමීර කිරිවත්තුඩුවේ නම් මෙසේජ් එකක් දාලා තියෙනවා, මේ අද මෙහෙම වැඩක් කරමුද කියලා. එයා අහලා තියෙනවා මේ. එයා කියනවා WhatsApp නම්බර් එක සේව් කරලා තියෙන්නේ කොහොමද කියලා කට්ටියගෙන් අහන්න කියලා. මම ඔයිට කලින් දවස්සක, ඒ කියන්නේ දැන් ගොඩාක් කල ඔය වැඩේ කළා. ඒ වුණාට මේ හොඳයි අදහස. මෙහෙම කරමු, ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා එවන්න කියමු. නැත්තම් බුරු කියන්නත් පුළුවන් නේද? 0.1 නෙමෙයි 7. තාපඩින් ගෙදර නම්බෙක කියවෙන්නේ 0.711982874 මගේ WhatsApp නම්බෙ එක. කොහොමද සේව් කරලා තියෙන්නේ? WhatsApp එකට ගිහිල්ලා ස්ක්‍රීන් ෂොට් එකක් ගහගෙන එවන්න බලන්න. සමීර කිව්වත් වගේ කොහොමද සේව් කරලා තියෙන්නේ කියලා බලන්න. සමහර අය 100FM කියලා දාගෙන ඇති, සමහර අය සුදු කොච්චි කියලා දාගෙන ඇති, සමහර අය ඒ කිසිම දෙයක් නැතුව වෙන වෙන විදිවලටත් සේව් කරගෙන ඇති කියලා මටත් හිතෙනවා. ඔන්න දැන් මට මේ සමීර එව්වා. එයා ස්ක්‍රීන් ෂොට් එකක් කෙලින්ම ඉවර තිනා, එයා 100FM කියලාමයි සේව් කරගෙන තියෙන්නේ. මං හිතුව ඔයා මගේ මැණික කියලවත් සේව් කරගෙන නැති කියලා. සමීර, ඔයා කියනකොට නම් නිකන් නේද? ඔයාගේ මුළු ජීවිතේම මං වගේ හැසිරෙන්නේ. අඩුතරමේ නම්බේකවත් නිකන් නේ, නම්බේකවත් ආදරණීය විදිහට සේව් කරගෙන නෑනේ. කමන්නේ කමන්නේ, අම්බෝ මෙන්න බලන්නේ හදවතේ ඉන්නවනේ ඉතින් කියලා එවලා තියෙනවා. කොල්ලොන්ගේ කපටිකං කෙල්ලෝ වෙච්ච මේ අපිට තේරෙන්නේ නෑනේ. හායි දිනු, ඔයා හිතන් ඉඳලා තියෙන්නේ මං අද එන එකක් නෑ කියලානේ. එහෙම නිවාඩු ගන්න කෙල්ලෙක්ද සුදු කොච්චි කියන්නේ? ආයිතින් උන විකාරෙන් හරි ඔෆිස් එනවා, ප්‍රෝග්‍රෑම් එක කරනවා. බොස් නිවාඩුවක් ගත්තත් මන් නිවාඩුවක් ගන්න. අන්න එහෙමයි, නිවාඩු දෙන්නේ කියලා හිතන්න එපා. සමහරව එහෙම නිකන් දන්නද එම්මට කෝල්චක් දානවා. වාට ඉතින් නිවාඩු දෙන්නේ නෑනේ බොස්. නැහැ දෙනවා නිවාඩු, මං ඉල්ලන්නේ. මං ආසයි හැමදාම මොන අසනීපේ වුණත් මෙතෙන්ට આવහම මට සියලු ලෙඩ සුවයි. ඒ නිසා තමයි මම කොමාරි ප්‍රෝග්‍රෑම් එකට එන්නේ. හරි නේද? පැහැදිලි නේද? දිනුත් මං හිතන්නේ එහෙම නිවාඩු ගන්න හැමදාම නේ, හැමදාම ජිම් යනවා. ජිම් යනවා කියන්නේ මෙයා ජිම් එකේ ට්‍රේනර් කෙනෙක්. ඉතින් ඒ නිසා මේ ආසයි නේද? අනිත් අය බර උස්සනවා දැකලා ඒ ලබන වින්දනය අති මහත් නේ. දිනු සැරයිලු නේද ජිම් එකේදී? මාත් එන්න ඕනේ වාගේ සැර බලන්න වෙලාවක. මට සැරකලොත් නම් ඉතින් බලාගන්න පුළුවන්. මත් කාලයක් ජිම් එකට ගියා. මට ඒ ජිම් එකේ නම් ට්‍රේනර් මට කිව්වා මෙහෙම මෙම මීල් ප්ලෑන්. මං කිව්වා මේ මීල් ප්ලෑන් වලට නම් එන්න ලෑස්ති වෙන්න එපා. මම කන එක කනවා, ඔයා පුළුවන් විදිහට සාමාන්‍යයෙන් මේ මම මේ කන විදිහට ඔයා වැඩනම් මම පුළුවන් නම් ඇඟ ගානට ෂේප් කරලා ඇඟ බස්සලා ගානට පෙන්නන්න කියලා. ඇයියනේ නේද මල විකාර. දිනු ඔයා දැකලා තියෙනවද මං කන විදිය? හරි, මතෙගොඩ ෆ්‍රාන්චස් ලේඩිස් ජිම් එකේ කට්ටිය මේ වෙලාවේ ඔක්කොම, මේක ලේඩිස් ඔන්ලි ජිම් එකක් හින්ද ඔක්කොම ඉතින් කාන්තා පාර්ශ්වයේ අය තමයි ඉන්නේ. ඉතින් සුදු නෝනලා, සුදු මැණිකේලා, සුදු හාමිනේලා ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. සුදු කිව්වට ඉතින් ඔතන නේ කලෙලු කලු එක එක පාටවල් වල අය ඉන්නවා ආදරේට. ඉතින් එහෙම කිව්වේ සුදු කියලා. හරිද? කීයටදයි ජිම් එක ඕපන් කරන්නේ? පහටද? පහේ නම් රෑට 8:00 විතර වෙනකන් නේද? මං හරිද? උදේ 6ට ඕපන් කරන්න, රෑ 8:30 වෙනකන්. කවදාවත් උදේට නම් මට ජිම් එන්න බෑ.
මොකද උදේ නැගිටින්න ඉතින් 10ට 11ට විතරනේ.

0: Asset Line Finance Fit in Best Bike Best Deal ඉන්දන පිරිමැස්මේ ප්‍රමුඛයවන Bajaj CT 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 4700.
1: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ අස කරන සැප නිින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු
2: පියවරයි. පිලිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදේශ විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: ආරක්ෂිතයි. ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
2: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක OZ නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්න.

0: ඔබට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
2: අවිසාවෙලට අමුවටයි දශම හතරෙන්

දුසිමක් ළමයි හදලා සතුටින් ඉන්න ඉතින් දැන්නම් බෑ නේද? අද කාලේ ජීවන වියදම ඉහළයි නේ. දුසිමක් ළමයි හැදුවොත් ඉතින් නේද? හම්බෝ, අයාට විතරක් වැඩ කරලා නම් බැරි වෙයි. පැය 24ම ජොබ්ස් කරන්න වෙයි. තාත්තට විතරක් නෙවෙයි, අම්මටත්, පවුලේ හැමෝටමත් නේ ළමයි 12ම හදන්න. මං හරි නේද? අපිට මේ තනිකඩවේ ඉඳලත් නිකන් හරි අමාරුයි ජීවත් වෙන්න නේ. දුසිමක් ළමයි හැදුවොත් මරුවට තියෙ. හොරණ කුමාරී, ඔයා මෙසේජ් එකක් දාලා. වෙනදට මට සුජා තමයි මෙසේජ් එක දාන්නේ. හැබැයි අද සුජා නෙමෙයි මෙසේජ් එක දාලා තියෙන්නේ කුමාරි. හේතුව මොකද්ද? අද සුජාගේ බර්ත්ඩේ එක. හේයි සුජා, ජනම්දින් මුබාරක්. සුබම සුබ පන්දිනයක් වේවා. නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ සපිරි සුපිරිම එකක් වේවා. අද අපෙත් ඉන්නවා බර්ත්ඩේ සෙලිබ්‍රේට් කරන කොළු පැංචෙක්. කොළු පැංචෙක් කියන්නේ මේ කොළු පැංචෙක්ගේ තාත්තෙක්. දැන් ඒ වුණාට කොළු පැංචෙක් වගේ තමයි ඉතින් තාත්තන්ඩිය තාම ඉන්නේ. හලෝ තිලි රජතුමනි, හරි ආසයි එහෙම කියනවාට. ජනම්දින් මුබාරක්, සුබම සුබ උපන්දිනයක් වේවා. කොණ්ඩේ වැවේවා. ඊළඟට තව තව හැන්සම් වේවා. ඔයා ආස විදියට පාටි දාලා ජීවිතේ සතුටින් ගෙවන්න ලැබේවා.

0: සිත සැනසුවේ.
1: සුජාමේ ආට විශ් කරන්න කුමාරී ගීතානි ශංකා චම්ම සිතාරා
0: අතින් අත වෙලී වෙරලේ තනිවුණු
1: ඔක්කොම එකතු වෙනවා හොඳේ.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකමින් මවකමින්
3: හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් දැන් දීප ව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනේමුල්ල ගම්බල. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට. කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: අරගේ හරිම තැනට ගියේ ඉන්න LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
5: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
6: ඕනේ. LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
7: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස Spicy Crispy Chicken Burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න. 011 123 123.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නීල විකාශක.
10: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5 411 411. නැතහොත් ළඟම ඇති CDB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
11: ඔන සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම single හෝ බලයලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න ඔන ශ්‍රී ලංකාවේ 5G නායකයා.
12: අම්මා, ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
13: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
14: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
0: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
15: ඔම ඉඳලා බෑ සැන්ඩි, හොම ඉඳලා නම් බෑ.
16: මට ගලිබෙල්ල ඕනේ, මගේ හැම කොහොමත් සීනිදු.
15: මේ කොහොමද ආයක සීනිදු කරගෙන තියෙන වැලි කරද හිහාලා වද්ද කරා.
16: නෑ නෑ, ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
15: උපන් කැත?
16: උපන් හැටි.
15: ආ, උපන් හැටි මේ බලවංගු තාලි හැටි.
17: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
18: පුංචිකාර නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
19: 98.4 කලුතරට.

0: ये था टॉप स्टोरी।
1: රනිල්ගේ විමර්ශනයේ උද්ෘත නීතිපතිට රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ලවන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් 30 වනදා කැදවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඒ සැකකරුවන් සම්බන්ධයෙන් ගන්නා නීතිමය පියවර පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහායි කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ නඩුකරය අද කැදවා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උද්ෘත නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇති බවයි. නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර ඇත්තේ වාහන සඳහා බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇති බවයි රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ. ඔහු පැවසුවේ රනිල් වික්‍රමසිංහට වාහන ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් බවයි. ඊට අදාළව එරට රජ්‍ය අනුකමනය කළ පියවර ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරියට බහර දුන් ජනාධිපති නීතිඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටියා. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් රුපියල් ලක්ෂ 166ක රජයේ මුදල් පුද්ගලික සංචාරයක් සඳහා වැය කිරීම රනිල් වික්‍රමසිංහට එරෙහි චෝදනාවක්. ඉන් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායකට චෝදනා එල්ල වුණා.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිත භාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා

හවස තුනයි වෙනාඩි අටයි වෙලාව දැරණී කළ චමින්ද චමින්ද මට කියලා තියෙනවා එයා මේ නම්බර් එක 0800 11 92 2 94 අපේ නම්බර් එක වට්ස්ඇප් නම්බර් එක සේව් කරලා තියෙන්නේ පණ්ඩිත ආච්චි කියලාලු. මම පණ්ඩිතයි දානේ පොඩ්ඩක් නේ පොඩ්ඩක් විතර තියෙනවා නේද මට ඒ දන්නේ යන්න බෑනේ. ඇත්ත පණ්ඩිතයි තමයි මට ඒ දණ්ඩ යන්න බෑන ඉතින් ඒ හින්දා මේ මම පිළිගන්නවා පණ්ඩිත ආච්චි. හරි ලස්සනයි නම සේව් කරලා තියෙන විදිහ. මං කොයි ස්ක්‍රීන් ෂොට් එකක් ගහලා එවන්න කියලා මට බලන්න ඕනි කියලා. ඊට පස්සේ කපටිකමට මට කියලවල තියෙනවා ස්ක්‍රීන් ෂොට්ස් ගහන්න බෑ ෆෝන් එක අභාවයට ගිහින් තියෙන්නේ කියලා. ඌ හා හා හා හරි හරි හරි කමන්නේ. සිංගත් නෑ මෙසේජස් කියවන්නෙත් නෑ ෆිට් තමයි කියලා තම් සප් එකක් එවල තියෙනවා හක්මන සුපුන්. ඒයි සුදු මහත්තයා මොකද රණ්ඩුවට එන්නේ මාත් එක්ක? ඕ ඕ එයා මට ස්ක්‍රීන් ෂොට් එකක් එවල තියෙනවා මේ නම්බර් එක සේව් කරලා තියෙන්නේ එයා සුදු කොච්චි ප්‍රින්සස් කියලා. අනේ පොරුවට දැන් ස්ක්‍රීන් ෂොට් එක එවන්න ඕනේ නිසා නේද නමට අක්ගාලා එඩිට් කලානේ සුදු කොච්චි ප්‍රින්සස් කියලා. හොඳයි හොඳයි ඔයා මට ප්‍රින්සස් කියනවනම් මංවාට ප්‍රින්ස් කියන්නද? එපානේ සුපුන් කියලම කියන්න නේද? ආදරෙන් එකතු කරගන්නෝ මේ 68% බැටරි නේ 100 මැසේජස් 8ක් තියෙනවා ග්‍රුප්ස් 4ක ඔයා ඉන්නවා. මොකද එවපුව ස්ක්‍රීන් ෂොට් එක අනුව මට ඒවත් පේනවා. මොනෝදයි තියෙන ගරුප්ස් කියන්න බලන්න. අන එක්ක එපා අම්බෝ කොල්ලොගෙන් අහන් නරකයෝවා නේ. චෝරි චෝරි චුප්කේ චුප්කේ දෙන්න කියලා තියෙනවා. ඒක ස්ලෝනේ පැටියෝ. අනිතක ඒක පොඩ්ඩක් පරණ වැඩි ඒ තියෙන වර්ෂන් එක. මම කියන්න දවා වෙනුවෙන් චෝරි චෝරි චුප්කේ චුප්කේ තව ඕනෙද එපානේ ආය ජීවිතට හන්න හිතුන්නෑ නේද චෝරි චෝරි චුප්කේ චුප්කේ. මට තියෙන ප්‍රශ්නේ වට්ස්ඇප් එකට මේ පොඩක් ඉන්න මගේ ෆොටෝ එකද දාගෙන ඉන්න යනේ දැනුයි මම ඒක දැක්කේ. හනේ මම කහපාට අර ඩ්‍රෙස් එක ඇඳලා ඉන්න මෙම මූණට අත තියාගෙන ඉන්න ෆොටෝ එක ඔයා දාගෙන ඉන්නේ නේද පිස්සු කොල්ලා? දේශානෝ හරියටම කියලා තියෙනවා කොරියාවල දේශාන් මට මෙසේජ් එකක් දාලා කියලා තියෙනවා මේ ගෙදර ඉන්නවට වඩා ගෙදර ඉඳන් ගෙදර වැඩ කරනවට වඩා ලේසි නේද මේ විදිහට වැරට ඇවිල්ලා කොල්ලෙක් ටෝක් කරන් ඉන්න එක කියලා මේ ළමයා කියලා තියෙනවා. ඒයි මොනවද කියන්නේ ඔය? හා නෝටියා තව තව ගොඩක් ඒවා කියලා තියෙනවා දිල්ෂාන්. ඒ හැම එකම කියන්න විදිහක් නැහැ. මොකද මේ කියන්න පුළුවන් ඒවා නෙමෙයි ඒවලා තියෙන්නේ. අම්බෝ අම්බෝ සුපුනුත් එවලා තිනවා තව කතාවක්. ඒකත් මම කපාදානවා බලද හරියා විසින් කපාදමන ලදී. මේ සමහර කොල්ල හොඳ නෑනේ නෝටි නෝටි බොයිස්ලා. ඊළඟට සියත සියතත් නෙවෙයි කෝච්චි සියටත පුදුම හදිස්සියකින් නම සේව් කරලා තියෙන්නේ කෝච්චි සියටත. එහෙම තමයි සේව් කරලා තියෙන්නේ මෙන්න මෙයා. වඩා ඉන්නකෝ නම කියන්න PA වෙන්නප්පුවේ. මොකද මොකද මේ පුදුම කලබලයකින් නම්බර් එක සේව් කරලා තියෙන්නේ අපේ. මං ඔයාට එවන්නම්කෝ හරියටම ලස්සන්ටම ටයිප් කරලා සේව් කරගන්න මං කියන විදියට. හොඳේ දැන් මේගොල්ලොන්ගේ වැඩ දකින්නේ මම නම්බර් එක සේව් කරලා තියෙන විදිය.
කඳානි විචි කෝ ඔගොල කොහොමද අපේ නම්බෙක් සේව් කරලා තියෙන කෙලවන්න බලන්න. අම්බලංගොඩ ගාවේෂ් ඔයත් එවන්න හොඳේ බලන්න ඕනි මට.

ප්‍රවීණි ඒ ළඟට පුතා තේව් සන්තේෂ් අම්මලා දෙන්න පවුල කට්ටිය ඔක්කොම කොරියාවල දිල්ෂාන් එකතු කරගෙන තිබ්බා. දැනු ඒ ටික දැක්කේ. ඔන්න පහුවෙලා හරි කිව්වා හොඳේ දිල්ෂාන්.

0: ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් බෝවන ස්ථාන තවදුරටත් පරිසරයේ තිබුණොත් මේ රෝගය අපාගැනීමට හෝ රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමට සහ අවසානයේදී මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අපහසු වෙනවා. ඒ නිසා සිළු දිනාගෙම නැවත නැවත පුනපුන අපි ඉල්ලා සිටිනවා මේ සඳහා සහයෝගය දක්වන්න. ඔබගේ ගැවට පරිශ්‍රයේ රාජකාරී කරන ස්ථාන, තමන්ගේ දරුවා යන පාසල, යන ආගමික සිද්ධස්ථාන මේවා පිරිසිදුව තබා ගැනීම සඳහා ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්ති වලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහා බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්. ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ Global Life එක ගොඩනගා ගන්න. UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න. 0117 832 1000. NIB The City University. City, the place to be.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනං ඇලුමිනියම් ගන්නෙ මොකටද?
3: ඇලුමිනියම් ඕන තරම්, ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
4: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහභාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076 8 233 444. සීතා හදවත් දිනු හිතවත් Come on.
5: සමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.

0: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
1: හයි මම ෂේනියා ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත් නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් පැවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
2: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners 0.7 1 2 4 2 0.7 1 2 4 2 7 7
3: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක්. දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි. කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි. කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ.
4: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි.
5: ගන්නවා ලයිසන් එක.
6: දැන් හරිනේ අමාරු.
4: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි.
3: වැඩි වෙන හැමදේම ප්‍රශ්නයක්. හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා. ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය. මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි. හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි. යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාත 11.52%. ඉතින් අවුරුදු පහට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක්ට 14.75% පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය. 13.19 කෝල් එකක් ගන්නකො. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් වැඩ නීති නේද?
7: දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
8: සාස් ලංකාවට වෙලා කොහොමද නැ මාව හොයාගත්තේ.
9: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

0: අපි ආෆෙන්න්නත් ළඟයි. තාම දුන්නෑ ඔයා අපිට සිංදුවක්. චෝදනා චෝදනා. මේ චෝදනා එල්ල කරලා තියෙන මට චමිල. ඇයි මෙහෙම රන්ඩුවට එන්නේ හා? කොළඹ NCC ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකේ සයිඩ් විකට් එකේ වැඩ කරන සෙට් එක. තරහ ගන්න පායිති මන් දැන් දැක්ක මෙසේජ් එක. සාමත් ඉන්නවනේ. ඊළඟට ශාන්ත චන්දනී ඉන්නවා, මොහමඩ් ඉන්නවා, ශ්‍රී ලාලුත් ඉන්නවා. ශ්‍රී ලාල්ට තමයි බම්බා කියලා කියන්නේ නේද? ඕකේ, ආදරේ කියලා තියනවා. කාටද මට?
1: انت معلم واحنا منك نتعلم.

බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රීවිල් එකක් ගන්නව නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රීවිල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011 4700 IC යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.

0: කැම්පස් සාමාන්‍ය පෙළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500 NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
1: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 011222200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: மங்கிட்ட அடுத்த ரெகுலேஷன் எவ்வளோ பைலட்ஸ் தொந்தனைக்கான்னு
1: நினைக்கிறேன்.
0: பைலட் கோ பைலட் கோ கோ பைலட் பைலட் கோமே பைலட்
2: දහස් ගණනකින් ගන්න නිසයි මේ අඩුමවි
3: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි
4: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච්
5: රුපියල් 35,000 අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සික ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
6: සුබ දවසක්
1: අලුත් වෙලා
6: පහසු වෙලා තැගි වැඩි වෙලා
7: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
8: 100 පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න ද පැලස් ගම්පහ අවසාන නිවාස 25 දැන්ම කතා කරන්න 0716666222 ප්‍රයිම් රෙසිඩෙන්සිස්
9: ඇමරිකා එක්සත් ජනපදය එක්සත් රාජධානිය ඉතාලිය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්ස්
10: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්
11: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප් ලෝ වැජබෙනා ඔයත් වහලට වශි වෙන්න ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි
12: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගේ
13: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: අට වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් බර්ගකින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති බර්ගකින් එකට
3: කෝ බැංක් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කෝ බැංක් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න ගෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හිට දවසකට පළමු පියවරයි
4: LLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න 98.2
5: 98.4

ආදරේද ඕනේ හදුවක්ද ඕනේ නැත සිින්දුවක් විතර දෝනේ හරි හරි කියලවන්නකෝ අත්සත් මසේජ්ජක ආදරය ඕන්නම් ආදරය දෙන්නම් හදුවක් ඕන නම් හදුවක් දෙන්න සිින්දුවක් ඕන්නම් සිින්දුවකුත් දෙන්නම්

0: අම්බෝ, ඒ කියපු ටිකට ආපු මෙසේජස් තොගයා. ආදරේ වට්සප් නම්බ එක තමයි ඕනේ කියලා තියෙනවා. ඒ කියන්නේ ඔයාට ඕනේ මේ නම්බ එක ඇරෙන්න, මගේ පර්සනල් නම්බ එකනේ. පිස්සු කොල්ලා, මං අහුවේ යව්වට. නමවත් එවරනේ අඩු තරමේ. බලන් වට්සප් එකේ නම තියෙනවද කියලා. මේ කරවල යනේ මෝල්ඩියස්සල ධම්මික නේද? තෙල් කරවලයා. ඉතින් ඉතින් කොහොමද? ඔහුගේ දවස් ශ්‍රී පොඩ්ඩන්නේ පොඩක් අපේ නිකන් වලියක් දාගෙන පොඩන්නේ තරහ වෙලා රණ්ඩු වෙලා එහෙම සීන් එකේ හිටියේ. අද කොහොම හරි ධම්මික මෙසේජ් එකක් දාලා තිනු. අද වැඩ නැද්ද ඔයා? මෝල්ඩියස් ගියන් පස්සේ ඔයා සෑහෙන බිසි වුණානේ. මොකද ඉතින් උඹලකඩ කරවල නේ ඔක්කොම සීන් එක බලන්නේ ඔය පැත්තේ ඔයා නේ. ඕකේ, ආදරින් ඊළඟ සින්දුවට එකතු කරගන්නවා. ඊළඟට ජයනාත් ඉන්නවා මහනුවර. ජයේ, දැන් කොහොමද? ඔයාගේ මූඩ් ෆික්ස් වෙලාද තියෙන්නේ? ඔහුගේ දවස් ටිකේ පොඩ්ඩක් අවුලෙන් හිටියා කොල්ලා. මම පුළුවන් විදියට හිත හැදුවා. දැන් මං හිතන්නේ අවුලක් නැහැ නේද? ෂේප් එකේ ඉන්නවනේ. කියලවන්න විස්තර. වර්ජිනියා, එයාට නම් මුකුත් මෝන් නෑලු. ඒ කියන්නේ මේ විදිය හොඳයි, මෙම ෂේප් ආගෙන ඉන්නයි තියෙන්නේ නේද? අපේ මෙසේජස් කියවන්නේ නෑනේ ඉතින්. සුදු කොච්චියෝ ඔයා කියලා මෙසේජ් එකක් දාලා දෙනවා රොමේනියාවේ ශාලික. අනේ සුදු මහත්තයා, ඔයා වට්සප් නම්බර් එක මගේ නමින්මයි සේව් කරගෙන තියෙන්නේ නේද? ඒ වුණාට මං වාර සාධාරණයක් කරලා නැහැ නේ. හොඳක්ම වෙන්න ඕන ඉතින් මට නේද? දැනෙයි දැක්කේ පැටියෝ. ආදරෙන් එකතු කරගන්නවා හරිද? කොහමද ඔයාගේ රොමිනියාවේ ගෙවෙන ජීවිතේ? වැඩ කරන ගමන් ෂේප් එකේ අහන්න පුළුවන්ද? මොනවද කරන්නේ? මොකද ජොබ් එක? කොච්චර කල්ද ඔහෙ ගිහිල්ලා? විස්තර කියලා එවන්න බලන්න. රොමිනියාවේ අපේ යාව ජීව සමාජිකාව සුදු නෝන අනු අනු අනු මෙසේජ් එකක් දාලා තියෙනවා. කේක් හදනවලු හෙට බර්ත්ඩේ එකට. හෙට චෝටි පුතාට හරියටම අවුරුද්දයි නේද? සුදු පුතු අවුරුද්දක් කියලා කියන්නත් බෑ, හිතාගන්න තමාරුයිනේ. කාලේ ගෙවෙනවා ඉක්මනට. ඉතින් බලමු අනු කොහොමද මගේ නම්බර් එක සේව් කරලා තියෙන්නේ කියලා. සියත FM කියලා සේව් කරලා තියෙන්නේ. ඕකේ, ආදරෙන් එකතු කරගන්නවා. මොන කේක් එකක්ද බබාගේ ෆස්ට් බර්ත්ඩේ එකට හදන්නේ? චොක්ලට් කේක් එකක් නැත්නම් රිබන් කේක් එකක්? කොමාරි අනු පුලපුලා විදිහට මන් දන්නවා වැඩ දාලා. ආයි තින් රසටම කේක් එක හදයි. ආදරෙන් එකතු කරගන්නවා ඉතින් චූටි මැණිකයි, ඔයයි ඔයාගේ හබියයි ඔක්කොම. මටත් චූටි කේක් කෑල්ලක් අයින් කරන්න හොඳේ. අනේ සුදු පුතාගේ ෆොටෝ ෂූට් එකේ ෆොටෝ එකක් එවලා තියෙනවා. ලස්සනයි, දැක්කහම උම්ම එකක් දෙන්නමයි හිතෙන්නේ මේ සුදු බෝලෙට. ඊළඟට කවුද? අයියෝ, ශාලික ශාලික කියලා කිව්වට ශාලිකා ඉතින් නමෝ. මං කොහොමද දන්නේ? මං ඔයාගේ වට්සප් ඩීපී එක බැලුවාමත් මට නිකන් එක පාට පෙනෙන කොල්ලෙක් වගේ. දැන් තමයි දැක්කේ කෙල්ලෙක් කියලා. කන්නඩි දාන ගෑනු නමෙක් නේද මං වගේ. හරිය ශාලිකා, සෝරි මැනිකේ, පොඩ්ඩක් ඉතින් ඩාම්බලා ඩෝම් වුණා. දැනුයි දැක්කේ ශාලිකා කියලා. ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට දිනෝජ් කර්ටන්සල දමිත්, ඔයා මොකද නම්බ එක? නම්බ එක සේව් කළ නෑලු, ඒක තියෙන්නේ හිතේලු. ඇයියේ, කාට හරි මාට්ටුවයි කියලා බයද සේව් කරන්න තුව නිකන් තියාගෙන ඉන්නේ? ඕ, හරි පුදුමයි. හරි, ඊළඟ සින්දුවට යන්න කලින් එක්කම එක්කෙනෙක්ව තව එකතු කරගන්නවා, මේ ධනුෂ්ක, ධනුෂ්ක කොස්තා. ආදරේ ඕනි කියලාද කියලා තියෙන්නේ? ආදරේ තියෙනවා. ඔයාටත් ආදරයක් තියෙනවා මේ හිතේ, නැත්තේ නෑ. හරිද? සතුටුයිද? සමහර වෙලාවට කාව හරි සතුටු කරන්න කියලා හිතාගෙන මම අහිංසක විදිහට බොරුත් කියනවා. ඒකට ආඩ බොරුට නෙමෙයි, ඇත්තටම ආදරයෝද? ඇත්තටම ඇත්තටම. ආව් ආව්! කොල්ලගේ මූණේ තියෙන පැණි hinaව එක කිව්වම
1: හිත

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්. අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකයේ කියලා ලැබෙන්නේ නිින්දේ. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් experience කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
3: ඒ හරිම තැනට ගියේ ඉඳන්. LOLC ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
4: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 7115555 අමකාලින්
5: එකට එකක්. දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අදම එන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2123 123.
2: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
6: SLT Mobitel Pure TV නීලවිකා
7: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා. David Peters Motor Company Private Limited.
8: මේ බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011 5411 411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: 20 and upgrade.
10: අලුත් song එකක්ද?
9: නෑ, දැන් Singer King Asus HP Dell Acer MSI laptops ගන්න monthly installment එක 20,000ක් විතරයි. So 20 and upgrade.
11: Upgrade වෙන laptops ගන්න Singer එකට අදම එන්න.
12: 100% ප්‍රසිද්ධ cocoa fry RPD පොල් තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
13: Cocoa fry RPD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාස 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය. People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා.
14: හොම ඉඳලා බෑ සැන්ඩි, හොම ඉඳලා නම් බෑ.
15: මට ගලබෙල්ල ඕනේ, මගේ හැම කොහොමක් සීනිදුයි.
14: මේ කොහොමද ආයක සීනිදු කරගෙන තියෙන වැලි කරදේ ඉන්නේ?
15: නෑ, ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
14: උපන් කැත?
15: උපන් හැටි.
14: ආ, උපන් හැටි මේ බලවංකු තාලි හැටි ඉතින්.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
17: පුංචි කාර් නිවස වාහන උද්‍යානය. තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචි කාර් නිවස. අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචි කාර් නිවස.
18: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති, කාලෙකට ඇතිවෙන්න පොකට් මනි දෙන්න.
17: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 0.714 151 151ට WhatsApp කරන්න. සතිය දවස් 5ෙම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
18: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
19: සියත පොකට් මනි. 98.4 පැල් මඩුල්ලට.

0: Theater Top Story.
1: හෙද ස්ථානමාරු ජාවාරමක්. හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු ලබාදීම සිදුකර දෙන බව පවසමින් මුදල් ලබා ගැනීමේ ජාවාරමක් ක්‍රියාත්මක වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. 2026 වර්ෂයට අදාළව හෙද නිලධාරීන්ගේ වාර්ෂික ස්ථානමාරු කැඳවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින්. ස්ථානමාරු ඉල්ලා ඇති හෙද නිලධාරීන්ගේ තොරතුරු ලබා ගනිමින් ඔවුන්ට ස්ථානමාරු සකස් කර දෙන බව සඳහන් කරමින් මුදල් අය කරමින් සිදුකරන ජාවාරමක් ක්‍රියාත්මක බවයි අමාත්‍යාංශය පැවසුවේ. හෙද නිලධාරීන්ගේ ස්ථානමාරු සිදු කරන්නේ නීත්‍යානුකූල ක්‍රමවේද අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය හෝ පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශ විසින්. අදාළ අමාත්‍යාංශවල බලයලත් නිලධාරියෙකු විසින් කරන ලිඛිත ඉල්ලීමකට පරිබාහිරව වෙනත් කිසිදු පාර්ශවයකට හෙද නිලධාරීන් විසින් තොරතුරු ලබා නොදිය යුතු බව දෙනුම් දී සිටිනවා. දැන් තවත් දේශීය පොතක්. දෙමටගොඩ සිට පෑලියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මන්තිරු දෙකක් අවහිර වී තිබෙනවා. ඒ කන්ටේනර් රථයක් පෙරළී යාමේ රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පෑලියගොඩ සිට දෙමටගොඩ දක්වා වන මන්තිරු ඔස්සේ දෙපසටම රථවාහන ධාවනය සිදු කරන බවයි පොලිසිය සඳහන් කළේ.
0: අනුග්‍රහය සැමට අත දුන්, ගමනට ජවය දුන්, රටට පණ දුන්, 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා. රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.

පට්ටිටම අව්ව පායල තියෙන වෙලාවේ නේද? එම නැත්තං ඉරණිකං ලාවට වගේ බැහැගෙන යන මේ වෙලාවේ සද රේනුවෑහෙන මේ සීත රාත්‍රී අහනකොට හොඩි අමුතු මෙව්වා එකක් තියෙනවානේ. ලස්සන සින්දු හැබැයි නේ, කොයි වෙලේ වුණත් අහන්න පුළුවන් සින්දු. මේක වුණත් එහෙමයි, මට මෙසේජස් තෝගයක් ඇවිල්ල තියෙනවා. එකක් දෙකක් හරි කියවන්නම්, නැත්තම් කට්ටිය රණ්ඩුවට එනවා. ගේම ගේම මේ කොල්ල මාත් එක්ක වලි හැමතිස්සම. මෙයා චෝදනාවක් තියෙනවා මුල් දවස්වල විතරයි මෙසේජස් කියවලා සින්දු දුන්නේ කියලා. මේ මං හිතන්නේ ෆින්ලන්ඩ් වල යාළුවනේ. අර හැමතිස්සෙම ඔයා කියන්නේ මට ෆින්ලන්ඩ් ඉඳන් අහන එක මෙක්කෙනා ඔයා කියලා. මේ ඔයාද ෆර්නැන්ඩෝ? ඒයි ෆර්නැන්ඩෝ, මොනවාද මොනවාද ගොඩක් දේවල් කියලා තියෙනවා. අනික මේ ඉටලි, කොරියා, රොමේනියා වගේ නෙවෙයි තනියෙන් ෆින්ලන්ඩ් ඉඳන් අහන්න කියලා තයා කියලා තියෙනවා. හරි හරි, ඉතින් මොකද ඔච්චර මොකද ඔච්චර වැළපෙන්නේ? මම ඉන්නේ ඉතින් ඔයාගේ තනියට. හැමතිස්සෙම තනි වෙලා තනි වෙලා කියලා කියන්න එපා. එහෙම ඔයා තනි වෙලා නෑ, හවස දෙකේ නම් පහ වෙනකම් කොහොමත් ඉතින් තනි වෙලා කියලා නම් කියන්න එපා. හරිද? මම ඉන්න ඔයත් එක්ක. නම කිව්වේ නැති වුණාට, උම්මා එකක් දුන්නේ නැති වුණාට, ආදරේ කියලා කිව්වේ නැති වුණාට, මම ඉන්න ඔයත් එක්ක. මේ යහා හූ යහා හූ යහා හූ යහා.

දැන්නේ උත්සාහගෙන හිටියද? උත්සාහගෙන හිටියා නම් ඇහෙන්නේ නැතිනේ. කන්ටේනර් එකක් පෙරලිලා. එනිසා පොඩි වාහන තදබදයක් ඇති වෙලා තියෙනවා කියලා පොඩි නෑ. සාමාන්‍යයෙන් කන්ටේනර් පෙරලෙන්න ඕනෙත් නැහැ. පෑලිය ගොඩ දෙමට ගොඩ ඒ පැත්තේනේ. ට්‍රැෆික් එක ගැන ආය අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඒ වුණාට කන්ටේනර් එකකුත් ඒ අතර පෙරලුනහම හිතාගන්නකෝ. එනිසා මේ ආදරෙන් මතක් කිරීම ඒ පැත්තෙන් යන්න එන්න ඉන්න අයට පොඩක් ඉතින් වෙන වෙන පාරවල් වල තමන්ගේ ගමනාගමන කටයුතු කරගන්න එක ඇඟට ගුණයි. මොකද මේ දැඩි රථවාහන තදබදයක් ඇති වෙලා තියෙනවා. පෑලිය ගොඩ ඉඳන් දෙමට ගොඩ දක්වා වන මන්තීරුව ඔස්සේ දෙමට ගොඩ ඉඳන් පෑලිය ගොඩ පැත්තට යනකොට ඒ මන්තීරුව ඔස්සේ මේ රථවාහන ගමනාගමනයේ සිදු කිරීම කරන එක ඔන්න හොඳයි කියලා තමයි කියන්නේ. එතකොට මේ අවහිරතාව අඩුව කරගන්න පුළුවන්කම තියෙනවා. මම නිවුස් එකම හරියටම පිළිවෙලට ලස්සට කියනවනම් නිවුස් එකක් විදිහට නෙවෙයි කියන්නේ. හොඳේ මගේ විදිහට මම කියන්නේ. අද දහවල් කාලයේ ග්‍රෑන්ඩ් පාස් පොලිස් වසමේ ඔරුගොඩවත්ත හන්දියේදී අවිස්සාවේල්ල දෙස සිට පෑලියගොඩ දෙසට දහවණේ වූ කන්ටේනර් රථයක් ඔන්න දකුණට හැරවීමේදී පෙරලිලා තියෙනවා. දෙමඩගොඩ සිට පෑලියගොඩ දක්වා දිවෙන මාර්ගයේ මන්තිරු දෙකක් මේ හින්දා අවහිර වෙලා තියෙනවා. එම හේතුවෙන් ඇති වී තිබෙන රථවාහන තදබදය අවම කර ගැනීම සඳහා පෑලියගොඩ දෙස සිට දෙමඩගොඩ දක්වා වන මන්තිරුව ඔස්සේ දෙමඩගොඩ දෙස සිට පෑලියගොඩ දෙසටත් පෑලියගොඩ දෙස සිට දෙමඩගොඩ දෙසටත් රථවාහන ගමනාගමනය සිදු කිරීමට කටයුතු කර ඇත. ඉතින් මේ මාර්ගයේ අවහිරතාව මන්ටම යථාර්ථයට පත් කරන්න කටයුතු කරමින් තියෙන්නේ. ඒ නිසා ඉතින් පොඩ්ඩක් ඒ ගැන අවධානය යොමු කරන්න. වෙන පැත්තකින් යන්න පුළුවන් නම් වෙන පැත්තකින් යන්න. ඒක ඇඟට ගුණයි නේද? කොහොමත් ඒ පැත්තට නිකන් හවස 3-4 වෙනකොට අම්මෝ මට නම් ඔළුව රිදෙනවා අප්පෝ. හැබැයි ඉතින් ඒ පැත්තෙන් ගොඩාක් කට්ටියට නේ ගෙවල් බලා යන්න සිද්ධ වෙනවනේ. දෙමට ගොඩ පෑලිය ගොඩ නේද? ඒ හරිය පහු කරන්න සිද්ධ වෙනවනේ. ඒ නිසා ඔන්න වේලාසන මම දැනුම් දුන්න පුළුවන් නම් වෙන පාරකින් යන්න. අද එක්ක ගෙදර යන්න නැතුව වෙන මේ කොයි හරි ඔය නුගේ ගොඩ මහරගම කොට්ටාව ඔන්න කොයි හරි යාළුවෙක් කවුරු ඉන්නවනම් ඒ කොයි හරි නතර වෙන්න. ඒක ඇඟට ගුණයි. හරි ඊළඟට මේ WhatsApp messages දාපු අය අතරේ ඊජී අනුර ඉන්නවා, හොමගම ආන්ටි දයාන ඉන්නවා, ආදරෙන් එකතු කරගන්න ඕනේ. ඊළඟට කැස්පෑවේ නුවන් මෙසේජ් එකක් දාලා තිනවා. අනේ නුවන් මන් දැන් දැක්කේ ඔයාගේ මෙසේජ් එක. අද තනියම සීත අහගෙන යන්නේ කියලා මෙසේජ් එකක් දාලා තිබ්බ 3:28. දැන් කීයද? 4:19. නුවන් තාම අහගෙනද? ඔයා ඉල්ලලා තිනවා සනුකගේ හරි වින්ඩිගේ හරි සින්දුවක්. මන් ටයිම් තිබ්බොත් මේ පැය අනිවාර්යෙන් දෙන්නම්. වයිෆ් හර්ෂිකා එකතු කරගන්න කියලා තියෙනවා. 4:20, 4:30 අතර පුළුවන් නම් එයාව නම කියලා සර්ප්‍රයිස් කරන්න කියලා තියෙනවා. ඕ ඕ 4:19 දැන් අහන්න නැතුව ඇද්ද? හරි, එතක මං තව දෙතුන් දෙනෙක් එකතු කරගෙන එන්නම්. එතකොට හරිනේ. ගාලේ මදුව එකතු කරගන්න ඕනේ. ඊළඟට පූල් එකේ බුද්ධික හයි, ආත්මගේ සෝන් එකක් දුන්නේ නෑ නේද කියලා අහලා තියෙනවා. නෑ, ඔයාට ඕනද? ඉන්න බලන්න, මම බලන්නම්. ඒ අතරේ මොරටුවේ රුක්ෂාන් ෆර්නෑන්ඩෝ හයි, ඔයත් හැමදාම සියත අහනවා කියලා තියෙනවා. ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට කවුද මේ? අලුබෝමුල්ලේ සංජීව රන්වින් එකේ කොල්ලු සෙට් එක මගේ කඳුලින් නිමාව සින්දුව යනකොට මෙසේජ් එකක් දාලා තිබ්බ ආසම සින්දුවක් කියලා. ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට දැන් 4:25 වුණා. හායි හර්ෂිකා, කොහොමද? ඔයා මාව අහනවා කියලා මට ආරංචි වුණා. ඔයාගේ හස්බන්ඩ්, ඔයාගේ සුදු මහත්තයා නුවන්, කැස්බෑවේ නුවන් ඔයාව එකතු කරගන්න කියලා තිබ්බා. අව සර්ප්‍රයිස් කරන්න කියලා තිබ්බේ. සර්ප්‍රයිස් සර්ප්‍රයිස් වුණාද මන්දා?
කොමාරි ආදරෙන් එකතු කරගන්නවා. හැමෝ මාස සින්දුව ඔන්න

0: පැත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රජයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කිරීම.
2: විසින් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කරලා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා තියෙනවා.
0: බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: වරප්‍රසාද තියෙනවා මේ
4: වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
5: කවුද ඒ කල්ල තියන්නේ එහෙම?
4: මතක තියාන්නේ එක වාචිකර ප්‍රශ්නකට තියන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි.
6: හයිලන්ඩියේ තව එක විනාඩියක් තියෙනවනේ.
4: ඒ විනාඩිය දෙන්න. මේ ජෝක් එකක් කරගන්න
6: එපා කරු. කිසිම ජෝක් එකක් නැහැ ගරු කතානායකතුමා.
5: මොකද්ද මේ විකාරේ?
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට

0: වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
0: කුකු ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ.
2: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIBM The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 011-8-32-1000 NIBM The City University The place to be.
3: හරි ගියේ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් loan එකක් ගත්තේ?
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011-5715-555 අමතන්න.
6: 2026 FIFA උණුසුම ජූනි 12 වෙනිදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
7: SLT Mobitel Pure TV නිල විකාශක.
8: මේ බැංකුවේ නුඹේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක්. අමතන්න 011-5415-411. නැතහොත් ළඟම ඇති STB බැංකු ශාඛාවට පැමිණෙන්න. කොන්දේසි සහිතයි.
9: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ
10: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි දෙකම ෆ්‍රයිඩ් රයිස් උනාට ක්වොලිටිය වෙනස්.
11: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමෙක්ස්. ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
12: සිරිපෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වොඩ්සිටි වෙතින් මෙගාවට්ටම් කෝලෝ පිටිකල පොල්කිරි ඉතිරි රුපියල් 250යි, වටවල තේ ඉතිරි රුපියල් 310යි, මැජික් චොක්ලට් අයිස්ක්‍රීම් ඉතිරි රුපියල් 240යි, රැන්ඩා බේබි රත්මල් සබන් 5 පැක් එක ඉතිරි රුපියල් 200යි. කාගිල්ස්
13: Finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් පැදගනි කල්පවති අවලක්ෂණ නොවි ඔයත් වහල

0: එකමයි වසරයි 0714 151 151ට වට්ස්ඇප් කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
1: සියත පොකට් මනි අනුග්‍රහය.
2: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
3: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
4: මාව දැකලා හැංගුණානේ.
5: හැංගුණා මං. මම මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
3: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
6: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිහිල කසාද වෙනගන්න නෑනි.
3: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
7: සියත ටීවී තුලින්
8: 98.2 98.4.

එහෙම බැලුවාම මාගේ දිහා ආසම සින්දුවක් නේද? මන් දන්නෝ ආසම සින්දු මොනවද කියලා. ඒකයි කියන්නත් කලින් ප්ලේ වෙන්නේ ඒ සින්දු. දැන් ආදරෙන් මේ සින්දුවට එකතු කරගන්නවා ෂෙෆ් අසේලව. කොහොමද හොට් කොච්චි කියලා කියලා තියෙනවා කියලා නෙමෙයි අහලා තියෙනවා. හොඳයි හොඳයි හොඳයි හොඳයි හොඳයි, මං හොඳින් ඉන්නවා. වයිෆ් නයෝමි, පුතා අනුද, දුව ජනුදි, චූටි දුව අනුදි, ඔක්කෝ ළඟ ළඟ යන නම්නේ. අනුද, ජනුදි, අනුදි, අම්ම කුමාරි, ඩිලයිට් රෙස්ටෝරන්ට් එකේ කටි ඔක්කොම ආදරෙන් එකතු කරගන්නවා. ඊළඟට සුදු කොච්චි කියලා මේ නම්බෙක සේව් කරලා තියෙන්නේ ජය. කටගස්සුට කේල්ස් එකට ස්ටොක්ස් ගන්න ඇවිල්ලා තියෙන්නේ. තේකක් බොන ගමන් මාව අහගෙන ඉන්නවා ජය. ආදරෙන් එකතු කරගන්න. අද හොඳම යාළුවගේ බර්ත්ඩේ කියලා අමරන්තට ප්‍රභාෂි දැන් තමයි කියන්නේ. හරි ෂෝක්. හොඳම යාළුවගේ නමවලත් නෑ ඉති. මට විශ් කරන්න වෙන්නේ ජනම්දින් මුබාරක් ප්‍රභාෂිගේ හොඳම යාළුවා. එම කියලා තමයි විශ් කරන්න වෙන්නේ. සප්‍රයිස් වත්තාගෙනනේ ආවත් එකතු කරගන්නවා.

0: Asset Finance Fitin Best Bike එකට Best Deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT 100 හා Platina 100 Motorcycle සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික, කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance අදමෙන්න අදම ආරන් යන්න. අමතන 01144700.
1: අපොස සාමාන්‍ය පිළිම පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධි කට ප්‍රවේශ වන්න. අමතන්න 011 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
2: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්ත, සිංගප්පූරුව වගේ රටවල් 17කටම යවන අපේ ඇලුමිනියම්
3: ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තර.

0: දහස් විසි පහස එසල්යිසි ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවන්ත බෝනස් ප්‍රතිලාභේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්
1: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමෝ මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූනි මාස 10 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න මංගලාභරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසිරසක් දෙහිමිවේ. ස්වර්ණ මහල් ජීවිතයේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
2: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉතල පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB ප්‍රීමියර් සේවිංස් ඉතුරු කරන පුදුම හත. අමතන්න 0112 200 200 Fitch Ratings A- LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් උනේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132777. CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0111783888 අමතන්න. ණයශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි. 98.2 98.3

දෙක අන්තිමට 64.5 තියෙන ඔයාටයි මම මේ කියන්නේ. ඔයා අසනද්ද ආගේ නම මට කියන්න. නම කියන්න අකමැති නම් ඉතින් ඉල්ලපු සින්දු බලාපොරොත්තු වෙන්නත් එපා. ඩුබායි වල බොයිස්ලා සෙට් එකක් ඉන්නවා. ඒ ඔක්කොම ආදරෙන් එකතු කර ගන්නවා. ඩුබායි කොල්ලෝ සෙට් එක කියලා කියන්නන්නේ. ඔගොල්ලෝ වෙන වෙනම නම් මෙවලා නෑනේ.

64.5 ෆෝන් නම්බර් එක අයිති. එක්කෙනා නම එව්වා. උපුල් තමයි යාගේ නම. ඉන්නේ වැල්ලවායේ. ආදරෙන් මේ සින්දු ටෝබ් එකතු කරගන්නවා. ගෝනපල කුඹුකේ ගීතානි ඉන්නවා හස්බන්. ආ ඒක

0: සියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය සීඩීබී එක රොන් ගණුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල්පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම සීඩීබී ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 සීඩීබී රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන 11th බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: 100%ක් ප්‍රසිද්ධ කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල්තෙල් කියන්නේ ස්වභාවික රසගුණ එක්ක සුවබර දිවයකට මගේ මුළු පවුලටම එක්කරන සතුට රසය.
2: කොකෝ ෆ්‍රයි ආරුපීඩි පොල්තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
4: අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ධනෙමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
5: කලින් එකට එකක් දැන් සැරට දෙකක්. බර්ගර් කින් වෙතින් රසම රස ස්පයිසි ක්‍රිස්පි චිකන් බර්ගර්ස් දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති බර්ගර් කින් එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 011 2 123 123.
6: රැචිනා 100 ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන්. DRL හෙඩ්ලයිට් ඇන්ටි ස්කිඩ් බ්‍රේකින් සිස්ටම් සහ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩ කාර්යා. David Peters Motor Company Private Limited with the
0: CDB එක run ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට run සහනයක්. CDB run ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
7: Honor සමග 5G revolution එකට එකතු වන්න රුපියල් 69,999 සිට powerful 5G phones හැමෝටම එකක් තියෙනවා. වේගවත් ශක්තිමත් ඉදිරි දවසට සූදානම්. දැන්ම සිංහ හෝ බලේලත් නියෝජිතයන්ගෙන් මිලදී ගන්න. Honor ශ්‍රී ලංකාවේ 5G නායකයා.
8: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile app එකේ නොමිලේ බලන්න.
9: SLT Mobitel Pure TV නිල විකාශක.
10: හොම ඉඳලා බෑ සැන්ඩි, හොම හොම ඉඳලා නම් බෑ.
11: මට ගලබෙල්ල ඕනේ, මගේ හැම කොහොමක් සීනිදු.
10: මේ කොහොමද ආයක සීනිදු කරගෙන තියෙන වැලි කරදරේ ඉන්නේ නැහැ.
11: නෑ නෑ, ඇත්තටම ඉතින් උපන් හැටි ඉතින් මේවා.
10: උපන් කැත?
11: උපන් හැටි.
10: ආ උපන් හැටි මේ බලවංගු තාලි හැටි ඉතින්.
12: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය.
13: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන. වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාලබේ පුංචිකාර නිවස.
14: ලොවෙත්නේ මෙවලෝ විකහෙත්නේ.

0: කණ්ඩට මැට්‍රන මැට්‍රන බෝල ඇස් දෙක
1: සියත හොට ඇන් ස්පයිසි විත් සුදුකොච්චි
2: මම යන්නයි හදන්නේ. යන්න කලින් මේ ගැන කියලම යන්න ඕනේ. මං අර ඉස්සල කියන්න ගිහිල්ල අය නැවැත්තුවේ කතාව. මොකද ඊයේත් මේ මෙසේජ් එක දැක්කේ මං අන්තිමට. අදත් ඇත්තම කිව්වොත් එහෙම තව පොඩ්ඩක් එහෙට මෙටුණා නම් මට මිස් වෙනවා. ගෝනපල කුඹුකේ ගීතානි මට මෙසේජ් එකක් දාලා තියෙනවා. එයාගේ හස්බන් සර්ජරි එකක් කරලා දැන් මං හිතන්නේ ගෙදර අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් එයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්න කියලිවල මට ගීතානි කියලා තියෙනවා. අනිවාර්යයෙන්ම ගීතානි මම ඔයාගේ හස්බන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. කොහොමත් මේ වෙලාවේ සියතහගෙන ඉන්නකොට අනිත් අයත් නේද එයාගේ හිත්තලින් ප්‍රාර්ථනා කරයි. මොකද අසනීපෙන් ඉන්න කෙනෙක්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන එක නේද එක හරි වටිනවා. ඉතින් මට ෆොටෝ එකකුත් එවලා තියෙනවා. සර්ජරි කරලා මං හිතන්නේ ආවයින් පස්සේ ගත්ත ෆොටෝ එකක්ද කොහෙද. ඉතින් මෙන්ඩිස් අපි ගොඩාක් ආදරෙන් ඔයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. හරිද? විශේෂයෙන්ම මේ පුතාලා ඉන්නවා රුචිර, රුවන්, සුරාජ්, ළඟට රේඛා, ඩෙනිෂා, එවැගේම ප්‍රියමාලි, මේ කට්ටිය, ඒ දුවලා ටික නේද, මුණුබුරු ටික ඉන්නවා, තවිස්, එවැගේම අකේන්‍යා. අනිත් එක්කෙනා කවුද? ජැක්ස්ද? නම කොමහරිය මට ඉතින් අකුරු අඩුවෙන් ටයිප් වෙලා තියෙන්නේ. කොහොම වුණත් කමන්නෑ, මුළු පවුලම එකතු වෙලා මෙන්ඩිස් මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. ගෙදර කට්ටියගේ ආශිර්වාදයයි, මගේ මේ ප්‍රෝග්‍රෑම් එක අහන අයගේ, සියත අපි ඔක්කොගෙම ආශිර්වාදයෙන් ඉක්මනට සනීප වෙයි. බය වෙන්න එපා හොඳේ.

වර්ජිනියා, අබුඩාබිවල සරත් අයියා, තව ගොඩක් කට්ටිය. ඔන්න මං කිව්වා වගේම මෙන්ඩෙස් ස්ට්‍රික්මන් සෝය ප්‍රාර්ථනා කරනවා කියලා තියෙනවා. මං කිව්වේ මේක පුංචි පවුලක් වගේනේ. කාට හරි අසනීපයක් වුණාම ඉක්මන් සෝය පතන්න දෙපාරක් හිතන්නේ. අන්න ඒකයි අපේ ආදරේ මාරයිනේ. එහෙම බලද්දි සතුටුයි මට.

0: यह था टॉप स्टोरी।
1: මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය ලබන මස 13 වනදා සිට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ලබන මස 13 වනදා සිදු කිරීමට නියමිතයි. එදින පෙරවරු 6 පසුවී මිනිත්තු 17 දින සුබනැකතට අනුව එය සිදු කරන බවයි දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල සඳහන් කළේ. ලබන මස 13 වනදා කප් සිටුවීමෙන් පසු ලබන මස 17 වනදා දක්වා දින 5ක් සිව් මහා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙනු ඇති. පළඹු කුඹල් පෙරහර ලබන මස 18 වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි. ලබන මස 22 වනදා දක්වා කුඹල් පෙරහර පැවැත්වෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන මස 23 වනදා වීදි සංචාරය කරනු ඇති. අවසන් මහා රන්දෝලි පෙරහර ලබන මස 27 වනදාද ලබන මස 28 වනදා දිය කැපීමේ පෙරහර හා එදිනම දහවල් පෙරහර පැවැත්වීමටද නියමිතයි. දැන් තවත් දේශීය පුවතක්. මද්‍රව්‍ය ජාවාර මෙන් උපයාගත් බවට සැලකෙන කාන්තාවකට සහ ඇගේ සමීපත්වයන්ට අයත් රුපියල් ලක්ෂ 50ක රථවාහන ක්‍රියාවිරහිත කර තිබෙනවා. රුපියල් ලක්ෂ 20ක් වටිනා ත්‍රිරෝද රථ දෙකක් ඊට අයත්. රුපියල් ලක්ෂ 30ක් වටිනා බස් රථයක්ද ක්‍රියාවිරහිත කළා. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති පස්වරු 6:30ට.
2: අනුග්‍රහය සැමට අතදුන් ගමනට ජවයදුන් රටට පණදුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්

0: ัง
1: ฮาวดีแซนดี
2: ้ฮาวดีมุกโลฮาวดีชาลี
3: ดิ
2: สวัสดีสัก
3: โอ้เซมเวะดาวตอนนั้นได้ยูไรต์เต็งเดทุบดาวสักกี่ลักยะทุบดาวสักกี่รูเดปาดร์เป้ยกันแก
2: ่นายมังแค่นับพี่ทำไมดาวสีวันกัน
3: โอ้โหว่าบ้ามันก็เรื่องดาวสีวันที่วิวาร์เวร์มาเลย
2: บ้ามันเลยเว้ยอัพเปย์
3: โอ้โหอัพเปย์ดาวสีวันกันรู้ยังฮารีมามาที่นี่อุเดทดาวสีปัตตานการกันปุลวังฮารีอาดาวสีการกันดาวสีวันกันการกันทุกสมัยเป็นเด็ดไอวิวาร์ที่วิวาร์ไอว่าด้านนู้นไหมලීසා රීඩ්ගේ කතා වස්තුව
2: නෑනේ
3: ඔය දරගන්න විදියක් නෑ ලීසා රීඩ්
2: පොත් කියන කෙනෙක්ද
3: නෑ දැන් ග්‍රම උගන්වන්න නෑ කියලා එන්නම් ලීසා රීඩ්ස් එයාගේ නම ලීසා රීඩ් එයා හිටියේ බ්‍රිතාන්‍යේ තව හරියටම කියනවා එංගලන්තේ
2: හරි
3: ඔබ පුංචි කාලෙම ලීසා රීඩ්ට බ්‍රේන් ටියුම් එකක් එනවා.
2: අයියෝ.
3: හරි මොලේ පිළිකාවක්. ඊට පස්සේ මේ ටියුම් එක අයින් කරන්න ලීසාට අවුරුදු 11 දී බොහොම බරපතල ශල්‍ය කර්මයක් සිද්ධ කරනවා. ඒ ශල්‍ය කර්මයේ අවසානයේ ශල්‍ය කර්මය නිසා ලීසා රීඩ්ට පෙනීම නැති වෙනවා. يعني ටියුම් එක අයින් කරන්න ඔපරේෂන් එක කරනකොට ලීසා රීඩ්ගේ ඔප්ටික් නර්ව් එක කියන්නේ දෘෂ්ටික ස්නායුවට හානි පැමිණවිලා තියෙනවා.
2: හරි.
3: ඔප්ටික් නර්ව් එක ඩැමේජ් වෙලා දැන් ලීසා රීඩ්ට ඇස් පේන්නේ නැහැ.
2: ඇස් දෙකම
3: පේන්නේ නැහැ. ඊට පස්සේ ටික ටික ඉතින් ලීසා රීඩ් ලොකු වෙනවා. එයාට අවුරුදු 11 දින මේක වෙන්නේ. එයා ටික ටික ලොකු වෙනකොට එයා ගෞදව්වට ගන්නවා ගයිඩ් ඩොග් කෙනෙක්. බල්ලන්ට පුළුවන් නේ බල්ලන්ව ට්‍රේන් කරන්න පුළුවන් නේ ඇස් පේන්නේ නැති අයට පාර පෙන්නන්න අරහෙම උදව් කරන්න. ඉතින් ඇමි කියලා ගයිඩ් ඩොග් කෙනෙක් තමයි ලීසාට උදව් කරන්නේ. හරි. අවුරුදු 13කට විතර පස්සේ ඇස් පේන්නේ නැතුව ගිහිල්ලා අවුරුදු 13කට පස්සේ දවසක ලීසා රෑ නිදා ගන්න ඉස්සෙල්ලා එයාගේ ගයිඩ් ඩොග්ට ඇමිට ඇමිට එයා කිස් එකක් දෙනවා නිදා ගන්න කලින්. උදව් කරන සතානේ ළඟින් පාර පෙන්නන්නේ ආරක්ෂාවට ඉන්නේ ඒ සතා හින්දා එයා ඇමිට කිස් එකක් දෙනවා නිදා ගන්න කලින්. මේ කියන දවසේ ඇමිට කිස් එකක් දෙන්න හදනකොට ලීසා රීඩ්ගේ බැලන්ස් එක නැති වෙලා එයාව වැටෙනවා. වැටෙන ගමන් කොෆි ටේබල් එකේ තොලුව හැප්පිලා නැවත ඔළුව ගිහිල්ලා බිමත් වදිනවා. දැන් දෙපාරක්ම ඔළුව වැදිලා ලීසට හොඳටම ඔළුව කැක්කුමයි වගේ එකක් එනවා.
2: හොඳටම අමාරුයි.
3: ඔව්. ඒ තයා ගිහලා නිදා ගන්නවා. හරි.
2: ආ.
3: මේ ડોක්ටර් කෙනෙකුට මොකුත් කතා කරන්නේ නැහැ. එයා ගිහින් නිදා ගන්නවා. නිදාගෙන ඉඳලා පහුවෙන්ද උදේ නැගිටිනකොට මෙන්න ලීසට ඇස් පේනවා.
2: අනේ මකලෝ.
3: ඇත්තටම මම කියන්නේ ලීසට මෙන්න ඇස් පේනවා. ඒක දැන් සාමාන්‍යම විදියට නෙවෙයි. ඒ කියන්නේ හොඳට ඇස් පේන මිනිස්සුෙකුට වගේ නෙවෙයි. හැබැයි ඇස් දෙක නොපෙනී හිටිය කෙනෙක් නේ. සෑහෙන දුරට ලීසාගේ ඇස් දෙක පේනවා. ඊට පස්සේ ආ ඩොක්ටර්ස්ලාට කතා කරනවා. අර මේ ඩොක්ටර්ස්ලාත් මඤ්ඤම් වෙලා කල්පනා කරනවා මොකද්ද යකෝ මේ ගෑනිට උනේ කියලා. තාමත් හරි පැහැදිලි කිරීමක් මේ සම්බන්ධයෙන් ඇවිල්ලා නැහැ. කියන්නේ කිසිම වෛද්‍ය විද්‍යාත්මක පැහැදිලි කිරීමක් නැහැ. කොහොමද ඔළුව හැප්පිලා ඇස් දෙක පේන්න පටන් ගත්තේ කියලා. සමහර වෛද්‍යවරු කියනවා ඒ ඔළුව තදින් වැදුනහම එයාගේ ඔප්ටික් නර්ව් එකේ ඩැමේජ් වෙලා තිබිච්ච ටිෂුස් වලට මොකක් හරි වෙන්න ඇති. ඒවා රීස්ටෝ වෙන්න යම් බලපෑමක් වෙන්න ඇති කියලා. හැබැයි දොස්තරලා කියනවා දැන් ඇස් දෙක පේන්නේ නැති උන් ගිහලා තාප්පවල බිත්තිවල ඔළුව හප්පගෙන හෙබෙන්න එපා. මේක බෙහෙතක් නෙවෙයි. ඒක වෙච්ච හැටි අපි දන්නේ නැහැ. හැබැයි එහෙම එකක් වෙලා තියෙනවා.
2: වැඩේ කියන්නේ මෙහෙම ඇටියට ඇස් පෙන්නලා ඊට පස්සේ ඇස් පේන්නේ නැතුව යනවා. එහෙමනේ.
3: ඊට
2: පස්සේ ආයේ පේනවා. එහෙම එකක් නෙවෙන්නේ.
3: ඔව් ඒක වෙච්ච හැටි කවුරුත් දන්නේ නැහැ. මේක ඉතින් මිලියන ගානකට එක සැරයක් වෙන්න පුළුවන් මොකක් හරි දෙයක් කවුරුත් gedara try කරන්න නම් එපා කියලා මේ ගැන කතා කරන හැම වෛද්‍යවරයෙක්ම වගේ සඳහන් කරලා තියෙනවා.
2: Please try කරන්න එපා.
3: ඔයාලා ගෙදර නෑ නේ කොෆි ටේබල් එකක් නෑ නේද?
2: බිමක් තියෙනවා. බිම තියෙනවා.
3: බිම තියෙනවා. ඒක දිවි බොවක් තියෙනවා. දෙකම ඕනේ නැහැ.
2: Right. අපි වැඩේ පටන් ගමුද? ලොකු කතාවකින් වැඩේ පටන් ගත්තේ. පුංචි කාරණිවසත් ඉන්න අපිත් එක්ක හේගෙනද අපි විස්තර කතා කරනවා. හවස 6:00 වෙනකම් හගෙන ඒටෝනේ.
3: හොඳ හොඳ ලාඩම්.
2: හන්ද ජමේ.

0: අවස 5 විනාඩි 18යි.
1: CDP ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.

0: తిలకవర్ధన టెక్స్టైల్స్
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත් සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
2: 100% කිස්තරම් ලොවක් පිළිගත් අපේ දේ
3: කුකුල්ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසයෙන්
4: මුළු පවුලටම මගේ ගානටම
3: කුකුල්ෆ්‍රයි සතුටු රසය ගෙනෙන කුණේ
5: සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසයේ ප්‍රමුඛයා
6: පරම්පරා ගණක් අපේ රටේ හොඳම ඇලුමිනියම් දුන්න විශ්වාසය පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන ඇලුමිනියම් නම් ඇලුමෙක්ස්ම තමයි.
4: ඇලුමෙක්ස් නම් වොරන්ටි විත් ගැරන්ටි.
7: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
8: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුවන මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
9: අර ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එක ගත්තේ
10: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න
11: ඕනේ LOLC finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න
12: ඔබත් A levels අවසන් කළ සිසුවෙක්ද NIB the city university සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK Australia Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න අදම අමතන්න 0115 732 1000 NIB the city university the place to be
13: finishing වහලක් ලෙස color of flow වැජබෙනා සිත් බැඳගනි කල් පවති අවලක්ෂණ නොවි ඔයත් වහලෙට වශී වෙන්න ෆිනිෂින් වහලක් නම් කලරක් තමයි
14: මාසෙම කරන වියදම් කොම්බැන් ඩෙබිට් කාඩ් එකෙන් කරලා හිතා ගන්න බැරි තරම් තෑගි දිනා ගන්න කොම්බැන් ඩෙබිට් කාඩ් චැලෙන්ජ් මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා ටීවී ෆ්‍රිජ් වොෂින් මැෂින් මුල් තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩි අවසන් දිනුම් මැදින් සයිඩ් බයි සයිඩ් ෆ්‍රිජ් ලැප්ටොප් iPhone ඇතුළු තවත් තෑගි රසක් කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි කොම්බැන් ඩෙබිට් කාඩ්ස් ගෙවන්න කෙවන්න දිනන්න
15: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීත වෙති විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රස විස්තර 076-8233-444 සීත හදවත් දිනු හිතවත් කම
10: අද කෑමක නම් කෑම රසටම තිබුණා
15: පොඩි වෙනසක් 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගුණ එක්කලා
3: කොකෝ ෆ්‍රයි RBD පොල් තෙල් 60 වසරක වැඩි විශ්වාසයෙන්
16: ඕනම දෙයක් පොඩ්ඩ වැඩි වුණත් ප්‍රශ්නයක් දැන් බලන්න බඩ මුට්ටුවල ගාන පොඩ්ඩක් වැඩි කාලෙක ඉඳලා මගේ බඩත් පොඩ්ඩක් වැඩි කොලෙස්ටරෝල් පොඩ්ඩක් වැඩි ඉන්නේ
17: එතනදි පොඩ්ඩක් වේගෙත් වැඩි
18: ගන්නවා ලයිසන් එක
19: දැන් හරිනේ අමාරු
17: වයිෆ් කේ කතත් පොඩ්ඩක් වැඩි
16: වැඩි වෙන හැමදේම ප්‍රශ්න හැබැයි කොච්චර වැඩි වුණත් ආස හිතෙන එක දෙයක් නම් තියෙනවා ෆික්ස් ඩිපොසිට් එකකට අපිට හම්බ වෙන පොලිය මේ දවස්වල නම් ඉතින් හැමෝගෙම පොලිය වැඩි හැබැයි සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් ඒගොල්ලන්ගේ ෆික්ස් ඩිපොසිට් එකකට ගෙවන පොලිය ඊට වඩා පොඩ්ඩක් වැඩි
17: යාලගේ වාර්ෂික සඵල පොලිය අනුපාතය 11.52ක් වුණේ ඉතින් අවුරුදු පහට ජේෂ්ඨ පුරවැසියෙක්ට 14.5ක පොලියක් ඕන හිටිය ගෙවන්න බැරිය
16: 13.19 කෝල් එකක් ගන්නකො
17: සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනන්ස් වැඩ නීති නේද
20: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් දිවයින පුරා

0: 라당.
1: 산디와 와 모터사이클 걔는 어떻게 난 너네 모터사이클 걔는 난 너네.
2: 단나 걔는 바 모터사이클 바디로 단나.
1: 이거
3: පාරයන අනිත් වාහනවල එන්ජිනුත් අඬනවා. ඒක වෙනම කතාවක්.
2: මගේ බයිකේ ඉන්න අඬනවා.
3: වඩ පොඩක් වඩ තේරෙනවා.
2: තේරෙනවා තේරෙනවා පොඩ පොඩ තේරෙනවා.
3: එහෙමයි. බයික් එකේ මොන හරි ලෙඩක් දුකක් આવුත් කොහෙටද යන්න ඕනේ?
2: ගරාජ් එකට යන්න ඕනේ.
3: ගරාජ් එකට යන්න ඕනේ. වඩ වින්කලේට යනවා. වින්කලේට යන්න ඕනේ වෙලාවට. එහෙම නැහැ. හાર્ඩ්වෙයාර් එකට යනවා. එහෙම නැහැ.
2: නෑ නෑ මක්ක.
3: ගල වශයෙන් යම් අවබෝධයක් තියෙනවා.
2: Yes.
3: දැන් මට අස්සෙව තේරෙනවනේ කස්. චාලි
2: ඉන්නවනේ.
3: ඔව්. අපිට මොකක් හරි දෙයක් තියෙනවා නම් අපිට ඒ ගැන
2: අවබෝධයක් තියෙනවා.
3: අවබෝධයක් එනවා. රයිට්. මන්ද ඒකයි මේ ටික වාට කියලා දෙන්න හදන්න. හරිද? මිනිස් මොළය කියන්නේ සැන්ඩි හරිම අමුතු එකක්. දැන් වාට මේ ගැන ලොකු අවබෝධයක් නැතුවේ. හරි. හැබැයි මිනිස් මොළය ක්‍රියා කරන විදිය එහෙම අපිට ලේසියකට පාසුවකට තේරුම් ගන්න බෑ. ඒක අපි තිබිලත් අමාරුයි ඒක තේරුම් ගන්න. මන් දන්නේ ඔයා ඔයාට මම මේ කීර්දි තේරෙනවද කියලා. හරි. දැන් අපි අද වැඩේ පටන් ගන්නකොටම කිව්ව ලීසා රීඩ්ගේ කතාව බලන්නේ මොලේ
2: ඈ මොලේ වැදිලා.
3: ඔව් මොලේට බක්කරි හානියක් වුණාම ඒක ක්‍රියා කරන විදිය ඊට පස්සේ හදිස්සිය ඔළුව හැප්පුණාම ඒක වැඩ කරන විදිය හරිම තේරුම් ගන්න අමාරු කලාපයක් සැන්නේ. ඔයා ඔයා වැඩි මාංශෙන්න බය නේද?
2: දැන් මගේ තේරුම් ගැනීම ගැන කිව්ව ඇතිනේ කතාව කිව්වොත් හොඳයි.
3: ඒක තමයි මම මේ කතාවට නේද මොකද තේරුම් ගැනීම ගැන කිව්වට ඔයාලට තේරෙන්නේ නැහැ. ඔයාලගේ බයික් එක ගැන කියනවා ඒක අවුලක් දැවගෙන ඒක වර්තීර දෙයක් නේ.
2: ඉතින් මට

0: ඇඟවෙහෙසා මහන්සවෙලා වැඩ කරන ඉදිකිරීම් සේවකයක. ටොමි මැක්කෙව්ට එක පාරටම ස්ට්‍රෝක් එකක් එනවා, ආඝාත තත්ත්වයක් ඇතිවෙනවා. මේ ආඝාත තත්ත්වය හින්ද එයාගේ මොලේ ඇතුළත ලේ ගැලීමක් සිද්ධ වෙනවා. ඒක ඉතාම බරපතල මට්ටමින් වෙනවා. මේ මොලේ ඇතුළ ලේ ගැලීමෙන් පස්සේ ටොමි මැක්කෙව්ගේ පර්සනැලිටි එක සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවා. එයා බර වැඩ කරපු කන්ස්ට්‍රක්ෂන් වර්ක කෙනෙක්. එයා එකපාරටම චිත්‍ර, මූර්ති සහ මේ කාව්‍යකරණය වගේ දේවල් ගැන පුදුම උනන්දුවක් දක්වන මනුස්සෙක් බවට පත් වෙනවා.
1: උනන්දුවක් නැත එයාට පුළුවන්
0: වෙනවා. එයාට පුළුවන් වෙනවා චිත්‍ර ප්‍රදර්ශන බලන්න යනවා. එයාට හිතුනහම එයා ඉඳගෙන චිත්‍ර අඳිනවා. ඊට පස්සේ එයා මූර්ති නෙලනවා, කවි ලියනවා. කොහොම හරි ජීවිතේ ඉතුරු කාලය ඇතුළත ඔය වගේ ආර්ට් පීසස් දහස් ගානක් ටොමි මැක්කෙව් නිර්මාණය කළා කියලා තමයි කියන්නේ. දැන් මන් දන්නවා ඔයා කවි ලියන්න එහෙම ආසයි කියලා. ඈ හැබැයි එහෙමයි කියලා දැන් අර මං ඉස්සල්ල කිව්වා වගේ එහෙමේ ඔළුව හප්ප ගන්න අර එහෙම යන්න එපා.
1: සින්දු කියන්න බැයිද?
0: ඇත්තටම ඔළුව හැප්පිලා හරි ඔයා සින්දු කියන එක නතර වෙනවා නම් ඒක ලොකු දෙයක්. මම අනිකද ඔළුව පහරි හප්පගෙන විතරක් බෑ. මොලේ තියෙන්න බෑ. මොකක් හරි දෙයක් වෙන්න ඒක ඕන.
2: ලන්ඩන්

අපි දවසපුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නින්දෙන්. ජීවිතේ විඳින්න සුව නින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නින්දක සුවය විඳිමු. ඇවිත් යන්න එන්න. Valentino Italy Flagship Experience Center, World Place Colombo 7 වෙත. අදම ඇවිත් යන්න. හොඳ නින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.

0: කඩුවෙල නගරයේ මැද නිව් බයිපාස් රෝඩ් එකේ ඉදිවන ටෝලස්ට් ඇන්ඩ් සේෆස්ට් අපාර්ට්මන්ට් එක්ස්පීරියන්ස් එක ඕසී නිවාස ඒකක 352ක් ශ්‍රී ලංකාවේ විශාලතම රූෆ්ටොප් ගාඩන් එක සහ ලයිෆ්ස්ටයිල් ෆැසිලිටීස් රසක් සමග 2 and 3 බෙඩ්රූම් අපාර්ට්මන්ට් එකක් මිලියන 35 සිට ඉහළට පහසු ගෙවීමේ ක්‍රම රසක් සමග වැඩි විස්තර සඳහා 0701 347777 ප්‍රයිම් සමූහ ව්‍යාපාරයට අනුබද්ධ භූමි රියල්ටි හෝල්ඩින්ග් සමතන්
1: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකේ ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා David Peters Motor Company Private Limited
0: brand new unath registered unath free wheel ekak gannawa nam asset line finance tamai liyakiya bili awamai warika pahasui three wheel potata hadisi nayak unath ganna puluwan obage sihina prirodha rataya adama obe karaganna asset line finance 011147 ICIC yamatanna wasara 23 ka nobindu nuvishwasaya

0: ස්වභාවයේදී ස්වභාවිකයි ආරක්ෂිතයි.
1: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
2: දන්සලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි හෝටලේ ෆ්‍රයිඩ් රයිස් එකේයි ක්වොලිටිය වෙනස්නේ. ඇලුමිනියමුත් ඒ වගේ තමයි.
3: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම්
4: ඉස්තපොස සාමාන්‍ය පිළිපසු ගෝලීය උපාධිධාරියෙක් වන්න. NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමාලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න. අමතන්න 011544500. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.
5: මුළු පවුලටම මගේ ගානටම
6: කුකු ෆ්‍රයි සතුටු රසය.

දහස් 25 වසරේ SLIC Life ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් තීමරණ දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින් ලොවෙත් නෑ මෙවලොවිකා හෙත් නෑ.

0: දම්මකලෝ මොලේ තියෙන මිනිස්සුන්ට තමයි මේ පණිවිඩය. හරිද? මොලේ තියෙන මිනිස්සු හැබැයි මේක වැඩේ කරනවා. සමහර අයට තේරුම් යන්නේ නැතුව යනවා. සමහර මිනිස්සුන් මොලේ නැති වෙලා පොඩ්ඩක් නිකන් එහෙම එහෙ වෙලා සමහර මිනිස්සු වාහන ගන්න යනකොට කිසිම තේරුමක් නැති තැන්වලට ගිහිල්ලා වාහන ගන්න යනවා. එතකොට වාහන හම්බ වෙන්නේ මොනවද? කැඩිච්චා, ඇක්සිඩන්ට් වෙච්ච ඒවා, චැසිය ඇද වෙච්ච, ප්‍රශ්න ගොඩක් තියෙන වාහන තමයි හම්බ වෙන්නේ.
1: වාහනයක් නෙවෙයි, කොටින්ම සල්ලි දීලා ගන්න ප්‍රශ්න පත්‍රයක්.
0: ප්‍රශ්න පත්‍රයක්. ඉතින් මොලේ නැති වුණාම කරන වැඩෝවා. ඉතින් මම කියන්නේ අපි මේ මොලේ දෙන්න හදන්නේ. අපි මේ මොලේ දෙනවා. හොඳට අහගන්න. මාළුපි පුංචි කාර් නිවසේ තියෙන
1: මොලේ දෙනවා නේද?
0: වාව්.
1: සමහරට
0: දීලම දීලම දන්නම්මට මොලේ නැති වෙලා
1: තියෙන්නේ.
0: මේක අහගන්න. මේක හොඳ පණවිඩයක්. මොලේ දෙන්න හදන. එහෙමද? දැන් මාළුපේ පුංචි කාර් නිවසේ වාහන තියෙනවා. එතන තියෙන වාහන වට රෙජිස්ටර් කරපු වාහනයක් හරි නොකරපු වාහනයක් හරි ගන්න පුළුවන්. විශේෂයෙන්ම ප්‍රශ්න ගොඩක් තියෙන්නේ අපිට ප්‍රශ්න පත්‍රේ වෙලා තියෙන්නේ රෙජිස්ටර් කරපු වාහනවලනේ. දැන් මාළුපේ පුංචි කාර් නිවස ඒගොල්ලන්ට වාහනයක් ගෙනාවාම මේක විකුණලා දෙන්න කිව්වට පස්සේ ඒගොල්ලෝ ඒ වාහනේ මුලින් ඉඳන් අගට චෙක් කරනවා. ඒගොල්ලන්ගේ තියෙන ඔටෝඩොක් වාහන තත්තු පරීක්ෂණ ඒකකයක්. ඒගොල්ලෝ හොයිස්ටර්ස් වලින් වාහනේ උස්සනවා. හොඳට චෙක් කරනවා. ප්‍රශ්නයක් නැත්තම් විතරයි මාළුපේ පුංචි කාර් නිවසේ කට්ටිය ඒ වාහනේ විකුණන්න ගන්න. ඇතුළට ගන්නවත් එහෙම. අනේ වදුන මේක. ඇතුළට ගන්න ප්‍රශ්නයක් නැත්තම් විතරයි ඒ වාහනේ. හරිද? ඉතින් ඒ වගේ වාහන
1: මේසෙට ගහලා කිව්වේ. ඇතුළට ගන්න ප්‍රශ්නයක් නැත්තම් විතරයි.
0: ගැම්මේ. ඉතින් ඒ වගේ වාහන තමයි එතන තියෙන්නේ. වාහන 400ක් විතර තියෙනවා. ඉතින් ඔන්න අපි මොලේ දුන්නා. තැන කිව්වා. මාළුපේ පුංචි කාර් නිවසේ වාහන 400ක් විතර තියෙනවා. යන්න එතෙන්ට වාහනයක් ගන්න හිතිච්ච ගමන් එහෙන් බලන්න මං දන්නා ඔබ අනිවාර්යයෙන්ම වාහනේ අරගෙන තමයි එළියට බයින්නේ. එතන හොඳ වාහන තියෙන එක වගකීමෙන් ඒගොල්ලොත් කියනවා. අපිටත් කියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා නේද?
1: ඔව්. අනික එතන එතන මේ කියන්නේ මොඩේ වෙන්නේ නැහැ නේද? මොලේ තියෙන අය තමයි එන්නේ නේද? දයාසිරි මහත්තයරුණත් යන්න පුළුවන්.

0: ඕ එපාද ඔයාට හිතරවදරිය මේ මට වැඩක් නැති දේවල් වගේක් මේ අනවශ්‍ය දේවල් නේ මේ මිනිහාද කතා කරන්න කියලා
1: මට වැඩක් තියෙනවා දැන් මේ ප්‍රෝග්‍රෑම් එකේ මම මොලේ පාවිච්චි කරන්නේ නැති වුණාට මං එහෙට ගියා මොලේ පාවිච්චි කරන්න නැතුව මට වැඩක් තියෙනවා
0: ආ ඔයා මොලේ පාවිච්චි කරලා කරන වැඩක් මට කියන්න
1: ඒවා කියන්න බෑ මෙතන
0: කියන්න බෑ නෑ සෑහෙන කාලෙක පාවිච්චි කරලා නැහැ නේද දැත්ත කිව්ව හැටි මං අද උදේත් මොලේ පාවිච්චි කරලා මෙහෙම වැඩක් කළා නෑ සෑහෙන කාලෙක පාවිච්චි වෙලා නැහැ
1: කියන්නේ
0: එක්ක නැහැ තීරවනම් දැන් මලකඩ කාදරේ එහෙම වෙලා
1: තියෙන්නේ
0: අඩුයි
1: අපි කතාවට එමු
0: එයාති ඔය හරි අර පරිස්සම් නේද
1: ඈ හොයිතින් ඕනාට වැඩි
0: හරිම අර පරිස්සමෙන් තමයි මොලේ පාවිච්චි කරන්නේ
1: ඕනාට වැඩි පාවිච්චි කරන්න හොඳ නැහැ
0: ඔව්
1: තව කොච්චර කාල පාවිච්චි කරන්න තියෙනවද
0: පාවිච්චි කරන්න බා මොලේ පාවිච්චි කරන්න බා පාවිච්චි කරලා ඉවරුනොත් ඉතින් කොහොමද ඔබත් දිනුපතත් දිනු හරි මම මේ කියන්න හදන්නේ මේ ඩෙරික් අමාටෝගේ කතාව. ඩෙරික් අමාටෝ 2006 අවුරුද්දේ දවසක කළා හෙන්නම ගොම් වැඩක්. හරිද? මේකා දුවගෙන ගිහිල්ලා පැන්න පූල් එකේ ෂැලෝ එන්ඩ් එකට. ෂැලෝ එන්ඩ් එක අඩි 3.5-4
1: නේ. චුට්ටයිනේ ගැමර.
0: දුවන් ගිහිල්ලා ඒකට පැන්නාම කෙලින්ම යට ගියා. ඤොක් ගාලා වැදුනා ඔළුව පූල් එකේ අඩියේ. හරි. දැන් ඉතින් ඒකට ගියා ඉතින් බෙහෙත් ගත්තා රමේ වාරික කරා. දැන් මිනිහට ටික ටික දේවල් අමතක වෙන්න පටන් ගන්නවා.
1: ආ
0: මේ ඔළුව හැපිච්ච පාර. හරි. මිනිහට දැන් මේ කරපු දේ මේ මතක නැහැ. ආ උදේට කෑවේ මොනවද කියලා හැන්ද වෙනකොට මතක නැහැ.
1: ඒක නම් අපිටත් තියෙනවනේ.
0: ඔව් හරි හරි මම ඒක දන්නවා ඒක දැන් මේ. මෙයාලා දන්නවනේ මේ දන්නව නේද තාලි? මේ මේ මේ தત્ත්වය මෙහෙමයි කියලා ඔයාලා දන්නවනේ දන්නවද ඔයාලා දන්නවා අය සරිතරි බඳුරු පැල්ල එක කියන්න ඕනේ හරි සාමාන්‍යයෙන් ෂල් පූල් එකේ ෂැලෝ හෙඩ් එකට පැනලා ඔළුව හැපිච්ච කෙනෙක්ගේ මට්ටමේ තමයි ඔයාගේ ඔළුව වැඩ කරන්නේ කියලා ලෝකයා දනිති
1: උදේට කපේ රෑට මතක නැහැ කියන එක විතරයි
0: ඒක විතරයි ඔව් ඒක විතරයි තමයි මොකද දැන් මේක ඊළඟට තියෙනවා මේ හාදයට මේ මේ අමතක වීම වලට අමතරව තවත් සුවිශේෂී වෙනස්කමක් එයාගේ ඔළුවේ සිද්ධ වෙනවා. ඒ තමයි කිසි හේතුවක් නැතුව ජීවිතේ කවදාවත් කරලා නැති වැඩක් වුණාට ආයේ නිකන් ප්‍රොෆෙෂනල් ප්ලේයර් කෙනෙක්ගේ ගානට පියානෝ ගහන්න මිනිහට පුළුවන්.
1: ෂා.
0: ඊට කලින් කවදාවත් ඒ හැකියාව අමාටට තිබුණේ නැහැ. කවදාවත් පියානෝ ගහන්න පියානෝ තියා වෙන කිසිම සංගීත භාණ්ඩයක් වාදනය කරන්න දන්නේ නැහැ. සංගීතය ගැන හැම මෙලෝ අවබෝධයක් තිබිච්ච මනුස්සෙ නෙවෙයි.
1: නෙවෙයි.
0: හැබැයි ඔළුව හැප්පුණාට පස්සේ ගානවා ගැහිල්ලක් පියානෝ එක කොහමද දන්නවද?
1: මං කිව්වේ මගලෝ මොනද?
0: මොකද්ද කියන්නේ ඔළුව හැප්ප ගන්න ආසයි කියලාද කියන්නේ?
1: සින්දු කියන්න පුළුවන් වුණොත් ඔළුව හැප්පුණා.
0: ඔව්. ඔයාට සින්දු කියන්න පුළුවන් වෙනදි මයිකල් ජැක්සන් ගෙන් ඔළුවට ගහන්න ඕනේ වගේ. ඒත් බෑ බං කියලා. ඒත් බෑ.

0: අද කෑමක නම් කෑම රසටම තිබුණා
1: පොඩි වෙනසක්. 100%ක් පිරිසිදු කොකෝ ෆ්‍රයි ආර්.බී.ටී. පොල් තෙල් එක්ක මගේ ආදරණීයන්ට සතුට රසගොන එක්කලා.
2: කොකෝ ෆ්‍රයි ආර්.බී.ටී. පොල් තෙල් 60 වසරකට වැඩි විශ්වාසය.
3: අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දීපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් මුල් ඒරියාව අතුරුගිරිය මාතලේ නානම්මල ගණිමුල්ල ගම්බල කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්. හොඳම දේ අඩුම බිලට කසාගල ග්‍රීන් සුපර් ජීවිතේටි තිරයක්.
4: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84% වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
1: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස, අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
5: කලින් එකට එකක්, දැන් සැරට දෙකක්. Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට. අද මෙන්න ළඟම ඇති Burger King එකට. ඩෙලිවරි කරගන්න අමතන්න 0112 123 123.
6: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ porcelain tile එකතුවල Majestica ලංකා tiles.
7: 13.5 දක්වා සුපිරි පොලියක් අමතන්න 0115 411 411. නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාඛාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
8: අපොස සාමාන්‍ය පිළින් පසු ගෝලීය උපාධිධාරියෙක් වන්න NSBM හරිත සරසවියේ උපාධි පදනම් පාඨමලාව සම්පූර්ණ කර ලොව ඉහළ පිළිගැනීමක් සහිත විදෙස් විශ්වවිද්‍යාලයක උපාධියකට ප්‍රවේශ වන්න අමතන්න 0111 544 5000. NSBM හරිත සරසවිය ඔබේ අනාගතයට ජයග්‍රහී ආරම්භයක්.

0: ඔන්න මං අද ඔක්කොම කෑම ටික කෑවා.
1: හොඳ ළමයා. 100% පිරිසිදු කොකෝ ෆ්‍රයි RPD පොතෙල් එක පොඩි සතරින් තියන්න කෑම රසට පොඩි වෙනසක් කළා.
2: කොකෝ ෆ්‍රයි RPD පොතෙල් 60 වසරකට වැඩි විශ්වාසයි.
3: ඔබගේ මංගල දිනේ රණින් සරසන්න නවතම මෝස්තර හා විලාසිතාවලින් නිමෝ මංගලාභරණ ආකර්ෂණීය වට්ටම් සහ වරප්‍රසාද රසක් සමග මිලදී ගැනීමට ජූනි මාස 10 11 සහ 12 BMICH පරිශ්‍රයේ පැවැත්වෙන ද වෙඩි ෂෝ ප්‍රදර්ශනයේ ස්වර්ණ මහල් කුටිය වෙත පැමිණෙන්න මංගලාභරණ මිලදී ගැනීමේදී පාරිභෝගිකින්ට විශේෂ ජීවිත රක්ෂණාවලියක් සමග සුවිශේෂී වාසි රසක් බෙහිමිවේ. ස්වර්ණ මහල් ජීවිතේ ස්වර්ණමය අවස්ථාවන් සඳහා
4: 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාසී ප්‍රමුඛයා.
5: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයෙ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකෝ WhatsApp message එකක්.
6: දැන්ම තරවගේ 9යි 9යි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට 100FM අහන්න.
5: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
7: සියපෝ පොකට් මනි.
8: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන්
7: සියත දෙවයින පුරා.

0: සියත ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල සියත හෙඩ්ලයින් රිවියු බන්ධනාගාර ගැටුමින් මියගිය සංඛ්‍යාව 29ක් දක්වා ඉහළට බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට සහෝදර නිලධාරීන් හඬා වැටේ විපක්ෂය කළු පටි පළඳී
1: එතුමට කියන්න මූලාශ්‍රය කියන්න කියලා මූලාශ්‍රය
2: මම පිස්සන් අවසන්නේ නැහැ මං නම කිව්වේ නැහෙනි
0: හිටපු කැබිනට් අමාත්‍යවරේ කතරංගුවට මහනුවර ඇසල මංගල්‍යයට දින නියම වේ
3: වැඩි විස්තර සවස 6:30 සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් බලාපොරොත්තු වන්න
4: අනුග්‍රහය සැමට අත දුන් ගමනට ජවය දුන් රටට පණ දුන් 30 වසරක විශිෂ්ටත්වයේ අභිමානය People's Leasing විශ්වාස

0: 라딴.
1: බලන්න මකලෝ, අද ඔයාම කතා කරන දේවල් ඔළුවේ හැප්පුණාට පස්සේ වෙන දේවල් නේ.
2: ඔළුව කොහෙද වැදුනහම මිනිසුන්ට සිද්ධ වෙන දේවල් නේ. හිතා ගන්න බැරි දේවල් නේ.
1: ඒකනේ මකලෝ.
2: තවටත් මේව කරලා බලන්න තිබුණා ඔළුවත් තිබ්බා.
1: අනේ මේ මගේ ඔළුව තියෙන ඕන පොට අතගාලා බලන්න.
2: අංගනවද කියලා අතගාලා බලන්න. රයිට්. හැන්ද වේගෙන් ඉන්නේ නේද?
1: යස්.
2: හයත් පහ වුණා. අපි බලමු ජේසන් පැජට්ගේ කතාව.
1: එයාගේ ඔළුවට මොකද වුනේ කියලා.
2: ඔළුවට මොකද වුනේ කියලා. ජේසන් පැජට් දවසක් කැරෝකේ බාර් එකකට ගිහිල්ලා, ඉතින් නේද, හැන්දෑවක යම් කිසි විදිහකට විනෝද වෙලා එළියට එන්න හදනකොට මේ බාර් එක ඇතුළේ ඇතිවෙච්ච කිසියම් කතාබහක් හින්දා කට්ටියක් එළියට ඇවිල්ලා ජේසන් පැජට්ට හොඳටම නෙලනවා.
1: හරි
2: හරි. දැන් මේ නෙළුම් කෑවට පස්සේ එයාගේ ඔළුවට තදින් පහරවල් වැදිලා මොලේ සෛලවලට හානි වෙනවා.
1: හරි.
2: ඒකෙන් ඉතින් මිනිහා ටික ටික රිකව් වෙලා, يعني සනීප වෙලා නැගිට ගන්න පුළුවන් ගන්නට ආවට පස්සේ මිනිහට මේ ඇස් දෙක අරගෙන ඉද්දි මේ අවට පරිසරේ ජ්‍යාමිතික හැඩතල පේන්න පටන් ගන්නවා. කේක විදිහේ ජ්‍යාමිතික හැඩතල පේන්න පටන් ගන්නවා. ඒ මදිවටේ ජ්‍යාමිතික හැඩතල දිහා බැලුවාම මෙතන ඇංගල් එක මෙච්චරයි, එතකොට එතන ඇංගල් එක මෙච්චරයි, නම් මේ අක්ෂයේ දිග මෙච්චරයි වගේ
1: එහෙමත් කියන්න පුළුවන්.
2: ජ්‍යාමිතිකව ගණන් හදන්න මිනිහට පුළුවන්කම හම්බෙනවා. ඉස්කෝලේ යන කාලේ පොර ගණන් ෆේල්.
1: හනේ හනේ.
2: හරි. ගණන් බැරුව තමයි ඉඳලා තියෙන්නේ. එකපාරටම ඔළුවට තදින් පහර වැදුනයින් පස්සේ මිනිහට ගණන් පුළුවන් වෙලා තියෙනවා. එහෙම හිතුව දැන් මට තේරෙනවා, මට තේරෙනවා වාගේ හුස්ම හෙලන හඬින් මට තේරුම් ගන්න පුළුවන්. අනේ ඔළුවට කවුරු හරි පයින් ගහලවත් අපිට මොකක්වත් පුළුවන්න්නේ මොකක්වත් බෑනේ. අපිට පියානෝ ගහන්නවත් බෑ, අපිට ගන්නුත් බෑ, අපිට සින්දු කියන්නවත් බෑ, අපිට චිත්‍ර අඳින්නවත් බෑ. අපිට පුළුවන් මේ මයික් එක ඔන් කරගෙන මොනවා හරි ගොන් කතා ටිකක් කියන්න විතරයි. අනේ මන් දන්නේ නැහැ මේව ජීවිතේ.

0: Ladang.
1: ප්ලේන් එකේ කතාව කියන්න එපා දැන් නේද?
2: ඔළුව තියෙන කට්ටිය හිතනවා ඇති මොකක් හරි ලොකු වැඩක් වෙනවා.
1: ඌ ඇත්තටම එතනින් එහාට මෙහාට යනකොට සමහර මිනිස්සු නිකන් ආම්බුලන්ස් එක දැකලා නිකන් ඔළුව හැප්පිලා වගේ බලන් මේ මොකද්ද තියෙන්නේ මෙතන මේ හදන්නේ.
2: ඕ
1: ප්ලේන් හදන්නේ නුවර පාරයිනේ කියලා මිනිස්සු කල්පනා කරනවා මම දැකලා තියෙනවා. මේක පුංචි කාර් නිවසේ ප්‍රොජෙක්ට් එකක්.
2: යස්.
1: හරි. මේ ප්‍රොජෙක්ට් එකේ නම මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල්. මියුර් ඒ කියන්නේ MIYUR තමයි මියුර්. මියුර් එයා එන්ටර්ටේන්මන්ට් ටර්මිනල් කියලා ප්‍රොජෙක්ට් එකක්. පුංචි කාර් නිවසෙන් කරගෙන යන වැඩක්. තව ඉදිරියට පියවර වශයෙන් ඒගොල්ලෝ දැනුවත් කරයි මොකද්ද මෙතන වෙන්නේ යන්නේ.
2: කත් මේ ගුවන් යානයක් හදන්නේ.
1: හදාගෙන මෙතන මොකද්ද නටන්න හදන නාට්‍ය.
2: හඩවත එයාපෝට් එකක්වත් එන්න යනවද?
1: ඔය කිව්වේ. ඔය කිව්වේ. ඔළුව හප්පන්න නෙවෙයි ඔළුව කොටන්න ඕනේ වංගෙඩි වල දාලා නේද? කීර දේවා. මේ දැන් මේ පුංචි කාරණියෝසෙන් මේ පරිස්සමට කරන් යන වැඩේ හාන්න නැතුව ඉන්නවද මෙතන?
2: අනේ මම මුකුත් කරන්නේ
1: නෑ. යාලා මේක හිමීට කරගෙන ගිහිල්ලා පියවර වශයෙන් අපිට කියයි කොයි වෙලේදී මොකද්ද කියන්න ඕනේ කියලා.
2: හරි කට්ටියට හිතෙන්න පුළුවන්නේ.
1: ඔව් පුළුවන් පුළුවන්. කට්ටියට හිතෙන්න පුළුවන්.
2: ඕගොල්ලෝ එක එකව හිත හිතා ඉන්න. හැබැයි අපි හරිද වෙලාවට කලාවට කියනවා.
1: වෙලාවට දැනගෙන අපි හරිද ඇවිල්ලා කියන්නම්. එතකන් ඉතින් කාර් එකක් විකුණන්න තියෙනවා නම් කාර් එකක් ගන්න තියෙනවා නම් මාළඹේ පුංචි කාර් නිවස පැත්තේ යන්න ඕනම වෙලාවක වාහන 400ක් විතර එතන තියෙනවා. විශ්වාස කටයුතු ඒ වාහන ගන්න පුළුවන්. මොකද ඒගොල්ලෝ කොනකට යනකම් ඒ වාහන සේරම චෙක් කරලා හැම තියෙන්නේ. ගණන් කතා කරගන්න හරි ලේසි අයිතිකාරයෙක්මයි ගණන් කතා කරගන්න තියෙන්නේ. එතන ගිහම වාට ලීස් එක ඕනනම් ලීසින් සහකරුවෝ එතන ඉන්නවා. ඉන්ෂුරන්ස් සහකරුවෝ එතන ඉන්නවා. ඒ බදිවට එතන කැන්ටිමක් තියෙනවා. ඒ කැන්ටිමේ කිඹුලා බනිස් තියෙනවා.
2: ඔයාලට
1: ගිහිල්ලා කිඹුලා බනිස් එකක් කාලා තේකක් බීලෙන්න පුළුවන්.
2: ප්ලේන්ටික් බීලා කිඹුලා බනිස්ක් කාලා වාහනයක් කරගෙන ඉන්න පුළුවන්.
1: හිතන්න එපා පුංචි කාර් නිවසේ කැන්ටිමේ තියෙන කිඹුලා බනිස් ප්ලේටි විතරයි කියලා. අපි මේ හැමදාම කිඹුලා බනිස් ගැනම කියන්නේ නේද? ඉතින් මෙන්න තැන පුංචි කාර් නිවස වාහන උද්‍යානය
2: පුංචි කාර් හන්දිය
1: පුංචි කාර් පාර
2: මාළවේ

0: ජීවිතයේ ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 0117 388 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමගාමීව.
1: ඔය ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කම මිනිස්සුත් විශ්වාසයෙන් ගන්න හොඳම ඇලුමෙක්ස් තියෙද්දි අපි මේ අනම්මනම් ඇලුමිනියම් ගන්න මොකටද?
2: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: Hi, මම ශේනියා. Foreign campus එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ Thailand. Visa documents ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට Thailand ඇවිල්ලා මගේ degree එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනට දැන්ම කතා කරන්න. Global University Partners. 0718 492 492 0711 327 777.
6: හරි ගියේ හරිම තැනට ගියේ ඉඳන්. LOLC එකෙන් ලෝන් එක ගත්තේ. මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
7: LOLC Finance. හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 0115 715 555 අමතන්න.
8: යුග දිවයට පිවිසෙන ඔබට මේ දිනවල සීතලෙදි විදුලි උපකරණ ගෘහ භාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 0768 833 444. සීතා හදවත් දිනු හිතවත්කම.
9: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව මැජෙස්ටිකා ලංකා ටයිල්ස්.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 0111 732 1000. NIB The City University, the place to be.
11: මාසෙම කරන වියදම් Combank debit card එකෙන් කරලා හිතාගන්න බැරි තරම් තෑගි දිනා ගන්න. Combank debit card challenge. මාසෙටම මුළු වියදම රුපියල් 20000ක් උනොත් මාස්පතා TV, fridge, washing machine, මුල්තැන්ගේ උපකරණ ඇතුළු තෑගි දිනා ගන්නා ජයග්‍රාහකයින් 1000කටත් වැඩියි. අවසන් දිනුම් මැදින් side by side fridge, laptop, iPhone ඇතුළු තවත් තෑගි රසක්. කරන්න තියෙන්නේ shopping, bill payments, ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි. Combank debit cards. ගෙවන්න, ගෙවන්න, දිනන්න.
12: Finishing වහලක් ලෙස color up flow වැජබෙනා.
13: සිත් බැඳගනි, කල් පවති, අවලක්ෂණ නොවි. ඔයත් වහලට වශී වෙන්න. Finishing වහලක් නම් color up තමයි.
14: ශ්‍රී ලාංකීය reality වේදිකාවේ අලුත්ම පෙරළිය. Theater Voice of Family. ටැලන්ට් එකට විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංහ කරන දැවැන්තම වේදිකාව. එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි. ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න, වෙනස අත්දකින්න, ඔබත් ලෑස්ති වෙන්න.

0: අද දවසේ අවසාන ඔළුව හප්පා ගැනීම.
1: මේක ඇතර ඔළුව හැප්පිල්ලක් නෙමෙයි, මේක ඊට එහා එකක්. මේක ටෝනි සිකෝරියා.
0: ඔය නමුත් අනේ ඔළුව හැප්පෙනවා නම් කියන්නේ.
1: නම් දාපු කෙනාට ඔළුව හැප්පිලා තියලා ඇති තමයි.
0: ටෝනි සිකෝරියා.
1: අපේ නිකන් ඔළුව කැරකිලා යනවා කියද්ද ගියා. ටෝනි සිකෝරියා. ටෝනි සිකෝරියා කියලා කියන්නේ මේ ශල්‍ය වෛද්‍යවරේ.
0: හා.
1: එයාට එක්තරා අවස්ථාවක හෙන ගහනවා.
0: අකුණක් වැදෙනවා හෙනේ.
1: අකුණක් වැදෙන හෙනයක් ගහනවා. ඒ හෙනේ වැදිලා එයාගේ මොලේ සෛල වලට යම් ආකාරයක ඩැමේජ් එකක් සිද්ධ වෙනවා. හැබැයි මේ ඩැමේජ් එකෙන් පස්සේ මෙන්න මේ හදයට මියුසික් කරන්න පුළුවන් නේද?
0: අයියෝ.
1: කෙලිම වාදකයෙක් නෙවෙයි ඈ. මියුසික් කම්පෝස කෙනෙක්. සංගීත සංයෝජකයෙක් බවටම මෙයා එක පාටම් පත් වෙනවා. මේ සර්ජරි කර කර හිටපු ડોක්ටර්.
0: දෙයනේ.
1: මෙන්න මියුසික් හදනවා. මෙන්න මියුසික් පීස් හදනවා, සින්දු කියනවා, පියානෝ ගහනවා, වයලින් ගහනවා. එක වැඩයි. අන්න එහෙම විවිධ දේවල්
0: වෙනවා
1: වෙන්න පුළුවන්. මොකද ඉස්සල්ලත් කිව්වා වගේ මේ අපේ මොළය සහ මොළයේ සෛල වැඩ කරන ආකාරය ඇත්තටම අපි තාම හරියට හොයාගෙන නැහැ.
0: අපිට හිතා ගන්නවත් බෑ ඒක කොයි වෙලේ වෙනස් වෙයිද කියලා.
1: විද්‍යාව කොච්චර දියුණු වෙලා තිබුණත් අපි මුළු යුනිවර්ස් එකේම ප්‍රශ්න ටික, විශ්වය ආරම්භුනේ කෙසේද වගේ ප්‍රශ්න හොයාගෙන යනවා. ඒ ඔක්කොම ලියා ගත්තත් අපිට අපේ මොළය වැඩ කරන්නේ කොහොමද කියලා තාම හරියට ලියා ගන්න පුළුවන්ලා නැහැ. කොහොමද මේක හරි විස්මිතයි. මොළය වැඩ කරන විදිහ හරිම විස්මිතයි. සමහරලාට අපි කවුරුත් හිතන්නේ නැහැ නේ මේ ඔළුව හැප්පුනහම සංගීතඥයෙක් වෙනවා වගේ එකක්. ඔළුව හැප්පුනහම එක්තැන් වෙයි, පැරලයිස් වෙයි වගේ එකක් නේ අපිට හිතෙන්නේ. හැබැයි ඊට හාත්පස වෙනස් රිසල්ට්ස් එන්න පුළුවන්. හැබැයි නිතරම නෙවෙයි ඈ. හැමදාම ඔළුව හැප්පෙන එක ගා සින්දු කියන්නේ පටන් ගනි කියලා හිතාගෙන ඉන්නත් එපා. ලෝකේ සින්දු කියන හැමෝගෙම ඔළුව හැප්පිලා කියලා හිතාගෙන ඉන්නත්
0: එපා.
1: මේවා හරීම රෙයා කේස. ඉතාම කලාතුරකින් සිද්ධ වෙන්න පුළුවන් දේවල් වැඩේ තියෙන්නේ. ඉතාම කලාතුරකින් හෝ මේ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්.
0: අපි දැන් මෙහෙම කිව්වා කියලා ඔළුව හැප්ප ගන්න හැම නෑ.
1: ඔළුව පරිස්සම් කරගෙන ඉන්න.
0: හෙට එන්න.
1: මම මකලෝ.
0: මම සැන්ඩි.
2: Random!

0: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටකත් සියත ප්‍රවෘති. සියත ප්‍රවෘති සිරස්තල.
1: බන්ධනාකාර ගැටුමින් තවත් නිලධහරියෙකු මරුට. නිලධහරින්ගේ දේහයන් වැලිකඩට අධිකරණ ඇමති සංවේදී වෙයි. මීගමුවේ රැදවියන් දහසක් වෙනත් බන්ධනාකාර වෙත. මහනුවර ඇසල මංගල්‍යයට දින නියම වෙයි. ට්‍රම්ප්ගෙන් ඉරානයට ප්‍රතිචාර.
0: දේශීය සියත. Local news on Seetha. අනුග්‍රහය.
2: රාජ්‍ය බැංකුවක සුරක්ෂිතභාවය ඉහළම රැකවරණය සමගින් ස්ථාවර තැන්පතු සඳහා ඉහළම පොලිය RDB බැංකුවෙන්.
1: මේකමුව බන්ධනාගාරයේ ගැටුමින් තුවාල් ලබා සිටි තවත් බන්ධනාගාර නිලධාරියෙකු මියගොස් තිබෙනවා. කොළඹ ජාතිකරෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි නිලධාරියෙකු මියගොස් ඇති බවයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක AC ගජනායක සඳහන් කළේ. ගැටුමින් තුවාල් ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් රැඳවියෙකු ඊ රාත්‍රියේ මියගිය බවයි රෝහල් අධ්‍යක්ෂවරිය සඳහන් කළේ. ඒ සමග ගැටුමින් මියගිය සංඛ්‍යාව ඉහළ ගොස් ඇත්තේ 29 දෙනෙකු දක්වායි. ඉන් 8 දෙනෙකු බන්ධනාගාර නිලධාරී. මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනා ඇතුළු 23 දෙනෙකුගේ සිරුරු ඥාතීන් වෙත බහර දී තිබෙනවා. මීගමුව රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළේ තවත් සිව් දෙනෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමට පවතින බවයි. ඉන් 3 දෙනෙකු මෙතෙක් ජාතීන් හඳුනාගෙන නොමැති බවයි අධ්‍යක්ෂවරිය සඳහන් කළේ. මියගිය රැඳවියන් අතර ඉන්දිය ජාතිකයෙකුද සිටින බව සියත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා. මේ අතර මීගමුව බන්ධනාගාරයේ සිට අඟුණුකොළ පැලැස්ස බන්ධනාගාරයට මාරු කළ රැඳවියෙකුද මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ. පොලිස් මාධ්‍ය කොට්ටහස්සේ පැවසුවේ රෝගී තත්වයක් මත ඔහු අඟුණුකොළ පැලැස්ස රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවයි. මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් අනතුරුව බූස්ස බන්ධනාගාරයට රැගෙන යමින් සිටි රැඳවියෙකුද මියගොස් තිබුණා. බූස්ස බන්ධනාගාරයට රැගෙන යමින් සිටි රැඳවියෙක් රෝගී තත්වයක් හේතුවෙන් කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස්

0: බවයි බන්ධනාකාර මාධ්‍ය ප්‍රකාශකයේ සි ගජනායක පැවසුවේ. මේ වන විට මීගමුව බන්ධනාකාරයේ සිටි රැඳවියන් දහසකට අධික පිරිසක් වෙනත් බන්ධනාකාර වෙත මාරුකරයවා ඇත්තේ බන්ධනාකාර දෙපාර්තමේන්තුව විසින්. තවත් 700කට ආසන්න පිරිසක් තවදුරටත් බන්ධනාකාරයේ රඳවා සිටින බවයි බන්ධනාකාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ. ඔහු සඳහන් කළේ රටපුරා පවතින බන්ධනාකාරවල රැඳවිය හැකි රැඳවියන් සංඛ්‍යාව 11,000ක් වන බවයි. මේ වන විට දිවයිනපුරා බන්ධනාගාරවර 40,000කට වැඩි පිරිසක් රඳවා සිටින බවද ඔහු සඳහන් කළා. මහමෝදර ප්‍රදේශයේ බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට ගැසට් නිවේදනයක් නිකුත් කළේ අධිකරණ අමාත්‍යවරයා විසින්. මේ අතර මීගමුව බන්ධනාගාරයේ ගැටුමින් මියගිය බන්ධනාගාර නිලධාරීන් 7 දෙනාගේ දේහයන් අද වැලිකඩ බන්ධනාගාර මූලස්ථානයේ පිහිටා ඇති බන්ධනාගාර නියාමකවරුන් පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ වෙත රැගෙන ආවා. එහිදී බන්ධනාගාර නිලධාරීන් මියගිය සිය සහෝදර නිලධාරීන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට පැමිණි අවස්ථාවේදී සංවේදී වූ බවයි සියත වාර්තාකරුවන් සඳහන් කළේ. දේහයන්වලට අවසන් ගෞරව දැක්වීම සඳහා අධිකරණ අමාත්‍ය හර්ෂණ නානයක්කාරද එක්ව සිටියා. එහිදී බන්ධනාගාර නිලධාරීන් අමාත්‍ය හර්ෂණ නානයක්කාර වෙත සිද්ධිය පිළිබඳ කරුණු ඉදිරිපත් කළා.
1: අපිට
2: ඕඩර්ස් එක දුන්නා නම් නවත්තන්න කියලා හිරකාරයෝ මිනිස්සු අතර තිරිසන් ඉන්නවා සර්. හැමදේම තිරිසන් උනේ මේ
1: සර්. අපේ මිනිස්සු ඉන්නවා. ටරට්වල හිටියේ සර්. අපි වෙඩි තිබුණේ නැහැ සර්. අපි ඇහුව වෙඩි තියන්න කියලා.
0: හිටපු බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් චන්ද්‍රරත්න පල්ලේගමද මියගිය නිලධාරින්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීමට එක්ව සිටියා.
3: මගේ කාලේ මේ නිලධාරින් හිටියා විශේෂයෙන්ම චන්ද්‍රවංශ. මෙතන ජේල කෙනෙක් වශයෙන් මිය ගිහිල්ලා ඉන්න චන්ද්‍රවංශ කැන්සර් එකක් හැදිච්ච නිලධාරියෙක්. දිට්ටයකට එයාගේ සම්පූර්ණ නිවසම ගිහිලා තිබ්බා. ඒකම දිට්ටයකට ගියාට පස්සේ මෙයාට ඇත්තටම ඉන්න තැනකුත් තිබ්බේ නැහැ. එහෙම තියෙද්දි මෙයා තමන්ගේ රාජකාරිය නොපසුබටව තමන්ගේ බන්ධනාගාර නීති වලට අනුකූලව වැඩ කරපු නිලධාරින් පිරිසක් මේ. හරි කනගාටුයි දුකයි. හිටපු බන්ධනාගාර කොමසාරිස්
0: අනතුරුව මියගිය බන්ධනාගාර නිලධාරීන්ගේ දේහයන් ඔවුන්ගේ ජාතීන් වෙත පහරදීම සිදු වුණා. මීගමුව බන්ධනාගාරයේ සිට රැගෙනා රැඳවියන් වදහිංසාවලට ලක්කරන බවට තොරතුරු ලැබී ඇති බවයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ සංවිධානයේ සභාපති නීතිඥ සේනක පෙරේරා සඳහන් කළේ.
4: එනාපු රැඳවියන්ට වදහිංසා එල්ල කරනවා කියන තොරතුරු තියෙනවා. එතකොට මොකද මං දන්නේ මේක නිකන් පරිගැනීමක් වගේ ක්‍රියාත්මක කරන්න හදන තත්ත්වයක් තමයි අපිට පේන්නේ. මේ බන්ධනාගාර නිලධාරීන් ඝාතන වලට පරිගන්නවා කියන එක කරන්න හදනවා වගේ තත්ත්වයක් තමයි අපිට දැනෙන්නේ. මේ වෙනකොට වැලිකඩ බන්ධනාගාරයේදී ඒ විදිහට මේගමෙන් ගෙනාපු රැඳවියෙක් ඇත්තරම මිය ගිහිල්ලා තියෙනවා. ගාමත් සැකසයිතෝ මිය ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒ වගේම බුහුස්සෙත් යම් පිටියක් වෙලා තියෙනවා කියලා අපිට කරුණු ඉදිරිපත් වෙනවා. ඉතින් මේක ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් විදිහට තමයි අපිට පේන්නේ.
0: බන්ධනාගාර නිලධාරීන්ට ආත්මාරක්ෂාවේ අයිතිය පවතින බවයි ජ්‍යෙෂ්ඨ නීතිඥ මහාචාර්ය ප්‍රතිභා මහනාම හේවා සඳහන් කළේ.
5: රැඳවියෝ නීති විරෝධී හැසිරීමක යෙදෙනවා. නීති විරෝධී ලෙස කැරලි ගහනවනේ. දණ්ඩ නීති සංග්‍රහය අනුව සම්පූර්ණ වරද. එවැනි අවස්ථාවල නිලධාරීන්ට අවම බලය පාවිච්චි කරන් තියෙනවා. මාර ඉතින් සාහිංසක නිලධාරීන් මේ බලයවත් පාවිච්චි කළා නැතිදී කටවචනේ මේව කියලා දෙන්න යන්නේ නැති. ඒවට තමයි ඒගොල්ලෝ දරුණු වෙලා තිබේ නිසා මෙවැනි මිනිමැරීම් කර සියලුම රැඳවියන්ට තරාතිරම නොලබා අනිවාර්යයෙන්ම ඒගොල්ලන්ට බන්ධනාගාරයේ හිටියත් ඒ මිනිමැරීම් සිදු කරායට එරීම සම්පූර්ණ වශයෙන්ම නඩුපවරන්න. බන්ධනාගාර නිලධාරියටත් ආත්මාරක්ෂාවේ අයිතිය තියෙනවා. සමාව ඝාතනය කරන්න එනවනම් ඒ අයටත් පෙරලා ඒ යොදන බලයට සමාන බලයක් යොදන්න පුළුවන්. එහෙනම් රැඳවී ආයුධයක් අරන් අපි වෙඩි තියනවා. තමන්ගේ ජීවිත ආරක්ෂා සඳහා වෙඩි තියෙ බලය තියෙනවා. ඒක 100% නීති අනුකූලයි.
0: මේගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම පාලනය කිරීම සඳහා බලය යෙදවූ ආකාරය පිළිබඳ විමර්ශනය කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පවසනවා. එහි කොමසාරිස් නිමල් පුංචි හේවා මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
6: බන්ධනාගාර සිරකරුවන් පැනලා හදන්නම් ඔවුන් ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදෙනෝ නම් ඒකට සමානුපාතිකව බලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒක නීතියෙන් ඉඳ තියෙනවා. නමුත් ඒ පාවිච්චි කර බලය ඒ විදිහට පාවිච්චි කළ යුතුව තිබුණද ඒක ඉක්මවා ගිය එකක්ද නැත්නම් ඒක ඊට වෙනස් ක්‍රමයකින් මේක පාලනය කරගත හැකිව තිබුණද කියන කාරණා පිළිබඳව තමයි මේ විමර්ශනයේදී අපි කරුණු සොයා බලන්නේ.
0: පාසල් සිසුන් සඳහා වන ඩිජිටල් මාර්ගෝපදේශ සංග්‍රහයක් මේ වසරේ සැප්තැම්බර් මාසයේ ක්‍රියාවට නැංවීමට සූදානම් බව රජය පවසනවා. අග්‍රමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය මේ බව සඳහන් කළේ අද පාර්ලිමේන්තුවේ මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්. අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීමට ගත් ක්‍රියාමාර්ගද අග්‍රමාත්‍යවරිය අනාවරණ කළා.
7: වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීම සඳහා ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම, 2 දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් බ්‍රේන් හෙල්ත් යන සංකල්පය පදනම් කරගනිමින් ජාතික මට්ටමේ දැනුවත් කිරීමේ කතිකාවතක් ආරම්භ කිරීම. ඒ අනුව දැනට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මගින් පවුල් සවිබල ගැන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා නියමු වැඩසටහනක් ආරම්භ කර ඇත. එමගින් අවුරුදු 18ට අඩු දරුවන් සිටින පවුල්වල ජංගම දුරකථනවලට ඇබ්බැහි වූ දරුවන් ඉන් මුදවා ගැනීම සඳහා ක්‍රමවේද හඳුන්වා දී ක්‍රියාත්මක කරන අතර නියමු ව්‍යාපෘතිවල සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බව වාර්තා වී ඇත.
0: මෙම වසරේ ආර්ථික වර්ධන වේගය පහත යනු ඇති බවට පුරෝකථනය කර ඇති බවයි සමගී ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කා සඳහන් කළේ.
8: ගිය පාර ආයවැය ඉදිරිපත් කරනකොට කිව්වා ඇත්ත වශයෙන්ම මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 7%ට ගේනවා කියලා. දැන් ඕකට කියයි යුද්ධින්ද කියලා. දැන් ඇත්ත වශයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය ආයතනය පුරෝකථනය කරලා තිනවා මේ අවුරුද්දේ ආර්ථික වර්ධන වේගය 3% කියලා. ඊළඟට ආසියානු සංවර්ධන බැංකුව පුරෝකථනය කරලා තිනවා 4%, ලබන අවුරුද්දේ 4.2 කියලා. මේ මම කියන ඒවා නෙමෙයි යා. දැන් ලෝකයේ කලාපයක් වශයෙන් ගත්තොත් මේ අවුරුද්දේ වැඩිම ආර්ථික වර්ධනය තියෙන දකුණු ආසියානු කලාප. එනිසා ගරු කථානායකතුමනි, මේක මිනිස්සුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක්. ඒගොල්ලන් හිතනවා නම් ඔප්පු නොදී හිටියම මේගොල්ලෝ මේ අතහැරලා යයි කියලා ඉවරලා පදිංචිය කොලොණ්ඩායි මිනිස්සු එහෙම යන්නේ නැහැ. හරිද? පවුල් 10,000කට වන්දි ලබා නඳුනා කියන සාහසික ක්‍රියාවක්. ඒ පවුල් 10,000න් වැඩි හරිය මේ අය බලයටපත් කරන්න, ගරු ජනාධිපතිතුමාව බලයටපත් කරන්න මේ පොල්ලෙලි පාපිසි ගේන්න ඡන්ද දුන්නු කට්ටිය. අපි ඉල්ලීමක් කරනවා මේ උද්දච්ච විදිහට හැසිරෙන්න එපා. අඩු ගානේ පොඩ්ඩක් සෙන්සිබල් වෙන්න ඕන තැන්වල සෙන්සිබල් වෙන්න. එතකොට මේ ගොඩක් ප්‍රශ්න මගහැර ගන්න පුළුවන්. නැත්ද මගේ මිත්‍ර ලාල්කාන්ත ඇමතුමා? දැන් බලන්න ඒ සෙන්සිබල් නොවීමේ විපාකය තමයි මීගපු බන්ධනාගාර සිද්ධ වුණේ. හරිද? සෙන්සිබල් නොවීමේ විපාකය. දැන් කොච්චරද කිව්වොත් දිනපතා පාර්ලිමේන්තු උදෙම්මෙන පුද්ගලයෙක් තමයි අපේ අධිකරණ ඇමතුමා. අද ප්‍රතිඵලාදේ නැහැ. ඇයි? දැන් කියයි මීගමෝට කියලා. ඕ 27ක් මැරුණයි පස්සේ මොන වැඩද දැන්? හරිද?
0: ඊට අමාත්‍ය විමල් රත්නායක ප්‍රතිචාර දැක්වීමත් සමග ඇති වුණේ උණුසුම් තත්වයක්.
9: ශ්‍රී ලංකා හැ සස්ටේනිට් ස්ටෙඩි මැක්‍රෝකොනොමික් රිකවරි පාත් ෂෝවින් රිසිලියන්ට් එක්ස්පෑන්ෂන් ඩිස්පයිට් රීසන් ලෝකලයිස් ක්ලයිමේට් චැලෙන්ජස් GDP growth 5.1 2025 පළවෙනි කාත්වයේ සිට 26 පළවෙනි කාත්වයට දාලා තිබෙනවා 5.1 growth එක. ඒ නිසා මල පොත තමයි බලන්නේ.
10: Okay, what's your point of order, honorable?
8: මගේ මූලාශ්‍රය නම් corporate finance. එතුමට කියන්න මූලාශ්‍රය කියන්න කියලා මූලාශ්‍රය.
9: Right. මම පිස්සන් අවුස්සන්නේ නැහැ. මං නම කිව්වේ නෑනේ. එක එක්කෙනෙක් කිව්වා මහන් තත්ත්වකම ගැන උඩඟු කම ගැන තව එකක් කියවලාලා මොකද උද්දච්ච කම ගැන. ඒ කතාව ඔබතුමා බලන්න. එතුමා කියනවා මේ රටේ මහජනතාව පත් කරපු මන්ත්‍රීවරුන්ට පාපිසි සහ පොල්ලෙලි කියලා. ඒත් මේගොල්ලෝ අරාබි නිසොල්ලාසෙන গোল্ডන් කාපට් එකද මේ? ඔබතුමා දැක්කද අද හර්ෂනාමතුමා මෙතෙන්ට එන්නේ නැත්තේ මරා දමනලාද? මට උදේ එතුමා කිව්වා අද උදේ තමයි මරා දමනලාද බන්ධනාගාර නිලධාරීන් රජයේ සේවකයන් බන්ධනාගාර මූලස්ථානට අවසන් ගෞරව සඳහා ගේන්නේ. ඔබතුමා දැක්කන එක බලන් ඉන්න අමාරු. සහෝදර නිලධාරී මහත්මහත්තින් කොච්චරම් ඒගොල්ලන් වේදනාවෙන් හැපෙනවද කියලා. ඒකට අවසන් ගෞරව දක්වන තමයි හර්ෂනමතුමා කියේ. දැන් මම කියන්නේ මේ මෙයාගේ මේ කතාව ඒකේ බොඩි ලැන්ග්වේජ් එක තමයි බලන්න ඕනේ. 26ක් මරුණාද පස්සේ මොන පාර්ලිමේන්තුද කියලා කියන්නේ පුදුම සතුට. පුදුම සතුටකි. ඔබතුමා මම කියන්නේ බොඩි ලැන්ග්වේජ් එක බලන්න කියලා. එන්න මේ වගේ කට්ටිය මේ. අපිට දෙයියනේ අපි ජනතාව ඉන්නවනේ අපිට සාධාරණ සබුද්ධික විපක්ෂයක් දෙන්න. මේ පිස්සෝ ටික අයින් කරලා.
0: ගාල්ල ප්‍රදේශයේ තවත් බන්ධනාගාරයක් ස්ථාපිත කිරීමට විරෝධය පළ කරන බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චානක මාදුගොඩ සඳහන් කළේ.
11: අපි රජයට යෝජනා කරනවා ගාල්ලේ මහමෝදර රෝහල අද බන්ධනාගාරයක් විදිහට ගැසට් කරනකොට දැනට ගාල්ලේ තිබෙන බන්ධනාගාරය වෙනත් ස්ථානයකට ගෙනියන්න යෝජනා වෙච්ච වෙලාවක තමයි මේ ගාල්ලට අලුතෙන් බන්ධනාගාරයක් ඉදිකරන්න යෝජනා වෙලා තිබෙන්නේ. එනිසා අපි මේ පිළිබඳව අපේ විරෝධය මේ මොහොතේ ප්‍රකාශ කරනවා. ඒක తాවකාලික කරුණක් නම් ඒක ගැටලුවක් නෑ. මේ ගැටලුව සමනය කර
0: මේගමුව බන්ධනාකාරය ඇති වූ ගැටුම සම්බන්ධයෙන් නියමිත වේලාවේදී නියමිත පියවර ගැනීමට නොහැකිව ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහ්මාන් සඳහන් කළේ.
12: දැන් අපි අද දැක්කා විශේෂයෙන්ම බන්ධනාගාර අධිකරණ ඇමතිතුමා මේ අවමගුලට අවමංගල්‍යයට සහභාගී වෙන්න බන්ධනාගාරයට ගියාම වැලිකඩ බන්ධනාගාරයේදී එතනදී බන්ධනාගාර නිලධාරියෙක් ඇවිල්ලා එතුමාට කියනවා නියපොත්තෙන් කඩන්න තිබුණු දේ මේක සර් අපට ඕඩර් එක දුන්නා නම් මොකද ඒ කියන්නේ නියපොත්තෙන් කඩන්න තිබුණු දේ තමයි අන්තිමට පොරවෙන් නතර කරන්න සිද්ධ වුනේ. ඒතොර නියපොත්තෙන් කඩන්න තිබුණු දේට ඇයි කවුද තීන්දුව ගත්තේ නැත්? දැන් ඒ තීන්දුව ගත්තේ නැති හින්දා නේද මේ දේවල් උනේ? දැන් එදා ඉරිදා සිරකරුවන් දෙන්නෙක්ගේ ජීවිත අහිමි වුණාම එදා හවස විදේශීය රටවල් වල ඉන සිරකරුවන් 12 දෙනෙක්ව මාරු කරා වෙනත් බන්ධනාගාරවලට ඉරිදා හවස. එහෙමනම් එදා මේ ප්‍රචණ්ඩකාරී ක්‍රියාවිදියට හැසිරෙන මේ කවුරු හරි මේක ඇතුලේ ඉන්නවා නම් ඔවුන්ව අඳුනගෙන ඔවුන්වත් මාරු කරන්න තිබුණානේ ඉරිදා හවස. ඇයි ඒක කරේ නැත්තේ? වගකීම බාරගත්තයි කියලා මුකුත් වෙන්නේ නැහනේ.
0: මේ ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර
13: මෙතුමන්ලා දැන් අපට චෝදනා කරන වන්දනාගාර පිළිබඳ වන්දනාගාර රැඳවියන්ගේ සුරක්ෂිතතාවය පිළිබඳ රටේ සුරක්ෂිතතාවය පිළිබඳ අපට උපදෙස් දෙනවා. හැබැයි පාතාලෙත් එක්ක ටෙලිෆෝන් ගනුදෙනු කරන මන්ත්‍රීවරු පාතාලෙත් එක්ක පාතාලේ නිර්මාණය කරපු මිනිස්සු ඒකේ නිර්මාතෘවරු එනස අපි විශ්වාස කරනවා ආණ්ඩුවක් විදිහට අපි මේ රට ගොඩනගනවා විප්ලවීය වෙනසක් කරනවා ඒ සඳහා අපි ගමනක් ආරම්භ කරමින් තියෙනවා. ඒ ගමන අපි යනවා.
0: දේශීය අර්ථාපල් කිලෝවකට රුපියල් 400ක මිලක් නියම කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක කියා සිටියේ.
14: වෙළඳැමතුමා කුකුල් මස් කිලෝ එකක් කියේද 1600යි. ඌරු මස් කිලෝ එකක් චීන ඌරු මස් කිලෝ එකක් 3500යි. හරම් මස් කිලෝ එකක් රුපියල් 3000යි. දැන් සාමාන්‍යයෙන් ඔන්න ඔය දැන් යන රේට් එක. හැබැයි දේශීය අලගෙඩිය රුපියල් 400ට කන්න බෑ කියන්න බෑ. ඒක සාධාරණ නෑ එහෙම වුණොත්. අපි රුපියල් 400ට කන්න හදමු. රුපියල් වැඩි එපා. බලගෙන එක වහාම නවත්තන්න මේ වෙනකොට කැසට් එක ගහන්න පටන් ගන්න එමෙතුමා.
0: ඊට වෙළඳාම අත්තිවසන්ත සමරසිංහ ප්‍රතිචාර දැක්වුවා.
15: හැබැයි දැන් 280ට 260ට 280ට ගන්නවා 300ට අද ගිහිලා තියෙනවා. අද 310යි දඹුල්ල. 280යි 290යි 300යි අතර මේ දවස් දිගටම එනවා. ඒ නිසා දේශීය අල ගොවියගේ අල ටික ගැලවෙනකොට වෙළඳපළ ඇතුලේ ගොවියගේ අල ටික මිලදී ගැනීම සඳහා වෙච්ච වැඩපිළිවෙළක් සහිතව තමයි ආණ්ඩුව ඉන්නේ. අපි මිලදී ගැනීම කරනවා. යම් ප්‍රමාණයකට මිලදී ගත්තාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අලවල මිල මේ විදිහට රඳවා ගන්න පුළුවන්කම තියෙනවා. ගොවියෝ අපිට කිව්වේ 220යි 240 අතර මිලක් තමයි අවශ්‍ය ඒගොල්ලන්ට. ඒ මිලට මිලදී ගැනීම සඳහා අපි කටයුතු කළා. දැන් හැබැයි 280ට ඒ නිසා අපිට මැදිහත් වෙන්න ඕනේ වෙළඳපළ ඇතුළේ මේක පාලනය වෙනවා. හැබැයි යම් විදියකට මේක 200න් එහා මිලක් අපිට ලෝ යම් විදියකට තවදුරටත් යනට ඉස්සරහට ප්‍රශ්නයක් කරනවා. රජයක් හැටියට මේකට මැදිහත් වෙනවා මන්ත්‍රීතුමා.
0: රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ චෝදනා එල්ලවන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහි නඩුව ලබන සැප්තැම්බර් 30 වනදා කැඳවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග කළා. ඒ සැකකරුවන් සම්බන්ධයෙන් ගන්නා නීතිමය පීවර පිළිබඳ නීතිපතිවරයාගේ ස්ථාවරය දෙනුම් දීම සඳහායි. කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉදිරියේ නඩුකරය අද කැඳවා තිබුණා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළේ සිද්ධියට අදාළ විමර්ශන අවසන් කර උද්ෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවයි. නඩුකරයට පාදක වන සම්පූර්ණ මුදලින් අඩක් පමණ වැය කර ඇත්තේ වාහන සඳහා බව විමර්ශකයන් ප්‍රකාශ කර ඇති බවයි රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළේ. ඔහු පැවසුවේ රනිල් වික්‍රමසිංහට වාහන ලබා දුන්නේ බ්‍රිතාන්‍ය රජය විසින් බවයි. ඊට අදාළව එරට රජය අනුගමනය කළ පියවර ඇතුළත් ලේඛනයක් රජයේ නීතිඥවරියට බාර දුන් ජනාධිපති නීතිඥවරයා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන ලෙසත් ඉල්ලා සිටියා. 2023 වසරේ බ්‍රිතාන්‍යයේ පැවති සිය බිරිඳගේ උපාධි ප්‍රධාන උත්සවයට සහභාගී වෙමින් රුපියල් 166ක රජයේ මුදල් පුද්ගලික සංචාරයක් සඳහා වැය කිරීම රනිල් වික්‍රමසිංහට එරෙහි චෝදනාවක්. ඉන් රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඔහුගේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සමන් ඒකනායකට චෝදනා එල්ල වුණා. මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැලකෙන කාන්තාවකට සහ ඇගේ සමීපතමයන්ට අයත් රුපියල් 150ක රථවාහන ක්‍රියාවිරහිත කර තිබෙනවා. රුපියල් 120ක් වටිනා ත්‍රිරෝද රථ දෙකක් ඊට අයත්. රුපියල් 130ක් වටිනා බස් රථයක්ද ක්‍රියාවිරහිත කළා. මේ අතර රුපියල් කෝටි 3ක හෙරොයින් සමග සැකකරුවෙකු වත්තල එඩේරමුල්ල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සතුව තිබී මද්‍රව්‍ය කිලෝ 3යි ග්‍රෑම් 325ක් භාරයට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35ක පුද්ගලෙක්. මෙම සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බ්ලූ මැන්ඩල් රවි නෙමැත්තාගේ මද්‍රව්‍ය ජාලයට සම්බන්ධ පුද්ගලයෙකු බව අනාවරණ වුණා. මෙම වසරේදී පවුල් ලක්ෂ දෙකකට අස්වැසුම ලබාදීම අත්හිටුවා පළදායි ආර්ථික ක්‍රියාකාරකම්වලට යොමු කර ඇති බව සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික මුතුගල පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
16: පවුලක් තෝරාගෙන දැන් අපි මේ අවුරුද්දේ අපි සූදානම් කරලා තියෙනවා පවුල් ලක්ෂ දෙකක්. පවුල් ලක්ෂ දෙකක් ඔවුන් දුප්පත්කමින් මුදවාගෙන ඔවුන් අස්වැසුම සහනාධාරයේ ලබා ගැනීම නවත්වලා ඔවුන් ඵලදායි ආර්ථික ක්‍රියාවලියක නිරත කරවන්න පවුල් ලක්ෂ දෙකක ඉලක්කයක් අපි ඉන්නවා. මේ අවුරුද්දේ පවුල් ලක්ෂ දෙකක්, ඒ වගේම ලබන අවුරුද්දේ තවත් පවුල් ලක්ෂ දෙකක් ඊට වඩා වැඩි ප්‍රමාණයක්, ඊළඟ අවුරුද්ද තවත් පවුල් ලක්ෂ දෙකක් ඊට වඩා වැඩි ප්‍රමාණයක් සෞභල ගැන්වීමේ කාර්යය.
0: ආහාර මිල ගණන් ඉහළ යාමෙන් ජනතාවට එල්ලවන බලපෑම පාලනය සඳහා දේශීය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවිය යුතු බව ආර්ථික විශ්ලේෂකයන් පවසනවා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසුවේ ඉන් ආහාර ද්‍රව්‍ය ආනයනයද පහත දෙමිය හැකි බවයි.
17: දිගින් දිගටම ආනයනය කිරීම එතරම් යෝග්‍ය නැහැ. එහෙනම් අපිට පුළුවන්කම තියෙන්නට ඕනේ දේශීය වශයෙන් ගුණාත්මකකින් යුතු ආහාර සැපයුම් ජාලයක් නිර්මාණය කරලා ආහාර සැපයුම සක්‍රිය කරලා ඒ තුළින් ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම.
0: ඩෙංගු රෝග ව්‍යාප්තියේ පවතින අවධානම ජනතාව අවබෝධ කරගත යුතු බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසනවා. එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කණ්ණංගර සඳහන් කළේ මේ පිළිබඳ ජනතාව අවධානය යොමු කළ යුතු බවයි.
18: දැන් සියලු දෙනාම ජනතාව සමහර විට තමන්ගේ අදහසක් ඇති මේ සෞඛ්‍යංශවලින් සහ එහෙම නැත්නම් පරත්පාලන ආයතනවලින් ඇවිල්ලා තමන්ගේ පරිසර පිරිසිදු කරගනී කියලා පිරිසිදු කරලා දෙයි කියලා. එහෙම කරන්න බෑ. ඉතින් අපිට සෞඛ්‍ය අමාත්‍යාංශ විසින් අපිට තියෙන ප්‍රධානම කාර්යය තමයි රෝගී වෙච්ච ජනතාව සුව කර ගැනීම. එළුම රෝහල් පරිම ධාරිතාවට පැමිණලා මේ දේ කරත් තාමත් විශාල රෝගීන් පිරිසක් අපේ ප්‍රධාන රෝහල්වල ප්‍රතිකාර ගන්නවා. ඊගවට පරත්පාලන ආයතනවලට ඇවිල්ලා සීමිත පරිසරවල පිරිසිදු කර ගැනීම ඒ අයට ආධාර දෙන්නවා. නමුත් ජනතාව දැනගත යුතු වෙනවා මේ පරිසර තමන්
0: වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු මරණ සංඛ්‍යාව 42ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ සඳහන් කළේ ගත වූ කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,000 ඉක්මවා ගොස් ඇති බවයි. ජනවාරි පළමුවරදා සිට ඊයේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,835ක්. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යය සඳහා කප් සිටුවීම ලබන මස 13 වනදා සිදු කිරීමට නියමිතයි. ලබන මස 13 වනදා කප් සිටුවීමෙන් පසු ලබන මස 17 වනදා සිට දින 5ක් සිව්මහා දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වෙනු ඇති. පළමු කුබල් පෙරහර ලබන මස 18 වනදා වීදි සංචාරය කිරීමට නියමිතයි. ලබන මස 22 වනදා දක්වා කුඹල් පෙරහර පැවැත්වෙන අතර පළමු රන්දෝලි පෙරහර ලබන මස 23 වනදා වීථි සංචාරය කරනු ඇති. අවසන් මහා රන්දෝලි පෙරහර ලබන මස 27 වනදාද ලබන මස 28 වනදා දියකැපීමේ පෙරහර හා එදිනම දහවල් පෙරහරද පැවැත්වීමට නියමිතයි. ඉරානය සමග ඇතිකරගත් සටන් විරාමය අවසන් බවට තමන් විශ්වාස කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්. තවදුරටත් ඉරානය සමග කටයුතු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසුවා. ඔහු කියා සිටියේ ඉරානය දරුණු සහ ප්‍රචණ්ඩකාරී පාර්ශවයක් බවයි. ඉරානය සමග සිදුකරන සාකච්ඡා කාලය නාස්ති කිරීමක් බවද ඇමරිකා ජනාධිපතිවරයා පැවසුවා. අවශ්‍යතාවක් ඇති වූහොත් ඉරානයට සාකච්ඡා පැවැත්විය හැකි බවද ට්‍රම්ප් කියා සිටියා. ඇමරිකාව ඉරානයට එරෙහිව ප්‍රබල ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළේ හෝමුස් සමුද්‍ර සන්ධියේදී ඉරානය විසින් වාණිජ නෞකා තුනකට එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන්. ජාත්‍යන්තර ජලමාර්ගයක ගමන් කළ වාණිජ නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම සම්බන්ධයෙන් ඉරානයට දැඩි වන්දියක් ගෙවීමට සිදුවනු ඇති බවයි ඇමරිකා මධ්‍යම විධානය සඳහන් කළේ. බන්ධනාගාර ගැටුමින් තවත් නිලධාරියෙකු මරුට. නිලධාරීන්ගේ දේහයන් වැලිකඩට අධිකරණ ඇමති සංවේදී වෙයි. මේගමුවේ රැඳවියන් දහසක් වෙනත් බන්ධනාගාර වෙත. මහනුවර ඇසළ මංගල්‍යයට දින නියම වෙයි. ට්‍රම්ප්ගෙන් ඉරානයට ප්‍රතිචාර. සියත සවස ප්‍රධාන ප්‍රවෘත්ති නිවායි. මම සප්න වංශික. සියත මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති හෙට උදෑසන 6:30. ඔබට සුබ රාත්‍රිය.
19: ලොවපුරා සැරිසරා සත්‍ය සියතටගත් සියත ප්‍රවෘත්ති යළිත් බලාපොරොත්තු වන්න.

0: the town.
1: ලංකාපුරාම ජනප්‍රියුණු ස්ටේජ් ඩ්‍රාම එකක් තමයි බල්ලොත් එක්ක බෑ කියලා කියන්නේ.
2: මේ දවස්වල වේදිකාගත වෙන්නේ ඒ ඩ්‍රාම එකේම සෙකන්ඩ් එඩිෂන් එක.
1: අපි ඒ ගැන වැඩි විස්තර ඇහුවේ ගිහාන් ප්‍රනාන්දුගෙන්.
3: බල්ලොත් එක්ක බෑ එක කියන නාට්‍ය අපි මුලින්ම 2009 වගේ තමයි පටන් ගත්තේ. ඒ තීන් එකට සමානව තීන් එකකින් තමයි දෙක කියන එකත් හැදෙන්නේ. ඒක නරකම දිගුවක් හැටියට.
2: කවුද මේ ඩ්‍රාම එක ඇක්ට් කරන්නේ?
3: ලංකාවේ ඉන්න හොඳ ප්‍රවීණම රංගන ශිල්පීන් කලනවා සම්බන්ධයට ඉන්නේ. පාජිත් ලොකුගේ සරත් කරුණාරත්න චින්තක පීරිස් චන්දා පීරිස් වගේ.
1: ඩ්‍රාම එක ඇතුලේ ජෝක්ස් වලින් ලොකු කතාවක් කියනෝ නේද?
3: ඇත්තටම බල්ලුත් එක්ක දැක් කියන්නේම දේශපාලන ප්‍රවණතාවක්. ලංකාවේ දේශපාලනය ගැන සමාජ රාජකාරණය ගැන තියෙන විරෝධය වේදිකාවක් උඩගාව පිටසක් වන්න දක්වද්දි ඒක තමන්ගේ දෙයක් වගේ දැනෙනවා. ඒකෙන් ඒක ප්‍රතිචාර දක්වනවා.
2: දැන් ඩ්‍රාම එක කවද්ද බලන්න පුළුවන්?
3: 11 වෙනිදා තමයි ඊට 6 වෙනිදාට කොළඹ රේල් පිස්තෝල් වාදයට බල්ලුත් එක්ක දැක් අපි හම්බු.
0: Talk of the town.
1: Queen කෙටි පෙරි ගැන මේ දවස්වල ලෝකෙම කතා වෙන්න පටන් අරන් තියෙනවා. ඒ අලුත් songs ඉදම නෙවෙයි කාලයක් තිස්සේ Hollywood actor Orlando Bloom එක තිබ්බ relationship එක නැති වුණාට පස්සේ.
2: දැන් කෙටි පෙරි නිතරම public events වල පේන්න ඉන්නේ කැනඩාවේ හිටපු Prime Minister Justin Trudeau එක්ක. පහුගිය සතිවල concert film premiere එකකට වගේම red carpet events වගේ තැන් කිහිපයකම දෙන්න එකට දැකපු නිසා.
1: ගොඩක් දෙනෙක් මේ රිලේෂන්ෂිප් එක ගැන කතා කරන්න අරන් තිබ්බා.
2: ඒ විතරක් නෙවෙයි. අවුරුදු 17කට කලින් එයා ඇඳපු iconic costume එකත් Cardiff show එකේදී ආයෙත් ඇඳපු නිසා ඒ ගැනත් සෑහෙන viral වෙලා තියෙනවා.
0: Talk of the town.

0: සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තා වැදගත් වෙන්නේ ඇයි?
1: ශ්‍රේෂ්ඨ වෛද්‍ය නිලධාරී රවින්ද උණුගමගේ සමග.
0: මේ දවස්වල අපේ රටේ තියෙන ඩෙංගු රෝගී තත්ත්වයත් ඒ වගේම වෛරස් ආසාදන තත්ත්වයත් නිසා ඔබට සමහර විට වෛද්‍යවරුන් විසින් නිතර නිතර රුධිර පරීක්ෂණ වාර්තා කරගන්න කියනවා වෙන්න පුළුවන්. මේ අතරින් ඉතාම වැදගත් රුධිර පරීක්ෂණ වාර්තාවක් තමයි සම්පූර්ණ රුධිර පරීක්ෂණ වාර්තාව කියන්නේ. මේ වාර්තාව මගින් ඔබට ඇත්තේ වෛරස් ආසාදනයක්ද එහෙම නැත්නම් බැක්ටීරියා ආසාදනයක්ද ඩෙංගු රෝගී තත්ත්වයක්ද යන්න පැහැදිලිව කියන්න පුළුවන්. ඒ නිසා මේ රුධිර පරීක්ෂණ වාර්තාව ඔබට තියෙන රෝගී තත්ත්වය හරියටම අඳුනගන්න වෛද්‍යවරයාට ඉතාම වැදගත් වෙනවා. නමුත් බොහෝ විට රෝගීන් කරන වැරදි දෙයක් තමයි වෛද්‍යවරයා මේ වාර්තාව ලබා ගන්න කියපු කාලයට හරි වෙලාවට මේ වාර්තාව ලබා ගන්නේ නැහැ. ඩෙංගු වගේ රෝගී තත්ත්වයකදී එවැනි පුංචි ප්‍රමාදයක් ඔබගේ ජීවිතේ විශාල අනතුරකට ලක් කරන්න ඉඩ තියෙනවා. ඒ නිසා සෑම විටම රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබා ගැනීම වෛද්‍ය උපදෙස් මත හරි ආකාරයෙන් සිදු කරන්න. ජීවිතයට වටින වෛද්‍ය කරුණු දැනගන්න හෙට උදෑසනත් සියත අහන්න.
1: ඔබ නොදන්න මෙඩිසින්. තවත් මෙවැනි තොරතුරු දැනගන්න පිවිසෙන්න ડોક્ટર රවින්ද උඩගමගේ Facebook පිටුවට හෝ ડોક્ટર රවින්ද උඩගමගේ Studio Health YouTube නාලිකාවට.
2: අසීමාන්තික අවකාශයක අපූර්වත්වය අත්විඳින්න ශ්‍රී ලංකාවේ අනර්ගතම නිමාවේ විශාලතම ප්‍රමාණයේ පෝසිලීන් ටයිල් එකතුව Majestica ලංකා ටයිල්ස්.
3: ලංකා ප්‍රීමියර් ලීග් 2026 සමාරම්භක මහෝත්සවය ජූලි 17 දා SSC ක්‍රීඩාංගණයේදී ප්‍රවේශ පත්‍ර බුක් මයි ෂෝ වෙතින් වෙන් කරවා ගන්න. නිල විකාශන සහකරු SLT මොබිටෙල් බියෝටී
4: ඇසට් ලයින් ෆිනෑන්ස් වෙතින් බෙස්ට් බයික් එකට බෙස්ට් ඩීල් එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයවන බජාජ් සීටි 100 හා ප්ලැටිනා 100 මෝටර්සයිකල් සඳහා පහසුම ලීසින්. පහසු ලීසින් වාරික කඩිනම් අනුමැතිය සහ අවමලිය කේවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. ඇසට් ලයින් ෆිනෑන්ස් අද මෙන්න අද මාරන් යන්න. අමතන්න 011 14 700.
5: අපි දවස පුරාම අරමුණු වෙනුවෙන් දුවන මිනිස්සු. හැබැයි ඇඟට විවේකය කියලා ලැබෙන්නේ නිින්දෙන්. ජීවිතේ විඳින්න සුව නිින්දක පහස ඕනෙමයි. Valentino Italy Wellness Mattress Collection සමගින් දවසම ලස්සන කරන නිින්දක් එක්ස්පීරියන්ස් කරන්න. නවීන තාක්ෂණය හා විද්‍යාත්මක ක්‍රමවේද එකට එකතු කරලා ඔබේ ශරීරය හා මනස සුවපත් කරන ඔබ ආස කරන සැප නිින්දක සෝය විඳිමු. ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Wood Place Colombo 7 වෙත අදම ඇවිත් යන්න. හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි.
6: අනුවටයි දශම හතරෙන් පැල් මඩුල්ලට
7: දැම්වලම් රාත්‍රිය 7:00.

රාත්‍රී 7යි විනාඩි 6යි. අදත් ඒ වගේම දවසක්. ඒ වගේම දවසක් කියුවේ. ඔව්, සනසීමේ කතා කරන්න පුළුවන්. ඕනම දෙයක් බෙදා ගන්න පුළුවන්. ඔයයි මමයි ආදරේ රසතැන් ගැන කතා කරන, ආදරේ විශ්වාසය ගැන කතා කරන, විශ්වසනීය ආදරයක් කොහොමද තියෙන්න ඕනේ, රසකතා මොනාද, ඔයාගේ ආදර කතාව මොන වගේද, අපි කොහොමද අපිව බලාගන්නේ, මේ හැම දෙයකටම ඕනේ ආදරේ. අලුත් වෙලාවක අපේ පළවෙනි පැය. දන්නවද, ඔබත් මමත් අපි දෙන්නම මිනිස්සුන්ව ගොඩනගන්න, අපි අපිව ගොඩනගා ගන්න කොච්චර උත්සාහ කරනවා ඇතිද නේද? මේ ජීවිතේ තේරුම් කරන්න, මේ ජීවිතේ පැහැදිලි කරන්න, හිනස්සන්න, කෙනෙක්ගේ වැරැද්දක් දැකලා ඒ වැරැද්ද හදන්න, ඒ වැරැද්ද හදාගන්න උදව් කරන්න අපි කොච්චර මහන්සි වෙනවා ඇතිද? සීත ආදරේ කහන ඔබ කොච්චර ආදරණීයද? ඒ හින්දා නේද තමන්ටත් වඩා, තමන් ගැන හොයලා බලනවටත් වඩා වෙන කෙනෙක් ගැන ඒ තරමටම හොයලා බලන්න නේද? සමහරක් මිනිස්සු ඉන්නවා හොඳම දේවල් තමන්ගේ ඇස් ඉස්සරහම තියාගෙන කළුවර ලෝකයක් අස්සේ ඔහෙ ඇවිදගෙන යනවා එක එක දේවල් හොයාගෙන. මොන වගේ දේවල් ලැබෙනවටද? හැබැයි එහෙම මිනිස්සුන්ට අද නැතත් මේ වෙලාවේ නැතත් කවදාහරි දවසක තේරුම් යන්න ඕනේ අපි මොනාද කිව්වේ, අපි මොනාටද මෙච්චර මහන්සි වෙන්නේ කියලා. එන්න, පය දෙකක් තියෙනවා ගැඹුරු දේවල් වගේම පුංචි පුංචි ආදරේ ලස්සන තැන් කතා කරන්න. 0711 98 2 98 4 අපේ WhatsApp නම්බර් එකට හරි ආදරේ කවුන්සිල් FM අපේ Facebook page එකට හරි comment එකක්, message එකක්, ඕනම දෙයක් ගැන ලියලා එවන්න ඕනේ. විශ්මින්න පය දෙකක් ඔයත් එක්ක.

0: ඇත්ත කිව්වහම ඇත්තටම පැත්ත යනවාද?
1: රජයේ වගකීමක් තමයි ජනතාව ආරක්ෂා කිරීම.
2: විසින් ඕඩිනන්ස් එකේ තියෙන බලතල පාවිච්චි කරලා ආත්ම ආරක්ෂාවේ අයිතිය සහ සිටුේෂන් එක පාලනය කරන්න වෙඩි තබලා
0: තියෙනවා. බුද්ධියට විමසන්න දෙන සටහන්. ඇත්තටම සත්‍යද?
3: වරප්‍රසාද තියෙනවා
4: මේ වරප්‍රසාද ඔක්කොටම තියෙනවා.
5: කවුද ඒකල තියන්නේ? එහෙම
4: මතක තියාන්නේ එක වාචිකාරු පස්සේකට තියන්නේ පිළිතුරු දෙන්නත් විනාඩි 6යි.
6: හයිලන්ඩියේ තව එක විනාඩියක් තියෙනවනේ.
4: ඒ විනාඩිය දෙන්න. මේ ජෝක් එකක් කරගන්න
6: එපා කරු. කිසිම ජෝක් එකක් නැහැ කරු කතා නායකතුමා.
5: මොකද්ද මේ විකාරේ?
0: සෑම දිනකම උදෑසන 6යි 30 දහවල් 12 සවස 6 සියත ප්‍රවෘත්ති සත්‍ය සියතට
7: සිවි ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත වැඩි විස්තර සඳහා 0.117 388 388 අමතන්න ණය ශ්‍රේණිගත කිරීම BBBLK Outlook Stable Fitch Ratings Lanka Limited ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසර ලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකි.
8: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
9: හැබැයි අද වෙද්දි තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
10: හලෝ හයි මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු වියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුනේ තායිලන්තයට ආවට පස්සේ.
11: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්.
12: Global University Partners. කතා කරන්න 0.718 492 492 0.71 132 77.
13: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක්ක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 0.112 200 200. Fitch Ratings A-LKA Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමාගමකි.
14: ඇලුමිනියම් ඇලුමිනියම්මනේ.
15: මහත්මයා, දන්සලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, හෝටලේ ෆ්‍රයිඩ් රයිස් වෙනයි, දෙකම ෆ්‍රයිඩ් රයිස් වුණාට ක්වොලිටිය වෙනස්.
16: හොඳම ප්‍රමිතිය සහතික කරන ISO සහ SLS සහතිකලත් ඇලුමික්ස්. ඇලුමිනියම් ඕන තරම්. ඇලුමික්ස් නම් ඉස්තර.
17: සිරිබෝඩ් සමාජිකයන් සඳහා කාගිල්ස් වර්සිටි වෙතින් මෙගා වට්ටම් ගෝල්ඩ් සුප්‍රීම් චිකන් සොසේජස් ඉතිරි රුපියල් 220යි. ෆ්ලෝරා ෆැට් ස්ප්‍රෙඩ් ඉතිරි රුපියල් 225යි. මංචි සුපර් ක්‍රීම් ක්‍රකර් ඉතිරි රුපියල් 50යි. ග්ලෝගාඩ් ටූත් පේස්ට් ඉතිරි රුපියල් 110යි. කාගිල්ස් වර්සිටි
18: CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය. රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
19: කිරිපිටිවල වැඩිපුරම අඩංගු වෙන්නේ 1 ලැක්ටෝස්, 2 සුක්‍රෝස්.
20: 1 ලැක්ටෝස්.
21: සියතස පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්නවලට අද උත්තර දුන්නේ හොරණින් හර්ෂිනී සඳරේනෝ.
22: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි, දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි.
23: 5 වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714 151 151 දැන්ම WhatsApp කරන්න.
24: සියත පොකට් මනි.
25: හෙටත් උදේ 5යි කාලෙට සියත අහන්න.
26: අනුග්‍රහය
27: දරුවන්ගේ අනාගතයට සැනසිරිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක්, 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19. සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගම් කේ. ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.

0: Luna, da sudu contigena e Disney.
1: Denin Anna. Sati tawasla hawas dekata.
2: Theater hot and spicy with sudu kochi.
1: Godak kadare.
3: Theater teli depaya. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
4: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
5: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
6: රාජ්‍යරෝ ගොබ්බයා.
7: එයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
8: නිලබල කරේති ඔලමුල පුරේ.
9: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රියේ 7ට.
1: සීත TV තුලින්.

රාත්‍රී 7යි විනාඩි 26යි. හිනාවෙලා ඉන්න පුළුවන් හිනාව පෙරුණු දවස්. ඉස්සරහට හරි ඇයිනේ නේද? තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් ලස්සන දවස්. අපිට එන්නේ ටිකක් පහු වෙලා කියලා. විශ්වාසයෙන් ඉන්න. ඒ ගැන බලාපොරොත්තු තියාගන්න. මොකද මට ඇවිල්ලා තියෙන මේ මැසේජස් දෙකක් තියෙනවා. හරිද? ඒ දෙකත් කිව්වට පස්සේ මට දැනෙච්ච දෙයක් තමයි, කෙනෙක් කොයි තරම් දුකින් හිටියත් මොන තරම් ආදරේ විතරක් නෙමෙයි, පවුලක දෙයක් වෙන්න පුළුවන්, ඔෆිස් එකේ දෙයක් වෙන්න පුළුවන්, තමන්ගේ පර්සනල් දෙයක් වෙන්න පුළුවන්, යාළුවගේ ප්‍රශ්නයක් තමන්ගේ කරගෙන වෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් තැවෙනවා නම් ඔයාගේ මුළු හාර්ට් එකෙන්, හෘද සාක්ෂියෙන්ම ඔයා ඒ වෙනුවෙන් තැවෙනවා නම් ඔයාට හිනාව පිරිච්ච දවසක් එන්න, ඒ කාලෙ එන්න. වැඩි ඈතක නෙවෙයි ඒ දවස. දවසක ඔයාගේ හිතේ මල් පිපෙන්න ඕනේ හරියට වැස්සක් වගේ. අද අපි හංගගෙන ඉන්න වේතනාව, ඔයාගේ මුළු හිතේම තියෙන දුකක් වෙන්න පුළුවන්. ඔයා මුකුත්ම නොකියා නිහඬව කඳුළු වට්ටද්දී ඒ අර මං කිව්ව මල්වැස්සට ඒ ඔක්කොම හේදිලා යන්න ඕනේ. මම වැස්සක් කියලා අදහස් කරන්නේ මේ ඇත්තම වැස්සක් නෙවෙයි. සමහරක් විට ලස්සන හාට් එකක් තියෙන කෙනෙක්, සමහරක් විට යාළුවෙක් වෙන්නත් පුළුවන්. ඔයාට ඕනම දෙයක් ඔයා විදිහට කතා කරලා ෂෙයා කරගන්න විසඳුමක් කාලයක් ලැබෙන්නම ඕනේ. දන්නවද, ජීවිතේ හැම අඳුරු කාලයකම ආයෙත් අලුත් ඉරක් පායන්නත් පුළුවන්. විශ්වාසයෙන් ඉන්න. ලස්සන දවස් එන්නේ පහු වෙලයි. හැමදේම වෙනස් කරන්න පුළුවන් වෙන්නේ දැන් ඔයා හිතන විදිහ වෙනස් කරගත්තොත් විතරයි. එන්න අපි කතා කරමු. 0711982947 අපේ WhatsApp number එකට හරි ආදරේ කවුන්සියට FM අපේ Facebook page එකට આવીත් අද කෝට් එක යටි comment එකක් තියන්න.

අර කළු වලාකුළුත් එක්ක ආව වැස්ස ඉවර වුණාම තමයි ඒ හස පැහැදිලි වෙන්නේ. ඔයාගේ ජීවිතේ දවසක ලස්සනට මල් පිපෙන්න ඕනෙත් අන්න ඒ කාලෙදි තමයි.

0: බ්‍රෑන්ඩ් නිව් උනත් රෙජිස්ටර්ඩ් උනත් ත්‍රී විල් එකක් ගන්නවා නම් ඇසට් ලයින් ෆිනෑන්ස් තමයි. ලියකියවිලි අවමයි. වාරික පහසුයි. ත්‍රී විල් පොතට හදිසි ණයක් උනත් ගන්න පුළුවන්. ඔබගේ සිහින ප්‍රිරෝධ රතය අදම ඔබේ කරගන්න. ඇසට් ලයින් ෆිනෑන්ස් 011147400 යමතන්න. වසර 23ක නොබිඳුණු විශ්වාසය.
1: හිනාවෙන්න මෙන්න වෙලාව.
2: මං හිතන්නේ අලුත් රෙගියුලේෂන් ඇවිල්ලා තියෙනවා පයිලට්ස් 3 දෙනෙක් යන්න ඕනේ කියලා.
3: පයිලට්, කෝපයිලට්, කෝකෝපයිලට්.
2: නෑ, පයිලට්, කෝපයිලට්, කෝමේ පයිලට්.
4: මුලටම දන්න සුපිරි රේඩියෝ ඩබල් අප් එක. 7FM

0: පවුල් දහස් ගණනකින් ගන්න නිසා මේ අඩුමවි.
1: රට පුරා හැමෝටම සේවාව සපයන එකම හිතවතා කාගිල්ස් ෆුඩ් සිටි.
2: ශ්‍රී ලාංකිකයන් 95%කට වඩා ආවරණය කරන ශක්තිමත් 4G ජාලය සමගින් හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනී. හච් හැමදේකටම ඔප්ෂන් එකක් තියෙනවා.
3: රුපියල් 35,000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට්ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිකර් ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් විතින් දැන් ලබාගත හැකි.
4: සුබ දවසක්.
5: අලුත් වෙලා.
4: පහසු වෙලා.
5: තෑගි වැඩි වෙලා.
6: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
7: නුවර පාරට මීටර් 100ක් දුරේ නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න. The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716-666-222. Prime Residences.
8: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
9: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
10: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලට වකින් වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
11: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය. මාසික වාර්කිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
12: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික් ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීටර්ස් මෝටර් කම්පනි ප්‍රයිවට් ලිමිටඩ්

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට කාඩ් එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center Vote Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න
5: කැපුවා නේද ඩබල් ඉර ඩබල් පොකට් ඇඳන් ඒ මැදට ඩබල් දාලා කන් අප දෙකකුත් ගහලා
6: ඈරාලා හමි
5: ඇහුන් නැද්ද මං කියපුවා
6: නෑ නෑ අහන් හිටියේ
5: මොනවද අහන් හිටියේ
6: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු
5: හෑ
6: ඔහුරාලා හමි වන් ඇන්ඩ් ඔන්ලි සින්දු සියත
1: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්
7: අනුග්‍රහය

රාත්‍රී 7යි විනාඩි 48යි මැසේජ් එකක් ඇවිත් තියෙනවා මෙන්න මේ විදිහට. තාමත් අමතක නැහැ. ඒ දවස කොහොම අමතක වෙන්නද? හැබැයි ඔයා අද මගේ ළඟ නැතත් මං අතටත් ඔයා ජීවත් වෙන දිහා බලන් ඉන්නවා. ඒ අපේ මතකයන් ඉතුරු කරගෙන. අපි දෙන්නට එකට ජීවත් වෙන තරම් වාසනාවක් නැති වුණත් ඔයා දිහා ඈතින් හරි ඉඳගෙන බලාගෙන ඉන්න මට පුළුවන්. ඔයා ඉස්සරහට මං එක්ක කියපෝ හැම ආසාවක්ම ඔයාට ලැබෙනකන් මං ඔයා දිහා බලාගෙන සතුටින් ඉන්නවා. මැසේජ් කෙවලා තියන්නේ කළුතර ළමෙක්. ගැහැණු ළමයා කියනවා නම කියන්න එපා කියලා. ඉතින් මම විශ්වාසය රකින්න ඕනේ හින්දා නම කියන්නේ නැහැ. එයාවත් එකතු කරගෙන ලස්සන සින්දුවක් දෙනවා මෙන්න මේ විදිහට. සමහර මිනිස්සු ඉන්නවා කවමදාක්වත් තේරුම් ගන්න නැති දෙයක්. අපි කොච්චර වචනෙන් කිව්වත්, කොච්චර දේවල් අපි හිතමු මැසේජ් එකකින් කිව්වත්, හම්බෙලා කිව්වත්, ඒ අය ඉන්නේ ඒගොල්ලෝ හිතන විදිහට විතරයි. කෙනෙක්ට කියන්න පුළුවන් හරිම ටොක්සික් වයිබ්ස් තියෙන කියලා. හැබැයි ඔයාගේ හිත දන්නවා ඔයා කවමදාක්වත් ඒ විදිහ දෙයක් වචනකින්වත් ඒ කෙනා වෙනුවෙන් වැරද්දක් කරලා නෑ කියන එක. හැබැයි ඔයාගේ වැලීව් එක නැති කරගෙන ඇයි තවත් ඒ වගේ ටොක්සික් වයිබ්ස් තියෙන කෙනෙක් වෙනුවෙන් බලාගෙන ඉන්නේ? හැබැයි ඉතින් දවසක් හරි ආදරය කරපු හින්ද වෙන්නේ නැති නේද?

මං විශ්වාස කරන දෙයක් තමයි අද නැතත් මිනිස්සුන්ට කවදාම හරි තේරෙන්න ඕනේ උවමනාවෙන් නැති කරගත්තේ ජීවිතේ එයාගේ ළඟින් හිටිය එයා ගැන ගොඩක් හොයලා බලපු ආදරය කරපු හොඳම කෙනා හොඳම මනුස්සයා තමයි විහිින් නැති කරගත්තේ කියලා.

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින්
3: පරම්පරා ගානක් අපේ රටේ හොඳම ඇලුමිනියම් තුන්න විශ්වාසයේ පරිස්සම් කරපු ක්වොලිටිය මේන්ටේන් කරපු ගැරන්ටියත් එක්කම වොරන්ටියක් දෙන්නේ ඇලුමෙක්ස්.
4: ඇලුමිනියම් ඕන තරම් ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
5: CDB ස්ථාවර තැන්පතු වෙතින් 15%ක් දක්වා අසම සම පොලි අනුපාත. වැඩි විස්තර සඳහා 011 7383 388 අමතන්න. ණය ශ්‍රේණිගත කිරීම BBB LK Outlook Stable Fitch Ratings ලංකා ලිමිටඩ්. ශ්‍රී ලංකා මහ බැංකුවේ අවසරලත් බලපත්‍ර ලාභී මුදල් සමාගමකින්.
6: යුග දිවියට පිවිසෙන ඔබට මේ දිනවල සීතවෙති විදුලි උපකරණ ගෘහ පාණ්ඩ සඳහා සුවිශේෂී දීමනා රසා විස්තර 076-8233-444 සීතා හදවත් දිනු හිතවත්කම
7: 2026 FIFA උණුසුම ජූනි 12 වනදා සිට සජීවීව Pure Mobile App එකේ නොමිලේ බලන්න.
8: SLT Mobitel Pure TV නීල විකාශක
9: CDB බැංකුවෙන් ඔබේ ස්ථාවර තැන්පතුවට 13.75% දක්වා සුපිරි පොලියක් අමතන්න 011 5411 411 නැතහොත් ළඟම ඇති SDB බැංකු ශාකාවට පැමිණෙන්න කොන්දේසි සහිතයි.
10: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද? NIB The City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කරගන්න. අදම අමතන්න 011 8 32 2000 NIB The City University The place to be.
11: ඒ හරිම තැනට ගිහින්ද? LOLC එකෙන් loan එකක් ගත්තේ?
12: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
13: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 5 715 555 අමතන්න.
14: ඔයා උයන්න දන්නවද?
15: ඕ මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
14: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා
15: දානවා.
14: ආ. දැන් මේ මිනිස්සු ඒව බලාගෙන හදනවද කැමරාද?
15: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කැමරා.
14: අපෝ බෑ මං Facebook එකක් නැහැ. Facebook එකේ බොඩු.
16: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
17: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමත සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාළඹේ පුංචිකාර නිවස
18: See you there.

මේ පැය පටන් ගන්නකො මම පුංචි කවියක් කියලා. හැබැයි කවිය ලියලා තියන්නේ මම නන් නෙවෙයි. හැමදාමත් සියතාදුර රේඛා අහන අපේ ජගත්. සීත සූළඟට පවා නොනිමෙන දැල් වෙන පහනකි මිනි රාත්‍රිය ආදරෙන් පුරවා තනිය මකනා බව දනී. නින්ද නැති කර සිහින ලොවකට අපිව ඔබ කැඳවා ගනී. විශ්මි අපි ඔබ ළඟයි ඉන්නම් කිසිම දා ඔබ නෑ තනි. Thank you so much Jagat. හරියට ඔගලෙවන මැසේජස් මම බෙදා ගන්නා වගේම තමයි. සියත ආදර රේඛ අහගෙන ඉන්න ගමන් මෙහෙම මැසේජස් එද්දී මටත් හිතෙනවා, මටත් දැනෙනවා විශ්මි ඔයා තනි නෑ කියලා. ජගත් මෙහෙමත් අහලා තියෙනවා, ආදරය හොයන ආදර සිත්වලට එකම ඔසුව ආදර රේඛ නේද කියලා. ඔබ හරි, ඔබ නිවැරදි. මේ අහන්නකෝ, වෙලාවකට මටත් හිතාගන්න බෑ මොකක්ද මේ ඇත්තටම ආදරය කියන්නේ කියලා. කිසිම කෙලවරක් නැති, ඉවරයක් නැති, අපිට ඕනේ අපිට සැහැල්ලුවෙන් ඉන්න ඕන. මේ ආදරේ ඇත්තටම මොකක්ද? මොකක්ද මේ මැජික් එක? මේ මැජික් එකේ මොනාද රසතන්? මේ මැජික් එකේ මොනාද අපිට මතක් කරන්න පුළුවන්? කෙලවලක් පේන්නේ නැති මේ ලෝකේ ආදරේ කියන්නේ මොකක්ද කියලා තාමත් ඇත්තටම හිතා ගන්න අමාරුයි. හැබැයි මට හිතෙන්නේ ඇත්තටම ආදරේ කියන්නේ හේතු නැතුවත් රැඳී ඉන්න හිතක්, ගැළපීම් නැතුවත් අත් නොහරින ආත්මයක් වෙන්න බැරිද?

මේ අපි කතා කරන අන්තිම පැය වගේම තමයි දෙවනි පැය. 0711 982 984 අපේ WhatsApp නම්බර් එකට හරි Other Records at FM අපේ Facebook page එකට આવીත් comment එකක් දෙන්න ඕනේ. රෑ 9 වෙන්න කලින්.

0: සහ ප්‍රවෘත්තිවලට එහාගිය ප්‍රවෘත්ති.
1: විශාල ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීම නිසා සෞන්දර්ය විශ්වවිද්‍යාලය తాවකාලික වසාදමන් සිද්ධ වෙනවා. දැන් මේ වන විට මොරටු විශ්වවිද්‍යාලයත් తాවකාලිකව වහර දාන්න සිද්ධ වෙනවා. දැන් මෙතන අපි තේරුම් ගන්න ඕනේ මොරටු විශ්වවිද්‍යාලය වැහුවා කියලා විතරක් ඒ ප්‍රදේශාශ්‍රිතව ගැටළු විසඳෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රදේශාශ්‍රිතව తాවකාලික නවාතැන් ගණනාවක් තියෙනවා. එතකොට විශාල පිරිසක් ජීවත් වෙනවා. එතකොට ඒ තදබදයේ ඇතුලේ ඩෙංගු රෝගය බෝ වෙන්න අවශ්‍ය පරිසරය නිකම්ම හැදෙනවා. එතකොට විශ්වවිද්‍යාලය වැහුව පමණින් නැවත විශ්වවිද්‍යාලය තුළ ඩෙංගු රෝගීන් වාර්තා වෙන එක නතර වෙන්නේ නැහැ. දැන් මෙරට පාසල පද්ධතිය මේ බලපෑම මෙමින් තියෙන්නේ
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදෑසන 6:30ට, දහවල් 12:00ට, සවස 6:30ට සියත ප්‍රවෘත්ති.
2: CDBක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක්. CDB රන් ණය, රත්තරන් ණය දෙන ඉස්තරම්ම දෙන.
3: ඔබත් A-levels අවසන් කළ සිසුවෙක්ද NIB the City University සමගින් ඔබගේ global life එක ගොඩනගා ගන්න UK, Australia, Malaysia හෝ රුසියානු විශ්වවිද්‍යාලයකින් ලොව පිළිගත් උපාධියක් හිමි කර ගන්න. අදම අමතන්න 011 8 32 2000 NIB the City University the place to be.
4: ඉතුරුම් ගිණුමකට 7% දක්වා ඉහළ පොලියක් ඇතුළු පුදුම හිතෙන වාසිය එක LB Premier Savings. ඉතුරු කරන පුදුම හත. අමතන්න 011 2200 Fitch Ratings A-LK Outlook Stable ලියාපදිංචි මූල්‍ය සමග
5: අම්මේ මන් තමයි මේ සැරේ වැඩියෙන්ම ලකුණු ගන්නේ. නෑ නෑ මන් තමයි වැඩියෙන්ම ගන්නේ.
6: හරි හරි අපි බලමුකෝ එහෙනම් සියත පොකට් මනි ප්‍රශ්නවලට කවුද හරියටම උත්තර දෙන්නේ කියලා.
7: හරියට උත්තර දුන්නොත් රුපියල් 5000ක් උත්තරනවා.
8: පහවසරේ ඉඳන් 11 වසර වෙනකන් ඉගෙන ගන්න දුවේ පුතේ. ඔයාලටයි මේ අවස්ථාව. දැන්ම දරුවගේ නමයි කමයි වසරයි 0.714151 WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
9: සියත පොකට් මනි. අනුග්‍රහය.
10: දරුවන්ගේ අනාගතයට සැනසීමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු. ජේෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 15%ක පොලියක්, 11.84%ක වාර්ෂික සපල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස්. 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභී මූල්‍ය සමාගමකේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook.
11: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න.
12: මං හිතුවේ මේ ඔයාලගේ ගෙදර වැඩ කරන වැඩකාරී කියලා. ඔයාලට මේ වගේ අලුත් දෙන්නවද?
13: මොකද මේ වගේ කියන්නේ?
11: සමතන ඇති සමට හමුව ඇති දෙහතක බැඳි සුඳුරු ආදරයක කතාවක්.
13: සහස් ලංකාවට වෙලා කොමතන මාව හොයාගත්තේ.
14: එයත් ලස්සනයි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7:30ට සියත TV තුලින්.

සියත ආදර එක හැමදාමත් අහන කෙනෙක් තමයි මොරටුව ඉඳන් අපි වහන රුක්ෂාන් කියන්නේ. රුක්ෂාන් මම දන්නවා ඔයා ඔයාගේ සඳ මාලිට ගොඩක් ආදරේ කියලා. ඔය දෙන්නවම මේ සින්දුවට ගොඩක් ආදරෙන් එකතු කරගන්නවා.

ඇත්තමත් කියනවා. ඇත්තටම ආදරේ කියන්නේ හේතු නැතුවත් රැඳෙන්න හිතක්ද, නැත්නම් ගැළපීමක් නැතුවත් අත් නොහරින ආත්මයක් වෙන්න බැරිද? රාත්‍රි 8යි විනාඩි 22යි මෙහෙම කමෙන්ට් එකකුත් ඇවිල්ලා තියෙනවා. පහුවෙලා එනවයි කියලා හිතපු ලස්සනම දවස්, ඔව් ලස්සනම දවස් නුඹයි මමයි හැමදාමත් හීන මැව්වා. රිදෙනවා තමයි, ඒත් කෝ ඒ සතුට තව ගව් ගානක් දුරද. එහෙම ලියන්නේ අපේ ඉසුරු මංචනායක.

0: ඔබත් විදෙස් අධ්‍යාපනය සඳහා සිහින දකින්නෙක්ද? O-level, A-level හෝ උපාධියෙන් පසු ඔබගේ උසස් අධ්‍යාපනය මහා බ්‍රිතාන්‍ය හෝ ඕස්ට්‍රේලියාවේ පිළිගත් විශ්වවිද්‍යාලයකින් අවම වියදමකින් හදාරා විදෙස් අධ්‍යාපන සිහිනය සැබෑ කර ගන්න. අධ්‍යාපනයෙන් පසු වසර දෙකේ සිට ඉහළට පූර්ණ කාලීන රැකියා අවස්ථා, ශිෂ්‍යත්ව දීමනා වට්ටම් ඇතුළු තවත් බොහෝ තේ. වැඩි විස්තර සඳහා අමතන්න WhatsApp කරන්න 0718 492 492, 0718 392 477. Global University Partners, නොම්බර 221, ධර්මපාල මාවත, කොළඹ 7.
1: Asset Line Finance වෙතින් best bike එකට best deal එක. ඉන්ධන පිරිමැස්මේ ප්‍රමුඛයාවන Bajaj CT100 හා Platina 100 motorcycle සඳහා පහසුම leasing. පහසු leasing වාරික, කඩිනම් අනුමැතිය සහ අවම ලියකියවිලි. හෙල්මට් එකකුත් නොමිලේ. Asset Line Finance, අද මෙන්න අද මාරන් යන්න. අමතන 0114 700.

රාත්‍රි 8යි විනාඩි 40යි. මම දැන් යන්න හදන්නේ අපේ කමෙන්ට්ස් පැත්තට. කවුද සියත ආදරයක අහන් ඉඳලා මැසේජස් කමෙන්ට්ස් එවේ කියලා බලන්න. මං අද ඉතින් ඔයත් එක්ක වැඩිපුර කතා කළේ ලස්සන දවස් එන්නේ පහු වෙලා කියනකනේ. දුක් වෙන්න එපා, විශ්වාසයෙන් ඉන්න, බලාපොරොත්තුවෙන් ඉන්න. මොකද ඔයාට තියෙන ලස්සන හිතක් ඉතින් ඔයාට කඳුලකින් හරි වේදනාවකින් හරි දෙයක් ඉවර වෙලා ආයෙත් මල් වැස්සකින් වැහෙන්න ලස්සන ආදරයක් ලැබෙන්න ඕනේ. මොකද මං විශ්වාස කරන විදිහට අපිට මිනිස්සුන්ට ආදරයක් ඕනෙමයි. ඒක මං කියන්නේ පෙම්වතෙක් පෙම්වතියක් නැහැ, යාළුවෙක්ගේ ගෙදරායකේ වෙලාවකට මෙහෙම කියන එක වැරදි නෑ කියලත් මට හිතෙනවා. කන්න බොන්න නැතත් කෙනෙක්ට ආදරේ ඕනෙමයි. මොකද ආදරෙත් එක්ක ජීවත් වෙන මිනිස්සු හුස්ම ගන්නවා කියලා දැනි දැනිම එය හරි අපූර්වට ජීවත් වෙනවා. කඳුළු උල්පත මෙන්න මේ විදිහට ලියනවා. බලන් ඉඳලා හිත රිදුණු තරම්, කඳුළු ගලලා ඇස් රිදුණු තරම්, දන්නවා නම් ඔයා රත්තරන් ඉන්නෑ මට දුරින් මේ තරම්. එතකොට නුවන්ත පැතුම් කියනවා, පහු වෙලා හරි වසන්තය ආවනම් මේ තරම් දුක නොදැනන්න තිබුණා කියලා. ඔයාගේ වසන්තය අත ළඟයි. තව මෙහෙම මැසේජ් එකකුත් ඇවිල්ලා තියෙනවා අපේ WhatsApp එකට. මිනිස්සු මොන දේවල් හිතුවත් කිව්වත් කවුරු කොහොම කැමති වුණත් අවුරුදු ගානක් එකට හිටපු අපි දෙන්න විතරයි දන්නේ අපි කොහොමද හිටියේ කියලා. කොච්චර ප්‍රශ්න ආවත් කඩා වැටීම ආවත් අපි එකටම අල්ලන් හිටියා. හැබැයි ඒ දේවල් ලස්සේ හිනා වෙන්න අමතක කරෙත් නැහැ. තීරණ ගත්ත හැම වෙලාවකම ඔයා මට කිව්ව දේවල් එක්ක මන් නොසෑහෙන්න මටත් වැඩිය ඔයාව විශ්වාස කළා. හැබැයි එක තැනකදී ඔයා හැමතේම අත්හැරලා යන්නම ගියා. අර අපි හිටිය මුළු අවුරුදු කාලෙම මතකයක් විතරක් වෙලා, හැබැයි මන් තාමත් කල්පනා කරන්නේ මටත් වැඩිය මං ඔයාව විශ්වාස කරලත් ඔයා ඒ දරුණු තීරණය කොහොමද ගත්තේ කියලා. මිනිස්සුනේ නේද ඕන වෙලාවක ඒ අයට තීරණ ගන්න පුළුවන්. හැබැයි කෙනෙකුගේ හිත රිද්දවලා සතුටු වෙන්න තරම් හිතක් නෑ නෑ නෑ නෑ. එහෙම හිත සීත ආදරේක අහන්නේ නෑ. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ආයෙන්නේ හෙට රෑ 7ට. තකන් ඔය ආදරය සතුටින් හිමීට පරිස්සම් කරගන්න ඕනේ. ඒ වගේම තමයි මම ප්‍රාර්ථනා කරන්නේ කාවවත් තනි වෙන්නේ නැතුව හරිම ආදරයක් හම්බෙන්න කියලා තමයි මම ප්‍රාර්ථනා කරන්නේ. ප්‍රථම ප්‍රේමයයි කියන්නම්. ඔබට සුබ රාත්‍රියක්. මං විශ්මේ.

0: සියද පත්තරේ විදහසා උදේ 7:50ට අනුග්‍රහය CDBA එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7383888 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සීසයිඩ් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමින් මවකමින්
3: ගියේ හරිම තැනට ගියේ ඉඳන් LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
4: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
5: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
6: ඔයා උයන්න දන්නවද?
7: ඕ මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
6: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා දානවා. දැන් මේ මිනිස්සු ඒව බලාගෙන හදනවද කැමරාද?
7: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කැමරා.
6: අපෝ බෑ මං Facebook එකක් නැහැ. Facebook එකේ ඉන්න බොඩු.
8: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
9: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු මාලබේ පුංචිකාර නිවස
2: සියත ටෙලි දෙපය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
10: මාව දැකලා හැංගුණානේ
11: හැංගුණා මං මේ කළු වෙනකම් මෙතෙන්ටලා හිටියේ.
2: කළු සුදු සහ පැතලි චරිත එකම වීදියක එකට මුණ ගැහෙන දූවිල්ලෙන් පිරින නගරයක්.
12: මට එහෙම ඕන නෑ යකි. මට එහෙම ඕන මම මේ මිනිහව කසාද බඳගන්න නෑනි.
2: එක චරිත එක කතාවක දකින කුණාටුවක් සේ නැගෙන දූවිලි. සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8ට
9: සියත TV තුලින්.

0: සහ ප්‍රවෘතිවලට එහා ගිය ප්‍රවෘත්ති.
1: මදුරුවන් භෝජන ස්ථාන තවදුරටත් පරිසරයේ තිබුණොත් මේ රෝගය හොයාගැනීමට හෝ රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීමට සහ අවසානයේදී මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අපහසු වෙනවා. ඒ නිසා සිළු දිනාගෙම නැවත නැවත පුනපුන අපි ඉල්ලා සිටිනවා මේ සඳහා සහයෝගය දක්වන්න. ඔබගේ ගැවට පරිශ්‍රයේ රාජකාරී කරන ස්ථාන, තමන්ගේ දරුවා යන පාසල, යන ආගමික සිද්ධස්ථාන මේවා පිරිසිදුව තබා ගැනීම සඳහා ඔබගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.
0: ප්‍රවෘත්ති සහ ප්‍රවෘත්තිවලට එහා ගිය ප්‍රවෘත්ති. උදැස්

0: una da suju kochi gena e Disney.
1: Danin Anna. Satya Tavasala Havasa Dekata.
2: Theater hot and spicy with Sudhu Kochi.
1: Godak Kadare.
3: Ladies and gentlemen, welcome to Bangkok, Thailand.
4: හයි, මම ශේනියා. ෆොරෙන් කැම්පස් එකක ඉගෙන ගන්නවා කියන්නේ මගේ තිබ්බ ලොකුම හීනේ. ඒකට මම තෝරගත්තේ තායිලන්ඩ්. වීසා ડોකියුමන්ට්ස් ප්‍රශ්න මුකුත්ම නැතුව හිතා ගන්නවත් බැරි ඉක්මනට තායිලන්ඩ් ඇවිල්ලා මගේ ඩිග්‍රී එක පටන් ගන්න මට පුළුවන් වුණා.
5: ජීවිතේ විනාශ කරන හීනෙට දැන්ම කතා කරන්න. Global University Partners. 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 2 3 4 5 0.7 1 දෙක සුක්‍රෝස්
6: එක ලැක්ටෝ
4: සියතස පොකට් මනි අම්මලාගෙන් අහන ප්‍රශ්න වලට අද උත්තර දුන්නේ හොරණින් හර්ෂිනී සඳරේනෝ
7: දරුවන්ට පොකට් මනි රුපියල් 5000යි දැන් අම්මලාටත් පොකට් මනි රුපියල් 5000යි
4: පහ වසරත් 11 වසරත් අතර ඉගෙන ගන්න දුවගේ පුතාගේ නමයි ගමයි වසරයි එක්ක අම්මගේ විස්තරෙත් 0714යි 151යි 151ට දැන්ම WhatsApp කරන්න
2: සියත පොකට් මනි
4: හෙටත් උදේ 5යි කාලට සියත අහන්න
2: අනුග්‍රහය
8: දරුවන්ගේ අනාගතයට සැනසිලිමත් විශ්‍රාමයකට ඔබේ ඉදිරියට වැඩි වටිනාකමක් එක් කරන සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් ස්ථාවර තැන්පතු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට වසර 5ක තැන්පතු සඳහා 14.5% පොලියක් 11.52% වාර්ෂික සඵල පොලි අනුපාතයකට යටත්ව අදම අමතන්න 13.19 සර්වෝදය ඩෙවලොප්මන්ට් ෆයිනෑන්ස් 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පන්තය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍ර ලාභ මූල්‍ය සමාගම කේ ලංකා රේටින් ඒජන්සි BBB- stable outlook
5: සියත ටෙලි දෙපැය අලුත් කලාවකට ටෙලි නාට්‍ය පෙළක් බලන්න
9: 4 දෙනා ගැන පොඩි කුස්සක් තියෙනවා
10: මං නම් හිතන්නේ නැහැ සර්
5: දකින හීන පිනෙන මානෙට ලංවද සියල්ල බොඳව යන නිමේෂයක්
11: අපි ඕන අභියෝගයක් බාර ගන්න ලෑස්ති
12: මට ඕන කරෙත් මේ වගේ චැලෙන්ජ් එක ගන්න පුළුවන් තරුණ කොල්ලෝ කෙලෝ ටිකක්
5: අල්ලාගත් කිසිවක් නොමැතිව ඉල්ලාගත් චරිතයකින් ජීවිතය විඳින අලුත් පරපුරක කතාව
4: බලන් ඉන්න සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 8:30ට සියත TV තුලින්

0: රුපියල් 35000ට අඩුවෙන් ගන්න පුළුවන් සුපිරිම ස්මාර්ට් ෆෝන් එක දැන් ඔනර් විතින් ඔනර් X5B Plus සිග ප්‍රදර්ශනාගාර සහ බලයලත් අලෙවි නියෝජිතයන් වෙතින් දැන් ලබා ගත හැකි.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
2: තෑගි වැඩි වෙලා.
3: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
4: නුවර පාරට මීටර් 100ක් දුරින් නිස්කලංක වටපිටාවක පදිංචි වෙන්න The Palace ගම්පහ. අවසාන නිවාස 25. දැන්ම කතා කරන්න. 0716666222 Prime Residences.
5: ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ඕස්ට්‍රේලියාව, නව සීලන්තය, සිංගප්පූරුව වගේ රටවල් 17කට මෙයවන අපේ ඇලුමෙක්.
6: ඇලුමිනියම් ඕන තරම්. ඇලුමෙක්ස් නම් ඉස්තරම්.
7: ෆිනිෂින් වහලක් ලෙස කලර් අප්ලෝව වැජබෙනා. ඔයත් වහලෙට වකි වෙන්න. ෆිනිෂින් වහලක් නම් කලර් අප් තමයි.
8: අද කාලේ හොඳම ආයෝජනය බ්‍රෑන්ඩ් නිව් බජාජ් ත්‍රිරෝද රථය මාසික වාරිකය රුපියල් 25,328 සිට දැන් දිවයින පුරා DPMC ප්‍රදර්ශනගාර සහ ඩීලවරුන්ගෙන්
9: ස්ටයිලිෂ් පෙනුමයි මයිලේජ් එකයි දෙකම එකම රයිඩ් එකෙන් ඉලෙක්ට්‍රොනික ෆියුල් ඉන්ජෙක්ෂන් තාක්ෂණය සමගින් ප්ලැටිනා 100 හැඩ වැඩකාරයා ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ප්‍රයිවට් ලිමිටඩ්

0: එක වසරකට වැඩි විශ්වාසයෙන්
1: මුළු පවුලටම මගේ ගානටම
2: කලින් එකට එකක් දැන් සැරට දෙකක් Burger King වෙතින් රසම රස spicy crispy chicken burgers දෙකක් රුපියල් 1450කට අදම එන්න ළඟම ඇති Burger King එකට
3: Co-Bank Debit Card Challenge කරන්න තියෙන්නේ shopping bill payments ඕනම දෙයකට cash වෙනුවට card එක use කරන එක විතරයි Co-Bank Debit Cards ගෙවන්න කෙවන්න දිනන්න
1: ඔබ ආස කරන සැප නිින්දක සුවය විඳිමු ඇවිත් යන්න එන්න Valentino Italy Flagship Experience Center World Place Colombo 7 වෙත හොඳ නිින්දක් කියන්නෙම හොඳ හෙට දවසකට පළමු පියවරයි
4: LOLC Finance හරියන්න හරිම තැන වැඩි විස්තර සඳහා 011157515555
5: අමතන්න 98.2 අමුවටයි 0.4

0: සියද පත්තරේ විත් හසා උදේ හතයි පනහට අනුග්‍රහය CDB එක රන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රන් සහනයක් දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාකාවට එන්න. අද මම තන්න 011 7383 388 CDB රන් ණය රත්තරන් ණය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස්ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස්ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දැවැන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් පියකුමෙන් මවකමෙන්.
3: ඔයා උයන්න දන්නවද?
4: ඕ මම Facebook එකේ උයන වීඩියෝ දානවා.
3: උයන හැටි මිනිස්සුන්ට කියලා දීලා දානවා. ඒ මිනිස්සු ඒව බලාගෙන හදනවද කෑම ගන්න?
4: මම Facebook එකේ බලන්න ගොඩාක් ප්‍රතිචාර තියෙනවා කෑම.
3: අපෝ බෑ මං Facebook එකක් නැහැ. Facebook එකේ බොඩු.
5: ලා මකලෝ සහ ලාවට සැන්ඩි සමග සඳුදා සිට සිකුරාදා දක්වා හවස පහට අනුග්‍රහය
6: පුංචිකාර නිවස වාහන උද්‍යානය තෝරගන්න වාහන 400ක් එකම තැන වාහන පරීක්ෂා කරගැනීමේ පහසුකමද සහිතයි. පුංචිකාර නිවස අපි ඔබට හොඳ වාහන පමණක්ම තෝරා බේරා දෙන්නෙමු. මාළඹේ පුංචිකාර නිවස.
7: හරි ගියේ හරිම තැනට ගියින්ද? LOLC එකෙන් ලෝන් එකක් ගත්තේ.
8: මාත් හරියන්න කියලා හරි තැනටම යන්න ඕනේ.
9: LOLC Finance හරියන්න හරිම තැන. වැඩි විස්තර සඳහා 011 715 555 අමතන්න.
10: ගෙදරින් හැමදේටම සල්ලි ඉල්ලන්න ඕනේද? ඔන්න අපි ලෑස්ති කාලෙකට ඇති වෙන්න පොකට් මනි දෙන්න.
11: දැන්ම දරුවගේ 9යි 9යි වසරයි 011 714 151 151 ට WhatsApp කරන්න. සතිය දවස් පහේම උදේ 5යි කාලෙට සියත FM අහන්න.
12: ප්‍රශ්න 4යි රුපියල් 5000.
13: සියත පොකට් මනි.

0: ගීතායයි.
1: අද සියත රෑ 10යි ගී 10යි තෝරන මම ඉපිදලා තියෙන්නේ දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලියත්ත ගමේ. බෙලියත්ත ගාමේ වුණාට මං ඉපිදලා තියෙන්නේ ඇත්තටම වලස්මුල්ල ආරෝග්‍ය ශාලාවේ. ඉතින් මම කුඩා කාලේ පාසල් ගියේ බෙලියත්තේ. පස්සේ මගේ පියාගේ ගම වුණ ගන්දර, ඒත් මාතරට ඉතාම ආසන්න කුඩා ගමක්. එහි පදිංචි වෙලා හිටියා. එහි මාතර සාන්ත සර්වශිෂ විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබුවේ. පසුව 60 දශකයේ කොළඹට ආවා. කොළඹට ඇවිල්ලා ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්වවිද්‍යාලයටත් ඇතුළු වුණා ඉගෙනීමෙන් පස්සේ, උසස් අධ්‍යාපනයෙන් පස්සේ. ඉතින් මගේ මූලික වශයෙන් මම ලේඛනයට සහ සිනමාව, සාහිත්‍ය, ගුවන් විදුලි වගේ මාධ්‍ය රාශියකට සම්බන්ධව කටයුතු කරන ඒවායේ සමහර මාධ්‍ය තුල මගේ නිර්මාණත් පළ වෙනවා. නිර්මාණකරුවෙක් හැටියටත් මම කටයුතු කරනවා. එහෙනම් මේ ගීත අහලා රස විඳිමු. මම බුදුදාස කලප්පති. අද මම තෝරගන්න පළමු වෙන ගීතය චිත්‍රපට ගීතයක්. මේ චිත්‍රපටය මම නැරඹුවේ මගේ බාලකාලේ. මම එතකොට පදිංචිවල හිටියේ මගේ පියාගේ ගමේ ගන්දර. චිත්‍රපට ශාලාව මට මතකයි, මාතර බ්‍රෝඩ්වේ තියටර්. ඒ දවස්වල ඉතාම ජනප්‍රිය සිනමා ශාලාවක්. එහි මම හිතන්නේ සිලෝන් තියටර් සමාගමේ චිත්‍රපට විතරයි ප්‍රදර්ශනය වුණේ. අවාසනාවකට අද දවසේ ඔබ මාතරට ගියොත් බ්‍රෝඩ්වේ සිනමා ශාලාව තිබුණු තැන ඒ ආකාරයේ මේ බිල්ඩිම තියෙන ඒ ගොඩනැගිල්ල තියෙනවා. නමුත් සිනමා ශාලාව වෙනුවට අද එහි තියෙන්නේ සුපර් මාකට් එකක්. ඉතින් ඒක එක්තරා ආකාරයක ශෝකජනක ඛේදජනක අත්දැකීමක් විදිහට මම දකිනවා. මොකද මම ඒ බ්‍රෝඩ්වේ සිනමා ශාලාවේ චිත්‍රපට රාශියක් බලලා තියෙනවා බාලකාලේ, පාසල් කාලේ, ගමේ ඉඳලා කොළඹට එන්නට පෙර. ඉතින් නැරඹු පළමුවෙනි චිත්‍රපටයේ, සිංහල චිත්‍රපටයේ කැලෑහඳ. කැලෑහඳ චිත්‍රපටයේ තමයි මම තෝරගත්ත පළවෙනි ගීතය ඉදිරිපත් කරන්නේ. ගීතයේ ගායිකාව රුක්මනී දේවී. රුක්මනී දේවීගේ ගීතයක් මම තෝරගන්න විශේෂත්වය හැටියට දකින්නේ ඈ අපට හිටපු රඟපාන අතරේ ගායනෙහි ඉතාම විශිෂ්ට දස්කම් පාපු නිලියක් ගායිකාවක් හැටියට. ගීත කෝකිලාවිය කියලා කියනවා. ඒ දිනවල රඟපෑමේ නිලි රැජින කියලාත් කියනවා. ඇත කාලේ තමයි මාල්ලි ෆොන්සේකාගේ නම ආවේ. ඊට පෙර නිලි රැජින හැටියට අපි හඳුන්වන්නේ රුක්මනී දේවී. රුක්මනී දේවී බොහෝ චිත්‍රපටවල මුල් කාලේ රඟපාමින් ගායනා කරා. පසුබිම් ගීත ගායනා කළේ රුක්මනී දේවීමයි. අද මා තෝරගත්ත මේ ගීතය රුක්මනී දේවී, මට මතකයි මිය ගිය දවස්වල යානතුරුකින් මිය ගියා. ඒ දවස්වල විතරම ශ්‍රී ලංකාවේ සියලුම විද්‍යුත් මාධ්‍ය, ගුවන් විදුලි මාධ්‍යවල මේ ගීතය ප්‍රචාරය වුණා. මේ ගීතය රචනා කරලා තියෙන්නේ හර්බර්ට් ටිම්සන් විරත්න. කැලෑහඳ චිත්‍රපටයේ සංගීතය අධ්‍යක්ෂණය කරේ SS වේදා කියන සංගීතඥයා. අපි අහලා බලමු ඈ ඊට පසු කාලේ බොහෝ චිත්‍රපටවල රඟපාමින් ගායනා කළා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලපත්තේ.
2: ඊළඟට මං තෝරගන්න කැමති නවවෙන ගීතයට මගේ තෝරා ගැනීම ලයිස්තුවේ. ඒකත් චිත්‍රපට ගීතයක්. චිත්‍රපට ගීත තමයි ඒ කාලේ අපේ බාල කාලේ අපට අහන්න ලැබුණේ. මොකද ගුවන් විදුලි නාලිකා අද වගේ රාශියක් තිබුණේ නැහැ නේ. එක ගුවන් විදුලියයි තිබුණේ. ඒ නිසා වැඩිපුර ඉතින් ගුවන් විදුලියේ ගීත හෙන්නෙත් එක්තරා සීමා සහිත වේලාවක. මොකද එහි අංශ දෙකක් තිබුණා ගුවන් විදුලියට, වෙළඳ සේවය සහ ස්වදේශීය සේවය. වෙළඳ සේවය තමයි ගීත ප්‍රචාරය වෙන්නේ, ඒත් නිශ්චිත කාල වේලාවක. ඉතින් ඒ නිසා චිත්‍රපට වල නරඹපු චිත්‍රපට ගීත තමයි අපේ මතකයේ වැඩිපුර රැඳිලා තියෙන්නේ. චිත්‍රපටය සුරතලී කියන චිත්‍රපටය. චිත්‍රපටයේ මේ ගීතය ගායනා කරන්නේ ඒත් අර රුක්මණී දේවි වගේම අපේ ගායන ලෝකයේ විශිෂ්ට නමක් තියපු ගායකයෙක්. ඔහු පළමු වතාවට මේ චිත්‍රපටයෙන් තමයි පසුබිම් ගායකයෙක් හැටියට එළිදකි. අපේ ශ්‍රාවකයන් හොඳින් හඳුරන, දන්න, ඔහුගේ ගීත අද දක්වාම රසවිඳින ගායකයා, ජනප්‍රිය ගායකයා එච්.ආර්. ජෝතිපාල. එච්.ආර්. ජෝතිපාල සුරතලී චිත්‍රපටයට ගීතය ගායනා කළේ ඔහුගේ මුල් ගීතය හැටියට. එහි මං හිතන්නේ මට මතක විදියට ඒ චිත්‍රපටය නැරඹුවේ තංගල්ල රුහුණු සිනමා ශාලාවේ වගේ මතකයි බාල කාලේ. ඉතින් එතකොට ඒ චිත්‍රපටයේ ජෝතිපාල ගායනා කළ ගීතයට රූපරාමුවේ රඟපෑවේ කල ඉතාම ජනප්‍රිය නළුවෙක් වෙච්ච ආනන්ද ජයරත්න. ආනන්ද ජයරත්න තමයි මේ ගීතය සිරියම සාරා කියලා ගායනා කරමින් රඟපෑවේ. ඒ පසුබිම් හඬ එච්.ආර්. ජෝතිපාලගේ. එච්.ආර්. ජෝතිපාල ගැන කියනවනම් ඔහු එදා මෙදා අපගේ ජනප්‍රියම සිංහල ගායකයා හැටියට රසිකයන් ශ්‍රාවකයන් හඳුන්වනවා. ඔහු මියගොස් අවුරුදු 30 ගණනක් වුණා මේ පහුවෙච්ච දිනක. ඔහුගේ සැමරුම් උත්සවය පැවැත්වුණා. ඉතින් එතකොට අපට හිතාගන්න පුළුවන් කොයිතරම් දුරට එච්.ආර්. ජෝතිපාලගේ හඬ අපගේ ජන ජීවිතය හා අපගේ සාමාන්‍ය ගී අහන, ගී රස විඳින රසිකයන් අතර නොනැසෙන නමක් බවට පත් වෙලා තියෙනවද කියලා. විශාරද අමරදේව ගත්තොත් අපි ඔහු කියන අපේ ගාන්ධර්වයාගේ. නමුත් ඒ වගේම පොදු ජනතාවගේ ගායකයා හැටියට එච්.ආර්. ජෝතිපාල හඳුන්වන්න පුළුවන්. ඔහු මියගිය දවසේ කොළඹ සුසාන භූමියට, කොළඹ කනත්තට රැස්වෙච්ච විශාල ජනගඟ කියලා දුන්නේ මතක් කරේ ඔහු කොයිතරම් දුරට මේ රටේ ශ්‍රාවකයන් අතර, රසිකයන් අතර ජීවත් වුණු චරිතයක්ද කියලා.

0: 98.2 98.4 සියත දිවයි නපුරා ග්‍රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලපත්තේ
2: මගේ 8 වෙනි ගීතයේ හැටියට මම තෝරගන්නේ ඒ චිත්‍රපට ගීතයක්. මේ චිත්‍රපටය කීප අංශයකින් මගේ ජීවිතයට වැදගත්. මේ චිත්‍රපටය මම නරඹන්නේ මගේ පාසල් කාලේ. මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ අපගේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් වීරිස්. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් වීරිස්ගේ දෙවන චිත්‍රපටය විදිහට තමයි මේ චිත්‍රපටය අපට හඳුන්වන්න පුළුවන්. ඔහුගේ පළමුවෙනි චිත්‍රපටය ඔහු 1956 අධ්‍යක්ෂණය කළ රේඛාව චිත්‍රපටය. නමුත් මේ චිත්‍රපටය ඔහු 1960 අධ්‍යක්ෂණය කරන්නේ. මේ චිත්‍රපටය විශේෂයෙන්ම මගේ ජීවිතයට සම්බන්ධ වෙන්න හේතු කීපයක් තියෙනවා. මේ චිත්‍රපටයේ එන ගීත සියල්ලටම මම කැමති ආදරේ. මේ චිත්‍රපටයේ ගීත සියල්ල රචනා කළේ අපගේ විශිෂ්ට ගේය කාව්‍ය රචකයෙක් වෙන පඬිතෙක් වෙන අරිසෙන් අහුබුදු සූරි. ඉතින් මේ ගීතයේ මේ චිත්‍රපටයේ සංදේශයට මගේ තියෙන සම්බන්ධය නැත්නම් මගේ තියෙන ආදරය ඇති වෙන්නේ මේ චිත්‍රපටයේ ගීතවලට වගේම මේ චිත්‍රපටයේ කතාන්දරයටත් කැමති. මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රංගපෑව අය හැටියට මට මතක් වෙන්නේ ආනන්ද ජයරත්න, කහන්ති ගුණතුංග, එඩි ජයමාන වගේ නළුලියන්, ඒ වගේම පෘතුගීසි චරිත කීපයක්. නමුත් සංදේශයට මගේ මතකයේ ඇදී යන්නේ මම පාසල් ගියේ මාතර සාන්තසර් විශ්වවිද්‍යාලේ. මගේ පාසලේ වැඩිහිටි ශිෂ්‍යෙක්, වැඩිහිටි අයියා කෙනෙක් මේ චිත්‍රපටයේ රඟපානවා කියලා අපිට ඒ දවස්වල පුවත්පත්වල දැක ගන්න ලැබුණා. ඔහු රඟපෑවේ ආනන්ද ජයරත්නගේ කැරලිකාර කණ්ඩායමේ සෙබලෙක් විදියට. ඉතින් ඔහුගේ නම මට මතකයි. ඔහු ක්‍රීඩකයෙක්, පාබන්තු ක්‍රීඩා කරා. ඔහු රාජපක්ෂ කියලා නමක්. ඉතින් මේ රාජපක්ෂ රඟපාන සංදේශය නැරඹීමේ ආසාවක් මට ඡායාරූප දැක්කම පුවත්පත්වල ආසාවක් ඇති වුණා. ඉතින් සංදේශය චිත්‍රපටය තිරගත වුණේ මාතර රිච්මන්ඩ් සිනමා ශාලාවේ. මම කොහොමරි අපේ ගෙදර අම්මට තාත්තට කිව්වා මේ අපේ ඉස්කෝලේ අයියා කෙනෙක් ඉන්නවා මේ චිත්‍රපටයේ රඟපානවා, ඒක බලන්න ඕන කියලා. මේ දවසක ගියා මේ මාතර රිච්මන්ඩ් සිනමා ශාලාවේ උදේ 10 දර්ශනය බලන්න. අවාසනාවකට එදා අපට ඒ චිත්‍රපටය නරඹන්න ලැබුණේ නැහැ. මොකද ඒ ශාලාවේ ඔක්කොම ප්‍රවේශ පත්‍ර විකිණිලා අවසාන නිසා. ඉතින් එපාර මගේ ඥාති නැන්ද කෙනෙක්ගේ ගෙදර අපි පවුලේ අය ඔක්කොමලා ගිහිල්ලා හවස 2 තමයි මේ රිච්මන්ඩ් සිනමා ශාලාවේ සංදේශය බැලුවේ. සංදේශය චිත්‍රපටයේ තවත් මට මතක තියෙන වැදගත්ම දේ තමයි මම පළවෙනි වතාවට මේ ආනන්ද ජයරත්න, කාන්ති ගුණතුංග ප්‍රධාන චරිත රඟපානවා දැක්කා. ගීත ඉතාම ඉමිහිරි ගීත රාශියක් තිබුණා. ඒ වගේම මේ මා තෝරාගත් ගීතයට පසුබිම්බෙන ජමනිකාවේ රඟපෑවේ කාන්ති ගුණතුංග, එඩි ජයමාන, ඒ වගේම ෂේන් ගුණරත්න වගේ නළුවෙක් මට මතක් වෙනවා. රජිනමයි අපේ රාජ්‍ය.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලපත්තේ.
2: මේ චිත්‍රපටයත් ඇත්තටම මා කලින් තෝරගත්ත ගීතයේ චිත්‍රපටයේ අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරයාගේම අපේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ස ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයක්. ඉතින් මේ ලෙස්ස ජේම්ස් පීරිස්ගේ චිත්‍රපටයේ මේ චිත්‍රපටය විශේෂයෙන් මගේ හිත් ගත්තේ සම්බන්ධ අත්දැකීම වෙන්නේ, මගේ ජීවන අත්දැකීම වෙන්නේ. මේ චිත්‍රපටය නරඹනකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්, මං විද්‍යෝදය විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් විදියට ඉන්න කාලේ 1966. එතකොට මේ චිත්‍රපටය දෙලොවක් අතර චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාපු නළුවා ටෝනි රණසිංහ. එතකොට ටෝනි රණසිංහ සමග මේ චිත්‍රපටයේ අනෙකුත් ප්‍රධාන චරිත රඟපෑවා සුනිතා වීරසිංහ, ජීවරාණී කුරුකුළු සූරිය, අයිරාංගනි සේරසිංහ පගේ ප්‍රධාන නළුලියන් කීප දෙනෙක් රඟපෑවා. මගේ විශ්වවිද්‍යාල සමයේ ඉඳලා, පාසල් සමයේ අග කාලේ ඉඳලා මගේ ජනප්‍රියම නළුවා හැටියට මම මගේ සිහින කුමාරයා විදියට හිතන් හිටියේ ටෝනි රණසිංහ. ඉතින් දෙලොවක් අතර චිත්‍රපටයේ ටෝනි රණසිංහ තමයි මේ ප්‍රධාන චරිතය රඟපෑවේ. එතකොට මේ චිත්‍රපටයේ ටෝනි රණසිංහත් සුනිතා වීරසිංහ ඔහුගේ පෙම්වතිය විදියටත් එක්තරා සමාජ ශාලාවකට යනවා හවස සම්භාෂණයකට. එහිදී ගැයෙන ගීතයක් විදියට තමයි මේ ගීතය චිත්‍රපටයේ ඉදිරිපත් වෙන්නේ. මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළේ අධ්‍යක්ෂණය කළේ විශාරද WD අමරදේව. මේ ගීතය විශේෂයෙන්ම මට සම්බන්ධ වෙන්නේ මම ආදරය කරපු ප්‍රධාන නළුවා ටෝනි රණසිංහ මේකේ රඟපාපු නිසා. ඒ වගේම පසු කාලයක අහම්බ සිදුවීමක් සිදු වෙනවා. ඔහු ටෝනි රණසිංහ වේදිකා නාට්‍යයක රඟපෑව ප්‍රසන්න විතානගේගේ. ඒ නාට්‍යයේ නම අවි. මම ඒ නාට්‍යයේ අංග රචනා ශිල්පිය නැත්නම් වෙස් ගන්වන නිර්මාණකරුවා හැටියට කටයුතු කරන්න ලැබුණා. ඉතින් මට ටෝනි රණසිංහ හැබෑ ජීවිතේ හමු වෙනවා චිත්‍රපටයකින් බැහැරව. මම ඔහුගේ මූණ වෙස් ගන්වනවා මේජර් පෙට්කොෆ් කියලා චරිතයට. ඉතින් අපි දෙන්න අතර ඉතාම සමීප මිත්‍රත්වයක් ගොඩ නැගුණා. ඔහු මිය යන තෙක්ම ඔහුයි මායි අපේ මිත්‍රත්වයක් ගොඩනැගිලා තිබුණා. ඔහු දුරකථනයෙන් මට කතා කරන ඔහුගේ එක්තරා පරිවර්තන නාට්‍ය පොතකට අවශ්‍ය ලියවිල්ලක් මාලාවා ලියව ගන්නවා. ඉතාම මං ආදරණීය කරපු මගේ සිහින කුමාරයා රඟපාපු චිත්‍රපටය තමයි දෙලොවක් අතර. ඉතින් ඒ දෙලොවක් අතරේ ඔවුන් රාත්‍රී හෝටලයක සම්භාෂණ අවස්ථාවට ගියාම එහි ගායනා කරන කණ්ඩායම් ගීතයක් විදිහට තමයි මේ ගීතය වාදනය වෙන්නේ. එතකොට සිංහල චිත්‍රපටයකට ප්‍රථම වතාවට කණ්ඩායම් ගීතයක් ඇතුළු වුණා කියලා විචාරකයන් කියනවා. ඒ ගීතය තමයි ගායන ගැයුම් නටන නැටුම් කියන ගීතය. මේ ගීතය ලිව්වේ අපගේ විශිෂ්ටතම ගේයකාව්‍ය රචකයා මහගම සේකර. මගේ සිහින කුමාරයා සිනමාවේ දකින්න තිබිච්ච ආසාව නිසාත් මේ ගීතය ඔවුන් ඉදිරියේ ගැයෙන නිසාත් මම මේ ගීතයට කැමති, මම මේ ගීතය තෝරගන්නේ ඒ නිසා.

0: අනුවටයි දශම දෙකෙන් අනුවටයි දශම හතරෙන් සියත දිවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලප්පත්තේ.
2: මගේ හයවෙනි ගීත තෝරා ගැනීම වෙන්නේ 1960 ගණන්වල මැදභාගයේ ගුවන්විදුලියෙන් අපට අහන්න ලැබුණු නැවුම් හඬක්. මම මේ දැන් තෝරගන්න ගීතය සිංහල ගායන ලෝකයට එකතු වුණු විශිෂ්ටතම යුගයේ ආරම්භක ගීතයක් හැටියට තමයි මං හඳුන්වන්න කැමති. ඔහු අන් කවරෙකුත් නෙවෙයි, විශාරද ආචාර්ය වික්ටර් රත්නායක. වික්ටර් රත්නායක මේ ගීතය ගායනා කරන කාලේ ඔහු උඩරට පළාතේ පාසලක සංගීත ගුරුවරයෙක් හැටියට කටයුතු කරලා තියෙනවා. ඔහුගේ පාසලට උඩරට පාසලට යන්න සිදු වෙන්නේ දුම්රියේ. ඒ දුම්රියේ යනකොට ඔහු දක්වින චමත්කාරජනක පරිසරය නිසා ඔහුගේ සිතෙහි ඇතිවෙන ගීත සංකල්පනාවක් විදියට, නැත්නම් ඔහු මේ ගීතය තනුවක් විදියට ඔහුගේ හිතේ මිමිනිලා තියෙනවා. මේ ගීතය පසුව ඔහු කොළඹට ඇවිල්ලා කොළඹ ඔහු සමග නවාතැන් පොළක හිටපු මිත්‍රයන් සමග කතා කරලා තියෙනවා. ඔහු ඒ මිත්‍රයෙක් තමයි සේන ජයන්ත වීරසේකර. සේන වීරසේකර තමයි වික්ටර්ට මේ ගීතය ලියලා දීලා තියෙන්නේ. ඒ ගීතය දශක ගණනාවක් තිස්සේ 60 දශකයේ ඉඳලා මම හිතන්නේ අද දක්වාම නැවත නැවතත් අපට රසවිඳලා මිහිරක් විඳින්න පුළුවන් ගීතයක් හැටියටයි මා විශ්වාස කරන්නේ, මට හැඟෙන්නේ. ශ්‍රාවක ඔබත් මේ ගීතයට අදත් එදා වගේම කැමති ඇති. මේක මොකක්වත් නෙමෙයි, මේ ගීතය වික්ටර් රත්නායක ගායනා කරපු මුල් කාලයේ ගායනා කළ සිහිල් සුළන් රැල්ලේ කියන ගීතය.
1: අංක 6
3: සිහිල්

0: ගීත අයයි.
1: අද සොඳුරු මුණකැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලපත්තේ.
2: මගේ 6 වෙනි ගීතයේ හැටියට තෝරගත්ත ගීතය සමගම සමගාමීව මා විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ පමණ ඉන්නකොට අහන්න ලැබුණු තවත් නැවුම් හඬක්, වික්‍රත්නායකගේ නැවුම් හඬ වගේම සමගාමීව අහන්න ලැබුණු අනෙක් නැවුම් හඬ තමයි සනත් නන්දසිරි කියන ගායකයාගේ හඬ. සනත් නන්දසිරිගේ මේ ගීතය අපේ යෞවන සමයේ සිටි අපි සියලු දෙනාගේම හිත පැහැරගත්ත. සනත් නන්දසිරිත් සමග මගේ ජීවන අත්දැකීම නැත්තම් මගේ සම්බන්ධය මට මතක් වෙන්නේ ඔහු මා රචනා කළ ගීත කීපයක්ම මුල් වතාවට ගායනා කරේ දූ අනුරාධා කියන ගීතයේ වචන පට කියලා ඔහු රචනා කරවා ගත්තේ ඔහුගේ දියණිය ඉපදුණු වෙලාවේ. ඉතින් මෙහෙම මේ ගායන ක්ෂේත්‍රයේ සංදිස්ථාන දෙකක් හැටියට වික්ටර් සනත් සුසංයෝගය හඳුන්වනවා නම් ඒ දෙදෙනාගේම ගීත දෙකක් තමයි දැන් මං කලින් තෝරගත්තේ. වික්ටර්ගේ සීල් සුනන් රැල්ලේ දැන් තෝරගන්නේ මං ඇවිල්ඩුණු ගිනිදල් දිවිනිවි යද්දී කියන ගීතය. ඔවුන් දෙදෙනාගේම හඬ පෞරුෂය සනත් අයියා අද අපාතර නැති වුණාට ඔහුගේ ගායනා අපාතර රැඳී තියෙනවා. කිසි දවසක ඒවා අපෙන් ඈත් යන්නේ. වික්ටර් අයියා ඔහු ගායනා කරන ගීත ඔහු තවමත් ගීත ගායනා කරනවා ඉඳහිට. ඔහු අපට ගායන ලෝකයේ ඉන්න විශිෂ්ටතම පුරුෂයෙක් මහා පුරුෂයෙක් හැටියට හඳුන්වනවා. මෙහෙම ගත්තාම මේ ගීතය සනත් නන්දසිරි ඇවිලිනු ගිනිදල් කියන ගීතය මට අහන්න ලැබුණු මුල් කාලයේ ඉඳලම මම ඔහුගේ කටහඬට ප්‍රිය කරා. ඔහුගේ හඬ ප්‍රවෘෂයට ගැඹුරු හඬ ප්‍රවෘෂයක් තිබුණා. පසු කාලයේ ඔහු චිත්‍රපට රාශියකට ගීත ගායනා කළා. මම හිතන්නේ විශේෂයෙන්ම ආචාර්ය කේමදාස සංගීතයේ සැපි වූ හන්තානි කතාව චිත්‍රපටයේ ඔහු ගායනා කළා. එතකොට ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ අහස්ගව චිත්‍රපටයේ ඉරා අඳුරුපට කියන ගීතය ගායනා කළා. මේ ගීත සියල්ලත් සමගම මං හිතන්නේ මේ මගේ සබඳතාව නැත්නම් හිතමිත්‍රකම බැඳියාව රසිකයෙක් වගේම ඔවුන්ගේ මිත්‍රයෙක් විදියටත් අපේ ආදරණීය බැඳීමක් තිබුණා කියලයි මට හිතෙන්නේ.

0: ගීතයයි.
1: අද සොඳුර මුණ ගැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලපත්තේ.
2: මේ ගීතය තෝරා ගැනීමට මූලික වශයෙන් හේතුවන්නේ මේ නාට්‍ය අපේ සිංහල නාට්‍ය වංශ කතාවේ මුදුන් මල්කඩ හැටියට නැත්තම් තෙරලියක් සිදු නාට්‍ය හැටියට අපි හඳුන්වනවා. 1956 නොවැම්බර් 3 වෙනිදා පළවෙනි වතාවට කොළඹදී වේදිකාගත වුණු මහාචාර්ය සරච්චන්ද්‍රගේ මනමේ නාටකයේ ගීතයක් තමයි තෝරගන්නේ මගේ 4 වන ගීතය හැටියට. මේ ගීතය තෝරා ගැනීමට මට සම්බන්ධයක් තියෙනවා. තෝරා ගැනීම මං මුල් නාට්‍ය නරඹලා තිබුණේ විශ්වවිද්‍යාලයේ ඉන්නකොට එහි ප්‍රධාන නළුලියන් සමග. නමුත් මහාචාර්ය සරච්චන්ද්‍ර 1969 දී මනමේ නාට්‍යයේ දෙවන නිෂ්පාදනයක් කරනවා කොළඹට ඇවිල්ලා. කොළඹ එතකොට විද්‍යෝදය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් හැටියට හිටපු පිරිසක් එකතු කරගෙන ඒ පිරිස අතරේ මමත් හිටියා. මම එතකොට උපාධිය සමත් වුණා විතරයි. නමුත් විශ්වවිද්‍යාලයේ හිටපු මහාචාර්ය තිස්ස කාර්යසම්ගේ මග පෙන්වීම ඔහු තමයි මාව මහාචාර්ය සරච්චන්ද්‍රට යොමු කරන්නේ. මම මුලින්ම කටයුතු කරේ ස්ටේජ් මැනේජර් විදියට. නමුත් පසුව ටික කාලයකින් දර්ශන වාර කීපයකට පස්සේ මගේ කැමැත්තක් ඇති වුණා නාට්‍යයේ අංග රචනය කරන්න ලැබුණොත් හොඳයි කියලා. ඒක මගේ ගුරුතුමාට කිව්වාම පද්මකුමාර එදිරිවීර මට ඉඩ සලසලා දුන්නා ඔහුගේ සහායකයෙක් හැටියට කටයුතු කරන්න. ඉතින් මට මේ ගීතයට තියෙන ඍජු සම්බන්ධය ඒක තමයි. මොකද මනමේ නාටකයේ මුල්ම නළුලියන් සියලු දෙනා 1969 නිෂ්පාදනයේ රඟපෑවා. ඒ කියන්නේ මනමේ කුමාරයා හැටියට රඟපාපු බෙන් සිරිමාන්න, කුමාරි හැටියට රඟපෑ ත්‍රිලීෂා ගුණවර්ධන, පොතේ ගුරු හැටියට රඟපාපු ශාමන් ජයසිංහ, වැදි රජු හැටියට කටයුතු කළ එඩ්මන් විජේසිංහ, වැදි දෙට්ටු හැටියට රඟපාපු ලයනල් ප්‍රනාන්දු කියන ඒ දෙවන්තයන් සමග කටයුතු කරන්න ඔවුන් අංග රචනය කරන්න මට වාසනාවක් ලැබුණා. ඉතින් මං කියුණා නම් ඒ හිමි එකම චරිතයක්වත් අද අප ජීවතුන් අතර නැහැ. නමුත් මේ ගීතය එදා මෙදා හැමදාම වේදිකා නාට්‍ය නරඹන පිරිසගේ පමණක් නොවේ සාමාන්‍ය රසිකයන්ගේත් අපි හැමෝගෙම හිත්වලින් බැහැර නොයන ඉතාම අපූරු වේදිකා රංගනයක් හැටියට මනමේ කුමාරා සහ මනමේ කුමාරියගේ බිසවගේ විවාහයෙන් පස්සේ ඔවුන් බර්ණස්පුර යනකොට ගායනා කළ ගීතය ප්‍රේමයෙන් මනරංජිත වේ නන්දිත වේ කියන ගීතය. ඉතින් ඒ වගේ මහා පුරුෂයන් මහා ස්ත්‍රීන් රාශියක් සමග කටයුතු කිරීමේ දී මා ලද මිහිර අත්දැකීම මට අමතක කරන්න බෑ. ඒ නිසාම තමයි මම මේ ගීතය තෝරගත්තේ.

0: සියත දෙවයින පුරා රැදායයි ගීතායයි
1: අද සොඳුරු මුණ ගැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලපත්තේ.
2: මගේ තුන්වෙනි ගීත තෝරා ගැනීම මහිතන්නේ එක මගේ ජීවිතයේ පෞද්ගලික අත්දැකීම් රාශියකට සම්බන්ධයි කියලා කියන්න පුළුවන්. එහෙම කිව්වොත් ඒක වැරදිත් නෑ. මම මේ ගීතය රස විඳින්න පටන් ගත්තේ මගේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නකොට. මට උසස් පෙළ පන්තියේදී සිංහල ඉගැන්වුවේ ගුරුවරු කීප දෙනෙක් මතක් කරන්න ඕනේ. අමරසේන හේවා මද්දුමගේ මහාචාර්ය තිස්සකාරිසම් පසු කාලයේ මහාචාර්යවරයෙකුනේ. ඒ වගේ අය තමයි මට මේ සිංහල කියලා දුන්නේ. එතකොට ඔවුන්ගේ රසය අපිටත්, ඔවුන් විඳපු රසය අපටත් බෙදා දුන්නා. එතකොට ඒ කාලේ තමයි මං හිතන්නේ විශාරද අමරදේව සහ මහාගම සේකර සුසංයෝගය ඇති වුණේ ගුවන්විදුලියේ විවිධ සංගීත වැඩසටහන් තුළින් ඔවුන් දෙදෙනා නිර්මාණය කළ ගීත රාශියක් අපට අහන්න ලැබුණා. මේ කාලේ ඉතින් මම තරුණෙක් හැටියට, යෞවනයෙක් හැටියට අපේ ආදර සම්බන්ධ ආදරයට ඉතින් ඇල්මක් තියෙනවා, අභිරුචියක් තියෙනවා. නිතරම ගායනා කරන්නේ ආදරය පිළිබඳ ගීත, නැත්නම් පිරහව පිළිබඳ ගීත. ඒ කාලේ මේ පාසල්ලියෙත් ඉතින් ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණු කාලයක මට මතකයි මම මේ ගීතය තමයි මේ නිතරම මගේ හිතේ කියවුණු ගීතය. විවේකීව ඉන්නකොටත්, ගෙදර ඉන්නකොට, මහිතන්නේ තනි වෙලා ඉන්නකොට මම මුමුණන ගීතයක් නම් මෙන්න මේ ගීතය තමයි. මේ ගීතය ගායනා කළේ විශාරද අමරදේව. අමරදේව එතකොට මේ ගීතේ කාව්‍ය රචකයා වුණත් අපේ විශිෂ්ටගේ කාව්‍ය රචක මහගම සේකර. ඉතින් අර මගේ ජීවිතේට පාසල් වියේ යවුණෙක් විදියට මේ ආදරය කරන්න පටන් ගත්ත කාලෙක ආදරය ගැන කියවිච්ච මේ ගීතය ඉතාම රමණීයයි, ඉතාම අපූරුයි. ඒ ගායනයට මං කැමති. ඒ ගීතේ මට එදා වගේම අදත් කටපාඩමින් මතක් කරන්න පුළුවන්. මහගම සේකරගේ වචනවලට විශාරද අමරදේව දෙන හඬින් අපට මැවෙන චිත්‍ර රූපය, ආදරය පිළිබඳ මම හිතන්නේ අදත් මා කැමැතිම ගීත කීපයක් නම් කරන්න කිව්වොත් මම නම් කරන පළවෙනි ගීතය හැටියට මේ ගීතය මං ඉදිරිපත් කරන්න කැමතියි. අමරදේව ගායනා කරන පාළු අඳුරු නිල් අහස මමයි කියන ගීතය.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණගැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලපත්තේ.
2: මගේ දෙවැනි ගීතය හැටියට මම තෝරගන්නේ අපේ රටේ ඒත් විශිෂ්ටම ගායිකාව කියලා කිව්වොත් කිසිම වරදක් නැහැ. ඒ තමයි ගීත කෝකිලාවිය රුක්මනී දේවි. නමුත් අද අපට නිසැකවම නිබයවම හඳුන්වන්න පුළුවන් ගීත කෝකිලාවිය ආචාර්ය නන්දමාලනී. නන්දමාලනී මේ ගීතය මම ඇගේ ගීත රාශියක් අතර ඉතාම කැමති ගීතයක්. ඇගේ ගීත ලෝලියෙක් මම. ඇගේ ගීත වලින් උන්මාදයට පත්වෙච්ච පුද්ගලෙක් හැටියට මම හඳුන්වා ගන්න කැමති. නන්දක් කියලා කියන්නේ වැඩිහිටි සොයුරිය. මේ මට වැඩිහිටි සොයුරියක් නෑ. එතකොට මම හිතනවා නන්දක් මගේ වැඩිහිටි සොයුරියක් විදියට. ඇගේ ගීත කලාව, ඇගේ ගායනාවට මම ආදරය කරේ ඇගේ මුල්ම කාලේ ගීත වල ඉඳලා. ඊට පසුව ඒ වැඩිදුරටත් වඩාත් සමීප වුණේ, ආදරය කරන්න පටන් ගත්තේ මගේ තවත් මිත්‍රයෙක් වෙච්ච, අප එකට කවි ලියපු, එකට මිත්‍ර සමාගමේ තබාගත්තු මගේ විශ්වවිද්‍යාල සගයෙක් වුණු මහාචාර්ය සුනිල් ආරිරත්නගේ ගේය සංකල්පනා ගායනා කරන්න පටන් ගත්තට පස්සේ තමයි නන්දක් සමග වඩාත් සමීප ඇසුරක්, ආදරයක් ඇති වුණේ. මං හිතන්නේ මට මතක් වෙනවා මේ මුලින්ම සුනිල් රචනා කළ සකුරා මල්පිපලා ගීතය ගුවන් විදුලියෙන් ප්‍රචාරය වෙච්ච අවස්ථාවේ. ඒකට ඉතාම මේ ආදරයෙන් බැඳුනා මම. පසු කාලයේ ඇගේ සියලුම ගීත රසවින්දීමේ රසික ශ්‍රාවකයෙක් විදියට නන්දක්කා සමග සම්බන්ධව හිටියා. සුනිල්ගේ වචනවලට අපූරු අර්ථයක් සපයනවා නන්දක්කා, නැත්තම් විශාරද නන්දාමා.

0: ගීතයයි.
1: අද සොඳුරු මුණ කැසීම ප්‍රවීණ සාහිත්‍යවේදී බුද්ධදාස කලපත්තේ.
2: මගේ සියත රෑ 10යි ගී 10යි ගී තෝරා ගැනීම අතර මගේ අවසාන ගීතේ. ඒකත් ආදරය පිළිබඳ තමයි මේ ගීතේ අත්දැකීම. ගීතය ගායනා කරන්නේ ගායිකාවක්, ගීත රචනය කරන්නේ මගේම ඉතාමත්ම හිතමිත්‍ර සමීප මිත්‍රයෙක්. එතකොට මේ ගීතේ කියන්නෙත් මේ හිමි නොවන ආදරයක් ගැන. ප්‍රශ්න කරනවා මේ ගායිකාව, ඇයි මේ වගේ අපි හමුුණේ, එකතු වෙන්න බැරි නම් හමුුණේ ඇයි කියලා. මේ ගායිකාව නිරංජලා සරෝජිනි පෙරදා අබේවර්ධන බාලසූරිය ජීවතුන් අතර සිටියදී ගායනා කළ ගීත සියල්ලටම වගේ අබේගේ ගීතවලටත් මම කැමතියි. ඉතින් ඔහු නැතුව වුණත් ගායනාවෙන් ඈත්ව සිටින නිරංජලාගේ හඬ අපට අමතක කරන්න.

0: තායිලන්ත කියන්නේ සංචාරක ගමනාන්තයක්.
1: හැබැයි අද වෙද්දී තායිලන්තයේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලවල, යුරෝපා විශ්වවිද්‍යාලවල තියෙන හැම උපාධි පාඨමාලාවක්ම පටන් අරන් තියෙනවා.
2: හලෝ, හයි, මම ජේසන්. හයර් ස්ටඩීස් වලට ඔයා පිටරටකට යන්න ඉන්නවා නම් ඒකට හරියන්නේ තායිලන්තේ. මොකද ඒකට ලොකු පියදමක් යන්නේ නැහැ. එහෙදි යාලා ළමයින්ට ස්කෝලර්ෂිප් පවා දෙනවා. ඇත්තටම මගේ ජීවිතේ සක්සස් වුණේ තායිලන්තයට ආවට පස්සේ.
0: ඉතින් ඒ විදිහට තායිලන්තේ ඉගෙනගෙන ඕස්ට්‍රේලියාවට, බ්‍රිතාන්‍යයට, එහෙම නැත්නම් ස්විට්සර්ලන්තයට යන්නත් පුළුවන්. Global University Partners. කතා කරන්න 0718492492. 0718132277.

0: nun nasuju ko tigena e Disney.
1: Danin Anna. Satya dawasala hawasa dekata.
2: Theater hot and spicy with Sudu Kochi.
1: Godak kadare.
3: ශ්‍රී ලාංකීය රියලිටි වේදිකාවේ අලුත්ම පෙරළිය සියත වොයිස් ඔෆ් ෆැමිලි ටැලන්ට් විතරක්ම ප්ලේස් එක හම්බෙන එකම පවුලේ දෙන්නෙක් එකට සිංකරන දැවැන්තම වේදිකාව එකම කිරුලක් වෙනුවෙන් කැපවීමෙන් අධිෂ්ඨානයෙන් තරඟ කරන සියත වොයිස් ඔෆ් ෆැමිලි ජූලි 10 වෙනිදා සිට සෑම සිකුරාදා හා සෙනසුරාදා දිනකම රාත්‍රී 7ට සියත ටීවී තුලින් උණුසුම අත්විඳින්න වෙනස අත්දකින්න ඔබත් ලෑස්ති වෙන්න 98.2 98.2

0: කැපුවා නේද ඩබල් ඉර? ඩබල් පොකට් ඇඳන්. ආ, ඒ මැදට ඩබල් දාලා. කන් අප දෙකකුත් ගහලා.
1: ඈරාලහමි?
0: ඇහුන් නැද්ද මං කියපුවා?
2: නෑ නෑ, අහන් හිටියේ.
0: මොනවද අහන් හිටියේ?
2: එකම ආටිස්ගේ ඩබල් ඩබල් සින්දු.
0: හෑ?
2: ඕරාලහමි, one and only සින්දු සියත.
3: සතිය දවස් පහේම උදේ 10 ඉඳලා දවල් 12 වෙනකන්.
4: අනුග්‍රහය.

0: නියද පත්තරේ විත් හසා උදේ 7:50ට අනුග්‍රහය CDB එක රොන් ගනුදෙනු කරන ඔබේ ජල විදුලි දුරකථන බිල් පතට රොන් සහනය දිනුම් මැදීමට ඇතුළත් වෙන්න ළඟම CDB ශාඛාවට එන්න. අද මම තන්න 011 7388 388 CDB රන් අය රත්තරන් අය දෙන ඉස්තරම්ම තැන.
1: නඩත්තු වියදමක් නැති ජාත්‍යන්තර කොලිකෝඩ් සී සයිට් සාතිකලත් වසර 30ක් දක්වා වගකීමත් සහිත ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි ස්විස් ටෙක් ඇලුමිනියම්. ඔබත් කොටේෂන් එකක් අරගෙන බලන්න. ස්විස් ටෙක් ඇලුමිනියම් ගන්න ඕනි හොඳම තීරණය.
2: 2025 වසරේ SLIC ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන්ට හිමිවන දෙවන්ත බෝනස් ප්‍රතිලාභයේ අගය රුපියල් කෝටි 1460 ඉක්මවයි. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් ලයිෆ් බියකමින් මවකමින්.
3: තාමත් ඉස්කෝලේ යද්දි ගෙදරින් සල්ලි ඉල්ලනවද? ආයේ මෙහෙම සල්ලි ඉල්ලන්න ඕනේ නැහැ. දාන්නකො WhatsApp message එකක්.
4: දැන්ම දරුවගේ 9යි කමයි වසරයි 0714යි 151යි 151ට WhatsApp කරන්න. සතියේ දවස් 5ෙම උදේ 5යි කාලට 100FM අහන්න.
3: ප්‍රශ්න 4යි රුපියල් 5000යි.
5: සියත පොකට් මනි.
6: සියත ටෙලි දෙපැය. අලුත් කලාවකට ටෙලිනාට්‍ය පෙළක් බලන්න.
7: ඔය ඉන්නේ 10 වෙනි ඔලමුලනේ. එයාගේ තාත්තා නමවිල්.
8: එක වගේ හතක් ඉන්න විකාර රූපී ලෝකේ හතෙන් එකක් වුණු පුදුම රජෙක්.
9: රාජ්‍යරුව ගොබ්බයා.
10: ඒයි, කාටද ගොබ්බයා තෝ ගොබ්බයා කිව්වේ?
11: නිලබල කරේති ඔලමුල පුරේ.
12: සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 7ට සියත TV තුලින්.
13: අවිසාවෙලට 98.4.

சதகம் சீர்த்த භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවන විහාරයේ වැඩවසන කල්හි එක් රාත්‍රියක මනස්කාන්ත පැහෙන් යුතුව මුළු නුවරම බබලවාගෙන වැඩම කළ දෙවි කෙනෙකුන් බුදුන් වහන්සේගෙන් මංගල කරුණු විමසා සිටියේය. ඒ අවස්ථාවේදී බුදුන් වහන්සේ ලෝසතුන් අරභයා වදාළ මංගල කරුණු මහා මංගල සූත්‍රයේ ඇතුළත් වේ. මෙය නිතර ශ්‍රවණය කිරීමෙන් චිත්ත පීඩා දුරු වී ඔබට

හරික විශාලා මහනුවර ඇති වූ තුන්බිය තුරුකිරීම උදෙසා බුදුන් වහන්සේ රතන සූත්‍ර දේශනාව වදාළ සේක. කෝටි ලක්ෂයක් සක්වල අමනුෂ්‍යයෙන් පවා අවනත වන මෙම උතුම් වූ රතන සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් වසංගත රෝග පීඩා ආදිය දුරු වී යන්නේය. ඔබටත් ඔබගේ නිවසියන්ටත් සිදුවිය හැකි.

සදහම් සියත. බුදුන් වහන්සේ සැවැත් නුවර වාසය කරන කල්හි ශ්‍රාවකයන් 500 නමක් අරමුණු කරගෙන දේශනා කරන ලද මෙම අරණීය මෙත්ත සූත්‍රය ශ්‍රවණය කිරීමෙන් ඔබේත් ඔබ නිවසේත් සියලුම අමනුෂ්‍ය දෝෂ නිසකයෙන්ම දුරු

ඉතාවස ගෞතම බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයෙහි වැඩවාසය කරන කල්හි මහා සංඝරත්නය අමතා තුනුරුවන්නේ ගුණ බල දක්වා වදාරන ලද දජග්ග සූත්‍ර අනුභවයෙන් උපේ සිතේ ඇතිවන සියලුම සැක බිය සංකා දුරු වේවා. ඔබට කිසි විටකත් බියක් තැති ගැනීමක් ලොමු ඩැහැ ගැන්වීමක් සිදු නොවේ.

சதகம் சீர்த்த බෝධි සම්භාරය පුරන්නා වූ මහා බෝසතාණන් වහන්සේ එකල මොනර කුලෙහි උපන්සේක. මෙසේ මොනර කුලෙහි උපන්නා වූ බෝසතාණන් වහන්සේ ආරක්ෂාව රැකවරණය සලසා ගත්තේ උදේ සවස මෙම මෝර පිරිත සජ්ජායනය කිරීමෙනි. මේ උතුම් බල සම්පන්න වූ මෝර පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබත සියලු අයහපත් බලවේකවලින්

අසුරේන්ද්‍රයා විසින් සූර්ය දිව්‍ය පුත්‍රයව සිය ග්‍රහණයට ගත් පසු සූර්ය දිව්‍ය පුත්‍රයාණන් විසින් බුදුන් වහන්සේට මෙසේ සැලකලසේක. භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සියලු ක්ලේශයන්ගෙන් මිදුනාහ. එහෙත් මම රාහු අසුරේන්ද්‍රයාගේ ග්‍රහණයට හසු වී සිටිමි. මම ඔබ වහන්සේ සරණ යමි. මාව නිදහස් කරන සේක්වා. ඉන් පසු සම්බුදු මහිමෙන් සූර්ය දිව්‍ය පුතු නිදහස ලැබීය. ඒ සත්ඵලයෙන් ඔබට ශාන්තියක්ම වේවා.

සදහම් සියත. රාහු අසුරේන්ද්‍රයා විසින් චන්දිම දිව්‍ය පුත්‍රයාව ග්‍රහණය කරන ලදී. එවිට චන්දිම දිව්‍ය පුත්‍රයා භාග්‍යවතුන් වහන්සේ සිහිපත් කරමින් උන්වහන්සේගේ පිහිට පැතූ කල උන්වහන්සේගේ මහිමෙන් චන්දිම දිව්‍ය පුත්‍රයා නිදහස ලැබීය. බුද්ධානුභාවයේ විදහා දැක්වෙන චන්ද පිරිතේ අනුභවයෙන් ඔබට යහපතක්ම වේවා.

සුරුසනක්වද මෙත් වඩන්නා සුවසේ නිදන්නේය, සුවසේ අවතිවන්නේය. හෙතෙම දෙවියන්ටද මනුෂ්‍යයන්ටද අමනුෂ්‍යයන්ටද ප්‍රියමනාප වන්නේය. දෙව්බමුන්ගේ හරසර ලබන්නේය. මෙත් වැටීමේ අනුසස් ගෙනහැරපාමෙන් බුදුන් වහන්සේ සියලු සත්වයන්ගේ අනුදැනුම පිණිස වදාළ මෙත්තානිසංස සූත්‍රය නිතර ශ්‍රවණය කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේය.

වහන්සේගේ ජීවිතයට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. සවනක් ගණ රශ්මි මාලාවන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. උන්වහන්සේ වෙත පමුණුවන ලද සිව්පසයන්ට අනතුරක් කිරීමට කිසිවෙකුට නොහැකිය. මේ සතර අද්භූත ධර්මයන්ගේ අනුභවයෙන් කිසිදු අනතුරක් සිදු නොවේවා, ශාන්තිය උදා වේවා යන ප්‍රාර්ථනාව ඇතිව දැන් අන්තරාය නිවාරණ පිරිත ශ්‍රවණය කරන්න.

හැම යහපත් කටයුත්තකටම පෙර ජයපිරිත සජ්ජායනය කිරීමෙන් ශ්‍රවණය කිරීමෙන් යහපත උදා කෙරේ. බුද්ධ ධම්ම සංඝ තුනුරුවනේ බලයෙන් භුමාතු දෙවියන්ගේ පටන් අකනිටාව දක්වා සියලු දෙවි රැකවරණයෙන් ඔබගේ සියලු කටයුතු සඵල වන්නේය. ආයුෂ වැඩි, ධනය බලය, යසස වර්ධනය වී ජීවිතය සැපවත් වන්නේය. ඔබට ජයසිද්ධියම

ගුණභාව සම්පන්න ඉතා අනර්ක ගාථා රත්නය. අතිශ්‍රේෂ්ඨ ශ්‍රී දළදා මැදුරෙහි සිත්තම් කර තිබේ. රුවන්වැලි මහාචෛත්‍යයේ අඩිතාලමට යොදා ඇති මෙම ගාථා රත්නය මාතලි අලු විහාරයේ පුස්කොළ පොත්වල ලියා නිදන්ගත කොට ඇත. බුද්ධ ධම්ම සංඝයාන ත්‍රිවිධ රත්නයේ ගුණ වර්ණනා කරන ලෙස ඉතා බලවත් අක්ෂර යෝගයකින් මෙය නිබන්ධනය කොට ඇත. ඉතා ශ්‍රද්ධාවෙන් උදේ සවස සහ සෑම යහපත් කටයුත්තකට පෙර කියවීමෙන්, ශ්‍රවණය කිරීමෙන්, දර්ශනය වීමෙන් ත්‍රිවිධ රත්නයේ ගුණ ලැබී ගත සිත සුවපත් වේ. සියලු දුක් බය රෝගයන් වෙනසී සියලු සම්පත උදාවේ.

රජතුමාණන් විසින් රන් පතිකලිහා ඔටුන්නෙහි තබා පරිහරණය කිරීමෙන්ද නිතර භාවිතා කිරීමෙන්ද ආරක්ෂාව සලසා ගන්නා ලද මෙම ආනුභාව සම්පන්න ගාථාරත්නය යන එන මඟතොට අනතුරු වලින් ආරක්ෂා වීම පිණිස නිතර ශ්‍රවණය කරන්න සිහිපත් කරන්න.

සකලවිද විශ්ව ඥානයන්ට අධිපති ගණදිවියන් ඔබ කෙරෙහි පහදවා ගැනීමෙන් ඔබගේ ඥාන ශක්තිය වර්ධනය වේ. අධ්‍යාපන කටයුතු සහජ කුසලතා දුරදක්නා නුවණ දියුණු වේ. විශ්ව ඥානය ඔබ කෙරෙහි ආකර්ෂණය කරගන්න. දැන් ගණදිවි වන්දනාවට සැරසෙන්න.

ධනධාන්‍ය සම්පත්තිය, භවභෝග සම්පත්තිය, සැප සම්පත්තිය සහ රූපශ්‍රියාව වර්ධනය කරවා සර්ව සෞභාග්‍ය උදාකරවන ලක්ෂ්මී

0: Money. Good morning, Mashi.
1: Good morning, Nishan.
0: ඔයා දන්නවද ඕනම ක්‍රීඩාවක අපි මුලින්ම ඉගෙන ගන්න ඕන දෙයක් තමයි ඒ ක්‍රීඩාව සම්බන්ධයෙන් තියෙන නීති රීති පද්ධතිය.
1: අනිවාර්යයෙන්ම.
0: ඒ නීති රීති පද්ධතිය හොඳටම දැනගෙන තමයි අපි ඒ ක්‍රීඩාවේ අපිත් එක්ක ක්‍රීඩා කරන අනිත් කෙනාට වඩා හොඳට සෙල්ලම් කරන්න ඕනේ. කොච්චර හිතුවත් මං අනිත් කෙනාට වඩා හොඳින් සෙල්ලම් කරන්න දන්නවා කියලා. හැබැයි ඔයා ඒ ගේම් එකේ නීති ටික හරියට දන්නේ නැත්නම් ඔයාට ඒ වැඩේ කවදාවත් කරන්න බෑ. මේක මේ මම කියපු කතාවක් නෙමෙයි. මේක කියලා තියෙන්නේ ඇල්බර්ට් අයින්ස්ටයින්. උදාහරණයක් විදිහට චෙස් ක්‍රීඩාව ගන්නකෝ. ඔයා කොයිතරම් හොඳට සෙල්ලම් කරන්න හිතාගෙන හිටියත් වැඩක් නෑ. ඔයා චෙස් ක්‍රීඩාවේ තියෙන නීති සෙට් එක හරියටම දන්නේ නැත්තම්.
1: ඒ කියන්නේ නීති රීති දැනගෙන තමයි අපි ඕනම දෙයක් කරන්න ඕන නේද?
0: පාරක වාහනයක් කෙලෙව්වත් බලන්නකෝ නේද? හරියට නීති රීති ටික දැනගෙන මාර්ග රීති වලට අනුකූලව එළවනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.
1: හරි, එහෙනම් ඔන්න නීති රීති වලට අනුව අපි අදත් පොකට් මනි දිනාගමු නේද?
0: ඉතින් ඔන්න ගේම් එක ඔන් වෙලා තියෙන්නේ. දැම්ම මෙසේජ් එකක් දැම්මොත් ඔයාලට පුළුවන් ඉක්මනට අපිත් එක්ක එකතු වෙලා පොකට් මනි දිනාගන්න.
1: 0714 151 151 තමයි අපේ WhatsApp නම්බර් එක. එවන් අපිට මෙසේජ් එකක් අපි මේ පැත්තෙන් පොකට් මනි දෙන්න.
0: උදේ 7 වෙනකන් අපි දෙන්න වෙන්ද වගේම පොකට් මනි එක ඉන්නවා. මනිෂාන්.
1: මමාෂී.